0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: අයිබෝවන්, සුබත අවසක්. ඉලක්ක පසපස හඹාගෙන යාම නිසා දිනෙන් දින මහන්සි වෙලා අන්තිමට කිසිම දෙයක් කරගන්න බැරිව මානසිකව කඩාගෙන වැටුණු තරුණයෙක් හිටියා. තමන්ගේ මේ අසරණකම ගැන දුක් වෙමින් ඔහු ගමේ හිටපු අතිශයින් ප්‍රඥාවන්ත වයස්ගත උද්‍යාන පාලකයව මුණගැහෙන්න ගියා. ඒ උද්‍යානය හරිම ලස්සනයි. ඒකේ තිබුණු මල් සහ පැල ඉතාම සෙමින්, නමුත් අතිශයින් හරිතවත්ව ලස්සනට වැඩිලා තිබුණා. තරුණයා උද්‍යාන පාලකයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා, මම මගේ ජීවිතය සාර්ථක කරගන්න කොච්චර උත්සාහ කළත් හැමදාම අසාර්ථක වෙනවා. මම දවසට වැඩ ගොඩක් පටන් ගන්නවා, ඒත් අන්තිමට මට කිසිම දෙයක් ඉවර කරගන්න බැරි වෙනවා. මට මාවම එපා වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රඥාවන්ත උද්‍යාන පාලකයා මේ තරුණයාව පැරණි මේසයක්ගාවට එකගෙන ගිහිල්ලා කුඩා වෝල්නට්ස් ඇට 3ක් අරගෙන තරුණයාට දෙනවා. පොතේ මිනිස්සු ජීවිතේ දිනන්න ලෝකයම එකපාර ජයග්‍රහණය කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. එහෙම හිතන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. මේ පැලයක් එක රැයකින් ලොකු ගහක් වෙන්නේ නැහැ. එයාට හැමදාම පොඩ්ඩක් අවුව, වතුර ටිකක් සහ පස් ටිකක් අපි ලබලා දෙනවා. වාගේ ජීවිතයට අවශ්‍ය ලොකු ජයග්‍රහණ නෙවෙයි. දවසකට අවශ්‍ය වෙන්නේ මේ පුංචි ජයග්‍රහණ තුන විතරයි. උද්‍යාන පාලකයා ඇඟිලි තුනක් දිගු කරමින් ඒ ජයග්‍රහණ මොනවද කියලා මේ තරුණයාට පැහැදිලි කිරීමක් කළා. පළවෙනි ජයග්‍රහණය තමයි ශරීරයට ජයක් දෙන එක. දවසට එක පාරක්වත් ඔබේ ශරීරය වෙනුවෙන් යම් දෙයක් කරන්න. ටිකක් ඇවිදින්න, දහඩිය දමන ව්‍යායාමයක් කරන්න, එහෙම නැත්නම් නිරෝගී ආහාර වේලක් ගන්න. ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න එක තමයි ඔබේ සාර්ථකත්වයේ මුල්ම පියවර වෙන්නේ. දෙවැනි ජයග්‍රහණය තමයි මනසට ජයක් ලබා දෙන එක. ඔබේ මනසට පෝෂණයක් දෙන්න. ඒ කියන්නේ අද දවසේ අලුතින් දෙයක් කොහොම හරි ඉගෙන ගන්න. හොඳ පොතකින් පිටු කීපයක් කියවන්න. එහෙම නැත්නම් ඔබේ දවසේ වැඩ කටයුතු නිසි පරිදි සැලසුම් කරගන්න, ඔබේ මනස අවදි කරගන්න යම් දෙයක් කරන්න. තුන්වෙනි ජයග්‍රහණය, හදවතට ජයග්‍රහණයක් ලබා දෙන්න. ඒ කියන්නේ ජීවිතේ දුවන එක ටිකකට නතර කරලා අභ්‍යන්තරික සාමය හොයාගන්න. ටික වෙලාවක් නිහඬව ඉඳලා ඔබට මේ වෙනකොටත් ලැබිලා තියෙන දේවල් ගැන අවංකවම කෘතඥ වෙන්න ඔබට පුළුවන්. ඔබේ හදවත සතුටු කරවන පුංචි පුංචි දේවල් කරන්න. තරුණයා මේ කතාව අහන් ඉඳලා මෙහෙම ප්‍රශ්න කරනවා, මේ පොඩි දේවල් තුනෙන් මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වේද? උද්‍යාන පාලකයා හිනා වෙලා තරුණයාට මෙහෙම උත්තර දෙනවා, මේක එක දවසක් කළා කියලා ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ තමයි. හැබැයි හැම දවසකම මේ කුඩා ජයග්‍රහණ තුන අත්හරින්නේ නැතුව කරන එකෙන් ඔබේ ආත්ම විශ්වාසය ක්‍රමයෙන් නැවත ගොඩනගෙන පටන් ගන්නවා. බිඳ වැටුණු ගොඩනැගිල්ලක් එකපාර හදන්න බෑ, ගඩොලින් ගඩොල තියන්න ඕනේ. ඔබත් මතක තියාගන්න, පරිපූර්ණත්වය පස්සේ දුවන්න එපා, අඛණ්ඩතාවය පස්සේ යන්න. ජීවිතේ දිනන්න විශාල ජයග්‍රහණයක් කරන්න අවශ්‍ය නැහැ. දිනපතා ඔබේ ශරීරයට, මනසට සහ හදවතට දෙන කුඩා ජයග්‍රහණ තුනක් විතරක් ඇති වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ සදාටම වෙනස් කරන්න ඒ පුංචි ජයග්‍රහණයන්ට පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
3: Velau de hayai.
4: Me pei molma mata kirima surekimu magatunda.
5: Pasalak asalin gaman karana avasthavaka riya niyamaka shishyange hasta sanyavalata avanata wanna.
4: සුපකවනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
6: දෙත් දෙත් දෙත් දෙත් දෙත් දෙත් දෙත්

0: අයිබෝවන් සුබෝදෑසනක් අද ඔක්තෝබර් මාසේ 13 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන්න අපි සෝදානම් වෙනවා. ඒත් එක්කම අද තමයි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන් ප්‍රවෘත්තිංශ ගෙනෙන තොරතුරු ලකන් මෝර්නින් නිවුස් අලර්ට් වලින් ඔබට කියන්න. ප්‍රථමයෙන් අවධානය දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි. මහා බැංකුව කියයි අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් කොහොමද ඩේලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. ශ්‍රී ලංකාස් ෆයිනෑන්ෂියල් සිස්ටම් ස්ට්‍රක්චරලි ස්ටේබල් සෙන්ට්‍රල් බැංක් සෙයිඩ් ස්ටෙඩි ඩොමෙස්ටික් පර්ෆෝමන්සස් කුෂන් ග්ලෝබල් ෂොක්ස් ටූරිසම් වර්කර්ස් රෙමිටන්සස් එක්ස්පෝර්ට්ස් restore market balance. For the more details, Sri Lanka's financial system maintained its structural stability during the first half of 2026, driven by an ongoing economic recovery, improved fiscal performances, and solid capital and liquidity buffers across financial institutions, according to the financial stability review published by the central bank yesterday. අද ජයසිරි මුණසිංහ දිනවෙනට ගෙනෙන වාර්තාව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ගෝලී අභියෝග මැද පවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථායි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ මූල්‍ය ස්ථායිතා විවරණයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. මේ වසරේ පළමු භාගයේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම සහ බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය තහවුරු වී ඇතැයිද එහි සඳහන් වෙනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. වාහන ලීසින් සහ රන් ඇප ණය සඳහා මහබැංකුවෙන් දැඩි සීමා මාලාවක්ද හඳුන්වා දී තිබෙනවා. මැද පෙරදිග අර්බුදය සහ ගෝලීය බලශක්ති මිල ඉහළ යෑමේ හමුවේ විදේශ විනිමය වෙළඳපොළට පීඩනයක් ඇති වී තිබෙනවා කියලා තද සඳහන්. ගෝලීය වශයෙන් මතු වූ විවිධ ආර්ථික සහ භූදේශපාලනික කම්පන හමුවේ වුවද 2026 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථායි මට්ටමක පැවති බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරනවා. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනතේ 70 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද 2026 වසර සඳහා වන වාර්ෂික මූල්‍ය ස්ථායිතා විවරණය මගින් මේ බව අනාවරණය කරගෙන තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මෙම වසරට පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ මූල්‍ය ස්ථායිතාව වර්ධනය වී ඇති බව මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා. එම ආර්ථික ස්ථාවරත්වයේ හේතුවෙන් අවදානම් සහගත තත්වයන්ට ශක්තිමත්ව මුහුණ දිය හැකි ආර්ථිකමය තත්වයක් ගොඩනැගී ඇති බවයි මහා බැංකු අධිපතිවරයා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මොන වගේ අදහසක්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න කියලා.
1: සියලුම මුල් පද්ධතිය සමස්ත වශයෙන් ගත්තාම මුල්පදි ස්ථායිතාවේ සම්බන්ධයෙන් වාර්තාව තමයි මේක. යම් කිසි ආකාරයක ස්ථායිතාව වෙනසක් තියෙනවා නම් ලස්සලා තියෙනවා ලිවරේජ් වගේ ඒකත් බලනවා. ඒ අනුව තමයි අපි අර සමස්ත මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් ඔතොරිටි යටතේ තමයි අපි සමරලට එම අවස්ථාවල පාරිභෝගික පැත්තෙන් සහ ආයතන පැත්තෙන් බලලා තමයි අර ණය ගැනීම ලෝන් ටු වැලියු රේෂියෝ වගේව ගෝල්ඩ් වලට ප්‍රොවිෂන් තියෙන ඒවා ඒ වගේව කරලා තියෙන මුළු පද්ධතිය පැත්තෙන් සහිතාවේ නකරගැනීම අරමුණෙත් එහෙම බැලුවාම අපිට පේන කාරණා තමයි මේ වසරේදී 2026 වසර පහුගිය කාල සීමාවට සාපේක්ෂව සමස්ත මුල්ල පද්ධතියේ ස්ථායිතාවය ක්‍රියාකාරී ඉදිරියට සහ යම්කිසි ප්‍රගතියක් වාර්තා කර තියෙන බව පේන්නේ. යම්කිසි ආකාරයක අවධානය මගේ තියෙන අවස්ථාවලදී ඒ ආයතන මගින් එක එක පියවර අරන් තිනවා. ඒවත් මේක සඳහන් කළ තියෙනවා. මං හිතන්නේ ඉතා වැදගත් වාර්තාව. මොකද මුල්ල පද්ධතියේ අපි නියාමන කරනට පමණන්නේ මුල්ල පද්ධතියේ ස්ථායිතාවය රටේ ආර්ථික ස්ථායිතාවට තමයි වැදගත් දෙයක්. ඒක රැකගැනීම තුළින් තමයි ආර්ථිකය ඉදිරියට යන්න පුළුවන්න්නේ.
0: It's more the daily news newspaper. Malwate prelates refutes SJB allegations against JVP. For the more in detail, the most venerable Tibbatuwawe Sri Siddhartha Sumangala Mahanayaka Thera of the Malwate chapter stated yesterday that members of the Janata Vimukti Peramuna never carried out a bomb attack on the Sri Dalada Maligawa. The chief prelates made these remarks during a meeting at the Malwata temple with a delegation from the Samagi Janabalavege led by its General Secretary MP Ranjit Madhuma Bandara, the Venerable Mahanayak Thera was responding to a comment made by MP Madhuma Bandara alleging that the JVP had bombed the Temple of the Tooth. Let's see more details about it in Sinhala. දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ කොටි සංවිධානය. ජවිපේ සම්බන්ධ නැහැ. මාලිමාව ආවොත් පෙරහැර නවත්වනවා කිව්වා. එහෙම වුණේ නැහැ. මල්වතු මහනාහිමියෝ සජබ මන්ත්‍රීවරුන්ට පහදති. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු අරගෙන එනවා. ඒත් එක්කම ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ජවිපේ දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කියන කතාව බොරුවක්. මල්වතු මහනාහිමියෝ සජබ මන්ත්‍රීන්ට කියති. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත එහෙම තොරතුරු සටහන් කරනකොට දිවයින පුවත්පත සටහන් කරනවා දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ ජවිපේ නෙවෙයි කොටි. භික්ෂූන් වහන්සේ ඉලක්ක කර සිදු කරන නින්දා අපහාස කඩිනමින් නවත්තන්න ආණ්ඩුවට එන්න ඉස්සර වෙලා මේ අය කිව්ව පන්සල් ටික ඉවරයි බුද්ධාගම ඉවරයි පෙරහැරක්වත් කරන්න බැරි වෙයි කියලා. නමුත් දැන් ඔය නුවර පෙරහැර ඉතාමත් හොඳට පැවැත්වුවානේ මල්වතු නාහිමියෝ කියති කියලයි අද චාරූප සමගින් තොරතුරු සටහන් කරන්නේ. ආණ්ඩුවේ ජනපදනම අඩුවෙද්දී බුද්ධාගමට පහර දී අන්‍ය ආගමික ඡන්ද බිලිබා ගන්න හදනවා කියලා සජීව මන්ත්‍රීවරුන් කියනවා කියලා තද සඳහන් කරලා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් කිසිඳු අවස්ථාවක දළදා වහන්සේ වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල නොකළ බව මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුබ් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් හමුවේ ඊයේ සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු. අද කොයි විදිහටද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් මහානායක හිමියෝ මේ බව ප්‍රකාශ කළා. දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ නොව LTTE සංවිධානයේ බවද උන්වහන්සේ සඳහන් කළා. රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරියල්ල සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී කවිරත්න, ජේසී අලවතුවල සුජීව සේනසිංහ, කිංස් නෙල්සන්, චන්ද්‍රාමිනී චමින්ද්‍රාණි කිරියල්ල යන මහත්ම මහත්වීන් ඇතුළු පිරිසක් මහානායක ස්වාමීන් වහන්සේ බෑදැක ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක නිරත වුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ශිරන්ති ජාතික රෝහලට අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. එතකම අද සඳහන් කළා තියෙනවා මේ ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට කියලත් අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. අද ඩෙලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. Shiranti's anticipatory bail application rejected. The Maligarh Magistrates Court yesterday rejected an anticipatory bail application filed by former First Lady Shiranti Rajapaksha, who sought protection against arrest in connection with an investigation into the Sirilia Savia Foundation. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා සියලුම පුවත්පත්. එතකම මේ ශිරන්ති ජාතික රෝහලට මහින්දත් පෞද්ගලික රෝහලකට කියලා තද දිනමින පුවත්පත සටහන් කරනවා. ඒ සම්බන්ධයෙන් උත් ඩෙල් නිවුස් පුවත්පතේ තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා අපි අවධානය යොමු කරමු. Shiranti admitted to National Hospital's cardiology unit. Mahinda Rajapaksha also hospitalized. For the more detail, former First Lady Shiranti Rajapaksha, who is being held on remand at the Valikari prison, was admitted to the cardiology unit of the National Hospital in Colombo yesterday. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහනටයි මේ අවධානය යොමු කරන්නේ. අද රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන එනවා. වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඊයේ ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරි සේනක පල්ලිතැන්න මහතා තහවුරු කළා කියලයි සඳහන් වෙන්නේ. එතෙකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධික රුධිර පීඩන තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ ඇතුළත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා රෝහල්ගත කළ බවත් වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව සුවෙන් පසුවන බවත් ඔහුට සමීපාරංචි මාර්ග සඳහන් කරනවා කියන තමයි අද වාර්තා කරලා තියෙන්නේ. එතකම මේ අකිලාන දිශානි බණ්ඩාරාද වාර්තාව අරගෙන ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරියවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම් පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අදාළ අපේක්ෂිත ඇප අයදුම් පත නිසි බලතල නොමැතිව බව පවසමින් නිෂ්ප්‍රභ කළ මහේස්ත්‍රාත්වරිය එය නිශ්චිත අධිකරණ බලසීමාව සහිත අධිකරණයේ ගොනු කරන ලෙසට පෙත්සම් කාර්යයට දැනුම් දුන්නා කියලයි සඳහන් කරලා තියෙන්නේ. අද ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමදරි පියසේන මහත්මියත් පෙනී සිටියා. ඇයට අමතරව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ කොස්තාපල් පුෂ්පකුමාර් ඇතුළු නිලධාරීන්ද පෙනී සිටියා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දින මින පුවත්පත. තවත් පුවත් රැසක් අපේ මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:14.

0: ලක්කන මෝනිින් නිය සලත් හගෙනනම ලව දෙහැ විනාඩි දාහතයි.
1: නිරිතදික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 ලක්හඬ.

0: මිලව දෙහය විනාඩි 19 ඔබ නැවතත් ලක්හනේ මෝනින් නිවුස් සැලට් සමගින්. දරුවන් තේරුම් ගැනීමට නම් දරුවන්ගේ පැත්තෙන් සිතා බලා ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. සමීප සම්නිවේදනයක් පවත්වා ගනිමින් දරුවන් සමග ඇති පරතරය අවම කර ගැනීම අපගේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උත්සවයට එක් වෙමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ළමයි කියන්නේ අපිට අපේ මුළු ලෝකයමනේ. අපි සියලු දෙනාම මහන්සි වෙන්නේ වැඩ කරන්නේ අපේ ළමයින්ට හොඳ අනාගතයක් හොඳ ජීවිතයක් හදන්න. මේ කාලේ දෙමව්පියන් හැටියට අභියෝග ගණනාවක් තියෙනවා. දරුවන් එක්ක ගත කරන්න තියෙන කාලය වෙන පුළුවන්, එන්න අතර තියෙන පරතරය පුළුල් වෙනවා. අපිට සමහර විලාවට තේරෙන්නේ ගොළු තාක්ෂණයෙන් අපිට වඩා ශීඝ්‍රයෙන් ඉදිරියට යන පරපුරක්. එතකොට අපිට සමහර විට තරහ යන්න පුළුවන් ඒගොල්ලොන් එක්ක. තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ලෝකේ. ඕක තමයි මම හිතන්නේ අපිට අපේ පරම්පරාවට තියෙන ලොකුම අභියෝගය. ඒ වෙනස් වෙන ලෝකයට ළමයින්ව සූදානම් කරන අතරේ දරුවන් සහ දෙමව්පියන් දරුවන් සහ වැඩිහිටියන් අතර තියෙන බැඳීම ශක්තිමත් කරගෙන යන එකත් විශේෂයෙන්ම දරුවන් එක්ක තරුණ ළමයින් එක්ක සන්නිවේදන මාවත්තික පවත්වාගෙන යෑම තමයි මම හිතන්නේ අපිට තියෙන ලොකුම වගකීම. කොච්චර කාර්ය බහුල වුණත් දරුවන්ට සවන් දෙන්න කියන ඉල්ලීම මට තියෙනවා. දරුවන්ව තේරුම් ගමු, ඒගොල්ලොන්ගේ පැත්තෙන් තේරුම් ගන්න අපි උත්සාහ කරමු. මේ සියල්ලම අපි මහන්සි වෙන්නේ ඔවුන්ගේ ජීවිත අපේ ජීවිතවලට වඩා දියුණු කරන්න, ලස්සන කරන්න.
0: දෙවෙනි පුවත්පතටයි අවධානය. චාමර සම්පත් රිමාන්ඩ්. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත වගේම අනිකුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තියෙනවා. ලංකාදී පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇමතිකමේ සිටියේදී අයථාවත්කම් උපයලා අල්ලස් කොමිසමෙන් චාමරට නඩු පහක් 23 වෙනිදා දක්වා රිමාන්ඩ් කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. චාමර සම්පත් රිමාන්ඩ් ඕවර් සෙවරල් බ්‍රයිබරි ඇලිගේෂන්ස්. For the more in detail, Badalu District Parliamentarian Chamara Sampath Dasanayake was remanded in custody until 23rd of October by the Colombo Chief Magistrate's Court yesterday following his arrest by the Commission to Investigate Allegations of Bribery or Corruption. Postpaid aanayane karana samagam tunakin rupiyal laksha 84k mudalak අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සහ බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා නියෝග කළා. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම පැවසුවේ චෝදනා පහක් යටතේ සැකකරුට චෝදනා ගොනු කර ඇති බවයි. තවද මෙම සිද්ධියට සම්බන්ධ 3 වැනි සැකකරු ලෙස මෙම සැකකරු නම් කරන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා කියලා තමයි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට former SLPP councillor remanded over drug trafficking. For the more detail, the Nungegoda Magistrates Court has ordered that former Sri Lanka Pojana Peramuna Colombo Municipal Council member Mahinda Kahandagama, who was being held under a detention order for question, be remanded until 26th of October. අද මේ සම්බන්ධයෙන් උත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ තොරතුරු වලට. අයිස් සමග හසවෝ කහඳගම රිමාන්ඩ්. අද අකිලානන්දේශානි බණ්ඩාරයි වාර්තාව අරගෙන ඉන්නේ. රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කහඳගම ඔක්තෝබර් 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. මහින්ද කහඳගම සමග අත්අඩංගුවටගත් අනෙක් පුද්ගලයාට රුපියල් 15,000ක දඩයක් නියම කර මුදා හැරීමටද නියෝග කර තිබෙනවා. මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පසුගිය 6 වෙනිදා අත්අඩංගුවට ගන්න ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කහඳගම ඊයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලබා දී තිබූ අතර ඊයේ පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමෙන් පසුව අධිකරණයේ ඉදිරිපත් කරනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳිස්ටින් FM 93.5 93.7 න් ලක්හන මෝර්නින් නිවුස් ලට් එක වෙලාව 2:06 විනාඩි 24යි.
2: අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලිම් ෂීට්. ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්
6: රාජ්‍ය සේවක හරසරසනාම ගීත ගායනා කරන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න අපි එනවා ඔබේ ආයතනයට.
7: ITN ලක්කඩ
6: රාජ්‍ය සේවක හරසරසනාම
7: ITN ලක්කඩ සමග අද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල
6: රාජ්‍ය සේවක හරසරසනාම
7: සම අනුග්‍රහය David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600600
8: Vision Care Vishwasaniya Dakma
9: Balana Hema Tanakama Dan Vision Care Ekak
10: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Morning News Alert
0: අපි සෝදානම් මද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අවධානය යොමු කරන්න. ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙවයිනේ සහ දෙවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දීවර සහ නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා සඳහන් වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගම, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 හෝ 150ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සබරගම, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මේදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් අද සඳහන් කරලා තියෙනවා. අද සිට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දින 3ක් පුරා මෙම තද වැසි පවතින බවයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ. අපි අහලා බලමු එතුමන් මොන වගේ අදහසක්ද මේ සම්බන්ධයෙන් සටහන් කරන්න කියලා.
11: විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවය අඩුපීඩනය කලාපයක් දක්වා වර්ධනය වේවි කියලා බලාපොරොත්තු වෙනවා. අද දිනේ සිට දිවයිනේ ගොඩබිමට සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. අද පිට අනිද්ද වගේ දින 3ක් වගේ මේ බලපෑම තියේවි. ඇතැම් ස්ථානවලට මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මිලිමීටර 100 150 වගේ දක්වා තද වැසි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් ගත්තොත් නැගෙනහිර දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා.
0: එතකම අද දිනමින පුවත්පත සඳහන් කරන පළාත් කීපයකට තද වැසි සමග නායෑම් සහ ගං වතුර අවදානමක් කියලා ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති වායුගෝලීය කැළමිලි ස්වභාවයේ හේතු වෙනුයි මේ තත්ත්වය හටගෙන තිබෙන්නේ කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. දීර්ඝ විස්තර සහිතව රාජාංගනයේ වැව වාන් දැමීමට ආසන්නයි කියලා සඳහන් කරලා තිනවා. දැඩි නියඟේ හේතුවෙන් පසුගිය දිනවල ජලමට්ටම පහත බැස තිබූ රාජාංගනයේ වැව මේ වන විට ඇදහැරෙන තද වර්ෂාවත් සමගින් වාන් දැමීමට ආසන්න තත්වයකට පත් වී තිබෙනවා. ඉදිරි ආරක්ෂක පියවර ගණිමින් වාරිමාර්ග බලධාරීන් මේ වන විටත් රාජාංගනයේ වැවේ වාන් දොරටු 4ක් විවෘත කර තැබීමට පියවර ගෙන තිබෙනවා කියලාද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත. එදකම අපි අවධානය යොමු කරනවා දින මිනපවත් පතේම තවත් පුවතකට. අශෝක් සජබේ අත්හරි රක්ෂණ ශ්‍රයන්තයි වාර්තාව අද අරගෙනෙන්නේ දින මිනපවත් පතට. මේ සම්බන්ධයෙන් අද ඩෙලි නිවස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Former State Minister Ashok Abe Singh resigned from all positions in SJB. රාජ්‍ය බලය ලබා ගන්න මෙහෙම පුළුවන්ද? සජබේ සියලු තනතුරු වලින් අශෝක් අබේ සිංහ ඉල්ලා අස්වේ. දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. තවදුරටත් බෙදී විපක්ෂයේම සිටිනවාද සජබත් එජාපයත් සිතා බැලිය යුතුයි. විපක්ෂයේ ජන බලය එක් රැස් කිරීමට සජබේ මන්දෝත්සාහී වීම කනගාටුවක් කියලා තමයි අද සඳහන් කළ දින අකීත පෙරේරා සහ කමල් බෝගොඩයි වර්තාව අරගෙන එන්නේ. සමගි ජන බලවේගයේ ආරම්භක ජේෂ්ඨ නායකයෙකු මෙන් මෙම පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අශෝක් අබේසිංහ මහතා ඊයේම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් වුණා. එම මහතා ඉල්ලා අස්වීමේ සියලිපිය ඊයේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති බවයි අද සඳහන් කළ තියෙන දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට එතකම අද පුවත්පත් සඳහන් කරලා තියෙනවා. සිවුරට යුක්තිය පාදයාත්‍රාවේ ඊයේ පාදයාත්‍රාව ඊයේ වරකාපලට කියලා අද ඡායාරූප සමගිනුයි මේ සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත්වල සටහන් කරලා තියෙන්නේ. අපේ මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු. දීර්ඝ විස්තරයක් සහිතව අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. පාදයාත්‍රා ෆෝ වෙනරබල් ඥානසාර තෙරස් රිලීස්. Padayatra demanding the release of Venerable Galgudathe Nyanasar Thera, General Secretary of the Bodhubala Sena, is to resume from Varakapala today. අද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරමින් චතුර පමුණුව වාර්තාව අරගෙන එනවා. බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සංවිධානය කර ඇති සිවුරට යුක්තිය ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාදයාත්‍රාව ඊයේ තෙවන දිනට කෑගල්ලෙන් ආරම්භ වී වරකාපල නගරය දක්වා පැමිණියා. මෙම පාදයාත්‍රාව සෙනසුරාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වුණා. අද මෙම පාදයාත්‍රාව වරකාපල නගරයෙන් ආරම්භ වන අතර ලබන බ්‍රහස්පතින්දා කොළඹට ළඟා වීමට නියමිතයි කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. කෙටි විරාමයකින් අනතුරුව රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5 93.7 ලක්කඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්කඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 31යි.
12: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

ක්‍රියාත්මකුණේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිංදුව අංක පහ අංක දෙක අංක එක නැවතත් අංක බිංදුව සහ අවසානයට අංක හය විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසත 4580 වන ජයග්‍රහී දිනම් වාරේ ඒ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 16 අංක 45 අංක 62 සහ අවසානයට අංක 76 විදිහට සටහන් වෙනවා. මෙගාපව 2686 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුප්‍රිය අංකයේ අංක 3 අනිකුත් ජයග්‍රහී අංක සරහන අංක 2 අංක 34 අංක 36 සහ අවසානයට අංක 69 විදිහට. දර නිදහනේ 2368 වන ජයග්‍රහී දිනම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 19 අංක 37 අංක 62 සහ අවසානයට අංක 74 විදිහට සටහන් වෙනවා. 1647 වන ජයග්‍රහී දිනම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 2 අංක 12 අංක 24 සහ අවසානයට අංක 59 විදිහට සටහන් වෙනවා. අද සම්පත 913 වන ජයග්‍රහී දිනම් වාරයේ බී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 2 අංක 1 අංක බිංදුව සහ අවසානයට අංක 6 විදිහටයි සටහන් වෙන්නේ. එන්.එල්.බී. ජය 606 වන ජයග්‍රහී දිනම් වාරයේ එල් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. බිංදුව අංක 6 අංක 8 සහ අවසානයට අංක 5 ජයග්‍රහී අංක විදිහට සටහන් වෙලා තිනවා. එන්.එල්.බී. ජය 606 වන ජයග්‍රහී දිනම් වාරයේ සුබ දවසක්. 454 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා වෘෂභ ලග්න වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහී අංක අංක 9 අංක 15 සහ අවසානයට අංක 25 විදිහටයි සටහන් වෙන්නේ. එතකම ආයිබෝ නව ලොතරැයි පත අද දවසේදී ඊයේ දවසේදී ආරම්භ වුණා. පළවන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා කේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 8 අංක 6 අංක 5 සහ අවසානයේ අංක බිංදුව. එතකම මිලියනපති අංකය 3 7 1 2 8 සහ 3 විදිහටයි සටහන් වෙන්නේ. 3 7 1 2 8 සහ 3 විදිහට සටහන් වෙනවා. 371,283 මිලියනපති අංකය. එවැගේම ලක්ෂපති අංකය සටහන් වෙනවා 202,427 වන ලක්ෂපති අංකය කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ. අපි ආයිබෝල් උතරයියේ නැවතත් ඔබට සඳහන් කරනවා මිලියනපති අංකය 371,283 විදිහට සටහන් වෙනවා. ඒත් එක්කම ලක්ෂපති අංකය සටහන් වෙනවා 22,427 විදිහට. රන්කාසි අංක සටහන් වෙනවා 0.2676 සහ අවසානයට අංක 5 විදිහට. මේවා තමයි අද දවසේදී ආයිබෝ ලොතරැයි පතේ ජයග්‍රහී අංක, ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී මිලියනපති අංකය, ජයග්‍රහී ලක්ෂපති අංකය සහ රන්කාසි අංක බවට පත් වුණේ. ඉතින් ඔබට මතක් කරනවා ජීවිතයට සිහිනයක් ලබා දෙන වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබට හැකියාව තියෙනවා ලොතරැයි පතක් මිලදී ගන්න. ඊයේ දවසේදී ආරම්භ වුණ ආයිබෝ ලොතරැයි පත ප්‍රථම ජයග්‍රහී දිනුම් වාරේ. ඉතින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ සිහිනය හැබෑ කරගන්න ලොතරැයි පතක් මිලදී ගන්න NLB. හොඳයි, අපි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක එකතු වෙන්න. වෙලාව 2:36.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව 2:41
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය නතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැගීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මුතන්න

වෙලා උදේ 6 විනාඩි 43 ඔබ නැවතත් ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් සමගින් අපි ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. බැංකු ණයකාරයන් හෙලිදරව්වා. වැඩිම ණය වාහනවලට, ගම්වල වැඩිම ණය වෙන්නේ වගාවලට, මහා බැංකු වාර්තාවකින් කියයි. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන තොරතුරු ඇතුළු පිටුවලයි වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අරගෙන ඉන්නේ අද විමුක්තිස් රුද්‍රිගෝ. මෙරටේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පෞද්ගලික අංශයට ලබා දී ඇති සමස්ත ණයෙන් 24.9%, එසේත් නැත්නම් 4%, වාහන සහ රන් භාණ්ඩ අපකර මත ලබා දුන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙනවා. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පෞද්ගලික අංශයට ලබා දී ඇති සෑම රුපියල් 4කින් 1 රුපියලක් ලබා දී ඇත්තේ වාහන සහ රන් භාණ්ඩ අපකර මත දුන් ණය සඳහායි. වාහන සහ රන් භාණ්ඩ අපකර මත ලබා දුන් ණයවල ඒකාබද්ධ ප්‍රතිශතය 2024 වසර අවසානයේදී 19.6% වූ බවත්, එය මෙම වසරේ ජූනි මාසයේ අවසන් වන විට 24.9% දක්වා ඉහළ ගොස් තිබු බවත් එම වාර්තාව පෙන්වා දුන්නා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු. මාස 9ට ළමා අපයෝජන 9613. අද ලංකාදීප පුවත්පතමයි මේ සම්බන්ධින උත්තරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු. අද මල්මි පබසරයි වාර්තාව අරගෙන ඉන්නේ. ගෙවුණු මාස 9 ළමා අපයෝජන සිද්ධි 9613 වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ශානිකා මල්ලගොඩ මහත්මිය සඳහන් කළා. මෙට අමතරව වාර්තා නොවන සිද්ධිද ඇති බවයි ඇය සඳහන් කළේ. නව යෝන් වියේ ගැහැණු ළමයින් ගැබ් ගැනීම, ළමා විවාහයන් සිදුවීම, ලිංගික අතවරවලට ලක්වීම, දිවි නසා ගැනීමට තැත් කිරීම, සයිබ අවකාශය තුළ අනාරක්ෂිත වීම සහ ක්‍රූරත්වයට පත්වීම ඇතුළු සිද්ධි ගණනාවක්ද මේට ඇතුළත් බවයි මල්ලගොඩ මහත්මිය සඳහන් කරේ. ඇය මෙසේ ප්‍රකාශ කළේ ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දින සැමරුමට එක් වූ අවස්ථාවේදී. ළමා විවාහ තුරන් කරමු, ගෑනු ළමයින්ගේ අයිතිවාසිකම් වැඩුවෙන් ආයෝජනය කරමු යන්න මෙවර එහි තේමාව බවට පත් වුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති හිටපු මහාධිකරණ මිනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියද ඊට සහභාගී වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. මේ වසරේ පළමු මාස 6 දේශීය ණය නහුතිට නගී. ශ්‍යාම්නුවන් ගණේවත්ත අද දිවයිනට වාර්තාව අරගෙන එනවා. ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මේ වසරේ පළමු මාස 6 සමස්ත දේශීය ණය ශීඝ්‍ර වේගයකින් වර්ධනය වේ ඇතැයි මහ බැංකුව සඳහන් කරනවා. මේ අනුව මෙම සමස්ත ණයෙහි වර්ධනය ගිය වසරේ ජූනි මාසයේ පැවති 14% සිට මේ වසරේ මාර්තු මාසයේදී 27.9% ඉහළ මගයක් දක්වා වේගවත් ලෙස වර්ධනය වී තිබෙනවා. බැංකු සහ මුදල් සමාගම් විසින් පෞද්ගලික සහ රාජ්‍ය යන දෙයන්ශයටම ලබා දුන් සමස්ත ණය මෙයට ඇතුළත් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම ණය ප්‍රසාරණය විශේෂයෙන් රන් අපකර මත ණය සහ රත වාහන මිලදී ගැනීම ආශිතව දක්න ලැබුණු බවයි මහ බැංකුව සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකයේ 5.7%කින් පහළට. මේ සම්බන්ධයෙන් අද ශ්‍යාම්නුවන් ගණේවත්තමයි වාර්තාව අරගෙන ඉන්නේ. දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා. මුල් මාස 9 විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 6.86 නගී කියලා තද සඳහන් කරලා තියෙනවා දිවයින පුවත්පත. මෙතමයි දවසේ දීපුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදියට සටහන් වෙලා තිබුණේ. අපි ඒකේටි විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ක්‍රීඩා පුවත්, විදෙස් පුවත් වගේම කාටුන් සරගෙන ඉන්න බලාපොරොත්තු වෙන රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක. වෙලාව 6:48.

0: රඩියෝ ITN
1: වෙලාවදේ 6:52.
2: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: Uncle K. Roofing's Hustling Sheet.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝනින් නිවුස් අලර්ට්
1: වෙලාව 10:53 අපි සෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
2: Around the world.
1: සෞදි යුද්ධයට මැදිහත් නොවන්න පාකිස්තානයට තුර්කියට ඉරානය අනතුරු අඟවයි. අද ඡායාරූප සමගින් උතලතුරු සටහන් කළ තියෙන්නේ රියාද් ගුවන් තොටුපළට පිටපිට ප්‍රහාර පාකිස්තාන ජාතිකයෙක් මරුට 11 දිනකට තුවාල කියලා අද සඳහන් කළ තියෙනවා. සෞදි අරාබියේ ගුවන් ගමන් වාර 1500ක් නවති. හූති යුද්ධයට හමුදාව යවන්න පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැහැ පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේ කියයි කියලා අද සඳහන් කළ තියෙනවා. මෙසේලම පුවත් සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිත වෛතරතුරු සටහන් වෙන්නේ පාකිස්තානය සහ තුර්කිය සමග සෞදි අරාබිය ඇති කරගත් ආරක්ෂක ගිවිසුම අනුව යේමනයේ යුද ගැටුම් වලට පාකිස්තානය සහ තුර්කිය සිදු කරන ඕනෑම මැදිහත්වීමක් මැද පෙරදිග කලාපයට අහිතකර ප්‍රතිවිපාක උදා කරනු ඇතැයි ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. සෞදි අරාබියේ යටිතල පහසුකම් වලට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාර එල්ලවීමත් සමග රටවල් ත්‍රිත්වය අතර අදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර සෞදි අරාබියට සහාය වීමට සූදානම් බව පාකිස්තානය සහ තුර්කිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. සෞදි අරාබියේ රියාද් නුවර කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පිටපිටම දෙවැනි දිනේටත් එල්ල වූ හූති මිසයිල් ප්‍රහාරයකින් පාකිස්තාන ජාතිකයෙකු ජීවිතාක්ෂියට පත් වී ඇති අතර තවත් පුද්ගලයින් 11 දිනකු තුවාල ලැබූ බවත් එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් සිදු වූ දේපළ හානිය මේ වන විටත් තක්සේරු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ කියලායි අද දින මිනපුවත් පතේ සටහන. හූති ප්‍රහාර මාලාව හේතුවෙන් රියාද් ගුවන් තොටුපළ තවදුරටත් වසා දමා ඇති අතර ඩමාම් නුවර ඇතුළු තවත් නගර රැසක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ගුවන් සමාගම් රැසක් නිවේදනය කර තිබෙනවා කියලා අද වාර්තා කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දින මින පුවත්පත. මැතිවරණ කොමසාරිස් තෙරෙහිව කැරපුතු විරෝධතාව උත්සන්න වෙයි. විපක්ෂයත් වේදි බසේ අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඡායාරූප සමගින් ඡන්දේහිමි නාමලේඛන වලින් මිලියන ගණනක ජනතාවගේ නම් ඉවත් කිරීමට එරෙහිව ඉන්දියාවේ කැරපුතු තරුණ ව්‍යාපාරය ආරම්භ කළ විරෝධතාවට එරට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් ද එක්වේ සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාරසේ දුහරේ නිල්ලාස්වන ලෙස බල කරමින් කැරපොතු තරුණ ව්‍යාපාරයේ මේ මාසයේ දින ගණනාවක සිට වේදි බැස විරෝධතාවක නිරත වෙමින් සිටින අතර ඊයේ විපක්ෂයේ ආධාරකරුවන් ඇතුළු අතිවිශාල පිරිසක් නවදිලි නුවර පිහිටි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය දෙසට ගමන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද දවසේදී මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගයේ ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකුට කියලා තද තොරතුරු සටහන් කරලා තිනවා. මේවා තමයි විදේශ තොරතුරු විදිහට අද පුවත්පත්වල සටහන් වෙලා තියෙන්නේ. අපි ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරමු.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: අපි ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. පාකිස්තානයේ හමුවේ අයියලා පරදෙද්දී බට්ටිලා ජයපිට ජය ලබයි කියලායි සඳහන් කළ තියෙන්නේ. ශ්‍රී ලංකා යෞවනයන් යලිත් දිනයි අවසන් සටනටත් 16 වෙනිදා සූදානම් කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා පාකිස්තාන් බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා 20x20 තරගාවලිය ෆයිසලාබාද් ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ පාකිස්තාන් 19 න් පහළ බාලිකා තුන්කොන් තරගාවලිය අවසන් සටන ලබන 16 වෙනිදා බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාව තරග කිරීමට සුදුසුකම් ලබා ගත්තා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. එදකම අද සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාව කලින්ම 20x20 තරගාවලිය පරිදි පරාජය වගකීම පිටිකරුවන්ටයි නායක කුසල් මෙන්ඩිස් කියනා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ තොරතුරු විදිහට. මේව තමයි අද ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන්නේ සියලුම පුවත්පත් වල. එතකම මේ 50 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර කැරම් ආදිපති හමුවේ අනාස් ශූරතාවයක් ඌවට රැගෙනයි කියලා තද සඳහන් කරලා තියෙනවා දිනවින පුවත්පතේ ක්‍රීඩා පිටුවේ. සූදානම් කාටුන්ස් වලට අවධානය යොමු කරන්න.
2: කාටුන්ස්
1: අංජනගේ කාටුනේ දිනමින පුවත්පත මාලිගා කුමන්ත්‍රණවලින් මේ ආණ්ඩුව වට්ටන්න බෑ කියලා ජනාධිපති කියනවා. කුමන්ත්‍රණ කරන්නේ මාලිගා කඩා වැටිලා නිසානේ බං කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ දින මින පුවත්පතේ අංජනගේ කාටුනේ. අපේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද පංකජ රුවින්දගේ සරදම් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න ඇතුල් පිටුවලයි අද කාටුනේ සඳහන් වෙලා තිබුණේ. අපි ඊට කලින් අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ කාටුනේට. ශ්‍රී සමයන් කාටුනේත් ඒ වගේම ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේත් සඳහන් කරලා දෙනවා. ශ්‍රී සමයන් කාටුනේට අපි මුලින්ම අවධානය යොමු කරනවා. අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි කියලා විපක්ෂ නායක කියනවා. ඌයි තින් වැරදිච්ච තැන් අල්ල ගන්න බලාගෙන ඉන්නකොට කිය වෙන කතා තමයි බං කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන පංකජ රවින්දගේ සරදම්. අශෝක අබේසිංහ සජබ හැර ගිහින්ලු. ඔය කීවෙනියද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරලා තියෙන්නේ. අපි දේවයින පුවත්පතේ ඕකයි තත්වේ කවි පද හතරෙන් අදට ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. හොරුවැල් ලීම සිදුවෙන බව එක දිගට ජනපතිතුමා ආයෙත් කිව්වම රටට බාල ගල් අඟුරු හා මුසු වී හොඳට කන්ටේනර් ෆයිල් ඇවිදන් අත ළඟට කියලා තමයි අද අනුරාධගේ කවිපන්තියේ සටහන් වෙලා තියෙන්නේ. මේව තමයි අද කාටුන්ස් විදිහට සඳහන් වෙන්නේ. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ලක්කන මෝර්නින් නිවුස් ඇලට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පතන
4: සම අනුග්‍රහය දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න FM 93.5 FM 93.7 ලකන Radio ITN.
5: Good morning, Ode Hatai Dang.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400 දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
8: මම නම් දැන් මානම රිලැක්ස්.
9: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
10: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
11: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: ගුඩ් මෝර්නින් සුබෝදෑසනක්.
1: ගුඩ් මෝර්නින්.
0: මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ අපේ පෞද්ගලිකත්වය.
1: ඔව්.
0: ඒකට කවුරු හරි කිව්වොත් නෑ ඒක මොන පෞද්ගලිකත්වයද? එහෙම එකක් පුළුවන්ද කියලා. එන්නකෝ ඒ කියන කෙනා මං ඉස්සරහට. මම ඔහුට හෝ ඇයට අපේ රටේ නීති අනුව මොබයිල් ෆෝන් එක කොහොමද පෞද්ගලික දෙයක් වෙන්නේ කියලා කියලා දෙන්න. මම නෙමෙයි. මේක ගැන අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ.
1: ඔව්.
0: අද අපි උදේ පාන්දර මේ ගැන කතා කරන්න හිතුවේ පෞද්ගලිකත්වය කියන එක. දැන් ඔයා ඇඳුමක් මාරු කරනකොට කවුරු හරි බලන් ඉන්නවා නම් ඒක පෞද්ගලිකත්වය වෙන්නේ
1: නැහැ නේද?
0: හරිද? ඔව්. පෞද්ගලිකත්වය කියලා කියන්නේ ඇඳුමක් ගලවලා මාරු කරනකොට ඇති වෙන තත්ත්වය විතරක්ම නෙමෙයි.
1: නෙවෙයි.
0: ඊට එහා ගිය අපිට පෞද්ගලිකත්වයක් තියෙනවා.
1: තියෙනවා.
0: ඒ කියන්නේ මේ කායික නේද? ඔය ඒ පැත්ත දැන් ඇඳුම් ගලවලා මාරු කරනවා, හැංගිලා මාරු කරනවා, එහෙම තියෙන්නේ අපිට. ඒ කියන ප්‍රයිවසි එකට ඇරෙන්න ප්‍රයිවසි තියෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි වල ප්‍රයිවසි තියෙනවා. මිනිස්සු පාවිච්චි කරන උපකරණ වල ප්‍රයිවසි
1: තියෙනවා.
0: මම රැවුල කපන රේසරේ මම මගේ යාළුවෝ 25කට විතර දෙන්නේ
1: නැහැ.
0: අඩුම තරමේ තාත්තා එක්කවත් සමහරලාට අපි නේද?
1: අපි විතරයි.
0: ඔව්. තුවාය කියන එක පෞද්ගලිකයි. දැන් ගේ ඇතුලේ සමහරට එකතු වායෙන් හතර දෙනා පියදාන වෙන්න පුළුවන්. හරිද? නමුත් තුවාය කියන්නේ පෞද්ගලික එකක්.
1: අනිවාර්යයෙන්.
0: එතකොට මොබයිල් එක කියන්නේ අද වෙනකොට පෞද්ගලික එකක්. ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි අපි පාර යනකොට දුවලා ඇවිල්ලා මොබයිල් එක උදුරලා මොබයිල් එක බලන්න එහෙම වගේ එකක් අවුත් කොහොමද? දෙන්න හිතනව නේද හොම්බ තැලෙන්න?
1: හිතනවනේ අපි දෙනවනේ.
0: අපිට එහෙම හිතෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ගේ පෞද්ගලිකත්වයට සහ දුරකථනයට බලහත්කාරය නැතුල් වෙන්න කාටවත් බෑ. මේ පහුගිය දවසක ඇති වෙච්ච සිදුවීමක් එක්ක
1: හරි
0: මට මේ ගැන කියන්න හිතුනේ.
1: මොකද?
0: ඔය සිදුවීම. හරි? මේවා මානව හිමිකම් කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු වෙන්න ඕනේම කියලා කිව්වොත් කාටවත් එරෙහි වෙන්න බෑ. දැන් මේ ඔය පහුගිය දවසේ උහන ප්‍රදේශයේ තරුණයෙක් මූණ දුන් අතිශය බරපතල භයානක සිදුවීමක්. මේක සමාජයේ අවධානය පිණිස තමයි මේ විදිහට අපි කතා කරන්න හිතුවේ. අද උදේ පාන්දර.
1: හරි.
0: රාජකාරිය අවසන් වෙලා යතුරුපැදියේ නිවස බලා ඉන්න තරුණයෙකු පසුපස ඇවිල්ලා පුද්ගලයන් පිරිසක් හෝන් ගහලා යව නවත්තන්න උත්සාහ කරා. ඉතින් රාත්‍රී කාලයේ සිවිල් ඇඳුමින් හිටියා කියලා කියනෝ. මේ ඒ හිටපු හින්දම තමයි නවත්තලා නැත්ති. ඉතින් කොහොම හරි පැය දෙකකට පමණ පස්සේ නිවසට කඩා වැදිච්ච අර පිරිස ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුත් ඉඳලා තියෙනවා. නිවසට ඇවිල්ලා කිසිම නීතිමය අවසරයකින් තොරව වරෙන්තුවකින් තොරව
1: හරි
0: බලහත්කාරයෙන් තරුණයාගේ ජංගම දුරකථනය අරගෙන දුරකථනයේ WhatsApp ගිණුමට ඇතුල් වෙනවා. එයාගේ පෞද්ගලික පණිවිඩ පර්සනල් චැට්ස් කියවලා. හා එතකොට එතන යනවා පොඩි දෙපසකුත් යනවා. ඒකෙත් පොඩි පොඩි පොඩි කන්ට්‍රවර්ෂල් තැන් තියෙනවා. අපි එහෙම මේ වෙලාවේ එක ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ නිකම් බඩක් නේ. අපි කියන්නේ අවුෙන්න නම් එපා. කොහෙලේ හරි අතින් දාලා හරි කූඩුවේ දානවා.
1: හා එහෙම එකක්.
0: වරේ වගේ නේ අමුතු දෙබස් ටිකුත් ගියා කියලා මම දැක්ක සමාජ මාධ්‍යවල යනවා. එතකොට දැන් මේ තරුණයා පාරට බහින්නේ මරබියෙන්. හරි. එතකොට මේ මානසික පීඩනයකින්.
1: ඔව්.
0: එතකොට සාමාන්‍ය පුරවැසියෙක්ගේ පෞද්ගලිකත්වය සහ දුරකථනය ඒ විදිහට ගන්න පුළුවන්ද කියලා චුට්ටක් හිතලා බලමු.
1: ඔව්.
0: දැන් ගමේ ඇස්පනා පිට සිදුවන නීති විරෝධී ජාවාරම් මත්ද්‍රව්‍ය වෙළඳාම් හමුවේ නේද? ඒ වගේ තැනකදී හිමනම් අන්න කමක්
1: නැහැ.
0: මම කුඩු විකුණනවා කියන හෝඩුවාවකට ඇවිල්ලා උසාවි වරෙන්තුවක් අරන් ඇවිල්ලා උසාවි නියෝගියකින් වගේකින් ඇවිල්ලා මගේ ෆෝන් එක ඉල්ලුවොත් මට දෙන්න
1: වෙනවා.
0: ඔය පෞගී දවස්වල සිදුවීම් ගන්නවක අධිකරණ භාරයට ගත්තා කියලා කියන්නේ පොලි
1: ෆෝන් එක.
0: ඒ වගේ දෙන්න වෙනවා. එහෙම නැතුව දැන් පාර යනවා. පාර යනකොට වාහනේට අත දාලා නවත්තලා ෆෝන් එක දෙනවා. එහෙම එකක් කරන්න බෑ.
1: එහෙම නීතියක් නැහැ.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න. නීතිය සැමට එක හා සමානයි.
1: ඔව්.
0: ඊට සමහර ලාවට අපි නොදැනුවත්කම නිසා නේද? දැන් අර වගේ අවස්ථාවක මගේ WhatsApp එක ගත්ත කියලා දන්නකෝ. මගේ ෆෝන් එක.
1: ඉවරයිනේ.
0: මම විතරක් නෙමෙයිනේ.
1: ඔව් කීයක් ඉවරයිද? ඔව් මගේ තන බාගට භාගයක් ඉවර වෙනවා.
0: අපි අවංක වුණොත් ගොඩක් අයට ওই ප්‍රශ්නේ තියෙනවා.
1: තියෙනවා.
0: තමන්ගේ පෞද්ගලිකව WhatsApp එකේ තියෙනවා. තමන්ගේ සමහරිටම සහකරුවා සහකාරියෙක් ෂෙයා කරගත්ත දෙයක්. පෙම්වතා පෙම්වතියෙක්.
1: ඔව්.
0: තමන්ගේ මව එක්ක
1: හොඳම යාළුවෙක්.
0: යාළුවෙක් එක්ක. ඒ නිසා මේ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න කියලා මතක් කරනවා. තව ටිකක් හොයලා බලන්න. ඔය අපේ රටේ දැන් ඔය මොබයිල් ෆෝන් එක පරිහරණය කිරීම සම්බන්ධ එහෙම නීති පනත් එහෙම මොනවාරි තිබුණා නම් තව ටිකක් මේ ගැන අපිට පැහැදිලි කරගන්න තිබුණා. මොකද මේ මොබයිල් ෆෝන් එක එහෙම කාටවත් එහෙම බලහත්කාරයෙන් එහෙම ගන්න බෑ.
1: එහෙම ඉල්ලුවත් ඔබට අයිතිය තියෙනවා වරෙන්තුව පෙන්නන්න කියලා කියන්නේ.
0: ඔව්. ඒ කියන්නේ එහෙම ඉල්ලුවොත් ඒ නියෝගය මොකද්ද කියලා දැන ගැනීම සඳහා ඔබට අයිතියක් තියෙනවා.
1: තියෙනවා අනිවාර්යයෙන්ම.
0: එතකොට දැන් අම්මා තාත්තා තරුණ දුව පුතාගේ ෆෝන් එක ඉල්ලුවම නොදී ඉන්නවා කියන්නේ නේ.
1: එතකොට උදායි වරෙන්තු ඉල්ලන්න එපා.
0: සමහර ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා බොයිෆ්‍රෙන්ඩ් ගේ ෆෝන් එක ඉල්ලන්නේ.
1: ඈ එතකොට නම් දෙන්න එපා.
0: තෝරා තෝරන කීයයි මේ එහෙම කොහොමද උසාවි ඕඩරයක් කරන් එන්න
1: එතනදි දෙන්න එපා
0: මම දැනුවත් වෙන්න ඔබට කිව්වේ ඔය මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ ඇත්තටම ඔබ කවුද කියලා ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ඔබේ මොබයිල් ෆෝන් එක රීඩ් කරොත් ඔබ මොන වගේ කෙනෙක්ද ඔබ මේ මතු පිටට පෙනෙන කෙනාද
1: අදහස් මොන වගේ
0: ඔබ මොන જાති මිනිහෙක්ද කියලා ෆෝන් එක තමයි හරියටම දන්නේ ඕකෙන් කරන හොඳ වැඩ නරක වැඩ ෆෝන් එක කතා කරලා ඔබ ගැන කිව්වොත් කියයි ඔබ මොන જાතියේ මොන පාට මිනිස්සෙක්ද
1: කියලා
0: 7:16

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: සුබදවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්නේ 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබදවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
4: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
5: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: මේ පැයේ මොනම මතක කිරීම සුරේකිමු මගතොට
8: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න
7: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න

0: හතයි විනාඩි 26 වෙලාව සුබෝදෑසනක්. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහකය අතර ඉන්නවා ක්‍රිමිරාජ නිෂ්පාදන. ඔයාගේ ගෙදර තියෙන නිෂ්පාදන පළක් තියෙනවා ක්‍රිමිරාජ නිවසින් එන. පොඩි බඩේ අපහසුතාවයක් ආවත්, හෙම්බිරිසාවක්, කැස්සක් හැදුනත්, ගෑස්ට්‍රයිටිස් වගේ ජාත්‍යන්තර මට්ටමේ රෝගයක් හැදුනත් නේද? ඒකට ඉන්ටර්නැෂනල් මොකද ඒක බහුලව තියෙන රෝගයක්. එතකොට තව පොඩි පොඩි කුරුලෑමක් දෙකක් ආවත් ඔය හැම එකටම විසඳුම දෙනවා ක්‍රිමිරාජ නිවසින්.
1: ඔව්, ආටිතෙන් පුළුවන් වෙලන්සලට හරි ෆාමසිකට හරි ගෙනගන්න 011 253 8089 කතා කරලා. ඊට අමතරව සර්වේශාදී තෛලේ, නාගරාජ තෛලේ තියෙනවා කියලා ඔබට මතක් කරන්න ඕනේ. ඔබට හැදෙන ඕනම ලෙඩකට අවශ්‍ය කරන 100% දේශ නිෂ්පාදන වලින් නිෂ්පාදනය කරපු ක්‍රිමිරාජ නිවසින් ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන්.
0: ඒ වගේම රටම එකට ජාතික වැඩසටහන ගැන අපි කිව්වා. නිතරම ඔයාට මතක් කරනවා මද්රවිල්ට බැහැවිලා ඉන්නවා නම් සහ ඒව විකුරණ කවුරු හරි ජාවාරම් කරන කෙනෙක් ගැන කවුරු හරි දන්නවා නම් අන්න AI ගැන තොරතුරක් දෙන්න කියන්නේ AI ට හානියක් කරන්න නෙමෙයි අපි මේ වැඩේ
1: කරන්නේ.
0: AI වෙතින් ගලවගෙන නේද යහපත් පුරවැසියෙක් කියලා සමාජගත කරන්න. ඒකට අවශ්‍ය කරන නායකත්වය ගන්න කියලා මතක් කරනවා.
1: 19:27 තමයි ඔය අය කතා කරන්න ඕන නම්බක මතක තියාගන්න. ඔය අය ගන්න පොඩි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් කියලා.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය තමයි විජය කියලා කියන්නේ.
1: ගෙදර හිටියත් ගෙදරින් පිට හිටියත් අපි හැම වෙලෙම කැමති කටට රසට ගුණට කැම ටික කන්න. ඉතින් උයන හැම කැමක්ම රස වෙන නම් අපි දාන කුළුබඩු ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. කඩේ තියෙන හැමදේම කැමවලට එකතු කරගන්න බෑ. මොකද නියම ප්‍රමිතියට සෞඛ්‍ය ආරක්ෂිතව රස ගුණ මේ හැමදේම එකට එකතු කරන්නේ හැම එකටම බෑ. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම විජය කුළුබඩු ගැන ඔබට මතක් කරන්නේ.

0: මිනිස් සිරුරේ තියෙන ඉතාම වටිනාම අවයවය මොකද්ද? මොකද්ද
1: මොලේ?
0: නෑ
1: හදවත.
0: නෑ
1: එන මොකද්ද?
0: ඇස් දෙක කියලා කිව්වොත් ඒකට ඒකට ඕන තරම් උදාහරණ කියන අපි මොකක් හරි ගැන එහෙම දිවුරනකොට අපි කියනවාද හදවත පල්ලා, මගේ මොලේ පල්ලා, මගේ ආමාශය පල්ලා, අපේ ඇස් දෙක පල්ලා කියලා කියන ඒ තරම් වටිනවා නේ. සමහර අයට අපි කියන ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. ඒ කියන්නේ ඇස් දෙක කොච්චර වටිනවද කියන්නේ නේ. ඒ හැම දෙයකටම තියෙන්නේ ලොකු වටිනාකමක් මේ ඇස් දෙක ගැන මේ හැම දෙයක්ම කියනකොට. ලෝකේ හොඳම කැමරාවට වඩා බලවත් අපේ එක ඇසක්, හරි, මෙගා පික්සල් 576ක් තරම් බලවත්. ඇසෙන් මොලේට ලැබෙන දත්ත කෝටි ගාණ. අපි ළඟ ඇති නේද දේවල් වල ඉඳලා ඈත තියෙන කඳු මුදුනක තියෙන මොකක් හරි සිදුවීමක්, මොකක් හරි ඒ දර්ශනයක දක්වා අපිට නාභිගත වෙන්න මේ ඔය ඇහැට ගත වෙන්න තප්පර 0.3 කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවට අනුව ඇස කියන්නේ මොලේම කොටසක්. ඇසේ දෘෂ්ටිය, ස්නායුව කියන්නේ මොලේම කොටසක් කියලා
1: කියනවා.
0: කොටින්ම කියනවා නම් ඇස නැතිනම් අපිට මේ කිසිම දෙයක් නැහැ කියලා කියන්න පුළුවන්.
1: හරි.
0: ඈ නැතිව විද්‍යාවක් කොහෙන්ද? නේ? අපි ඉගෙන ගන්න සියල්ල දෙන්නේ අපිට කොහෙන්ද? ඇස්
1: වලින්.
0: කියවීම, පරීක්ෂණ, නිරීක්ෂණ. නේ? ඇස් නැත්තං අන්වීක්ෂය, දුරේක්ෂය. නේ? පොත පරිගණකය. අර ඒ දේවල් වලින් ඇති වැඩක් නැහැ. ඇස් නැති මේ දැන් ඇස් දෙක පේන්නෙම නැති කෙනෙකුට මේ කතාව කියනකොට ඇහෙනකොට ඔබට දුක හිතෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ඇත්ත කතාවත් ඒක තමයි. එහෙමයි කියලා අපිට මේ කතාව විස්තරාට අරන් යන්න බැරි කමක් නැහැ.
1: ඔව්.
0: හැබැයි අතක් පයක් કૃතිමව හදන්න පුළුවන්. හදවතක් බද්ධ කරන්න පුළුවන්. ඇහක් කියලා කිව්වම ඒක තව ටිකක් හිතන්න ඕනේ කාරණා. හා ලෝකේ කිසිම විද්‍යාගාරයකට કૃතිම ඇසක් හදන්න පුළුවන්ද? දැන් કૃතිම පාදයක් හදලා දාලා 90%ක් මේක පෙරපාදයට සමානයි කියමු.
1: ඔව්.
0: ඇසකට එහෙම පුළුවන්ද? මේ නිසා මේ චුට්ටක් කතා කරේ ඇහි තියෙන වටිනාකම අපි තාම තේරුම් අරගෙන නැහැ. වයස 60ට වැඩි හැම 3 දෙනෙක්ගෙන් දෙන්නෙකුටම ඇස්වල සුදුමතු වෙනවා.
1: හා
0: කියලා වාර්තා කියනවා.
1: හරි.
0: දියවැඩියාව ඇති 4 දෙනෙක්ගෙන් එකයිකට ඇස් නරක් වෙමින් පවතිනවා කියලා කියනවා. හා එතකොට මේගොල්ලෝ වෛද්‍යවරේ කම්බෙන්න යන්නෙත් ඇස් දෙක අන්ධ වුණාට පස්සේ ගොඩක් කියලා. හා ඊට පස්සේ අපේ දරුවෝ, කුඩා දරුවෝ, හරි, පන්තියක ඉන්න අපි හිතමුකෝ ඔයා බලන්න හැම පන්තියකම ඉස්කෝලේ කණ්ණාඩි දාපු දරුවෙක් ඉන්න පුළුවන්.
1: ඔව්.
0: මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ අවුරුදු 2-3 වයසේ පසු වන දරුවන්ගේ අතේ මොකක් තියෙන නිසාද?
1: මොබයිල් ෆෝන් එක.
0: ජංගම දුරකථනයේ තියෙන නිසා. හා මේ කතාව සාක්ෂි ඔබ. මේ වෙනකොට උතුරු පළාතේ පාසල් සුන්ගේ අක්ෂි රෝග බහුල වෙලා තියෙනවා කියලා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ නවතම සමීක්ෂණය හරහා හෙළි කරගන්නෝ. ඒ පළාතේ දරුවන්ගේ ඇස්වල ඇති විවිධ ආසාත්මිකතා හේතුවෙන් එයගේ පෙනීම දැඩි ලෙස අඩු වෙමින් පවතිනවා. මේ தத்துவයේ මත අනෙක් පළාත්වල දරුවන්ගේ ඇස්වල தත්ත්වය ගැන හිතලා බලන්න, හොයලා බලන්න කාලි කියලා අපි මේ මතක් කරන්නේ. ඔයා දන්නවා අවුරුද්දකට වරක්වත් සාමාන්‍යයෙන් දරුවන්ගේ ඇස් පරීක්ෂා කරන්න ඕනේ.
1: ඔව්.
0: දියවැඩියාව ඇත්නම් අනිවාර්යයෙන්ම ඒක සිදු කරන්න ඕනෙමයි. අන්ධතාවයෙන් අපේ දරුවන් බේර ගැනීම අවුරුදු 3 පළමු ඇස් පරීක්ෂාව කරන්න ඕනි. අවුරුදු 2 අඩු දරුවන්ට ජංගම දුරකථන දෙන එක නේද
1: නවත්තන්න ඕනි.
0: ওই කියන දේවල් හරියට කරොත් අපිට පුළුවන් කමක් ලැබේ මේ ඊළඟ පරම්පරාව බේර ගන්න.
1: ඇස් බේර ගන්න.
0: මේ වැඩිහිටියෝ අතරේ තමයි මේ කතාව තියෙන්නේ. මොකද ඉස්සරහ පරම්පරාව ඇස් පෙනීම එහෙම නැත්නම් අන්ධභාවයට පත් වුණොත් රටක් විදියට, ලෝකයක් විදියට අපි කොච්චර අසරණ වෙයිද කියලා හිතන්න වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස තියෙනවා මේ සාමාන්‍යයෙන් ඇස් නොපෙනෙන අයගේ මොලේ ක්‍රියාකාරීත්වය 30%කින් අක්‍රිය වෙනවා කියලා.
1: හරි.
0: හරි. එතකොට හිතලා බලන්න ඇහැයි මොලේ සම්බන්ධයි කියලා කියපු කතාවත් එක්කත් ඒක සාක්ෂි. ඒක සනාථ කරන්න පුළුවන්.
1: ඔව්.
0: ඉතින් තව මොබයිල් ෆෝන් එකේ ඉන්න දෙන්න එපා ඔබේ දුවට පුතාට. සහ ඔබත්. ගොඩාක් වෙලාවට ඉන්නවා ෆෝන් එකේ. හා. ඒ නිසා ඇහැට හානියක් වෙන කිසිම දෙයක් ෆෝන් එක විතරක් නෙමෙයි අධික නේද විදුලි ඔය තියෙන අමුතු ඔය ලයිට්ස් එහෙම තියෙන ඇස් වලට හොඳ නැති ඒවා ඒ වගේ ඒවා
1: මේ අධික ඉරේලියත් හොඳ නැහැ ඇස් වලට
0: ඔව් ඊට පස්සේ අපි කියනවා දැන් ඔය ලිප් ළඟ එහෙම ඉන්නකොට නේද
1: ඔව්
0: රස්නේ ඊට පස්සේ විවිධ කිමිකල් වගේ ඒවා මූණට ඉස්සරට පාවිච්චි කරන ෂැම්පු වගේ වෙන්න පුළුවන් ඔව් කොහෙන් හරි ඇහැට බලපෑමක් වෙන්න පුළුවන් අන්න ඒ නිසායි කියන මතක් කරේ එතකොට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන ඔබ දැනුවත් මේ වෙනකොට
1: ඔව්
0: ඇහැ සම්බන්ධ ඔයාට තියෙන පළවෙනි අවස්ථාවෙම ඒක මේ වෙනකොට දැන් යම්කිසි විදියකින් පෙනීම 100%ක් අපිට ගන්න බෑ එහෙම නැත්නම් අපි කියන්නේ යම්කිසි වෙනසක් දැනෙනකොටම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට ගිහිල්ලා හැපෙන්නන්ට
1: ඔව් ඉතින් අර කියපු කරුණුත් එක්ක තමයි අපි ඔබට කියන්නේ ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන එක තමයි ඔයා ජීවිතය ගන්න හොඳම තීරණ වලින් එකක් වෙන්නේ. ඉතින් ඒ හින්දා පොඩි හරි වෙනසක් වෙනවා නම් පෙනීමේ හරි ඇස්වල හරි ටක් ගාලා කතා කරන්න 0706 478 478 එහෙමත් නැත්නම් 0112 785 858 යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බත්තරමුල්ල තමයි තියෙන්නේ. මෙතන සේවාවන් රැසක් තියෙනවා. ඔයාට ඇස්වල තියෙන ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක කතා කරලා
0: වයසට යනකොටත් ඇහැ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ වෙන්න පුළුවන් ටිකක් තියෙනවනේ. වයසට යනකොට ඇස් පිනීමේ යම් යම් තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වයසට යනවා කියන එක නවත්තන්න බැරි වුණාට අපිට පුළුවන් නේද? අපි කන බොන කෑම බීම වලින් අපි ඔය සාමාන්‍ය ස්වභාවික වයසට යාම කියන එක නේ යම් කිසි මට්ටමකින් නිකන් අපි කියන්නේ අල්ලගෙන ඉන්නවා කියලා.
1: ඔව්.
0: දැන් ඔයා කැවති ඉන්නේ අවුරුදු 28 25 30 පෙනුම අවුරුදු 42 තියෙනවනේ.
1: තියෙනවනේ.
0: අපි සමහරව දැක්කම කියන්නේ කීයද? 42 42 කියලා කියන්නේ.
1: කියන්න බැහැනේ අනේ ඔයාට.
0: ඒ වාර 35 36. ඇයි? එයා හරි කන්ට්‍රෝල්. හැම දෙයක්ම කන්ට්‍රෝල්. කැම බීම, නිින්ද, ආ ශරීර මේ අපි කියන්නේ මේ යෝග්‍යතාවය ගැන හිතලා මේ කරන මේ ව්‍යායාම. ඔය අතරේ ඔය කොලජන් කියන එක ඉතාම වැදගත්. ඒක කොලජන් විතරක්ම නෙමෙයි තව තියෙනවා විටමින්ස් වර්ග ගණනාවක් වාගේ ඔය ලස්සන පෙනුම ඒකාකාරීව පවත්වගෙන යන්න.
1: ඔව්. චුට්ටක් මතක් කරන්නම් ඒ මොනවද කියලා. හයලුරොනික් ඇසිඩ්, එතකොට නයිසිනමයිඩ්, ග්ලිසරින්, සැෆ්රන්, එතකොට විටමින් C, විටමින් E, වර්ජින් කොකොනට් ඔයිල්, මෙන්න මේ වගේ ගොඩාක් විටමින් අපේ හැම නිරෝගී බව ආරක්ෂා කරගන්න අපිට උදව් වෙනවා. නිරෝගී බව වගේම සමේ තෙතමනය, සෞඛ්‍ය ආරක්ෂිත බව, තරුණ පෙනුම මේ හැමදේම රකගන්න පුළුවන් නිෂ්පාදනයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සෙඩ් කේන් ෆේස් ක්‍රීම් එක වගේම කැප්සූල් එක ඔයාලට පුළුවන් මේ දෙකම එකට පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකක් සාර්ථක රිසල්ට් එකක් ගන්න. කතා කරන්න මැසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බරෙට 0706 786 03 0706 786 03 සෙට් ගේන් තමයි මේ ප්‍රොඩක්ට් එකේ නම.
0: කොලජන් විතරක් බොන අයට කියන්නේ කොලජන් විතරක්ම නෙමෙයි සෙට් ගේන් එක මේ ඕන කරන විටමින් C හැල්ලා දෙනවා. ඒ නිසා ඔයාට ඔයාගේ හස්බන්ඩ්ට හා ඔයාගේ ආදරණීය බිරිඳට එම නැත්තම් අවුරුදු 18 වැඩි ඕනම කෙනෙකුට මේක නේද
1: පාවිච්චි
0: කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයා ලස්සනට ඉන්නවා වගේම තව කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්න ඔයා කැමති නම් එයාටත් මේ පණිවිඩය කියන්න.

0: උදේ 7 විනාඩි 50යි.
1: ටේකියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන.
2: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරේකි මුමගතොට. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
5: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය දුතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
9: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
10: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
9: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
10: රයිනෝ ප්‍රීමියර්.
9: එතකොට යට මැටි කෝටින් එක තියෙන
10: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: අංකයේ රූපින් සස්සිලිම් ෂීට් ලකාන රේඩියෝ ITN.

0: හතයි පනස් සතයි වෙලාව මේ අපි ඊළඟ පැයට යන්න කලින්
1: ඔව්
0: දැන් අටට කිට්ටුයිනේ
1: ඔව්
0: අටට කිව්වම ඔය ලංකාවේ ගොඩක් ප්‍රයිවට් සෙක්ටර් එකේ නේද ඔෆිස් වල එහෙම වැඩ පටන් ගන්න
1: අටට ගන්න අට ඔව්
0: තමිනාඩි 3යි තියෙන ඕගලන් රජයේ සේවකීන්ට නම් අට අමාර තව බෑ භාගයක් තියෙන රජයේ සේවකයෝ කියලා කිව්වම අපේ ඔළුවේ තියෙනවා ටික පොඩි නේද ඒගොල්ලෝ නියංග වැඩ කරන අඩුයි අයිස් පාර ගහගෙන ඉන්නේ කලින් ඔෆ් වෙනවා රාජකාරී කාලයේ නියං අයතා විදියට
1: කන්නයි බොන්නයි විතරයි
0: ඒක නියං ඔළුවේ
1: තියෙනවා
0: හැබැයි හැම තැනම එහෙම නැහැ දැන් ඔයා බලන්නකෝ ඔය ආගමන විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ලේ
1: ඔව්
0: ඒගොල්ලන්ට කන්න බොන්න වෙලාවක්
1: නැහැ
0: ඒ තරමට නේද
1: වැඩ
0: ඔව් ඒ තරමට මේ මහ ජනතාවට සේවය සපයන්න වෙලා තියෙනවා
1: ඔව්
0: දැන් අද අපේ කට්ටිය ලක්කඬ ITN ලක්කඬ රාජ්‍ය සේවා හරසර ප්‍රණාම වැඩසටහන කරන්නේ අද ඔය ඔතන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ
1: හරි
0: අපි පෞගේ කාලේ සරින් සරේ විවිධ මේ රාජ්‍ය ආයතන වලට ගියානේ ඉතින් අදත් යනවා ගිහිල්ලා ඒ අයත් එක්ක යම් කිසි කාල සීමාවක් ඒගොල්ලන්ගේ විවේකයේ එහෙම නැත්නම් තේ වේලාවට මේ හවසට පොඩ්ඩක් සතුරු වෙලා විනෝද වෙලා පොඩ්ඩක් තෑග්ගක් කියමු දෙලා සින්දුවක් කියලා එන වැඩසටහනක්
1: තියෙනවා.
0: ඉතින් අර රාජකාරී කරන වෙලාව අතරතුරේ අද එහෙම පොඩි චාන්ස් එකක් ඒගොල්ලන්ට දීලා තියෙනවා.
1: රාජකාරීට බාධාවක් නොවෙන්.
0: ඉතින් මේ ගමනේදී අපිත් එක්ක අපේ හයියට ඉන්නවා ඩේවිඩ් පීරිස් මෝටර්ස්. ඉතින් සියලුම රාජ්‍ය සේවකීන් වෙත බජාජ් මෝටර් සයිකල් ඒ වගේම ඔය ඉලෙක්ට්‍රික් ස්කූටර් එහෙම නැත්නම් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථ සඳහා ලබා දෙන සුවිශේෂ වට්ටම්සා දීමන මේ දවස්වල ක්‍රියාත්මකයි. ඉතින් ඔයත් රාජ්‍ය සේවකයෙක් නම් බජාජ් රාජ්‍ය ප්‍රණාම යටතේ මේ සුවිශේෂ වට්ටම්සා දීමන සඳහා හිමිකම් ලබනවා. ඒ කියන්නේ මේ ඔක්කොම අර නිකම්ම හම්බෙනවා රජයේ සේවකයෙක් නම් ඈ.
1: හරි.
0: එතකොට ඔය අපි කියන්නේ ඔය චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට රුපියල් 160,000ක් වට්ටමක් දෙනවා. අනෙත් බජාජ් මෝටර් සයිකල් මාදිලි සඳහා විශේෂම වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථ වලට විශේෂ වට්ටම් තියෙනවා. බජාජ් මෝටර් සයිකල් සඳහා රුපියල් 85,000ක් තියෙනවා. වීගෝ ඉලෙක්ට්‍රික් 3 වීල් එකට රුපියල් 125,000ක් තියෙනවා. ඒ වගේම වැසි ආවරණ කට්ටල නොමිලේ දෙනවා. මීට අමතරව තවත් පහසුකම් මේ විශේෂම පහසුකම් මේ ලීසින් පහසුකම් සූදානම් කරලා තියෙනවා. මේ ඔක්කොම ගැන විස්තර දැනගන්න පුළුවන්කමක් තියෙනවා 0114 700 600 කියන නම්බර එකට කතා කරොත්. 0114 700 600 තමයි නම්බර එක.
1: හරි.
0: ඒ වගේම අපි මේ පැයෙන් යන්න කලින් මතක් කරනවාට කවදත් අපි කියනවා කිරි වීදුරුවක රස බලනවාට ලංකාවේ අපි අභිමාන එකතු කරන්නේ පැල්වත්ත කිරි.
1: ඔව් ඉතින් දවස පටන් ගන්නකොට කිරි වීදුරුවක් කියලා කියන්නේ හොඳ ටී එකක් කියලා කියන්නේ දවසට එකතු කරන වෙනම එකක්. ඉතින් හැබැයි ඒ බොන ටී එක කිරි වීදුරුව ඔහේ බොන්නේ නැතුව රසගුණ නැවුම් බව මේ හැමදේම පිරිච්ච කිරි වීදුරුවක් බොන්න ඕනේ. ඒ හින්දා තමයි අපි ඔබට හැම වෙලෙම මතක් කරන්නේ පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා.
0: ඉතින් ඒ පැල්ලත් එකට මතක් කරේ විජය නිෂ්පාදන ගැන අපි කිව්වා ජාත්‍යන්තර මට්ටමේ කුළුවර නිෂ්පාදන කෑම හදනකොට නේද ඔයා මොන ජාතියේ සුපවේදී කුණත් ඔයා ගෙදර උයන ගෘහණියක් වුණත් සාමාන්‍ය අපි කියමුකෝ සුපිරි හෝටලයක ඉන්නනේ සුපිරි පන්තියේ ඉන්නේ සුපවේදීන් එහෙම කෙනෙක් වුණත් ඔයාගේ තේරීම විජය නිෂ්පාදන නම් කෑම ටික ගැන ආයේ කතාන්දරයක් නැහැ.

0: උදෑසන 8:04
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ගුඩ් මෝනිින් සුබදසන කලුත් පැයක පින්නේ. මේ දවස්වල සෝෂල් මීඩියාල යන වීඩියෝ එකක් තියෙනවා, ෆොටෝ එකක් තියෙනවා.
1: මොකද?
0: මෙට්‍රෝ බස් සහ පෞද්ගලික බස්
1: ගැටුම.
0: ගැටුම, ද්වන්ද සටන. මොන මොන මොන මොන සිද්ධිද අප්ප මෙව්වා? හා, මෙට්‍රෝ බසුයි සාමාන්‍ය. ඔයාට මතකද හයිවේ බස් දාපු කාලෙත් ඔයගේ පොඩි කතාවක් තිබ්බා, මාතර කොළඹ විශේෂයෙන්. මාතර ගාල්ල, මාතර ගාල්ල කොළඹ බස්. ඒ බස් රියදුරෝ කිව්වා හයිවේ එක හදපු එක අවුල් කියලා. හයිවේ එකක් හදලා මේගොල්ලෝ බස් දැම්මම අපිට බඩේ පාර. දැන් ඒගොල්ලෝ තාම දැන් මොකද බඩගින්නේ මැරිලාද නේ?
1: ඒගොල්ලොත් සමහරකට යනවා නේද?
0: ඒගොල්ලොත් සමහරට එහෙම තමයි.
1: එකලගේ පවුලේ අය
0: හයිවේ. පවුලේ අයට කියනවා ඔගොල්ලෝ හයිවේ නැගලා එන්න. මං කොටුවෙන් ගන්න. මම මාකුඹුරෙන් ගන්න. යන්නේ ප්‍රොජෙක්ට් එකක් ගේනකොට විරුද්ධ වෙන සෙට් එකක් ඉන්නවා. ඕකෙන් යැපෙන එහෙම නැත්තම් මාෆියාවල ඉන්න නේද? එක එක කාලවල එහෙම තියෙනවා. ඕන තරම් නේද? හයිවේ එක හදනකොට විරුද්ධ වුණා බස්වල රියදුරු මට මතකයි. ඒක පෞද්ගලිකද CTPද කියන එක නෙමෙයි. සමස්තයක් ඉදිරිය ගත්තම සාමාන්‍ය බස් රථ
1: විරුද්ධ වුණා.
0: ඔව්. විශේෂම දක්ෂිණ අධිවේගී මාර්ගයට ඒ හරහා දැන් අපි හිතමුකෝ මාකුඹුර ගාල්ල, මාකුඹුර ඊට පස්සේ මාතර. එහෙම නැත්තම් කඩවත මාතර. එතකොට වෙන්දර ගියේ කඩවතේ ඉඳන් පිටකොටුවට ගියා. පිටකොටුවෙන් ගත්ත සාමාන්‍ය බස් එක පැය පහක් විතර ගියා. දැන් පැය දෙකෙන් යනවනේ. පැය දෙක යනකොට කාලේ ඉතුරුයි. ඉතින් ඊට පස්සේ ඕකට එකේ කතා කියන්න ගත්තා. ඕකේ යනකොට කම්මැලි, නිදිමතයි, බලන්න දෙයක් නැහැ.
1: ඇක්සිඩන්ට් වැඩි වෙනවා.
0: මූද බල බල ගියේ. හරි. එහෙම කිව්වා. තව එකක් කිව්වා, ඒ පැත්තේ තියෙන මේ ඔය වෙළඳ, ඒ කියන්නේ පොඩි පොඩි කඩවල්. දැන් දුර බස් යන ඒ පාරේ මිනිස්සු වැඩියෙන් යනකොට කඩවල් වල මේ අලවිය වැඩි වෙනවා. ඒගේ බිස්නස් යනවා. මේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කඩාවටණ්ඩයි හදන්නේ. ඒ වගේ හත්ති. ඉතින් දැන් තාම ඒගොල්ලෝ ජීවත් වෙනවා. එක්කෝ ඒගොල්ලෝ ඊළඟ විකල්පයකට ගිහිල්ලා තියෙනවා නේ, හයිවේ වසුද්දුවනවා. ඉතින් ඔහොම තමයි. දැන් මෙට්‍රෝ ආවට පස්සේ ඒකටත්
1: ගෙවිල්ලනවා.
0: ගේමක් කියන්නේ බස් හප්පනවා කියන එක.
1: ඒක හරි සිංගිතිය කියලා හිතෙන්නේ.
0: ඔව්. ඒ වීඩියෝ එහෙම දාලා තියෙනවා. ඉතින් මේ ගේම ඉල්ලන්නේ අපේම රටේ නේද? මේ කණ්ඩායම් දෙකක් දෙකට බෙදිලා. එකම රැකියාව කරන්න දෙගොල්ලොම කරන්නේ බස් වලට.
1: ඔව්.
0: දෙගොල්ලොම සපයන්නේ මිනිස්සුන්ගේ සේවය. ප්‍රවාහන සේවයේ අත්‍යවශ්‍ය සාධක දෙකක්.
1: ඔව්.
0: ප්‍රයිවට් බසුත් ඕනේ. ලංගමෙත් ඕනේ. මෙට්‍රොත් ඕනේ.
1: හයිවේත් ඕනේ.
0: ඔක්කොම ඕනේ. හරි. ඒ කියන්නේ ඕනේ කියන්නේ මේ සියලු දෙනාම එකට එකතු වුණාම තමයි මේ පද්ධතිය ශක්තිමත් වෙන්නේ.
1: ඔව්.
0: අපි දන්නවනේ ගැමුණු මහත්තයලා ස්ට්‍රයික් කරපු දවසර තියෙන ප්‍රශ්න. පාරවල් වල නේද? මේ මිනිස්සුන්ට යන්න විදිහක් නැහැ.
1: බස් නැහැ.
0: ලංගමක් එනකන් එනවා. ඒ කියන්නේ කට කපලා.
1: ඔව්.
0: එහෙම නැත්තම් දැන් ට්‍රේන් එකේ, ට්‍රේන් වල වහල උඩ. හා, දවස් දෙක තුනක් මේ පෞද්ගලික බස් ස්ට්‍රයික් කරපු අත්දැකීම් අපිට තියෙනවා.
1: තියෙනවනේ.
0: නේ. ඒ නිසා හැම තැනකම මේ යම් කිසි අර අපි කියන්නේ හැමෝටම ඉල්ලන හැම දෙයක්ම හම්බෙන එකක් නෑ. යම් කැපකිරීමක් කරන්න වෙයි, පටිතද කරගන්න වෙයි, වැල්පාලමේ යන්න වෙයි. එහෙම ගිහිල්ලා හරි මේ දරා ගැනීම ඇතුලේ තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ මැච් එක ගහන්න වෙන්නේ. ඉතින් ওই මෙට්‍රෝ බස් ලස්සනට යනවා
1: පාරේ.
0: යනකොට වීඩියෝ කරලා එහෙම දානවා ඉන්නවා. හරි ලස්සනයි ෂෝ එහෙම කියලා. ඉතින් ඒව දැක්කම පෞද්ගලික බස් රථ රීදුරු කල්පනා කරන්න ඕනේ. ඇයි අපිට එහෙම වෙන්නේ නැත්තේ? ඇයි අපේ එකක් අනේ බලන්න මේ විනීතව බස් එක යනවා.
1: මිනිස්සු ඇයි අපිට නිතරම බනින්නේ?
0: ඔව්, ඇයි අපේ එහෙම හොඳ එකක් කවුරුත් කියන්නේ නැත්තේ කියලා චුට්ටක් හිතලා බලන්න. ඒවට ඉරිසියාකම් කරන එක නෙමෙයි. හොඳට මිනිස්සේ කාලය ඇදලා ඉන්නකොට.
1: ඉන්න බෑ.
0: ලස්සනට ඉන්නකොට. පෙනුමට ඉන්නකොට. එහෙම අපි මිනිස්සුන්ට කතා කියලා ඒ මිනිස්සුන් නේද?
1: මානසික වටනවනේ.
0: අන්න ඒ වගේ ඇඟේ හැප්පිලා හරි කකුල් මාට්ටුවක් දාලා හරි වටලා.
1: නැත්තම් චරිතය ඝාතනය කරලා හරි.
0: එහෙම හරි මොකක් හරි කරනවා. අන්න ඒකම තමයි මේ වෙලා තියෙන්නේ. ඒ මොකද මේ මිනිස්සුමනේ මේ බස් ඇතුළේ ඉන්නේ රියදුරක් විදිහට.
1: ඒකනේ.
0: ඕක තමයි ඇත්ත කතා. ඔෆිස් එකේ ඉන්නවා කියන්නේ හොඳට කාලා හොඳ වාහනයක් පැදලා ආ පෙනුමත් හරි ෂෝක් හරි ලස්සනයි කඩවසම්. මේ මිනිහට කියන්න තියෙන රටේ තියෙන සියලු කතා ටික කියන.
1: ඔව්.
0: ආ පුළුවන් විදියට මේ මිනිස්සයව ඇදලා දාන්න හදනවා. මානසිකව වටනවා. අඳුමතරමේ කාපාකියේ තියෙන වාහනේ උඩර ගලක් හරි විදි කරනවා.
1: ඔව්.
0: පුළුවන් නම් ගිහිල්ලා වාහනේ නේද? හුලං හරි
1: හුලං හරි හරි නෝ
0: මාර මිනිස්සු ඉන්න රටක් මේ. ඉතින් ඕකම තමයි අනිත් පැත්තට ගත්තම් පාරටම පේන්න තියෙන්නේ. හා කවුරු හරි හොඳ වාහනයක් යනවට කැමති නේ. නේ. AC එක යන මනුස්සයා දිහා වෙනස් විදිහට බලනවා. ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් යන මනුස්සයා වෙන විදිහට බලනවා. ඔව්. හා. ඉතින් ඕක නේද වෙලා තියෙන්නේ.
1: කියන්නේ රට දියුණු වෙනවට කැමති නේ.
0: තව එකේ කාලය ඉඳලා හොඳට ඉන්නවට කැමති නැති එක තමයි. ඔය යකඩ යකඩ වලින් හරි පලි ගන්නවා.
1: දැන් හප්පලා මොනාද ලැබුණේ? මොනාද ලැබුණේ?
0: නෝන්ඩි නේද අර වීඩියෝ එකේ යනකොට නේ?
1: ඔව්.
0: ටාටර්.
1: එහෙම වෙන්න එපා.
0: ටාටර්. ඊයා.
1: පරිණත වෙන්න පරිණත වෙන්න.
0: එහෙම එකක් නම්
1: නෑ නේ.
0: පේනතෙක් පානේ. ලංකාවේ අපේ ගොඩාක් බහුතරයක් අතර එහෙම කරනම් පේන දෙක් මානක නෑ.
1: සිංගති මානසික මට්ටම් තමයි තාම තියෙන්නේ.
0: මේක ඇමරිකාව වගේ යටිතල පහසුකම් සියල්ල දිනුන උනත් අර මානසිකත්වේ නම් ගන්න බෑ ලීසි. එතනින් එලවන්න නම් ඉතින් දුම්මල

0: Airtel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLV දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ඇසේ සුද ඇවිල්ලාද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්
4: රාජ්‍ය සේවක හරසරසනාම ගීත ගායනා කරන්න තරඟ කරන්න විනෝද වන්න තෑගි දිනන්න අපි එනවා ඔබේ ආයතනයට
5: ITN ලක්කඩ
4: රාජ්‍ය සේවක හරසරසනාම
5: ITN ලක්කඩ සමග
3: අද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල
4: රාජ්‍ය සේවක හරසරසනාම
3: සම අනුග්‍රහය David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
6: Vision Care Vishwasaniya Dakma
7: Balana Hematanakama Dan Vision Care Ekak

0: අටයි විනාඩි විසි හයයි වෙලාව සියතුන් ඉගිල ගියාවේ මල් මොකද මල් මල් පිරි සමය
1: උදා
0: ඔය සමහල්ලාර්මගේ යාලූ කියනවා මේ මචන් මං කොරුල්ලෙක් මචන් මට දැන් පියාඹනවාගේ ෆීල් ඇති
1: හරි හරි හරි හරි
0: පාවෙනවාගේ බං ඒ කියන්නේ එයා ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි පාවෙන මූඩ් එකට ගියා කියලා කියන්නේ ඉවරයි
1: එයා ඉන්නේ වෙලාම යන්න පුළුවන්
0: මොනවා හරි වසක් විසක් එක්කනේ ඔය එහෙම කියන්නේ
1: ඔව්
0: ඔබටත් එහෙම කිව්වම කීප දෙනෙක් මතක් වෙනවා ඇති ඔය ගංජා බොන අය මලක් ගහනවා කියලා
1: කියන්නේ
0: ආ සමාවෙන්න එහෙම තමයි කියන්නේ ඊට පස්සේ ජොයින්ට් එකක් ගහනවා කියලා කියන්නේ නේ එක එක විදිහට කියනවා ඔය ඕනම සෙට් එකක ඉන්න ඔය ටික කරන තව يعني එක්තරා කණ්ඩායම සමහර ඉන්නවා සිගරට් එකයි අරක්කු ටිකයි තව පිරිසක් ඉන්නවා සිගරට් එකයි අරක්කු ටිකයි ඔය ටිකයි තව සමහර පිරිසක් ඉන්නවා සිගරට් එකයි අරක්කු ටිකයි ඒ ටිකයි අර ටිකයි ඒ කියන්නේ ඊටත් එහා ගිහිල්ලා ටැබ්ලට් ගන්න හා එහෙම නැත්නම් එක එක ක්‍රමවලට ශරීරයට නේද තමන්ට දැන් විසදේව
1: එකතු කරගන්න.
0: ගාල මෙහෙම ඇදලා ගන්න. හා කොහොම හරි වස විස සහිත හා අපි කියන්නේ විෂ මද්‍රව්‍ය කියලා.
1: ඔව්.
0: මේකට කෙලින්ම කියන්නේ එහෙමනේ.
1: ඔව්.
0: ඒව එක්ක ගෙවන ජීවිත තියෙන තරුණ පිරිස් ඔබ මම දන්නා ඉන්නවා. අන්න එහෙම අය එතනින් අපි ගලව ගන්න එකට තමයි රටම එකට ජාතික වැඩසටහනේදී අපි සම්බන්ධ වෙන්නේ.
1: ඉතින් මේ ජාතික වැඩසටහන හානිකර මත්ද්‍රව්‍ය භාවිතය මත්ද්‍රව්‍ය ජාවාරම් මේ වගේම බෙදා හැරීම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයාගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික වැඩසටහනක්. ඉතින් මේ මෙහෙයුමට අපිට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි 19:27 කියන නම්බෙකට ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයා හැම කෙනෙක් නම් කතා කරන්න තමයි තියෙන්නේ.
0: ඒ මතක් කරේ රටම එකට ජාතික වැඩසටහන කියන්නේ ඒක 19:27 ඔය සුවසරිය වගේ මතක තියෙන නම්බරයක්. මොකද ලොකු ප්‍රශ්නයක් මේ සමාජය තුළ තියෙන මත්ද්‍රව්‍ය කියන එක. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදන අතර තියෙන මේ සඳුන් පැණිය ගැන කියන්න මේක හරියන්නේ ගෑස්ට්‍රයිටිස් වලට.
1: ඔව්.
0: වඩ අපි උදේ කිව්වා ඔය මේ අපේ ඇස් එහෙම සම්බන්ධ නේ කාරණාවදී අපි කිව්වා අපි ගොඩාක් කලාට අපි තිරයත් එක්ක ඩිජිටල් තිරයත් එක්ක ඉන්න නිසා අන්නේ පුරුදු තමයි අපිව මේ කියන තැනට ගෙනාවේ. ඒ කෑම බීම පුරුද්ද කියන එකේදීත් අපිට තියෙනවා නරක පුරුදු ටිකක්.
1: ඔව්.
0: වේලාවක් අවේලාවක් නෑ අතට හු වෙන එක කනවා. පාන් කනවා කොත්තු කනවා
1: හා
0: තෙල් සහිත රසකාරක අධික මේ මේ මේ මේ මේ මේ මේ මේ සර ජාති. එහෙම දේවල් කනවා. අන්න එතකොට ඔය ගෑස්ට්‍රයිටිස් කියන එකට ලොකු බලපෑමක් කරනවා.
1: ඔව්.
0: ඉතින් ඒකෙන් මිදෙන්න ඔයාට සෑහෙන උවමනාවක් තියෙනවා. මොකද ගෑස්ට්‍රයිටිස් හැදුනම ඒ මිනිත්තු කීපය පැය කීපය ගෙවන විදිය ඊට වැඩිය හොඳයි මැරුණා නම් කියලා හිතෙනවා.
1: සමහර කට ඔක මාරාන්තික වෙන්නත් පුළුවන්.
0: හරි අමාරුයි. හරි. එතකොට ඕක ඔයාට සුව කරගන්න නම් ඔයාට පුළුවන් සඳුන් පැණිය පාවිච්චි කරලා බලන්න.
1: ඔව්. ඊට අමතරව ඔයාට පුළුවන් හෙම්බ්‍රිසාව උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පෙයාව පාවිච්චි කරන්න. ගුරිය අපස්ථාවයක් තියෙනවා නම් වැල්මි පැණිය. එතකොට බඩේ අපස්ථාවයක් තියෙනවා නම් ක්‍රිමිරාජ කරල් ගුලි. එතකොට කුරුලෑ හැම ඇවිල්ලා තියෙනවා නම් මේ දවස් ටිකක් අවුවට හැම වැඩිපුර නිරාවරණය වෙනවා නම් ඔයාගේ හැම කුරුලෑ හැම ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා කුරුලෑ සුවය පාවිච්චි කරන්න. එතකොට සර්වේශාදී තෛලයේ තියෙනවා නාගරාජ තෛලයේ තියෙන මෙන්න මේ හැම නිෂ්පාදනයක්ම ඕනම ලෙඩකට ගැලපෙන ඕනම නිෂ්පාදනයක් ක්‍රිමිරාජ නිවසින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ගෙදර තියාගන්න ඕන බෙද මහත්ය තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ.
0: වෙලාව මතක් කරන්න 8:31
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි පැඩි වෙලා
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මයිකල් ජැක්සන් ලෝකෙම ඉන්න ජනප්‍රියම ගායකයා කියලා කිව්වත් වරදක් නෑ. මයිකල් ජැක්සන් කියන්නේ ජනතාවගේ ගායකයා. හදවතේ
1: ගායකයා.
0: අපේ රටේ ඉන්න හදවතේ ගායකයා. මෙයා ඇවිල්ලා ලෝකෙම ගත්තොත් හදවතේ ගායකයා. එතකොට පොප් සංගීතයේ රජ්ජුරු. අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් මයිකල්ගේ සින්දු වගේම තමයි මේ එයාට තියෙනවා නෙවර්ලන්ඩ් මාලිගය. නෙවර්ලන්ඩ් මාලිගය ගැන ගොඩක් අය කතා කරන්න පටන් ගත්ත, හරි ජනප්‍රියයි. ඒ කියන්නේ සුරපුරයක් වගේ වතුආයක් එක්ක තියෙන නේද?
1: ඔව්.
0: නෙවර්ලන්ඩ්. එතකොට දැන් අද වෙනකොට ඔක හඳුන්වන්නේ නෙවර්ලන්ඩ් කියලා නෙමෙයි. අද වෙනකොට ඔකට කියනවා සිකමෝ වැලි රෑන්ච් කියන නමින් තමයි දැන් ඕක දැන් මේ කාලේ කතා බහට ලක්
1: වෙන්නේ.
0: මේක දැවන්ත දේපලක්.
1: හරි.
0: එතකොට මේක දැන් අයිති වෙලා තියෙන්නේ රොන් බර්කල්ට්. ජැක්සන්ගේ පවුලේ හිතවතෙක් වෙලා හිටපු රොන් බර්කල් 2020 දෙසැම්බර් මාසෙදී මේ විශාල වතුයාය අමරිකානු ඩොලර් මිලියන 22කට ගත්තා. ඉතින් ජැක්සන් මිය ගියාට පස්සේ මේක විවිධ ආයතන හරහා විකුණන්න ගොඩක් උත්සාහ කළා. අන්තිමට රොන් බර්කල් මේකේ අයිතිකාරයා මේ බවට පත් වුණා. දැන් ඒක සංවර්ධනය කරගෙන යනවා. හරි.
1: හරි.
0: මේක ඇවිල්ලා සාමාන්‍ය ජනතාවට ගිහිල්ලා බලන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මේන්ටේන් කරගෙන කම්කරුව කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ බංගලා බලාගන්න තව විශේෂ පිරිසක් ඉන්නවා. ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි මේක ඇතුලේ අර උයන පිහන අර සාමාන්‍ය ගෙදරක තියෙන මේවා ටිකක් තියෙන. ඒ වගේ දේවල් නම් කරනවා අඩුයි. කනබොන ඒවා වුණත් මේ ඉතාම සීමිත අවස්ථාවන්වල විතරයි
1: උයන්නේ.
0: මේක ඉන්න ස්ටාෆ් එක කරගන්න එහෙම නැත්නම් ඒගොල්ලන් එළියෙන් තමයි කෑම දෙබීම පවා සප්ලයි කරගන්නේ කියලා කියනවා.
1: හරි.
0: ඉතින් හරිම ලස්සනයි. කාමර ගණනාවක් තියෙනවා. වොෂ්රූම් ගණනාවක් තියෙනවා. සමහර ඒවා තියෙනවා අවුරුදු 25කින් 30කින් පාවිච්චි කරලා නැහැ. සමහර කාමරවල දොර ඇරලවත් නැහැ. අරියත් අරින්නේ කෙලින්ම මේ අපි කියන්නේ පිරිසිදු කරන්න
1: විතරයි.
0: කරලා ආයි ලස්සනට වහලා ආයි තියෙනවා. ආයි දවස් දෙක තුනකින් අරනවා පිරිසිදු කරනවා විතරයි. ඉතින් මේක ඇවිල්ලා නිකන් අර සුදු අලියෙක් වගේ නේ.
1: ඔව්.
0: මේකයි මේකේ මුකුත් සල්ලි ටිකක් කියන්නේ මේක ආයි බිස්නස් එකක් වෙන්නේ
1: නැහැ නේ.
0: සමහර යෝජනා කර

0: මේක හොටෙල් එකක් කරන්න කියලා. එහෙම නැත්තම් ටිකට් කඩලා පෙන්නන බංගලාවක් කරන්න කියලා. ජැක්සන්ගේ බංගලාව බලන්න. රුපියල් 100යි. පාසල් ළමයින්ට 50යි. ඔන්න පුළුවන් මේක ඕපන් කරලා දෙන්න. හැබැයි මේ මේ අයිති බර්කල් කියනවා ඒක එහෙම පෙන්නන්න හැමෝටම යන්න එන්න පුළුවන් තරම් නෙවෙයි. ඒකේ තියෙන මේ වෙනකොට තියෙන ඒකේ තියෙන ඓතිහාසික බව රැකෙන්නේ මේ තියෙන විදිහට තිබ්බම
1: අනිවාර්යෙන්.
0: මේක ඇවිල්ලා බලිකුරු ගාලා එනේ නෙවෙයි මෙතන මේ කෙල ගහලා ගේන මනම් මනම් කාලා එක එක තැන්වල දාලා වත්තේ මල් කඩලා
1: පැලගෙනියලා
0: පැලගෙනියලා අතු කඩාගෙන ගිහිල්ලා හරි ඒ වගේ වුණාම දැන් ඕකට මං ළඟ ලස්සන කතාවක් කියන්න. අපිට තියෙනවා ඔය කළුතර පැත්තේ තියෙනවා මේ මොන බංගලාවද ඒකට කියන්නේ රිච්මන් කාසල්.
1: හරි
0: රිච්මන් කාසල් එක තියෙනවා කළුතර බුලත් සිංහල පැත්තේ. ඔව් ඒකෙත් ඒක ලොකු බංගලාවක්. ඒක හදපු ඒ කාලේ හිටපු ඒ අධිකාරම් වගේ කෙනෙක් ඉඳලා තියෙනවා. එයා ඒ ස්ට්‍රක්චර් එක හදලා තියෙන ඉන්දියාවේ ගිහිල්ලා බංගලාව බලාගෙන ඇවිල්ලා.
1: හරි හරි.
0: මෙයා මෙහෙන් අරගෙන ගිහිල්ලා චිත්‍ර ශිල්පියෙක් දවස් ගානක් ඈත ඒ බංගලාව ආසන්නේ නතර කරලා තියලා ඒක දිහා බලාගෙන පැන්සලින් ඇඳගෙන ආපු ස්කෙච් එකකින් තමයි මේක හදලා
1: තියෙන්නේ.
0: ඒතකොට දැන් ඕකයි ඉති මහා බාරකාර මොකක් හරි මෙව්වහකට. හරි. ඉතින් ඕකේ මේන්ටේන් කරන විදිය මම දැකලා තියෙනවා. හරියට වෙන්නේ නැහැ. ඉස්කෝල් ළමයි යනවා ටිකට් ගන්නවා බලනවා ෂෝ කරි ෂෝ වාකවුලු තියෙනවා. කළුගංගේ ඉඳන් එන වාකවුලු තියෙනවා ආරි ෂෝ. ඉතින් මකුල් දැල් බැඳිලා කැරපුත්තු දුවනවා. මේන්ටේන් අන්තිමයි. දැන් මේ ලංකාවේ එහෙම.
1: ලංකාවේ.
0: හැබැයි එහෙ ජැක්සන්ගේ බංගලාව ඒ මට්ටමේ නෙමෙයි තියෙන්නේ.
1: හොඳ තීරණයක් ඒක නේද?
0: ඔව්. ඒ කියන්නේ කාඩාර කියන්න පුළුවන් මේවා ඉතින් මේ මේ පෙන්නන්න එක්ක මේවා සල්ලි කරන්න කියලා.
1: එපා එපා.
0: නමුත් ඒවා ඇතුලේ තියෙන ඓතිහාසික පසුබිම කියන එක නේද? ඒ අවධානය දාන්න මේ පිරිස කැමති නැහැ.
1: ඒක හොඳ තීරණයක්.
0: 8:39.

0: පොඩි දෙයක් මේ කියන්නද? අර රිච්මන් කාසල් එක තියෙන කළුතර තමයි පලාතුට පාරේ.
1: පලාතුට?
0: ඔව් පලාතුට.
1: හරි හරි.
0: පලාතුට පාරේ තියෙන මේ බුලසිංහල නේ බුලසිංහල ඊට ගොඩක් යා. මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා මේ. ඒක පොඩ්ඩක් නිවැරදි කරන්න කියලා.
1: ලොකේෂන් එකේ හිටම මේ වෙලා කියලා.
0: ඔව් මතකයේ ඇත්තම තිබ්බේ. ඒ වගේ. මාත් ගිහින් දින අවුරුදු ගානකට කලින් පුළුවන් නම් වෙලාව කියලා බලන්න. ඒක මේ ඇත්තම මේ බලන්න ඕනේ තැනක්. අර බලන්න ගියාම ඉතින් අර
1: මතක සටහන් තියලා එන්න එපා.
0: ඔබ ගියා කියලා මතක සටහන් ඕනේ නෑ. බිත්ති වල කුරුටු ගහලා
1: කේකේව දාලා එන්න එපා.
0: ඔව්. මම එහෙම නොකර ඒක නේද?
1: ඇස් දෙකෙන් බලලා එන්න.
0: හරි. 8 විනාඩි 47යි මේ විජේ කෝපි එකක්. සුවඳ රස ඒ වගේම පාට මේ ඔක්කොම තියෙන විජේ කෝපි එකක් කියලා කිව්වම ඒක ක්වොලිටි එකක්. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රොඩක්ට් එකක්. ඉගෙන කිසිම සැකයක් තියාගන්න එපා. හා ළඟම තියෙන කඩේ සුපර් මාකට් එකේ ඕනම තැනක ඔය කියන විජේ ප්‍රොඩක්ට්ස් ඕනම එකක් තියෙනවා. 8 විනාඩි 47යි.
2: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි ටැග් ලක්ෂ 10යි. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
3: Take care. Sureke mumakatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take care මීළඟ වැඩසටහන.
4: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල.
3: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍යම තිබර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතුට.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 19:85 මතන්න.
3: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
7: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
10: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
11: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
10: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
11: රයිනෝ ප්‍රීමියර්.
10: එතකොට යට මැටි කෝටින් එක තියෙන
11: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
8: අංක 1 රූෆින් සස්සිලිම් ෂීට්.

0: අතයි විනාඩි 50 50 කිය?
1: හයි. 55යි.
0: 5ද?
1: 5යි 5යි.
0: 53යි වගේ.
1: නේද යනේ.
0: 40 ඉඳින්.
1: හරි හරි.
0: 38 වෙනකොට S2 පොඩ්ඩක් එහෙම එහෙ වෙනවා.
1: වෙනවා වෙනවා වෙනවා.
0: හා? ඉතින්
1: සාමාන්‍යයි.
0: ඕක තමයි කියන්නේ 40 ඉඳිරිය කිය. නේ?
1: හා.
0: රයිට් මේ ඔයාගේ ඇස් සම්බන්ධ හිම අර හිම තියෙනවා නම් පොඩ්ඩක් නිකන් බොඳ වෙලා පේන. ඈ කවුරු හරි තියා බැලුවම අපිට න්යාව බොඳ වෙලා පේනවා.
1: ඔව් hina වෙනවනේ අපි දන්නේ නැහැ කවුද hina වෙන්නේ
0: කියලා. ඔව් නිකන් සද්ද ඇහෙන පැත්ත බලලා තේරුම් ගන්න සමහර. නේ හරි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරනවා. ඔයාගේ ඇස් සම්බන්ධව සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. රජයේ අනුමත ආයතනයක් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.
1: ඔව්. එතනට ගියාම ඔයාලට පුළුවන් මෙන්න මේ සේවාවන් ටික ලබා ගන්න. ඇසේ සුදවත් කිරීම සැත්කම කරනවා. ඒ වගේම සායන තියෙනවා, දිවට සායන, ග්ලූකෝම සායන, ලමාක්ෂ සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියාංශ මෙන්න මේ හැම සේවාවක්ම එතනින් ලබා ගන්න පුළුවන්. හරිම සුහදශීලී. 0706 478 478 0112 755 858 තමයි එකලංගේ නම්බර්ස් දෙක.

ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලේ ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ප්‍රථමයෙන් දේශීය පුවතක්. බෙංගාල පොක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එබැවින් අද දිවිනේ බොහෝ ප්‍රදේශවලට පසුරු එකෙන් පමණ පසු මිලිමීටර 75ක් වූ තදවැසි ඇතිවන බවයි කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බසහිර සබරගම්බුව මධ්‍යම දකුණ ඌව සහ වයම්පලාත් මෙන්ම අනුරාධපුරයේ සහ මනරම් දිස්ත්‍රික් ඊට ඇතුළත්. ගිගරුම් සතිවයි සමග ඇති විය හැකි තාවකාලික තද සුරන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. එමෙන්ම බෙංගාල පොක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ විමසිලිමත්වන ලෙස කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව දීවල සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. හෝතී ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියට ගමන් කිරීමෙන් වළකින ලෙස රටවල් රැසක් සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. අමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව සහ නවසිලන්තය මෙලෙස සිය පුරවැසියන්ට සෞදි අරාබියට යමින් වළකින ලෙසයි දැනුම් දී ඇතේ. සෞදි ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් පසුගිය දින කිහිපය පුරා හෝතී ප්‍රහාර මාලාවක් කෙළඹුණා. ඒ සමගම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඒතෙන්ම නවතම අන්තුරැගවීම නිකුත් කිරීමටයි එම රටවල් පීවරගෙන ඇත්තේ. ලක්න මීළඟ ප්‍රවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: නවයයි විනාඩි 10යි ගුඩ් මෝර්නින් සුබෝදසනක් අපි අලුත් පැයට ඇවිල්ලා ඉන්නේ.
1: ඔව් ඇවිල්ලා ඉන්නේ.
0: කවුරු හරි කෙනෙක් එක පාරටම ගෙනල්ලා මේ මයික් එකට දැම්මොත් එයාට කතා කරගන්න බෑ.
1: ඔව්.
0: එතකොට එයා ප්‍රැක්ටිස් කළා ප්‍රැක්ටිස් කළා ප්‍රැක්ටිස් කළා ප්‍රැක්ටිස් කළා ඉඳලා එහෙම ඉඳලා නේද? ට්‍රේනින් ඉඳලා තමයි අන්තිමට ඇවිල්ලා මෙතන මයික් එකට දැම්මොත් කතා කරන්න පුළුවන් වෙන්නේ.
1: ඔව්.
0: හරි. ඒක හරි කියමුකෝ. ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකෙක් තෝරනවා. එයාට එක පාට බෝලෙකුයි බැට් එකකුයි දීලා කියනවාද? ඔයා ඊළඟ නවසීලන්ත මැච් එකට දාලා තියෙන.
1: ගහන්න.
0: ගහන්න. ඊළඟ නවසීලන්ත මැච් එකේ ගහන්න. හා? ඊළඟ පාකිස්තාන මැච් එකේ ගහන්න. ඉන්ටර්නැෂනල් මේ මැච් එක. ඔව්. කවුරුත් ගෑන්ලා ඉස්කෝලේ යන ළමෙක්ව ගෑන්ලා එහෙම දාන්නේ නැහැ. එයාව පළමු පෙළ ක්‍රිකට් මුලින්ම අන්තර් සමාජ නේද? තරඟ වලට දාලා එහෙම ගස්සලා ඒ ටීම් එකට ගස්සලා ඊට පස්සේ තමයි දාලා ඔය නැගීගෙන කණ්ඩායම්ද මොනව මොනව හරි කියලා එහෙම ගෙනල්ලා ජාත්‍යන්තර අත්දැකීම් දීලා තමයි ආයි ගෙනල්ලා මේ වගේ නැෂනල් ටීම් එකට ජාතික කණ්ඩායමට දාන්න. එහෙම දැම්මට පස්සේ කවුරු හරි කියනවා නම් මේ අයට අත්දැකීම් නැහැ, මේ අයට තාම හුරු නැහැ, අලුත් ළමයි. එහෙනම් අලුත් ළමයි ටික පිටිපස්සෙන් තියාගෙන ඉමු.
1: ඔව්
0: නේද?
1: ඔව් පරණයි ඉතින් ගහමුනේ.
0: එහෙනම් ඉතින් අපිට කලින් කියන්න තියෙන මෙහෙමයි. ඔන්න ලබන මාසේ පාකිස්තාන සංචාරයක් කිනවා. අලුත් ළමයි ටිකක් යවන්නේ.
1: ඔව්.
0: මේ යවන්නේ අත්දැකීම් ගන්න.
1: ගන්න.
0: දිනන්න නෙමෙයි.
1: ඔව්.
0: හරි?
1: ඔව්.
0: ඒක කලින් ඇනවුස්මන්ට් එකක් දාලා ලංකාවාසී අපිව නේද?
1: දැනුවත් කරා නම්.
0: ක්‍රිකට් ෆෑන්ස්ව දැනුවත් කරලා තිබ්බනම්
1: අපි මෙච්චර බලාපොරොත්තු තියාගන්න.
0: ඔය තමයි මගේ එක යාළුවෙක්ගේ අදහසක්. හරි? මගේ නෙමෙයි.
1: හරි.
0: හරි. මට නිකන් බනින්න එපා. ඔය අපේ ලංකාවේ ඉන්න මගේ යාළුවෙක් අවුරුදු ගාණක් තිස්සේ ක්‍රිකට් බලන ෆෑන් කෙනෙක්ගේ අදහස. කවුරු හරි කියනවා නම් අපේ අයට අත්දැකීම් නැති හින්දා පරදිනවා කියලා. එයා කියන්නේ මචං අසංඛ්‍යා මෙන්න මේකයි කතා. කියලා ඔය ටික මට කිව්වා.
1: අත්දැකීම් ගන්න දෙන්න ඕනේ අවස්ථාවක්.
0: අත්දැකීම් ගන්න. ඔන්න අත්දැකීම් ගන්න දෙනවා. ඊළඟ ටුවර් එක යනවා ෆයිට් එකක් දීලා එන්න. දැන් ඊළඟ දකුණු අප්‍රිකාව වගේ රටකට. මුලින් ගියේ අත්දැකීම් ගන්න. ඔන්න අත්දැකීම් හරි. ඊළඟ යනවා ෆයිට් එකක් දීලා වැරදිලා එන්න. ඔන්න ඊළඟ ටුවර් එකත් ඉවර වෙනවා. එහෙම අපිත් ඉත ආදාගෙන. තුන්වෙනි අවස්ථාව දෙනවා දිනන්න පළමු. කියන්නේ 50ට 50. ඔන්න ඊළඟ ටුවර් එකත් ඉවරයි. හතරවෙනි අවස්ථාව අපිට දෙනවා මේ ටීම් එක යන්නේ දිනන්න. අපි එතකොට බලාපොරොත්තු සහගත ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉන්නේ නේ.
1: ඔව්.
0: එතකොට හරිනේ. එතකොට ඔන්න ඔය කියන එක හරි.
1: හරි.
0: ඒ කියන්නේ ජනවාරි මාසේ මැච් ගහනකොට අපි දන්නවා මේ ගහන්නේ පරදින්න අත්දැකීම් ගන්න.
1: ඔව්.
0: මාර්තු වල ගහනකොට අපි දන්නවා මේ යන්නේ අර කරට කර සටනක් දීලා එන්න.
1: දීලා එන්න.
0: හරි.
1: එතනත් අපි බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය.
0: ඔව්. ඊට පස්සේ මැයි ජූනි වගේට යන ටීම් එක අපි දන්නවා මේ යන්නේ සමහර විට දිනයි.
1: ඔව්. පොඩි ෆ්‍රයි එකක් හරි දෙනවා.
0: ඔන්න දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් යන ටීම් එක අපි දන්නවා රියමයි
1: දිනන්නව තමයි යන්නේ.
0: අපිට තියෙන්නේ දෙසැම්බර් නොවැම්බර් මැච් එක බලන්න. මේ ලංකාවේ දැන් පරාජයට හේතු කියන විදිය. හරි.
1: මානසික ඒකාග්‍රතාවයෙන්
0: ඔව් මම දැක්කා ලොකු මාත්‍යෙක් කියලා තියෙනවා. මේ ළමයි මේ හින්දයි පරදින්නේ ඉතින් පොඩ්ඩක් ඉමුකෝ බලාගෙන කියලා. ඔය කතාව අපි අහනවා 96 වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච කාලෙන් පස්සේ අපිට ওই කතාව අදාළ නොවුනේ. සංගක්කාර මහේල, මාලිංග, ඩිල්ෂාන්, ඇන්ජලෝ ඔන්න ওই ටීම් එකේ ඉන්න කාලේ. තිසර පෙරේරලා නේ? අන්න ඒගොල්ලෝ ඉන්න කාලේ තමයි අන්තිමට අපි අර නොවැම්බර් දෙසැම්බර් ටීම් එකක් යවුවේ.
1: හිතේ බයක් සෙකක් නැතුව සැනසීමේ මැච් එකක් බැරි.
0: ඊට පස්සේ අපිට කිසිම දවසක බහුතරයක් බහුතරයක් ඈ මැච් 100ක් ගැහුවොත් 80ක් අපි පෙරදිලා. පර්සන්ටේජ් එක අරන් බලන්න. අපේ ටීම් එක පහුගිය කාලේ මැච් ගහපු විදිය පෙරදිච්ච විදිය දිනපු විදිය. සෑහෙන පර්සන්ටේජ් එකක් අපි පෙරදිලා. හ්ම්. ඇතම් ක්‍රීඩකයෝ ඇවරේජ් නෑ 20යි ලකුණු 20යි ඇවරේජ්.
1: 20ක්වත් නැති.
0: ඊ අයිනෝ. හොඳම එක්කෙනාත් 20ක් වගේ තියෙනවා. ඉතින් මේ අපේ මතේ නම් බෑ.
1: එහෙම කියන එක හරි නෑ නේද මූණටම.
0: මුරලි අයියාගේ ප්‍රකාශය දැන් රටේම මතේ වේගෙන එන්නේ
1: එන්නේ
0: එදා ඔක මුරලියයි විතරයි කිව්වේ
1: දැන් අපි කවෝම කියනවා
0: අපේ මතේ නම් බෑ 9:15

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න.
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධන නිධානය නිරතුරුවයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
8: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
9: උගල් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඊ

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සමතනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
6: සුබ දවස
7: අලුත් වෙලා
6: පහසු වෙලා තැකි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවස
6: දවස සුබයි සිහින දිනයි සුබ දවස ජාතික ලොතරැයි මණ්ඩලය

0: නවයයි විනාඩි 28යි වෙලාව. අපි මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහක අතරේ තියෙන ඉන්න සුබ දවසක් ලොතරැයිය. හා සුබ දවසක් ලොතරැයිය පහුගිය දවස්වල ගොඩක් ගත්තානේ. දැන් ගන්න තියෙන ආයුබෝව ලොතරැයි. ආයුබෝව ලොතරැයි කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වට අඳුන්නා දුන්න නේද? මෑත කාලේ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේට ලොකු දායකත්වයක් දෙන ටිකට් එක.
1: ඔව් ඉතින් ඔයා මේ වියදම් කරන පුංචි රුපියල් 40න් සෞඛ්‍ය ශාස්ත්‍රයට ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. ඒ වගේම මේ වගේ සමාජ සත්කාර ප්‍රජා සත්කාර සිදු කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය ගොඩක් ලොකු දායක වෙන තැනක්. ඉතින් ඒ දායකත්වයට ඔයාගෙනුත් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් රුපියල් 40ක් වියදම් කරලා ආයුබෝව ටිකට් එකක් අරගෙන.
0: හරි. ඒ වගේම ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන කිව්වා. ඉතින් ඔයාගේ ඔෆිස් එකේ අපි කියන්නේ හෙල්ත් කැම්ප් එකක් ඕගනයිස් කරමු.
1: හා කරමු කරමු.
0: ඇස්ටික පරිස්සම් පරීක්ෂා කරමු. අපි කිව්වේ වැඩිහිටියෙක් වුණාමනේ අවුරුදු දෙක තුනකට සැරයක්වත් පොඩ්ඩක් ඇස්ටික පරීක්ෂා කරලා බලන්න ඕන.
1: සමහර කට හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන් ඇස් වලට.
0: හරි. ඒ නිසා තමයි ඊගෙන මතක් කරේ. වඩ පුළුවන් කමක් තියෙනවා නම් මෙතන බත්තර මුල්ල කොස්සත්තේ රොබර්ට් කුණවන්දන මාවතේ තියෙන ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක.
1: ඔව්. කෝල් එකක් දෙනවා නම් 0706 478 478 0112 785 858.
0: ක්‍රිමි රාජ නිෂ්පාදන ගැන කිව්වා පේයාව වගේ එකක් උණක් හිඹිරිස්සාවක් හැදුනම පාවිච්චි කරන්න. මොකද ඔයාට ඕක ඒ කියන්නේ හැමතිස්සෙම බේත් ගන්න දොස්තර කෙනෙක් හොයාගෙන යන්න දින කීපයක් තියෙනවා නම් යන්නේ වෙනම කතාවක්. නේ. එම නැත්නම් ඉතින් ගෙදර ඕකට විසඳුමක් තියෙන්න ඕනේ.
1: හැදීගෙන එනවා නම් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ දවස්වල පොඩි පොඩි නේද? වැහි තත්ත්වයන් වලට එහෙම ඔයා මේ මූණ දෙනවා නම්, දෙමෙනවා නම් පියාව එකක් ගෙදර ගෙනලා තියාගන්න. ඔෆිස් එකේ වුණා තියාගත්තා, උණු වතුර එකක් ගත්තා, පියාව එක දැම්මා. මුඩුස් ගාලා විව්වා.
1: කිඩ්ගිඩ්ස්

මෙන්න බලන්න අංක ටික. වෘශ්චික ලග්නේ අංක 9:15:25. ඒ වගේම ජය ලොතරැය්‍ය ගත්තනම් එල් අක්ෂරය අංක 0.6, අංක 8 සහ අංක 5. ඒ වගේම අද සම්පත ගත්තනම් අද සම්පත ලොතරැය්‍ය අංක 0.6, අංක 1, අංක 0, අංක 6, අංක 2, අංක 0, අංක 6 B අක්ෂරයේ තියෙන්න ඕනේ. හඳා ලොතරැයි වෘෂභ ලග්නේ අංක 2:12:24 සහ 59. ධන නිධානයේ U අක්ෂරය අංක 19:37, 62 සහ 74. මෙගා පව G අක්ෂරය ප්‍රසද අංක 3, ජයග්‍රහය අංක 2, අංක 34, අංක 36 සහ අංක 69. එවැගේම ගොවිසත ගත්තනම් A අක්ෂරය අංක 16, අංක 45, අංක 62 සහ අංක 76. මහජන සම්පත B අක්ෂරයත් එක්ක අංක 0, අංක 5, අංක 2, අංක 1, අංක 0 සහ අංක 6. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත වාසනාවන්ත ටිකට් වල නේ අංක ටික. ඉතින් මට අදත් පුළුවන්කමක් තියෙනවා ටිකට් එකක් ගන්න. මොකද ඔයාට මේ ජයග්‍රහණයක් නැති වුණත් රටේ සංවර්ධනයේදී ඔයා ඔයාගේ දායකත්වයේ දීලා මේ ගන්න හැම ටිකට් එකකින්ම යම් කිසි මුදලක් ලංකාවේ විවිධ ශාස්ත්‍රවල නේද උන්නතිය උදෙසා තමයි ඒ අය වියදම් කරන්නේ.

0: නවයයි විනාඩි 38යි අද මැච් එකක් තියෙනවා. කලින් ඔෆ් වෙලා යන්න අවස්ථාවක් නැහැ
1: නේ. එහෙම එපා.
0: පැල්වත්ත කිරිවීදුරුවක රස බලන්න කියලා මතක් කරනවා. පැල්වත්ත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න පුළුවන්. හරි. ලෝකේ තියෙන ලොකුම සල්ලි කඳු ගොඩ ගැහිලා තියෙන හරිම ධනවත් නගරයක් තමයි හොංකොං කියලා
1: කියන්නේ.
0: හොංකොං.
1: හරි.
0: එතකොට මේ නගරේ පොඩි රවුමක් ගියොත් පුළුවන් පුදුම හිතෙන දේවල් දැක බලා ගන්න.
1: හරි.
0: ලෝකේ වෙන

0: ඒවත් නැති විදිහට වාහනයක් නවත්වන්න පාකින් ස්පේස් එකක් තරම් පොඩි කාමරයකට මිනිස්සු සම්පූර්ණ ගෙදරකට ගෙවන ගාණක්ටත් වැඩිය ගාණක් ගෙවනවා. ඒ තරම් මේ මාකට් මේ නගරයක් මේක. මාරම් වැඩේ ඒක නෙවෙයි. මේ තරම් වියදම් අධික නගරයක් වෙලත් හොංකොං රජය තමන්ගේ මිනිස්සුන්ගෙන් අය කරන්නේ ලෝකේ තියෙන අඩුම බදු ප්‍රමාණ වලින් එකක්. සේල්ස් ටැක්ස් නෑ, වැට් නෑ, කැපිටල් ගේන්ස් ටැක් නෑ, ප්‍රාග්ධනිය මත ඒක නේද කියන්නේ. ඊට පස්සේ අන්තිම කැමති පත්‍රයෙන් ලැබෙන දේවල් වලට බදු නෑ. ආදායම් බදු උපරිම වෙන්නේ 15%කින් විතර විතරයි. හැබැයි මේ රජයේ මිලියන ගාණක් ගෙවල් දීලා තියෙනවා. ලෝකේ හොඳම ට්‍රාන්සිට් මොකද ට්‍රාන්සිට් සිස්ටම් එකක් හදලා තියෙනවා.
1: හරි.
0: බදු ගහන්න නැතුව මේ ඔක්කොම කරන්නේ කොහොමද?
1: කොහොමද ඇත්තටම?
0: මේකට උත්තරේ තියෙන හොංකොං වල පොළව.
1: මොකද?
0: අඩු බදු ආශ්චර්ය. ටිකෙන් ටික දැන් ඔයා මතක තියාගන්න කඩන් වැටෙන්න පටන් ගන්න තියෙනවා. දැන් ඔයා හොංකොං වල ජීවත් වෙනවා නම් ඔයා ඉන්න ගෙදර තියෙන ഇടම ඔයාට අයිති නෑ. ඇත්තටම හොංකොං වල ഇടම් කාටවත් අයිති නෑ.
1: එතකොට
0: ඔය එක පල්ලියක් එහෙම තියෙනවා. ඔයා ගෙදරක් ගන්නවා කියන්නේ ඒ ഇടම පාවිච්චි කරන රජයෙන් අවුරුදු 50කට විතර බදු ගන්නවා වගේ එකක්. හරි.
1: හරි.
0: හොංකොං රජය කියන්නේ නිකම්ම නිකන් ආණ්ඩුවක් නෙවෙයි. මුළු නගරයේම ഇടම් අයිතිකාරය. රජය මිනිස්සුන්ගෙන් බදු ගන්නේ නැතුව සල්ලි හොයන්නේ මේ ഇടම් වලින්. යාලා කරන්නේ ഇടම් කෑලි වෙන්දේසි කරන එක. ඊට පස්සේ ඔය ඩිවලොපර්ස්ලා නේද? ඒගොල්ලෝ දාලා මේවා ගන්න කෝටි ගණන් සල්ලි රජයට ගෙවනවා.
1: හරි.
0: මේකට කියන්නේ ලෑන්ඩ් ප්‍රීමියම් කියලා. මේකෙන් රජයට මාර ආදායමක් ලැබෙනවා. දැන් මේ කතාව ඒක නෙමෙයි. දැන් මේ දවස්වල තියෙන තත්ත්වේ හොංකොං කියන රට කඩා වැටෙමින් තියෙනවා.
1: අනේ අයියේ.
0: ඒකට හේතු කීපයක් බලපාලා තියෙනවා. ගොඩාක් කලාවට ඒගොල්ලන්ගේ රට සම්බන්ධව තියෙන දැන් يعني දියුණු වෙන එක සමහර තැන්වල ඕනට රෙඩි ඕනම දෙයක් ඕනම නැහැ කියලා කියන්නේ.
1: ඔව් ඔව් ඇත්ත ඇත්ත.
0: අන්න ඒ වගේ එකක්. ඒ වගේ එකක් නිසා
1: වැඩිපුර දියුණු වෙන්න ගියා.
0: ඔව් එහෙම ගිහිල්ලා දැන් මේ මෙවයිලා තියෙනවා. ආර්ථික විශේෂඥයෝ කියනවා තව අවුරුදු 15කින් 10කින් හොංකොං ඔය කියන තරම් මෙවුව වෙන එකක් නැහැ කියලා.
1: හා.
0: ඒ කියන්නේ දියුණු බව රැකගෙන ඉන්න එකක් නැහැ
1: කියලා. නැහැ කියලා.
0: හරි. මොකද දැන් ගොඩක් අය හොංකොං අතෑරලා යනවලු. ඒ ඔය අර බදු ගත්තයි. ඒ දැන් බදු ගෙවන එක දැන් ඒගොල්ලන් හිතනවා ඒ ඉඩමට ගෙවන ගාන දැන් ඉන්න પરම්පරාව ටික වෙනස්.
1: වෙනස්නේ වෙනස්නේ.
0: ඒගොල්ලෝ මේකෙන් අයින් වෙනවා කියලායි කියන්නේ.
1: හා.
0: ඒ නිසා හොංකොං තව අවුරුදු කීපයකින් ටිකක් මිනිස්සු ශූන්‍ය කලාපයක් බවට අදට වැඩිය. හා. අදට වැඩිය වෙනස් වෙයි කියලා කියනවා.
1: හරි. අපි යන් එහෙ.
0: පුළුවන් නම් හොඳයි.
1: බදුත් නේ.
0: ඒනවට ඉද ඉඩමක් දැන් අපේ ඉඩම දැන් ඔයාගේ ඉඩම ඔයාට නෑ ඉතින්.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ ඉඩමයි ඉතින් තව අවුරුදු 25කින් විතර ආණ්ඩුවට.
1: ආණ්ඩුවට.
0: අපේ එකක් නතාව රුසියක් ගියත් අපේ අපිට අපි කාලේ අර බදු අරගත්ත සිද්ධියක් තියෙන. අවුරුදු 10ක් 15ක් 25ක් 30කට පස්සේ ආණ්ඩුවට ආයිත්. ඉතින් ජීවිත කාලෙටම බදු ගන්න බෑනේ.
1: බෑනේ.
0: බද්දර ගන්න බෑ. ඒ නිසා හැම එකක් තියෙනවා. 9 විනාඩි 42යි. අපි ආවට මතක් කරනවා ඔයාගේ පෙනුම ගැන අපි කතා කරනකොට කිව්වා ඔය පෙනුම තවදුරටත් තහවුරු කරගන්න දිගටම පවත්ව ගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා කියලා. එහෙමනම් ඔයාගේ පෙනුම හරියට තියාගන්න වාඩ හොඳ නිින්දක් ලබන්න ඕනේ, හොඳ කෑම වේලක් ලබන්න ඕනේ. ඒ අතර වාගේ ඇඟ ඇතුලේ තියෙන විටමින්ස් වලටනේ. ඔය කොලජන් හැම හැදෙන ප්‍රමාණය තව ටිකක් ශීඝ්‍ර කරන්න ඕනේ, කියන්නේ වේගවත් කරන්න ඕනේ, ක්‍රමවත් කරන්න ඕනේ.
1: හා
0: හෝමෝන ක්‍රියාකාරීත්වය හරියට යහපත්ව පවත් ගන්න ඕනේ. ඒකට හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි සෙඩ් ගේන් කියලා කියන්නේ.
1: ඔව් වාගේ හැම එල්ලා වැටෙන ගතියක් තියෙනවා නම්, තෙතමනේ අඩු වෙලා නම්, තරුණ බවක් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා නම් ඔයා සෙඩ් ගේන් නිෂ්පාදන පාවිච්චි කරන්න, ෆේස් ක්‍රීම් එක වගේම කැප්සූල් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මේ ප්‍රධාන සංගතක ගොඩක් අඩංගු වෙලා තියෙනවා. නයසිනමයිඩ්, හයලුරොනික් ඇසිඩ්, එතකොට තවමනාද තියන්නේ සැෆ්රන්, විටමින් සී, විටමින් ඊ, මෙන්න මේ වගේ සමට ඕන කරන ප්‍රධාන සංගතක ගොඩක් තියෙනවා. ඉතින් අදම මෙන්න මේ නම්බරයකට වට්ස්ඇප් මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න 0786 3 086 3 හස්බන්ඩ් හරි, වයිෆ්ට හරි, බොයිෆ්‍රෙන්ඩ් හරි, ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඔන්න අරන් දෙන්න පුළුවන් නම් ඔන්න gift එක.
0: හරි, සෙට් ගේන් ගැන මතක් කරේ. ඉතින් ඔයා අර කියනා වගේ නේද, අවුරුදු 30 පයින්කොට ඔයා කැමති නෑ වාගේ පෙනුම වෙනස් වෙනවට. ඉතින් පෙනුම කියලා කියන්නේ ඔයා ලස්සනටම හිටපු කාලේ තවදුරටත් තහවුරු කරගන්න, තවදුරටත් පවත්ව ගන්න ඕන කරන සපෝට් එක තමයි සෙඩ් ගේන් වලින් ලැබෙන්නේ. ඉතින් ඔය මත්පැන් එහෙම පාවිච්චි කරනවා නම් ගොඩාක් වෙලාවට ඔය කියන පෙනුම තියාගන්න බෑ. ඔය හොඳට බොන මනුස්සයෙක්ගේ පෙනුම බලන්ඩු. වයස අවුරුදු 25ක 30ක තරුණෙක් කෙනෙක්ගේ පෙනුම බලන්ඩු.
1: හොඳට බොනවා.
0: සෑහෙන අවුල් වෙනවනේ. ඉතින් මත්පැන් කියන එක කොහොමත් අපේ ජීවිතෙන් අපි අයින් කරන්න ඕනේ.
1: ඔව්.
0: අන්න ඒ වෙනුවෙන් තමයි අපි කියන්නේ රට මේකට ජාතික වැඩසටහන ගැනත් මේ වෙලාවේ මතක් කරනවා. අයින් වෙන්න. ඉවත් වෙනු.
1: ඉවත් වෙන්න.
0: ආ.
1: ඇති දැන් හිටියා. ඒ හින්දා ඔයත් ඉවත් වෙන ගමන් අනිත් අයවත් ඉවත් කරන්න දරන පුංචි උත්සාහයක් තමයි මේ කරන්න කියලා කියන්නේ 19:24ට කෝල් එකක් දෙන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න.
3: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
4: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
3: සුබ ගමනක්.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
8: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
9: මම නම් දැන් මානම රිලැක්ස්
10: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
11: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
12: සහයෝගීතා අනුග්‍රහය
13: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
14: ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
0: ටෙක්ියා සුරකි මුමකතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයාර් මීළඟ වැඩසටහන
15: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල
16: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
17: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
18: ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: නවයයි විනාඩි 54යි වෙලාව.
1: යන්.
0: හරි. එහෙනම් අපි යන් යන්න වෙලාව හරි. අද හවස මැච් එක බලන්න. අදලට නූඩල්ස් කමුද?
1: හා මැච් එක බලන්න ගමු.
0: කොහොමත් අපිට පාකිස්තානයේ බුරියානිය හම්බෙනවා.
1: මදි පාඩුවට නූඩල්ස් එක.
0: ඔව්. මේ බුරියානි කියලා කිව්වම බිරියානි බුරියානි. සමහර කෙනෙක් බුරියානි.
1: සමහර
0: කෙනෙක් බිරියානි. හරි කොහොමද ගොවත්? කොයි විදියට උනා?
1: කෑමක්.
0: කෑමක් රසයක හදාගෙන මට අද ඇත්තටම බිරියානි කන්න හිතුනේ. දැන් මොකෙන්ද මම බිරියානි කන්නේ?
1: යන්ද? මං දන්න තැනක් තියෙනවා.
0: නෑ නෑ නෑ. නෑ නෑ. මං ආසනේ.
1: යන් යන් කරේ.
0: මං ආසනේ. බිරියානි.
1: බලන්න ඉතින්.
0: රයිට්.
1: දවුවක් කරනකොට.
0: ගෙදර හදාගෙන කන්න කන දෙයක් කඩවල් ගානේ විදිහ නැතුව. මේ විජය නිෂ්පාදන කැමරස් කරන්න අපිත් එක මේ පැය තුනම හිටියා. පැල්ලත් නිෂ්පාදන ගැන කියලා තියෙනවා නේ. ඉතින් යෝගට් අයිස් ක්‍රීම් බටර් චීස් ආ ඕන එකක් පැල්ලත් කියනවා. අපි ගියෙන් නම් හෙට උදේ 7ට හම්බ වෙනවා.
1: සතුටින් ඉන්නවා.

0: රාජ්‍ය සේවයක් වෙනුවෙන්
1: රාජ්‍ය සේවක හරසරසනාමා ගීත ගායනා කරන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න අප එනවා ඔබේ ආයතනයට.
0: ITN ලක්කඩ
1: රාජ්‍ය සේවක හරසරසනාමා
0: ITN ලක්කඩ සමග අද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල
1: රාජ්‍ය සේවක හරසරසනාමා
0: සම අනුග්‍රහය David Pierce Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 01114700600
2: Vishankaya Vishwasaniya Dakma
3: Balana Hematanakama Dan Vishankaya Ekak

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා උදේ 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හෝමාගම අධිකරණ සංකීර්ණයේ නව අතිරේක දිස්ත්‍රික් අධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ 22 විවස්ථා සංශෝධනයෙන් පසු අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ වැඩසටහන යටතේ. ඒ අනුව නව අතිරේක දිස්ත්‍රික් අධිකරණයේ ස්ථාපිත කිරීම ඊයේ සිදු කෙරුණා. හෝමාගම මහාධිකරණ මිසරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට හෝමාගම අධිකරණයේ විනිසුරුවරුන් සහ හෝමාගම නීතිඥ සංගම නියෝජිතින් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියා. අධිකරණ පදිතේ පවතින නඩු කටයුතු කාර්යක්ෂම ඉදිරියට ගෙන යාමටත් ජනතාවට යුක්තිය පසනදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහාත් අධිකරණ පහසුකම් පුළුල් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව හෝමාගම අධිකරණ සංකීර්ණයට නව අතිරේක දිසා අධිකරණයක් එක් කර ඇත්තේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්. ගුවන් ප්‍රහාරයකින් සුඩානයේ පතල්කම්කරුවන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු සුඩානයේ පතල්කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලි වී ඇති බවයි වාර්තා වන්නේ. මතභේදාත්මක සුඩාන ඊජිප්තු දේශ සීමාව අසල රන් ආකාරයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ලි වී ඇති බව සුඩාන මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙනවා. ඊජිප්තු හමුදාව ප්‍රහාරය එල්ල කළ බවටයි සුඩානය චෝදනා කරන්නේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
2: දසුන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400

0: ගෙලන කාගවත් අපි තටු කපන්න
1: ඒකනේ
0: හරි කැමති විදිහට ඉගෙල්ලෙන්න පුළුවන් මේ ඉස්සාකාශය ඔබට විවෘතයි අපි ඉන්නවා එක වෙනකන් ඉගිල්ලෙන්න එන්න මේ පැත්තට
1: 18 වංගෝ පැත්තට එන්න
0: අද ඔක්තෝබර් මාසේ 13 වෙනිදා රයිට් අද සුවිශේෂී දවසක්
1: හරි
0: හරිද එක් තැනකදී අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන මිලිමීටර් 100 130
1: 150 අතර වැසි ඇති වෙන්න පුළුවන් කියලා.
0: වැසි ඇති වෙන්න පුළුවන් කියලා. ඒ ඉන්න එක පැත්තකින් විශේෂයි.
1: විශේෂයි. අද මැච් එකක් තියෙනවා.
0: ඒ දෙවෙනි
1: එක.
0: තුන්වෙනි එක තමයි.
1: මොකද්ද?
0: සුවිශේෂීම කාරණයක් තියෙනවා. ජන්මදිනයක්. මම එකක් කියනවා. හරිද? මේක අනාගතය පිළිබඳව අපිට මෙහෙම එන්න ඉස්සරහට ලොකු පාරක් විවෘත කරපු කෙනෙක්ගේ ජන්මදිනයක්. නිකන් හිතලා බලන්න ඔක්තෝබර් 13 වෙනිදා නිකන් ඔබ හිතන්න.
1: කාගේ වෙන්න පුළුවන්ද?
0: කාගේ වෙන්න පුළුවන්ද?
1: හරි.
0: රයිට් මේ සියල්ල එක්ක අපි අද ඉන්නවා එක වෙනකන්.
1: 18 වංගුවේ.
0: මේ පැත්තේ ඉන්න 18 වංගුවේ පොඩි රවුමක් ගහන්න නේ.
1: ඔව්.
0: ඉක්මනට මැසේජ් එකක් කියවන්න මෙන්න මේ අංකෙට.
1: 0703 93 5 93 7ට මැසේජ් එකක් කියවලා තියන්න.
0: රයිට් එනකට පටන් ගමු. 18 වංගුවේ.

0: උදේ 10යි විනාඩි 9යි.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: 18 වංගුව.
3: දසම විද්‍යා ෂෝ. දසම විද්‍යා ෂෝ.
4: සමහර වෙලාවට
0: හරි
4: අද ඔයා අලුත් විදිහට හෙදලා වැඩ අලුත් විදිහට පටන්ගෙන ඇති.
0: ඔව් නේද?
4: රයිට්. නැත්නම් අද වෙනම මේ වංගුවක් ගන්න හිතාගෙන ඇති.
0: ඒක තමයි.
4: රයිට්. එහෙම නැත්නම් අද තමයි හොඳම දවස කියලා හිතාගෙන
0: ටික
4: වැඩිපුර හම්බ කරගන්න ඕන කියලා උදේම ඇවිල්ලා රෑ වෙලා ඕෆ් වෙලා යනවා කියලා හිතාගෙනත්
0: ඇති.
4: ඇති. හරිද?
0: හරි.
4: ඔය මොනවා වුණත් වාර්ගී ලක්කයට යන්න ඔයා හොඳ ජව සම්පන්නව ඉන්න එපා.
0: ඔව් ඒකනේ. හරිද?
4: උදේම වැඩ පටන් ගත්තා නම් දැන් පොඩ්ඩක් ගිමන් නෙවන්න හොඳ ටී එකක් බොන්න.
0: ඔව්.
4: රයිට්.
0: හරි.
4: මොනවා නම් ඔයා බොන්න ඕන යහගුණේ එතකොට පෝෂණය
0: එතකොට
4: අපේ එකම ස්ට්‍රොං
0: ටී එකක් තමයි බොන්න ඕනේ. ඔයා බොනවා නම් බොන්න ඕනේ පැල්වත්ත කිරිතේ එකක්ම තමයි.
4: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්.
0: හරිද?
4: ඒ වගේම තමයි නැවුම් බව රැඳිච්ච දෙයක්. රයිට්.
0: හරි.
4: ඒසා පොඩි හිටියන්ටද වැඩි හිටියන්ටද අදාළ නැහැ. කුසපුරව ගන්නත් අපි අර කියන්නේ අලුත් ලල් එකක් චවයක් එක්ක වැඩි දියුණු පටන් ගන්නත් වා හොඳම දේ තමයි බොන්න පැල්වත්ත ස්ට්‍රොං ටී එකක්. රයිට්. අපි නම් බීලා ඉන්නේ.
0: හරි.
4: අපි නම් වැඩි පටන් ගමු.
0: ගමු නේද?
4: මේ Facebook log එකේ ඉන්නවා නම් යන්න මේ වෙලාවේ ලක්හඳ official Facebook page එක පැත්තට.
0: අපි දෙන්නා ඉන්න මා post එකක් දාලා තිනවා. අඩු පුළුවන් comment එකක් දාලා කැමති සින්දුවක් තියෙනවා නම් ඉල්ලගන්න. එහෙම නැත්නම් සින්දුවකට කැමති කෙනෙකු එකතු කරගන්න ඔයාලට හැකියාව තියෙනවා.
4: හරි. ඒ වගේම තමයි message එකක් දාන්නත් ඔයාලට පුළුවන් ඈ.
0: හරි.
4: message එකක් දැම්මහමත් අන්න කට්ටියත් එක්කම එකතු වෙලා ලස්සන සින්දුවක් අහන්න පුළුවන් විඩාව නිවාගෙන අපිට දවසේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න.
0: ඔව්.

0: දහයයි විනාඩි පහළවයි. මං ඔබට කිව්වා අද එක්කෙනෙක්ගේ සුවිශේෂී ජන්මදිනයක්.
1: ඕනේ අපි කිව්වනේ ගෙස් කරලා බලන්න කියලා.
0: ඒ තමයි ආචාර්ය SCWW කන්නංගර උත්තම මිනිසාගේ ජන්මදිනය. ඇයි එතුමා ඒ තරම් උතුම් විදිහට අපිට දැනෙන්නේ? හරිද? කෙනෙක් එහෙම අහන්න පුළුවා. හරිද? නිදහස් අධ්‍යාපනයේ දැයට උරුම කරපු කෙනා තමයි CWW කන්නංගර මහත්මයා. හරිද? මෙතුමා නිදහස් අධ්‍යාපනය ගැන සෑහෙන කතා කරපු කෙනෙක්. හරිද?
1: හරි.
0: මන්ත්‍රණ සභාවේදී සෑහෙන කතා කරනවා. එතුමා 1944. හරිද? ජූනි මාසේ 4 වෙනිදා තමයි ඉස්සලා විවාදෙදි මේ කාරණේ කතා කරන්නේ.
1: යෝජනාවක් වෙනවා.
0: යෝජනාවක් විදිහට කතා කරන්නේ
1: පාර්ලිමේන්තුවේ.
0: ඊට පස්සේ 45 ඔක්තෝබර් 1 වෙනිදා නිදහස් අධ්‍යාපනය කියන එක රටේ නීතිය බවට පත් වෙනවා. ඊට පස්සේ රටේ නීති වුණාට පස්සේ නිදහස් අධ්‍යාපනය ලබා දීම ඊට අදාළ සැකිල්ල හදනවා. ඒ සැකිල්ල ඇතුලේ තිබුණේ අර මම ඔබට කලින් දවසකත් කිව්වා 3H concept එකක්. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු පුරවැසියන් පාසල් අධ්‍යාපනයට යොමු වෙන අය. හරිද? යවන්න ඕන පාරවල් 3ක් එතන නිර්මාණය කරනවා. head, heart, ඊට පස්සේ hand. හරිද? බුද්ධිමතෙක්. හදවතක් තියෙන සහකම්පනයක් සහිත කෙනෙක්.
1: හරි.
0: ඊට පස්සේ දෑති වැඩ තියෙන කර්මාන්තවල නියැලෙන්න පුළුවන් පිරිසක්. ඔන්න ඔය සංකල්පේ මත තමයි CWW කන්නංගර මැතුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අරමුණ සාක්ෂාත් කරගන්න සැකිල්ල හැදෙන්නේ. හරිද?
1: හරි.
0: ඒ සැකිල්ලෙන් අද කී දෙනෙක් ඵල ලබලා තියෙනවා?
1: ඒක තමයි නේද?
0: නිදහස් අධ්‍යාපනයේ කී දෙනෙක් අදටත් හරිද ඵල ලබනවාද? සමහර වෙලාවට නිකන් දුන්නහම අගයක් නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබ නිකමට හිතලා බලන්න. ඔබ අවුරුදු 13ක් පාසල් යනවා. ගුරුවරු උගන්වනවා. පෙළපොත් ටික නිකන් දෙනවා. හරිද?
1: හරි.
0: ඊට පස්සේ තව පහසුකම් සෑහෙන්න දෙනවා. මේ සියල්ල ඇතුලේ ඔබට ලැබෙන වටිනාකම ඔබ කොයි විදිහටද එකතු කරගෙන තියෙන්නේ?
1: කොයි විදිහට පාවිච්චි කරාද නේද ජීවිතේට ඒක?
0: සමහර වෙලාවට පාසල් අධ්‍යාපන ඉවර වෙච්ච ගමන් අවිල් හන්දිය ත්‍රිවිල් එක උඩ දරුවෙක් වාඩි වෙනවා නම් අවුරුදු 11ක නැත්තම් 13ක මේ වේදම අපරාධය.
1: ඔව්.
0: වතුරේ. හරිද? එනිසා ඔබ හිතන්නේ ඔබේ දරුවා කොතෙන්ද අරගෙන යන්නේ කියලා. ඔබ වේදම් කරලා දරුවාට උගන්වන්න ගියා නම් හරිද?
1: හරි.
0: ඔබට කොතනද නවතින්න වෙන්නේ කියලා. හරිද?
1: මේ නිකන් දීලා තියෙනනේ අධ්‍යාපනය.
0: ඒ නිසා ඒ අධ්‍යාපනයෙන් උපරිම වටිනාකම ඵල ප්‍රයෝජන ඔබ ගන්න. සමහර වෙලාවට සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යන්න බැරි වෙන්න පුළුවන්.
1: හරි.
0: උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන්න පුළුවන්. හරිද? කොහොම නමුත් සාමාන්‍ය පෙළ දක්වාවත් එනකොට දෑති රැකියාවකට ඕන දේ ඉගෙන ගන්න.
1: ඔව්.
0: හැම පාසලකම ඉංග්‍රීසි උගන්වනවා. භාෂාවක් හදාරනවා.
1: අනිවාර්යයෙන්ම.
0: නේද? ඊට පස්සේ උසස් පෙළ දක්වා යනවනේ.
1: ඔව්.
0: ඊට පස්සේ එතනින් විශ්වවිද්‍යාලයට යන්න නොහැකි වුණාට මොන මේ සමාජ ස්තරයේ තියෙනවා ඒ තක්වා වූ ගමනේ වටිනාකමත් එක්ක රැකියාව වෙළඳ පොලේ තැන්. හැබැයි ඒ වටු ඔබ පාසල් පද්ධතිය තුල ලබා දෙන දැනුම
1: යොදා ගන්න පුළුවන් නේද?
0: ඒ ඇතුළේ ඔබ සන්නද්ධ වෙන්න ඕනේ. හරිද? එහෙම වෙලා ඔබ ඔබේම ලෝකේ හදා ගන්න. ඔබට අවුරුදු 11ක් 13ක් නිදහස් අධ්‍යාපනයේ දුන්නකී වටිනාකම ඔබ මුදල් කරගන්න. හරිද? ඒ ඇතුළේ ඔබ තව කෙනෙකුට අතන උපා ජීවත් වෙන්න.
1: තනියම නැගිටින්න පුරුදු වෙන්න නේද?
0: අනිවාර්යයෙන්ම. අද හරි උතුම් දවසක් කියලා කිව්ව මං ඒකයි. නිදහස් අධ්‍යාපනයේ දැයට උරුම කරලා දුන්නු. ආචාර්ය CWW කන්නංගර උතුම් මිනිසගේ ජන්මදිනය අද. ඉතින් එතුමා ගැන කතා නොකර කොහොමද අද වගේ දවසක නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත අපි?
1: ඔව්.
0: නේ?
1: ඒකයි අපි මෙහෙම ඉන්නේ.
0: එහෙම ඉන්නේ. එනිසා ඔබත් එහෙම ඒ උතුම් මිනිසට ගරු කරන ගමන් හිතන්න ආපස්සට නිදහස් අධ්‍යාපනය වා කොච්චර ඵල නෙලා ගත්තද කියලා. එහෙම බැරි වුණා නම් ඔබේ දරුවන්ටත් ඒ ඵල නෙලා ගන්න
1: හරි පාරු පෙන්නන්න.
0: අනිවාර්යයෙන්ම. රයිට්.

0: සමිත රන්දනි මුදුන් කොටුව ඇතුළු පිරිස තමයි ගීතේ ගායනා කළේ 10යි විනාඩි 23යි දැන්.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: 18 වංගුව
1: දසවිත්‍යාෂෝ හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව 18 වංගුව
2: 10යි විනාඩි 25යි දැන් වෙලාව.
3: හරිද?
2: අපි අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ සින්දුවක් අහන්න ලෑස්ති වෙන්නේ. එනකලේ මතක් කරන්න ඕන අපේ එක කණ්ඩායමක් ගියා ටේක් එකත් එක්ක මගතොට ආරක්ෂාව ගැන දැනුවත් කරන්න. හරිද? රටවට යන ගමනේ තවත් තැනකට අපි ඒ තැන ඉන්න ඔහුව සම්බන්ධ කරගන්න ලෑස්ති තව ටිකකින්. මේ වගේම තමයි අපේ කණ්ඩායම ඉන්නවා. හරිද?
3: හරි. රාජ්‍ය සේවක හරිසර ප්‍රණාමයත් එක්කනේ සම්බන්ධ වෙලාද?
2: ඕ අද රාජ්‍ය සේවක හරසර ප්‍රණාම අපි පුද කරන්න කොහෙන්ද දන්නවද? ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඉඳන්.
3: හරි.
2: හරිද? දැන් මෙතෙන් ගියවහම සතුරු වෙන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, ඔබේ ජීවිතේ ඉලක්කයක් හදා ගන්න පුළුවන්. වර්ණාගම් බොහෝමයක් එක්ක තමයි රාජ්‍ය සේවක හරසර ප්‍රණාම අරගෙන අපේ කණ්ඩායම අද ගිහිල්ලා ඉන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට. මේ වෙලාවේ කටයුතු සිද්ධ වෙනවා. ඒ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් මෙතෙන් ගියවහම සතුරු වෙන්න, විනෝද වෙන්න පුළුවන් වගේම තමයි රාජ්‍ය සේවයේ ඉන්න ඔයාට හරිද
3: වටිනාකමක් දෙන්න ලෑස්ති නේද?
2: වටිනාකමක් දෙන්න ලෑස්ති. වටිනාකම ඇතුලේ තියෙනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත් ඒ පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඔවුන් ලෑස්ති ඔබේ මග ගමන වේගවත් කරන්න, ඔබේ මග ගමන කරදරයක් නැතුව සැහැල්ලුවෙන් යන්න ඔයාට මග කියන්න ඔවුන්ගේ සේවාවන් ඔබට දෙන්න
3: ලෑස්ති වෙලා ඉන්නවා. ඒ තමයි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් ඔයාට ඔයා රාජ්‍ය සේවකයෙක් නම් බජාජ් මෝටර් සයිකලයක් වගේම ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්, වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් මේවා දෙන සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයත් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙක් නම් බජාජ් රාජ්‍ය ප්‍රණාම යටතේ ඔයාට පුළුවන් මේ සුවිශේෂී වටිනාකම එකතු කරගන්න.
2: රාජ්‍ය සේවක හරසර ප්‍රණාම අරගෙන යනකොට ඔන්න DPMC එනවා අපිත් එක්ක මේ ගැන ඔයාලට කියන්න, සහාය සේවාව ඔයාලට දෙන්න. හරිද? අද අපි ඉන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ. අපි හෙට එනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට. රයිට්? මොකද තමයි අපිට කියන්න ඕනකම තිබුණේ. අපි ඩේක කණ්ඩායමටත් එමතුමක් ගමු තව ටිකකින්.
3: හරි.
2: යෂ්, හවුද මෙසේජ් කරලා තියෙන කියලා බලන්න ටග්ගල්.
3: මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා දොඩම්ගස්ලන්නේ මැණිකේව ආදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ ගීතයට. ඒ වගේම තරු මැසේජ් එකක් දාලා තියෙන අනුරාධපුරේ ඉඳලා අද ෆවුල හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන ගීතයක් දෙන්න කියලා කිව්වා. ඉතින් ආදරෙන් අපි එකතු කරගන්න. ඒ වගේම ආචිනියව පොතේ ඉඳලා අපිට මැසේජ් එකක් දැම්මනේ. අද ගෙදර කියලා කිව්වා. අද මොකද හොර නිවාඩුවක් එහෙම දැම්මද? කවක් නෑ, අපි හැමෝම එකතු කරගෙන යමු ලස්සන ගීතයක්.

0: දහත වංගු ඉන්න වෙලාව උදේ 10:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ත්‍රිවිල් එකක් පිටිපස්සේ දිනුණා. කහලා මේ විදිහට.
0: මොකද්ද?
5: වැරද කියනකොට බන කියන මිනිස්සු හරි පාර යනකොට රවණවා බ්‍රෝ කියලා. හා නැද්ද බුරුද?
0: ඇත්තටම.
5: හරිද? වැරදි කරනකොට අපිට බන කියන මිනිස්සු.
0: ඔව්.
5: අපි හරි පාර යනකොට
0: රවණවා ගොරවණ ඔරවණවා.
5: ඕ මෙහෙමයි. වැරදි කරනකොට බන අහන්නයි.
0: හා.
5: හරි පාර යනකොට ඔරවණ දේවල් බලන්නේ දෙකක් බෑ.
0: ඒකනේ.
5: එකක් කියන්න හරි. හරි
0: දෙකක් ගැසිලි බලන අපි ලෑසි නෑ.
5: අන්න එහෙමයි. ওই ත්‍රිවිල් පිටිපස්සේ තියෙන කතාවල ගහලා තියෙන ඡේදවල හරිද? හලවලා තියෙන ස්ටිකර්වල
0: හරි.
5: ජීවිතේ සමහර දැන් හම්බෙනවා.
0: ඔව්.
5: හරිද? හිතා ගන්න බැරි විදිහට.
0: නිකන්
5: එකපාරෙන් ගා ෂොක් වෙනවා.
0: ස්ටක් වෙලා ඉන්නව නේ තෙන්ද වෙලා.
5: නිකන් මම හිතන්නකෝ ඇත්තටම ජීවිතේ අපි වැරදි පාර යනකොට අපිට රවණ මිනිස්සු. අපි වැරදි හදාගෙන හරි ගමනක් යනකොට රවාගෙන යන්නේ කියාගෙන යන්නේ දැන් ඕක කොහොම හිටියට
0: ඉස්සර කොහොමද
5: ඔවම කියන්නේ
0: අපිට කියන්නේ නැතුව වැඩ කරන්නේ
5: හරිද එහෙම කරන්නේවා හරිද එහෙම ඔබෙන් ඕදනක් අහගෙන හරි පාර යනකොට පොඩි සපෝට් එකක් දෙන්න
0: මල්ලි නියමයි
5: මල්ලි නියමයි දැන් තාඩියක් ඉස්සරහට යන්න පුළුවන් මල්ලි මේ වැඩෙත් කරා නම් නියමයි මල්ලි කියලා පොඩි සපෝට් එකක් දෙන්න
0: හරි කකුලෙන් අදින්න එපා නේද
5: අන්න එහෙම කරන්න එපා රයිට් මැසේජ් එකක් දාන්න මේ පැත්තට
0: 0703 93 5 93 7
5: 10:33 දැන්

0: ලෝකන්ත ගුණදල ගායනා කළ ගීතයක් අපි ඇහුවේ 10:37 දැන් වෙලාව.
1: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩින අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දැනට තහනිය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොමදී නිස් අලු
6: සම අනුග්‍රහය දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 19.85 මතන්න 18 වංගුව
0: සමහර සින්දු දිනවා අහනකොට ගෑ හිත කීරි ගහලා යන
7: සින්දු. ඒක තමයි නේද මට කැවිස්සන සින්දු.
0: ඒ වගේම තමයි අනේ අනාගතේ මොනව වේවිද කියලා හිතා ගන්න බැරි සින්දු.
7: ඔව්
0: මම මේ සෝමතිලක ජයමහාචූරින් ගායනා කරන ඊළඟ සින්දුව තෝරගත්තේ එහෙමයි කියලා. හරිද?
7: හරි.
0: මට මතකයි සෝමතිලක ජයමහාමත එක වෙලාවක් කියනවා මේ සින්දුව ගැන මං අහපු වෙලාවක.
7: ඔව් මොකද කියන්නේ?
0: ඇත්ත. මම මගේ නෝනත් එක්ක බිරිඳත් එක්ක සහකරුව සහකාරියත් එක්ක ඔබ ආදරෙන් ඉන්නවනේ.
7: ඔව්.
0: එතකොට ඔය දෙන්නගෙන් කාට හරි ඉක්ම ඉස්සෙල්ලා යන්න වෙනවනේ.
7: ඔව්.
0: හරිද? තනි වෙන කෙනාට කොහොම ජීවිත ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙයිද?
7: හා. ඔව්.
0: හරිද?
7: ජීවිතේ හිස්තනක් ඉතුරු වෙනවා නේද එතන?
0: හිස්තනක් ඉතුරු වෙනවා. හරිද? මහත්ය කලින් ගියොත් නෝනට රැකවරණේ, ඉබෑවීම,
7: ආරක්ෂාව
0: මේ සියල්ල නැති වෙනවා.
7: ඔව්.
0: නෝනායික්මනින් ගියොත් එහෙම, කලින් ගියොත් එහෙම.
7: ඔව්.
0: මහත්යට ආදරයේ සෙනෙහස, උණුසුම,

0: ඊට පස්සේ කෑම බීම ටික තේක හතර දෙනක පව සමහර
1: සොයා බැලීම් සියල්ල එකතන නතර වෙනවා.
0: නතර වෙනවා. හරි. යන කෙනා යයි. ඉන්න කෙනාට මොන වගේ රැකවරණයක් තියෙයිද?
1: ඉන්න කෙනා ඉතින් හිතින් විඳවන්න වෙනවා නේද? ඉතින් තනිකමක් එක්ක ඉන්න වෙනවනේ.
0: මන් දන්න හිතා ගන්න බෑ. අපි සින්දු අහමුද?
1: අහමු.
0: මේ සින්දු අහන්නත් අපි කීප දෙනෙක් එකතු කරගමු.
1: ඔව් මැසේජ් කරපු අය ඉන්නවා අපි දෙන්න වහගෙන. අපි කලවල නේද තමයි අහගෙන ඉන්නේ සමන්ත පැන්ට්‍රේකේ සෙට් එකම. අපි වහගෙන ඉන්නවා. ඉතින් තැන්කියු සෝ මච්. ඔය විදිහටම අහගෙන ඉන්න 10ට වංගු දිගු කල් වැජ වේවා කියලා තන බොයගට සුමනා ගුඩ් මෝර්නින් ඔයාට. අපි ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සුබ දවසක් දසුන් නියෂෝ 10ට වංගු වහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. චින්තක කොරියා වල ඉඳලා තමයි අපිට මේ මැසේජ් එක දැම්මේ. ඉජි අනුර පුසල්ලා ඔයාට සුබෝදාසනක් අපි ඉන්නවා. අදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට. දිලිනි ගුඩ් මෝර්නින් ඔයාට. ඔයාවත් එකතු කරන් අපි යමු මේ ගීතය අහන්න.

0: ඔය කොයි විදිහට කිව්වත් උප්පාද දිති බංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒ නිසා අල්ලගෙන යන දේවල් අතහැරලා යන්න වෙනවා. හරිද?
1: ඒක වෙලාවක් කරනවා නේද එහෙම.
0: දවසක් මදුරේ කිතුවලු.
1: ඔව්.
0: කියන්න බලන්න ඉතුරු ටික.
1: ඔයාව කියන්න.
0: මිනිස්සු අප්පුඩි ගහන්නේ. උඩින් යන්නේ එහාට.
1: එයා ගොඩාක් උඩින් පියාඹනවා කියලා හිතන සතුටට කියලාලු.
0: සතුටට කියනවා. හරිද? මදුරුවා දන්නේ නැහැ එහෙම අප්පුඩි ගහන්නේ පරෙය උඩ ගෙව්වම කියලා. හරිද? සමහර වෙලාවට මදුරුවා හිතන විදිහට අපිටත් වැරදෙන තැන් තියෙනවා. සමහර අය අප්පුඩි ගහලම ළඟට ගෙන්නගෙන අපි දන්නෙත් නෑ අපිට ඔළුව අත ගාලා
1: ටොක් කකනින
0: ටොක් වයින මේ දැන් සාමාන්‍ය වීකෙන්ඩ් එකේ අපි රවුමක් ගහන්න යන්න මේ දවස්වල ඔන්න සැලසුම් කරනවානේ.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: වාට ඔන්න සුබ පණිවිඩයක් තියෙනවා.
1: කියද බලන්න.
0: නීති රසක් මත නිල්දිය පොකුණට යලිත් අවසර දීලා තියෙනවා බලන්න යන්න.
1: යමු යමු යමු.
0: හරිද?
1: හරි.
0: මේ නිල්දිය පොකුණ තියෙන දිහාව දන්නවද?
1: කයිද? ඌව වෙල්ලස්සේ.
0: ඌව වෙල්ලස්සේ ඇල්ල කරනගොල්ල ප්‍රදේශයේ තමයි මේක පිහිරලා තියෙන්නේ. හරිද? ඇත්තරෝ මේකේ
1: වතුර
0: නිල් පාටයි. නිල් කැටේට තියෙන්නේ. එනිසා තමයි
1: නිල්දිය පොකුණ කියලා කියන්නේ.
0: මේක හැබැයි දුෂ්කර මගක් ඇතුලේ ගිහිල්ලා බලන්න තියෙන පොකුණක්.
1: හරි.
0: හරිද? මේක පොළොව මට්ටමේ නම් මීට සිය ගණක් පහළට විහිදිලා යන. හරිද? වසර දහස් ගණක් තිස්සේ හුළුගල් දියවීමෙන් නිර්මාණ ස්වභාවික ගුහා පද්ධතියක්. හරිද? මේ පද්ධතියේ කොනේ තමයි මේක තියෙන්නේ. හරිද? මේකට මේ ගොඩාක් අය යන්න උත්සාහ කරන මේ ස්වභාවික මේ ගුහා වැතුර නිල්දිය පොකුණ බලන්න. හැබැයි මේකේ
1: ස්වභාවික අර වාතය අඩුයි නේද?
0: ඔව් ඒක තමයි. මම මේ කියන්නේ මේක ගොඩක් ගියපුවා මේකේ වාතාශ්‍රය හරිය අඩු වෙන්න තියෙන්නේ.
1: ලොකු පිරිසක් ගියම අමාරුයි ඒකට.
0: අමාරුයි ඉන්න. ඒ කියන්නේ ඔක්සිජන් මට්ටම පල්ලෙ හැදෙනවා.
1: ඔව්.
0: එතකොට සිහිසුන් වෙන්නත්
1: පුළුවන්.
0: පුළුවන්. කොහොම නමුත් යන අයට ඔන්න යන්න පුළුවන්. මේකට කල්ලුත් නීතිමාලාවක් දැම්මා. දැන් ඔන්න ආපහු නීතිමාලාවක් දාලා තියෙනවා. දාලා තින්නේ මෙන්න මේවා.
1: හහ් කියන බලන්න.
0: පොකුණ නැරඹීමට යා හැකි වයස සීමා කරලා තියෙනවා. හරිද? වයස අවුරුදු 10ට අඩු දරුවන්ට නිල්දිය පොකුණ නැරඹීමට අවස්ථාව හිමි වෙන්නේ
1: නැහැ.
0: රයිට්? අවුරුදු 10ක් 16ක් අතර.
1: ඒ බාරිකරුවන් සමග යන්න ඕනේ නේද?
0: යන්න ඕන කියලා කියලා තියෙනවා. ඊට පස්සේ දියට බැසීම සම්පූර්ණයෙන්ම තහනම්.
1: ඔව්.
0: නිල්දිය පොකුණ බලන්න ගිහිල්ලා අයෝකේ නාලත්
1: තියෙනවා. නාල කැලි කසර දාලා කාපු බේපුවා දාලා නෙන්නේ.
0: ඔව්.
1: යන තැනක අර මතක සටහනක් ඉතුරු කරලා එනවා නේද අස්සුන්.
0: ඔක මතක සටහනක් නේ මනසලයි.
1: මනසලයි එන්නේ ගිහිල්ලා.
0: හරිද? ඊට පස්සේ මේක බලන්න ගියාට ගීත වාදනය කරන්න ഘോഷා කරන්න
1: තහනම් කරලා තියෙනවා.
0: ඔව්. හැකියාවක් නැ උන්න ඒක තහනම් කරලා තියෙනවා. හරිද? දුම්පානයේ මද්ද්‍රව්‍ය භාවිත සම්පූර්ණයෙන්ම තහනම්.
1: ඔව්.
0: හරිද?
1: මොකද ඔක්සිජන් උත් අඩු ඇතරේ යෝගත් ගිහින් කරාම කොහොමද ඉන්නේ නේද?
0: ඔව් දැන් ඕක කිව්වහම හරිද? අපි පොඩක් ගිහිලා කරලා බලමු කියලා යන අයත් ඉන්නවා. ඔව්
1: ටෙස්ට් කරලා බලන්න ඕනි කියලා. එපා කියන දේ කරන්න ගොඩක් අය කැමති දසුන්.
0: නෑ නෑ ගිහින් කරලා බලන්න.
1: ඔව් බලන්නකෝ.
0: ඔය ඊට පස්සේ ගිහිල්ලා ඉන්න පුළුවන් කූරු ගලින්.
1: කූරු ගලගෙන.
0: ඒකත් බැලලා ඉන්න පුළුවන් කොහොමද කියලා. ඔව්
1: අද්දකින් දෙකක් එකපාර ගන්න පුළුවන්.
0: හරිද? ඒ ඕන්නති වැඩ කරන්න යන්න එපා. ලිල්දිය පොකුණ බලන්න යනවනම් ඔන්න දැන් යන අවස්ථාව තියෙනවා. ওই නීති වලට යටත්ව වීකෙන්ඩ් එකේ රවුමක් ගහන්න යන හිතාගෙන ඉන්නවා නම් ඔන්න යන්න.
1: හරි.
0: රයිට්. රාවණා ඇල්ලත් බලාගෙන විල්දිය පොකුණත් බහැලා ඔය ලස්සන විඳලා එන්න.
1: ඔව්.
0: රයිට්. හ්ම්.

0: මේ ගයන කළේ චන්දන ලියනාර රච්චි 10යි විනාඩි 50යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපොළවට මහබලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
5: 18 වංගුව
0: රයිට් දැන් ඔන්න ඔයා උදේ නම් වැඩ පටන්ගෙන හරිද එක හුස්මට වැඩ කරගෙන ආවා නම් පුංචි බ්‍රේක් එකක් ගන්න හරිද එහෙම බ්‍රේක් එකක් ගත්තට බොස් උනත් මුකුත් කියන්නේ
6: නැහැ ඒක කරව කැප වෙලා වැඩ කරන කෙනෙක් කියලා බොස් දන්නවනේ නේද
0: එහෙම නැත්තම් ඉතින් කය ගහගෙන හරිද අනික් කඩේට වැඩ කරන්න දෙන්නෙත්
6: නැතුව
0: ඉඳලා ඔන්න බ්‍රේක් ගන්න යන්න
6: එපා
0: එහෙම වුණා වෙන්නේ මොකද දන්නවද හවස ටාගට් එක කව කරගන්න බැරි වෙනවා
6: ඊට
0: පස්සේ හවසෙදි මැරිගෙන වැඩ කරන්න වෙනවා එහෙම කරන්න නැතුව වැඩක් නේද ලල් එකේ කූල් එකේ වැඩටි කරා යන්න
6: මේ
0: අනතරතුර පොඩි බ්‍රේක් එකක් ගන්නකොට ඔහා
6: හරිද
0: ඇඟට පොඩි ජවයක් එන්න
6: දැනෙන්න
0: හොඳ කිරිතේකක් බොන්න
6: ඔයා බොනව නම් බොන්න ඕනේ පැල්වත්ත කිරිතේකක්ම තමයි ආදන්න ඕන පැල්වත්ත නිෂ්පාදන ආයතනේ කිරිගෝවින්ගේ කිරිගෝවින් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරන ඉතින් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකකින් රටේ ආර්ථිකයට උදව් වෙන වගේම රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න පුළුවන් මොකද පැල්වත්ත කියලා කියන්නේ අපේම දෙයක් නේ ඔයාට කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන වගේම පැල්වත්ත යෝගට් පැල්වත්ත අයිස්ක්‍රීම් පැල්වත්ත බටර් මේ හැමදේම පැල්වත්ත කියන නමත් එක්කම මෙලදී අරගෙන බලන්න පුළුවන්.
0: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්. මැසේජ් ටිකක් කියමුද යාෂ්?
6: කියමු. අපි දෙන්න වහගෙන ඉන්න අපිට ඔන ලියලම යවපු මැසේජ් එකක් තියෙනවා මේ බලන්න තසුන්. අපිව සින්දුවකට එකතු කරගන්න දුව කවිෂා ඉන්න පුතා කවිෂ්ක කහතුඩේ ලක්ෂ්මී මැසේජ් එකක් දාලා තියෙනවා. ජලධාරාවේ සින්දුව දෙන්න පුළුවන් කියලා හාර තියෙන උරේෂා රවිහාරිගේ. අපි බලමුනේ ආදරේ ඔයාලා දෙන්නට කියලා තියෙන අපිත් ඉතින් ගොඩාක් ආදරෙයි. ආගෙන ඉන්න ඔය විදිහටම සුබම සුබ දවසක් ඔය දෙන්නට. ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. තැන්කියු සෝ මච්. හැමදාම ඔය දෙනව සද්දට අහගෙන තමයි අපි වැඩ කරන්නේ. අපේ ගෙදර හසිතගේ බර්ත්ඩේ එක අද හසිත
0: Happy birthday.
6: ඔව් සුබම සුබ උපන්දිනයක් කියලා අපි ආවට ප්‍රාර්ථනා කරන සතටින් ඉන්න. ඊට පස්සේ ඉන්නවා ඉලෙක්ට්‍රි බෝඩ් එකේ වතර මුලි සෙට් එකම ඩිරෙක්ටර් බ්‍රාන්ච් එකේ කට්ටිය HR එකේ කට්ටිය වගේම HR එකේ ධම්මිකා තමයි මැසේජ් එක දැම්මේ අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට. අය බොවන් ලස්සන දවසක් තියන්නේ කුවැට් වලින් ප්‍රියන්ත තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරන ඔයාව. තුෂර කොහොමද මොකෝ වෙන්නේ? රතුමලා නිදන තමයි අපිට මේ මැසේජ් එක දැම්මේ. ගුඩ් මෝර්නින් ඔයාට තුෂර. ආදරෙන් අපි එකතු කරගන්නවා. සුබ දවසක් දෙන්නට ඔබ. දොළම්ගස්ලන්දි මැණිකේ ඔන්න ගෙදර හැමෝම එකතු කරගෙන අපි අහමු මේ ලස්සන ගීතය.
0: මැසේජ් එකක් දැම්ම නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න මෙන්න මේ අංකෙට
6: 0703 93 5 93 7

0: සෙල්ලන්න අපි වැඩේ පටන්ගන්න පැයක් ගෙවුණා.
1: ඒක තමයි දන්න මනතු පැයක්ම ගිහිල්ලා ඉවරයි.
0: මේ සින්දුවෙන් පස්සේ අපි ප්‍රවෘත්ති අහලා ඊළඟ පැය හම්බෙමු.
1: දෙවැනි පැය දෙනවා.
0: Right. කොහොම මින්න?

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්දලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බෙබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කොකීන් මද්දවිතෝගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයන් 4 දෙනෙක් අතනඟුණගෙන තිබෙනවා. ඒ කොල්ලපිටිය හෝටලයක් සහ සුපිරිවෙන්ද සංකීර්ණයක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකින් කොළඹ දිසා අපරාධ කොටාසින් දහයින්ට ලැබුණු තොරතුරක් මතයි පරීක්ෂණ සිදු කරේ. කොකේන් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 1ක්, ග්‍රෑම් 12, ග්‍රෑම් 20 සහ ග්‍රෑම් 6ක් සමග මෙම සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සැකකරුවන් 23 හැවිරිදි සහ 48 හැවිරිදි ජමේකා ජාතිකයන්, 43 හැවිරිදි සහ 52 හැවිරිදි ජමේකා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුද මෙලෙස අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: රුසියාව යුක්‍රේන බලශක්ති යටතේ පහසුකම් 6කට ප්‍රහාර එල්ල කළ බව ඒට ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයකට එකඟත්වයේ සහිත නිවේදන නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙලෙස රුසියාව සිය බලශක්ති පහසුකම් වලට පහර දුන් බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ. රුසියානු ප්‍රහාරයකින් විදුලි පරජාලයක් විනාශ වී තිබෙනවා. ඉසියම් නගරයේ විදුලි සම්බන්ධතා ඇනීට වූ බවයි යුක්‍රේන වාර්තා සඳහන් කළේ. සටන් විරාමයකින් යුක්‍රේනට විවේකයක් ලබා නොදෙන බව රුසියා විදේශ මාත්‍ය සර්ජි ලැවරෝ ඊයේ ප්‍රකාශ කළා. ලක්කඩ ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: රහතුමන්ගෝ හගෙන ඉන්න වෙලාව උදේ 11:04යි.

0: හරියට සමහර මිනිස්සු වගේ තමයි මේ දවස්වල අහස.
1: ඒක තමයි.
0: දෙයක් මන් දැන් ගිහින් බලපුවම කිසි වලාකුලක් නැහැ. හරි පැහැපත් අහසක් තියෙන්නේ ජයවර්ණගම මේ වික්‍රමසිංහපුර ලක්හඬට උඩ අහස.
1: ඒක තමයි.
0: මොකක්වත් නැහැ. එක හමාර දෙක විතර වෙනකොට
1: බලන්නේ මේ අහස.
0: වේරම්බ වාතේ කලඹගෙන එනවා.
1: ඒක තමයි.
0: අහස හරියට සමහර මිනිස්සු වගේ උදේ එනකොට හායි කොහොමද කියලා hina වෙලා
1: නේද
0: අම්මෝ එයාගේ ගෞමේ ලස්සන කියලා මිනිස්සු හරිද
1: ඊට පස්සේ ගස්සලා යන්නේ
0: ඔව් හවුස වැඩට යනකොට බස් එකට යනකොට
1: ඔව් බලන්න ගෞම කැතයිනේ
0: එහෙම කියන්නේ මේ හැප්පුණත් නෑ වගේ දන්නේ නෑ වගේ යන්නේ හරිද
1: ඒක
0: සමහර වෙලාවට අහසත් මිනිස්සු වගේ කියලා හිතන වෙලාව
1: නැතුවම නෙවෙයි
0: රයිට් එහෙම වෙන්න බා හරිද අපි වගේ හැම වෙලෙම සතුටින් ඉන්න
1: ඒකනේ
0: හරිද ප්‍රබෝධෙන් ඉන්න රයිට්
1: දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ
0: ඔය ඉක්මනට මැසේජ් එකක් දාන්න තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් අපිට
1: 0703 93 5 93 7
0: කාලුගුණ දෙපාර්තමේන්තුව කියනවා අද සන්ධ්‍යා කාලයේදී බස්නාහිර මධ්‍යම උතුර ඌව හරිද ප්‍රදේශවලට සබරගමු මිලිමීටර් 100 154 අතර
1: වැස්සක්
0: වැටෙන්න පුළුවන්
1: කියලා
0: සාමාන්‍යයෙන් ඔබ දන්නවා මිලිමීටර් 100 ඉක්මවල වහිනකොට ලොකු වැස්සක් එතකොට ওই වැස්සෙන් සමහර වෙලාවට වැව් පිටාර ගලන්න පුළුවන් ගංගා පිටාර ගලන්න පුළුවන් පාරේ දින කාණු පේන්නේ නැති වෙන පාරයි කාණුවයි සමතලා වෙලා යන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් යන්න.
1: හරි.
0: කුඩේ එහෙම ලෑස්ති කරගන්න හවස් වෙනකොට.
1: අහහ.
0: රයිට්. 11:08 දැන්.

0: Right, ekulahai bilab.
1: Mana
0: Mama, wala wala mila kita tora gatta.
1: Mukadde.
0: Satish, Pereira gayana karan lassan sindua.
1: Hamu.
0: Abi hamu.
1: Hari.
0: Eh, ahan na kaling. Hari tu. අපි මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා එයාත් එකතු කර ගන්න ඕන නැත්නම් අපි උදාහසර ලක් වෙන්න පුළුවන්.
1: ඔව් ඊළඟට උදාහසර ලක් වෙන්න පුළුවන්. අපි ආදරෙන් එකතු කරගෙන සුපුරුදු පරිදි අපි වහගෙන ඉන්නවා හරි මාදරෙන්. මගේ මහත්තයා උපුල් නිලන්ත කවිෂා සලීෂා දිරිෂා ඉනගේ දෝනිලා ටික එකතු කරගන්න කිව්වා අම්මා තාත්තා පොලේ හැමෝම හරි මාදරෙන් අපි එකතු කරගන්නවා. මහනෝරේ ඉඳලා අපි ඉන්ද්‍රාණි සෙනවිරත්න තමයි මෙසේජ් එක දැම්මේ. මලිත් ඉන්නවා අපි වහගෙන අපි වැඩ කරන ගමන් වාල වහගෙන ඉන්නේ සද්දෙටම. ඉෂානි තමයි අපිට මැසේජ් එක දැමෙන්නේ. එතන ඉන්නවා නිමාෂා නදීෂා සිංගිති ඒ වගේම අදිනි විශේෂයෙන්ම ගිහංස එකතු කරගන්න කිව්වා මදුසංකස. ඔය හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට. සුබ දවසක් ඔය දෙන්නට. බොරලස්කමු ඉඳලා තමයි දිනිත විමුක්ති ඒ වගේම හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ත අපි වහගෙන ඉන්නවා. කමල් සන්ධ්‍යා ඒ වගේම සරත් චන්ද්‍රත් ඉන්නවා. හැමෝම ආදරෙන් අපි එකතු කරගන්නවා සතිෂ්ගේ ඊළඟ ගීතයට. ඊට පස්සේ ඉන්නවා වැඩ කරන කට්ටිය වයි ප්ලාන්ට් වැඩ කරන කට්ටිය වයි මේ වෙලාවේ මැෂින් එකේ ඉන්න කට්ටිය වයි එකතු කරගන්න කියලා තිනු සංජීව ඇතුළු පිරිස තමයි මේ විදිහට අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දැම්මේ. Hi, good morning, Dasunya Show. Dahat vangu ahana gamang api wede karana gamang inna kiyuwa. Thank you so much. Ithin adaren message ekak kiyuwata. Borlas gamu indala Randika thamai me vidihata apita message ekak ekathu kare. Good morning, Lakkhana. Kohomada Manike? Api godak hondin innawa Manike. Denna mohadin innawa. Ithin lassara sinduwak denna kiyala thiyenawa nethu. Adaren awath ekathu karagena api yamu me geethe ahana.
0: අපි මේ සින්දුවෙන් පස්සේ යමු අපේ ටේකියා කණ්ඩායම කොහෙදාද ඉන්නේ කියලා බලන්න.
1: හරි.

0: 11 විනාඩි 18යි.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න. 18 වංගුව.
0: දස්සමුරිත් යෂෝ. 11 විනාඩි 18 වෙද්දී ඔබට කිව්ව විදිහටම අපි යන්න ලෑස්ති වෙන අපේ ටේක් එක කණ්ඩායම මුණ ගැහෙන්න. ගීත් අයිබුවන්.
2: රතවාහන මාර්ගනතුරු සම්දර්ශනය පැවැත්වුණා. දැන් ඉතාමත් හොඳ තත්ත්වයක් තමයි මේ වෙනතෙක් බදුල්ල නගරයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් හවස් කාලේදී අපිට කියන්න බෑ මොනවාගේ කාලගුණ තත්ත්වයක් ඇති වෙයිද කියලා. කොහොම නමුත් අපි වැඩසටහන උදෑසන රත් සාර්ථකව ආරම්භ කළා. ටේකියා සුරකේමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 33 වන වැඩසටහනයි අපි මේ විදිහට උදෑසනින් ආරම්භ කළේ. අපි අදවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ ඌපලාතේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය තමයි සත්කාරක පාසල වශයෙන් අපි තෝරා ගන්න ලැබුවේ. දසුන් විශේෂත්වය කියලා කියන්නේ දැන් අපි සමස්ත අධ්‍යාපන කලාප වලට යද්දී ඒ පාසල් වලට අවට අධ්‍යාපන කලාප වල තියෙන පාසලක අපි එකතු කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. කොහොම නමුත් මේ විද්‍යාලයේ ඉල්ලීමක් කළා තිබුණා මේ විද්‍යාලීය දූ දරුවන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. ගරු විද්‍යාලපතිතුමා ඇතුළු සියලු දෙනාම අපිත් එක්ක අදවසේදී මේ වැඩ කටයුතු සංවිධානය කිරීමේ නිය දවසේ ඉඳලා අපි ඉතාමත් උණුසුම් ලෙස මේ විද්‍යාලයට දසුන් පිළිගත්තා. ඉතින් හද මේ විද්‍යාලීය දූ දරුවන් දහසකටත් ආසන සංඛ්‍යාවක් මේ උදෑසන රතවාහන මාර්ගනතුරු සම්දර්ශනයේට සහභාගී වුණා. ඉන් අනතුරුව මේ අවට පාසල්වල මේ අධ්‍යාපන කලාපවල මේ දූ දරුවන් දැනුවත් කිරීමෙන් අනතුරුව අදවසේදී තවත් පාසල් කීපයක් අපිත් එක්ක එකතු වෙලා හිටියා. තමයි මම හිතන්නේ අපි සාර්ථකම රතවාහන මාර්ගනතුරු සම්දර්ශන උදෑසන ආරම්භ කළේ. දැන් මේ දූ දරුවන් අත කැඳවාගෙන ආවා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයට. එහිදී තවදුරටත් රතවාහන මාර්ගනතුරු දේශනය මගින් මේ දූ දරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා. පෙන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය 19:90 සුවසරේ ගිලන් රස සේවය මේ සියලු දෙනත් එක්කම තමයි අපි රටට වගේ කියන රේඩියෝ විදිහට රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට සමස්ත දිවිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. එහි අතිසාර්ථක 33 වන වැඩසටහනයි අපි මේ විදිහට දැස්සනින් ආරම්භ කළේ. අපි තවත් තොරතුරු කියන සූදානම් ලක්කර ඔස්සේ බේන් ස්තුතියි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: හොඳයි, බොහොම ස්තුතියි ගීත. ගීතතුරු කණ්ඩායමත් පරිස්සමෙන් වැඩේ කරලා ආයි කොළඹට එන්න. අද වහිනවා කියලා තිබුණා බදුල්ලටත් හවස් වහිනවා කියලා දෙනවා, ඌවර වහිනවා කියලා දෙනවානේ.
3: ඔව්.
0: එසා බදුල්ල පැතරත් හවසට වැසි වැටෙයි.
3: බලාපොරොත්තුෙන් ඉන්න.
0: ඔව්, නායමේ අනුතුරු ඇඟවීමුත් නිකුත් වෙයි.
3: ඔව්.
0: එසා මේ පරිස්සමෙන් ඉන්න.
3: ඔබ
0: තමයි කියන්න තියෙන්නේ. රයිට්. ඔය අතරේ දැන් මේ ටේකියා ගිහිල්ලා වල අපි කියන්නේ මඟ තොට අනුතුරු හවම කරගන්න ඔයාලා පරිස්සමෙන් යන්න කියලානේ කියන්නේ.
3: ප්‍රායෝගිකව අපි කරලා පෙන්නනවා නේද මේ දේවල් පොලිසියත් එක්ක එකතු වෙලා අපේ කට්ටිය.
0: ඔව්, ප්‍රායෝගිකව කරලා පෙන්නුවාට ඒවා ප්‍රායෝගිකව
3: වෙන්නේ නෑ. ඔව්, දැනගන්න අවධානය තියාගන්න කොහොමද මේ දේවල් වෙන්නේ කියලා නේද?
0: මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්.
3: පුළුවන් කියලා දේ තමයි ඔබට දැනුවත් කරන්නේ.
0: ඔව්. එහෙම වුණොත් ඔයා මොනවද කරන්න ඕන කියලා තමයි පුංචි දරුවන්ට කියන්නේ. හරිද?
3: හරි.
0: දැන් ඔය කොච්චර කිව්වත් ඊයේ හරිද නේ නිවුස් එකක් මන් දැක තේනවා මේ මුහුණට මුහුණ ගැටුණු වෑන් ත්‍රිවිල් අනතුර 19 හැවිරුදේ තරුණයා සහ 21 හැවිරුදේ තරුණයාට තුවාල. හරිද? මම මේ කල්පනා කරේ දැන් අපි කොච්චර මෙහෙම කිව්වත් මුහුණට මුහුණ ගැටනකම් මොකද කරන්නේ?
3: ඒක තමයි කියන්නේ, එක ළඟ ළඟ යන්නේ නැති.
0: සහ අනෙක් පැත්තෙන් වැස්ස වැහැලා පාරවල් පෙඟිලා ලිස්සනවා. දැන් ওই සුදු ඉර උඩ රෝද එහෙම ගියොත් ආයේ ලොවෙත් නැහැ. යනවට වැඩිය වේගෙන් සුදුරේ බාර ලිස්සගෙන යන වාහනේ. එනිසා කොච්චර කිව්වත් සමහරවල් පිටනවා පරිස්සමෙන් යන්නේ
3: නැහැ.
0: ඔබ යන්න පරිස්සමෙන්. හරිද?
3: වේගය අඩු කරගෙන මේ වැහි දවස්වල නේද?
0: කොච්චර එහෙම වේගෙන් ගියත් වානික හිතන්න. හරිද? කලර් ලයිට් එකක් ළඟටම අපි කාගෙන යනවා. හරිද? ඉස්තර කරගෙන වංගු දාගෙන යනවා.
3: හැබැයි
0: අපි කලර් ලයිට් එක ළඟ ගිහිල්ලා නවත්තගෙන උඩ අර අපි වංගු දාලා ඉස්තර කරපු වාහනේ
3: ඒ ළඟට වැවිලා.
0: හීනෙට ඇවිල්ලා අපි පිටිපස්සෙන්
3: නවත්තා. ඒකනේ.
0: අපරාධ කියලා හිතෙන්නේ නැද්ද ඔබට? ඔබ ගත්ත අර අවදානම
3: ඊට
0: පස්සේ මහන්සිය, ඊට පස්සේ වාහනේට දුන්න දුක, තෙල් ටික බොරාස් කියලා පුච්චපිය. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? වේගින් ගියත් හිමින් ගියත් ඉලක්කෙට යනවා නම් එච්චර.
3: එච්චරයි නේද?
0: නැ පරිස්සමෙන් යන්න.

0: එකොළහයි විසි හයයි දැන් වෙලාව.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්
5: රාජ්‍ය සේවක හරසරසනාම ගීත ගායනා කරන්න තරඟ කරන්න විනෝද වන්න තෑගි දිනන්න අපි එනවා ඔබේ ආයතනයට
6: ITN ලක්කඩ
5: රාජ්‍ය සේවක හරසරසනාම
6: ITN ලක්කඩ සමග
4: අද ආගමන හා විදුමන දෙපාර්තමේන්තුව වත්තර මුල්ල
5: රාජ්‍ය සේවක හරසරසනාම
4: සම අනුග්‍රහය David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
7: Vision Care Vishwasaniya Dakma
8: Balana Hematanakama Dan Vision Care Ekak
4: 18 Wanguwa
9: Dasan with Yashoda
10: Dasan with Yashoda
11: Santre ki tokri ghar to chudwaya
12: Yash
13: වදයක් වෙලා විසි කරන සමහර මිනිස්සුන්ව අගයක් වෙලා ආපහු ඕන වෙන්න පුළුවන්.
14: අනිවාර්යයෙන්ම ඕගේ වටිනාකමක් තියෙනවා නේද?
13: ඒ හින්දා රයිට් කෙනෙකුට චෝදනා කරනකොට මට ඕනෙම නැහැ කියලා හක් කරනකොට
14: හඩ්‍රේ
13: පරිස්සමෙන් ඈ
14: ඕන වෙන්න පුළුවන් බහුව ධාරි.
13: අර කියන්නේ ගමිත් කතාවක්. අර කුකුල් මොනාදත් ඕන වෙනවා කියලා කියන බෙහෙතනේ.
14: ඔව්.
13: ඒ හින්දා ඔබ අර අගයක් නැහැ කියලා විසි කරන්න එපා. හරිද? වටිනාකමක් වෙන වෙලාවල් තියෙනවා.
14: ඔව්.
13: මිනිසුන්ට ගරහන්න එපා හොඳේ.
14: හහ්.
11: යචුඩායේ ගින්නක්රි.
13: රයිට් අපිට મેસેජ් කරපු අය ඉන්නවා.
14: ඔව් අපි දෙන්න වහගෙන ඉන්නවා සද්දෙටම. ඇයි අනේ ඔය දෙන්න මාව අමතක කරේ උන දෙන්නක උත්තර දැන්. ගුඩ් මෝනින් දසුන් යෂෝ නද ගොඩ උනා 10 වංගු යන්න මමත් ලස්සනම ලස්සන සින්දුව කෝණි කියලා තිනු සින්දුවකට එකතු කරගන්න පුතා උදිත දුව තීක්ෂණ මහත්තයා ඇතුළු පවුල හැමෝම ලකනහන ආදරණීය කට්ටියව එකතු කරගන්න කිව්ව. ආදරේ කියලා තිනු අපිට. ඉතින් අපි ගොඩාක් ආදරේ අලව්වේ දිස්න අපි ආදරෙන් එකතු කරගෙන අපිට දෙන්න ලස්සන ගීතයක් මම ආල වහගෙන ඉන්නේ කටුනායක ඉදලා තමයි අපි වහගෙන ඉන්නේ ආයතනේ නම කියන්නේ නැහැ අපි. තාජ රිෂ්මි තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා 18 වංගු ගුඩ් ලක් කියලා තියෙනවා. තැන්කියු සෝ මච්. අපි සින්දුවකට එකතු කරගන්න අපි යමි. එයාගේ ෂොප් එකේ ඉඳලා තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. සමන්තා තමයි මේ මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා 18 වංගු ගුඩ් මෝර්නින් ඔය දෙන්නට ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා. තැන්කියු. අද අපේ ඩිරෙක්ටර් බ්‍රාන්ච් එකේ හසිත මල්ලිගේ උපන්දිනේ. හසිත ඔයාට අපි සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්ෂිතා මිස් සිටමා ගයනි අන්රමාලි වගේ මේන්දිකා ප්‍රින්සි අමිලා නදේශානි වගේ තරංගා ගයනි ඒ හැමෝම එකතු කරගෙන අපි අමු මේ ගීතය අහන්න.
13: ළමයි ඔන්නද පාකිස්තාන ශ්‍රී ලංකා හවසන් T20 තරගේ පැවැත්වෙනවා. රාවල්පිණ්ඩි හිදි තමයි පැවැත්වෙන්නේ. මැච් එක පටන් ගන්න හවස 6:30ට
14: ඇස්සෙලා ඉන්න
13: මොකද දුක් වෙන්නද
14: සතුටු වෙන්නද
13: සතුටු වෙන්නද
14: දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නක බලන්න මොකද වෙන්නේ කියලා නේද?
13: ඔව් මෙහෙමයි. දරා ගන්න බැරනම් හිත හදා ගන්න. අද හවස හොඳටම වහිනවා. එතකොට ගොරවනවා ටීවී එක දාන්න බෑ.
14: බෑ. ඔහෙම හරි හිත හදා ගන්න බලන්න.
13: හරිද? බලන්න ඕන නම් ඉතින්.
14: හහ්.
13: අකුණක් වැදුනත් කමන්නේ වේදනාව දරා ගන්නවා කියලා හිතාගෙන පරාජය ගැන හිතිලා මැච් එක වෙලාව කමක්
14: කමක් නෑ ඉතින් බලන්න කොනේ.
13: හරිද? අනේ මන් දන්නේ අදවත් දින්නොත්
14: සතුටුයි.
13: දැනටත් ඔය මැච් එකේ අපි තරඟ දෙකම පරාජය වෙලා ඉන්නේ. අද ඉතින් තරඟාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් තමයි පාකිස්තානයේ තරඟ කරන්නේ. බලමුද මොකද වෙන්නේ කියලා.

0: නන්නන්නන් නා. එකොළහයි තිස් පහයි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: අපිට මෙසේජ් කරපු යාළුවෝ ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු නේද?
3: මතක් කරමු. මේ වෙලාවේ අහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් ඔය දෙන්නට. අපිට හින්දි සින්දුවක් දෙන්නකෝ කියලා තිනු මාත්තලේ නදීෂානි. අපි බලන්න කොහොමද දෙන්න. පුවනානි වලින්ද අපි වහගෙන ඉන්නවා.

0: ඒකනේ අද මගේ හොඳම යාළුවාගේ බණ්ඩාරවල රශ්මි නංගි ඉන්නවා කියලා තියෙනවා. යාළුවා බණ්ඩාර රශ්මි නංගි. ඉතින් එයාට විෂ් කරන්න කියලා තියෙනවා. මොකටද විෂ් කරන්න? මන්ට බර්ත්ඩේ එක වෙන්න ඕනේ.
1: හැපි බර්ත්ඩේ කියමු.
0: ඒක තමයි නේද? දැරියනියගලින් තරුව තමයි මැසේජ් එක දෙමි. තරුව අපි ආදරෙන් ආව එකතු කරගන්නවා. සුමිත් රෝමනි රුසිරු එවගම නිවල් සින්දෝකර එකතු කරගන්න කියලා අලබෝමුල්ලේ ජගත් රෝහණ මැසේජ් එකක් දැම ලස්සන කවියක් කියවලා තියෙනවා. ඒ හැම දෙයකටම බොහොම ස්තුතියි. අපි යමු. එහෙනම් මේ ගීතය අහන්න.
1: තම මැසේජ් එකක් දෙන්න නැත්නම් ඉක්මනට මේ පැත්තේ මැසේජ් එකක් දාන්න මෙන්න මේ අංකයට
0: 07.03.93.5.93.7ට.
1: දවල්ට උයන ගමන් නම් එන්නේ. ගුණ රස කෑමක් ගැන කියන සින්දුවේ පස්සේ.
0: හරි.

0: 11 විනාඩි 46 දැන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: සුබදවස.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැන්කියු.
2: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබදවස.
2: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: යෂ්.
3: මොකද?
0: වාගේ ශරීරේ වාට වැඩිම වටින්නේ මොකද්ද?
3: මට ඉතින් මගේ ශරීරේ වටිනවා ඉතින් මට.
0: ඔය ඉතින්
3: මට හිතෙනවා
0: මොකක්ද? නෑ නෑ මම්මේ. නෑ.

0: මට කොන්ඩේ වටිනා, මගේ කොන්ඩේ, මං ආසයි කොන්ඩේට.
1: සාමාන්‍යයෙන් මෙහෙමයි, ප්‍රශ්නයක් අහපුවාම ඒකට උත්තරයක් දෙන්නත් ශරීරයේ වටිනාම දේවල් තියෙන්න ඕනේ.
0: ඔව්, මගේ කොන්ඩේ තමයි මට වටින්නේ.
1: ඒක එහෙමයි කියලා කියන්න හරි මොලේ තියෙන්න
0: ඕනේ. මලේ තියන චුට්ටක් චුට්ටක් විතර.
1: ඔව්, මට නිකන් තේරුණා. හරිද? ඔව්. සමහර මිනිසුන්ට කොණ්ඩේ වටිනවා. සමහර මිනිසුන්ට මොලේ වටිනවා. සමහර මිනිසුන්ට අතපය වටිනවා.
0: හරි.
1: සමහර මිනිසුන්ට හදවත වටිනවා.
0: හරි.
1: සමහර මිනිසුන්ට S2 වටිනවා.
0: ඔව්.
1: මම මේ කියන්න ලෑස් වෙන්නේ S2 වටිනාකම ගැන.
0: හා.
1: ඔයා දන්නවද?
0: මොකද්ද?
1: මිනිස් සිරුරේ තියෙන වටිනාම අවයවයක් තමයි S2 කියලා කියන්නේ.
0: ඔව්.
1: සමහර විද්‍යාත්මක කියවමන අනුව ඇහැ කියලා කියන්නේ හා මොලේ කොටසක්.
0: ඔව්.
1: හරිද? දන්නවද?
0: ඔව්.
1: එහෙම කියලා දන්නවද?
0: ඔව්, දන්නවා දන්නවා.
1: හරිද? ඇහැට පුළුවන් ලෝකේ හොඳම කැමරාවකට වැඩිය හරිද බලවත් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. දන්නවද? ඇසෙන් මොලේට ලැබෙන දත්ත කෝටි ගාණක්
0: තියෙනවා.
1: හරිද? සාමාන්‍ය එක් පැත්තකින් ලෝකේ හොඳම කැමරාවකට වැඩිය බලවත් අපේ එක ඇහක් මෙගා ෆිස්කල් 576ක් තරම් ප්‍රබලයි කියලා තමයි කියන්නේ. උඩ ඔයා නිකන් හිතන්න. හරිද? ඔයා ළඟ තියෙන පොතේ ඉඳන් ඈත කන්දක තියෙන වස්තුවක් උනත් නාභිගත කරගන්න ඔයාට ගත වෙන්නේ සාමාන්‍යයෙන් තප්පරෙන් 0.3ක කාලයක්. හරිද?
0: චූටි වෙලා වගේ නේද?
1: චූටි වෙලා කියන්නේ මේ පොතේ නම් ඔයාට ඈත කන්ද බලන්න.
0: කන්ද දක්වා.
1: හරිද? එතකොට සාමාන්‍යයෙන් තප්පරෙන් 0.3ක වේගයකින් එයාට නාභිගත වෙන්න
0: පුළුවන් කියලා කියනවා.
1: හරිද? මම අර කිව්වේ වෛද්‍ය විද්‍යාවට අනුව මොලේ කොටසක් කියලා කියනවා කියලා මේ
0: ඇස.
1: ඇස. සාමාන්‍යයෙන් ඇසේ තියෙන දෘෂ්ටි ස්නායුව කියලා කියන්නේ මොලේම කොටසක් විදිහට තමයි සැලකෙන්නේ.
0: ඔව්.
1: රයිට්? දැන් කොහොම නමුත් දැන් අපි ඉගෙන ගන්න දේවල්, අපි දකින දේවල්, අපි බලන දේවල් මේ සියල්ල අපිට හරි වටිනවා මොලේ ඇතුලේ යම්මාකාරක කියවගෙන ඒක ප්‍රායෝගිකව භාවිතාවට ගන්න. හරිද? අපි මොන දේ දැක්කත්, මොන දේ ඇහුවත්, මොන දේට ප්‍රතිචාර දැක්වත් මේ සියල්ල ශරීරයේ සංචලනයන්නේ. ওই සංචලනයන් වලට ප්‍රබලම හේතුව වෙන්නේ මොකක්වත් නෙවෙයි. හරිද?
0: එහෙන් දක්න දේ තමයි නේද අපිට මේවා වෙන්නේ.
1: ඔයා දන්නවද? වර්තමානයේ වෙනකොට ලංකාවේ.
0: හරි.
1: අපේ දරුවෝ ඇස්වල තියෙන දුර්වලතාවයන් වලට ගොදුරු වෙමින් ඉන්නවා. ඇස් පෙනීම අඩු වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ තමයි මේ තත්ත්වය ව්‍යාප්ත වෙමින් තියෙනවා කියලා කියන්නේ.
0: හේතුවක් කියලා තියෙනවද?
1: හේතුවක් කියලා තියෙනවා. මම ඒ හේතුවට කලින් මම කියන්නම් එහෙ වටිනාකම.
0: හරි.
1: දැන් අපි සමහර වෙලාවට ඕක කොහේ තියෙනවා කියලා මේ පේන හින්දා අපිට ඕක වටිනාකමක් දැනෙන්නේ
0: නැහැ.
1: නිකමට හිතන්න ඔයා ඔයාට දවස් දෙක විතර මට S2 කියනවා, මට පොඩි රෙස්ට් එකක් ගන්නවා, මට දැන් බෑ, මට පේන්න බෑ දැන් ඔයාට කියලා කියනවා.
0: ඔව්. එහෙම වුණොත් මොකද වෙන්නේ බලන්න.
1: දවස් දෙකක් ඕනේ නැහැ.
0: ඔව්. එක පොඩි විනාඩි 10ක් විතර බලන්න.
1: සමහරවල් විනාඩි දෙකක් තිබ්බත්
0: ඇති. ඔව් ඔව්
1: ඔව්. ඔයා නිකන් S2 පියාගෙන බලන්නකෝ. ඉන්න පුළුවන්ද කියලා. ඉන්න බෑ.
0: බෑ.
1: හරිද? ඔයාට යන්න, එන්න, හඳුනා ගන්න, කියවන්න, අරගන්න, හරිද? ඔයාගේ ශාරීරික අවශ්‍යතාවයන් ටික කරගන්න ඔය S2ට පුදුමාකාර විදිහට පුළුවන්කමක් තියෙනවා. ඕක පේන්නේ නැතුව ගියොත් එහෙම සියල්ල ඉවරයි.
0: ඔව්.
1: හරිද? එනිසා S2 පරිස්සම් කරගන්න එක වටිනවා.
0: ඔය
1: ඇහුවනේ පොඩි ළමයිට ඇයි මේ උතුරු පැත්තේ එහෙම ඇස් පෙනීම දුර්වල වෙමින් යන්නේ කියලා.
0: ඔව්, හේතුවක් තියෙන්නේ වෙයි නේද?
1: ඔයා දන්නවද?
0: හා. මොකද්ද?
1: S2 වැඩි වෙලාවක් ડિජිටල් තිරමත එක් නතර කිරීම තමයි මේකට හේතුව කියලා
0: කියන්නේ.
1: හරිද?
0: හරි.
1: සමහර වෙලාවට අපේ අම්මලා උයනකම් පොඩි එකාට දෙනවා
0: ෆෝන් එක. බත් එක කවා ගන්න කන් දෙනවා ෆෝන් එක.
1: අම්මලා සමහර වෙලාවට අල්ලපු ගෙදර ඇන්ටිත් එක ඕපයක් දිගාරන කන් දෙනවා
0: ෆෝන් එක.
1: පොඩි එකාට ෆෝන්. මොකද පොඩි එකාගේවත් ඩිස්ටර්බ් වෙන්න බෑ ඕපෙ දිගාරන. ඔව්,
0: දැන් පාස්වර්ඩ් ටික හැම දන්නෝ පොඩි ළමයි දැන්
1: බා. හරිද? ඒ වගේම තමයි සමහර වෙලාවට පොඩි එකන අඬනවනම් කිරි ටිකක් දෙන්න කියලා අම්මේ කියලා කියනවනම් ෆෝන් එක දිලා නලව ගන්නවා. හැබැයි ඔබ දන්නවද? එහෙම වුණාම දරුවා S2 මොකද වෙන්නේ කියලා?
0: ඔව්.
1: S2 පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා.
0: වැඩිහිටියෙක් වෙනකොට සමහරක් වෙලට S2 නොපෙනීමින් කණ්ණාඩි දාන තත්ත්වෙට පවා පත් වෙන්න පුළුවන් නේද?
1: අනිවාර්යයෙන්ම. එනිසා ඔයා ඔයාගේ දරුවාගේ S2 අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕනේ.
0: ඒක පහගෙන ඉන්නවනම් පොඩ්ඩක් බලනවත් ඒ වගේ ඉන්න කෙනෙක්ද කියලා, ඒ වගේ දෙමාපියෙක්ද කියලා නේද?
1: සාමාන්‍යයෙන් දරුවෙකුට අර මොනහරි දෙයක් හිතන්න, මොනහරි දෙයක් ක්‍රියාත්මක කරන්න
0: නිර්මාණශීලීත්වය තියෙන නේද?
1: තියෙන. හරිද? එයාට පැයක් දෙකක් එළියෙ සෙල්ලම් කරන්න. සමහර වෙලාවට ඇසට ත්‍රිමාණව ලැබෙන සමහර දෘෂ්ටීන් හරි වටිනවා මොලේ ක්‍රියාකාරීත්වයට. එනිසා ෆෝන් එක ඇතුලේ දරුවා හිර කරන්න එපා. ෆෝන් එක ඇතුලේ නෙවෙයි, සමහරලාට ඇඟිලි තුඩ මත තමයි දරුවා හිර කරන්නේ. එහෙම කරපුවාම වාට වෙන්නේ අනාගතේ දුක් වෙන්න. සමහර වෙලාවට අර කතාවටත් කියනවනේ, දෙමෝපියන් වයසට යනකොට දරුවන්ට සමහර අසනීප තත්වයන් හැදෙනවා. ඒක හරි අමාරුයි දෙමෝපියන්ට
0: දරාගන්න නේද?
1: එනිසා දරුවා නිරෝගී කරන්න
0: ඒ තත්තර දරුවව ඇදලා දාන්න උත් එපානවා දෙමෝපියන්.
1: ඔයා පරිස්සම් කරගන්න දරුවා. පුළුවන් තරම් අවුරුද්දකට සැරයක් දෙසරයක් S2 පරීක්ෂා කරගන්න. ඔයාට දැනනවා නම් දැන් මගේ S2 දෘෂ්ටිය අඩුවීගෙන යනවා. බබා නටනවා. හැකෙබෙනවා. හරිද?
0: මොනා හරි දැනනවා මේ විදිහට නේද?
1: ඔව්. ඔයා යන්න ඉක්මනටම S2 පෙන්න ගන්න මෙන්න මෙතෙන්.
0: ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් ආයි හොස්පිටල් එක. ඔයා දන්නවා නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන බාවත කොස්සොත්තු වත්තර මුලේ තමයි තියෙන්නේ. ඉක්මනට ෆෝන් නම්බර් එක ලියාගන්න 0765 64 78 478.
1: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා බය වෙනතු ගන්න ධන දාන ටිකට් පතක් ඔබේ කෝටිපති සිහිනය සබය කරගන්න වාට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම.
0: ආදානවා ජීවිතේ හිිනවලට පාරකින හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ. ඔයාලගම දින ලොතරැයි කුඩුව ගාවට ගිහිලා කෝටිපති හිින 20 ලක්ෂ උපති හිින මේ හැම දෙයක්ම හැබෑ කරගන්න නම් ධන නිධානයේ ලොතරැයි අරගෙන බලන්න.
1: 11:46 දැන්.

0: දහඩුවන් ඉන්න වෙලාව 11:51.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්නේ
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
6: නිතඹ නලෝලා.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: ඒර ළමයි අපිට 12 නිවුස්සකට යන්න තව හරියටම විනාඩි 7යි තියෙන්නේ. සින්දු දෙකක් අහන්න පුළුවන්.
4: හරිද?
3: හරි. අපි කියමු ඉක්මනටම කවුද මෙසේජ් කරලා තියෙන කියලා.
4: ඔය දෙන්නේ කිනා ට්‍රින්ග පහේ ගන්න පුංචි පන්න අපි වහගෙන ආදරෙන් අපි එකතු කරගන්නවා. සුබ දවසක් වේවා ජෙන්නාට. අපි ලස්සන ගීතයකට එකතු කරගන්න. මාදලේ කුමාරිය රබුදුගල් අපිට මෙසේජ් එකක් දාලා තිනා ගාමිණී සුභාෂිනී ධම්මිකා ඉන්නවා. අපි වහගෙන ගම් පහින් අකර වෙටින් ඉඳවා නඳුන් වෙනද වගේම අපි වහගෙන පන්සල ඉස්සර කඩයක් තියෙන මේකාරේ තිලක් මහමත් එකදි කරගන්න කිව්වා සින්දුවක් අහන්න අපි ආදරෙන් මතක් කරන හැමෝම. ඊට පස්සේ යන්න හිතුණා මිල්ටන් මල්වාරච්චිගේ මාත්මයාගේ සින්දුවක් කියලා තියෙනවා අවසර නැස මට. අපිට දෙන්න අවසර නැහැ දැන්නේ වෙලාවමදි ගීතය දෙන්න පුළුවන් නම් කියලා කියන කරුණාගෙන ශ්‍රීනානී ඉන්නවා අපි වහගෙන සමින්ද්‍රී වගේම දලුපම මනීෂා දිහෙන් බබාව එකතු කරගන්න කියලා කිව්වා ගීතයක් අහන්න. ඔය විදිහට මහගෙන ඉන්න කනේ දවල් එක වෙනකන් ඉන්නවා අපි වාසනා ඉන්නවා හැමදාම අහන ලක්කඳ අභිව සින්දුවකට එකතු කරගන්න නාලින්නේ වගේම ලක්මාලි හිරු තරු ඉන්නවා පොළොන්නරුවෙන් අපි ආදරෙන් එකතු කරගෙන යමු
3: මේ සුනිල් එදිරිසිංහ

0: එහෙනම් මිත්‍රවරුනි අපිට අවසර දෙන්න
1: යන්න
0: නිවුස් සහන්න මේ සින්දුවත් එක්ක. අපිට මැසේජ් කරපු යාළුව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන අපි කියන්නම්. ප්‍රවෘත්ති හලවිල්ල.
1: හදේ
0: Facebook එකෙත් සෑහෙන කමෙන්ට් දාලා තියෙනවා.
1: ඔව්.
0: අවිල කියන්න.
1: හදේ

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දෙවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ගෙවුණු වසර දෙකේදී රට නිවැරදි ආර්ථික මාවතක වාණිජ මණ්ඩල සභාපති කියයි. දාමල් උසාවිගෙන යද්දී යෝෂිතත් උසාවියට ශිරන්තිගේ නඩුවත් විභාගයට බෙංගාලි බුක්කේ අඩුපීඩන කලාපයක් ප්‍රදේශ රැස්කර මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අයිස් කිලෝග්‍රෑම් දෙකක් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකරුවෙක් අත්අඩංගුවට හෝතී ප්‍රහාර හේතුවෙන් සෞදිර නොයන්නේ රටවල් රැස්කින් පුරවැසියන්ට උපදෙස් ලක්කන්ද ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. රජයේ පුනර්ජන්නීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගෙනගිය වැඩපිළිවෙළ සාර්ථකත්වයට අත්කරගෙන ඇති බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ දීපවති ආර්ථික ආයෝජන සමරුවට එක්වෙමින් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බලශක්ති ක්ෂේත්‍රයේ අඛණ්ඩ සැපීම සහ සාධාරණ මිලකට බලශක්ති සැපීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි. ශ්‍රී ලංකා ආර්ථික ආයෝජන සමුළුව ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා කියා සිටියේ රජයේ සැලසුම් මත වාණිජ මණ්ඩලයේ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
7: පළවෙනි පාර අපි මුණ ගැසෙනකොට මං හිතර ඔබ බලයට පත්ති දෙමසක් පමණ ගත වෙලා තිබුණා. මම එන්න කලින් ගිහිල්ලා ඒ වීඩියෝ එක ආයෙ පොඩ්ඩක් බැලුවා මොනවද කිව්වේ කියලා. ඉතින් ඒකේ කියපු දැක්ම ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් යන විදිය අතර ලොකු පරතරයක් නම් දැක්කේ නැහැ. ඒක බොහොම හොඳ දෙයක්, ධනාත්මක දෙයක් කියලා මට හිතුණා. ඒ වගේම ඔබ බලයට පත් වුණාට පස්සේ පහුගිය දවස්වල තුල මං හිතන්නේ විශේෂයෙන්ම පළවෙනි කාර්තු දෙක ඊට පස්සේ ගිය අවුරුද්දේ අන්තිමේට දිත්වා සුලිකුණාටුව ආවා. එතන යම්කිසි මුදල් වෙන් කිරීමක් කොහොමද සිද්ධ කරගත්ත බිලියන් 500ක්. ඊට පස්සේ මැද පෙරදිග අර්බුදය මාර්තු මාසය වෙනකොට මතු වුණා. ඒකම රුපියලව ප්‍රමාණ වුණා අපිට බිලියන් 8 මගේ දැන් ඩොලර් මිලියන් 800ක් විතර අප්‍රේල් මාසේ ඉන්ධන සදා ප්‍රමාණක් යවන්න සිද්ධ වුණා. ඒතර සංචිත ගොඩනගන්න යම් අපිට ප්‍රශ්න වගේක් ඒ වෙලාවේ ආවා. ඉතින් එහෙම බැලුවහම ඒ වටපිටාවත් එක්ක මං හිතන්නේ අද අපි මේ ඇවිල්ලා තියෙන තැන සාධනීය තැනක්, සාධාරණ තැනක් කියන එක තමයි වාණිජ මණ්ඩලයේ හැඟීම. මොකද ලංකාවේ ආර්ථිකය දැන් බැලුවම මේ අනිත් රටවල් එක්ක, නැගියන් රටවල් එක්ක අපි 4.5% වර්ධන වේගයක් වාර්තා කරනවා. දිත්වකෙන් පස්සෙත් ඇත්තටම 5.2% වර්ධන වේගයක් වාර්තා කරලා පළවෙනි කාර්තුවේ. ඊට පස්සේ මේ ප්‍රශ්නිකාව තාමත් අපි 4% උඩින් වර්ධනය වාර්තා වෙනවා. රුපියලව ප්‍රමාණය අපි 6% ප්‍රමාණයක නවත්තගෙන තියෙනවා. ඒක ලොකු දෙයක් අනිත් රටවල් එක්ක බැලුවම. ඒතර වේදම් කළමනා කරන ඔබතුමාලා ඉතා හොඳට කරනවා. වාර්තාගත ආදායම් ලැබලා තියෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ෆිච් ආයතනය විසින් ණය ශ්‍රේණිගත කිරීම B- දක්වා මේ වෙනකොට ඉහළ නංගවල තියෙනවා ස්ථාවර දැක්මක් සහිතව.
6: ආයෝජන ශක්තිමත් කිරීම සඳහා රජයේ මේ වන විටත් ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. ආජිකින්ද සහ ව්‍යාපාරිකයන්ට රට තුළ ඇති යහපත් පරිසරය සහ විනිවිද භාවය මෙන්ම යළිතල පහසුකම් පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඒ ආජිකින් සහ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම සඳහා එක්වන් ලෙස ආරාධනා කරමින්
8: අපි බලශක්ති ශේත්‍රය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. එකක් බලශක්තියේ ස්ථාවර භාවය, අඛණ්ඩ භාවය. දෙක බලශක්තිය සඳහා දරන වියදම. මේ දෙක මත තමයි මම හිතන්නේ අපේ බලශක්තියේ පොලිසිය එක හැදින්නේ. ෆීඩින් ටැරිෆ් කියන සිස්ටම් එක ගත්තොත් ඒක ටෙන්ඩර් සිස්ටම් එකක් නෙමෙයි. ඒක PUSL එක විසින් හඳුන්වා දෙන අගයකට අපි විදුලිය මිලදී ගන්නවා. ඒක තමයි කාලාන්තරය තිස්සේ පාවිච්චිට නැගුණේ. හැබැයි අපි හිතනවා ඒක අපේ දෙවෙනි උපාය ගත්තොත් අර බලශක්තිය සඳහා දරන පිරිවැය අඩු කිරීමේ උපාය මාර්ගයට ගත්තොත් ඒක වැරදි. එවැනි නිශ්චිත අගයක් දීලා මිලදී ගන්නවට වඩා විවෘත තරඟ ටෙන්ඩර් පටිපාටික මිලදී ගත්තම අපිට අඩුවට ගන්න පුළුවන්. මේ තරඟකාරීත්වය තමයි අපිට වැඩි ලාභ ගෙන දෙන්නේ. එනිසා අපි ෆ්‍රීඩින් ටැරිෆ් එකට වඩා වැඩි අවධානය යොමු කරන්නේ තරගකාරීත්වයෙන් අපිට අවශ්‍ය වෙන ජනනය පද්ධතිය සම්පූර්ණ කර ගැනීම. විශේෂයෙන් ගත්තොත් අපි රිනුවබල් එනර්ජි මණ්ඩක සාකච්ඡාවක අපි ඒකට එගේන්ස් ආණ්ඩුවක් වගේ මතයක් තියෙනවා. නමුත් අපි එනකොට මුළුමනින්ම සෝලා තිබුණේ මෙගාවොට් 1400. අපි ඇවිල්ලා මේ අවුරුදු දෙක ඇතුළත මෙගාවොට් තව අලුතෙන් 1500ක් ඇති කරලා තියෙනවා. තව අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා මෙගාවොට් 1100කට. ඒකන අලුතෙන් ලබන අවුරුදු වෙනකොට අවසන් වෙනවා. අලුතෙන් මම හිතන්නේ මෙගාවොට් 2600ක් අපේ රජය ඇතුළේ ලබන අවුරුදු වෙනකොට සෝලා වලින් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය අනිත් පැත්ත තමයි සෝලා වලට ගත්තොත් අපි කුඩා රටක් සාමාන්‍යයෙන් අපිට සෝලා මෙගාවොට් එකක් හදන්න අක්කර 3000ක් විතර යනවා. ඒත් අපි කුඩා රටක අපි ඉතුරු ඉඩම් ප්‍රමාණයක් සෝලා මෙගාවොට් එකක් හදන්න යොමු කරනවාද කියන ප්‍රශ්නය. ඒතර තමයි අපි බැලුවේ ජලාස්තවල ෆ්ලෝටින් සෝලා අපිට හදන්න පුළුවන්ද කියලා. මොකද ද්වාරකට ගත්තොත් ඉබ්බන් කටුවේ මෙගාවොට් 5ක් ආරම්භ කරා. ඉබ්බන් කටුවේ මුළු ජලාශය අක්කර 1000යි. අපිට මේ මෙගාවොට් 5 නිෂ්පාදනය කරන්න ගිය අක්කර 1000යි. ඒකනේ 1/1. ඒතර ජලාශයෙන් 1/1කින් යට කරලා තමයි අපි මෙගාවොට් 5ක් ඉබ්බන් කටුවෙන් හෙදුවේ. ඒතර අපේ භූමිය යටත් වෙන්නේ නැහැ. එනිසා මම හිතනවා අපි වැඩිපුර මේ ෆ්ලෝටින් සෝලා වලට තමයි අපි අවධානය යොමු කරන්නේ. දැන් අපි රන්දිනිගල අපි පටන් ගන්න තිබෙනවා. රන්දිනිගල අපි EIA එක සහ ජනනය ඒ පද්ධතිය කොට නැගීමත් දෙකම පෞද්ගලික සෙට්ටෙන්ඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොරගහ කන්ද, සමනලවැව, චන්ද්‍රිකා ආදී ජලාශ කීපයක් අපි තෝරාගෙන තිබෙනවා. ඒ කීපෙම අපි ෆ්ලෝටින් සෝලා වලට යන්න අපේක්ෂා කරනවා. මොකද අපිට අවශ්‍යයි පුනර්ජනනීය බලශක්ති දිසාවට අපි යොමු වෙන්න ඕන. හැබැයි අපි මුහුණ දීපු ප්‍රශ්නේ තමයි අපේ බලශක්තිය දින විශේෂය තමයි අනෙක් හැම භාණ්ඩයකටම වඩා ඒ වෙලාවේ නිෂ්පාදනය කළා ඒ වෙලාවේ පාවිච්චි කරන්න ඕන. මේකයි තියෙන ප්‍රශ්නේ. අනෙක් හැම භාණ්ඩයක්ම අපිට ගබඩා කරගන්න පුළුවන්. හැබැයි බලශක්තිය විශේෂ විදුලිය අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි ඒ වෙලාවේ නිෂ්පාදනය කරන්න ඕන ඒ වෙලාවේ පාවිච්චි කරන්න. ඒක සෝලා වල වැඩි හැකියාව තිබුණේ අපිට දවල් කාලේ නිෂ්පාදනය කරන්න. ඒතකොට අපි මුහුණ දීපු ප්‍රශ්නයක් තිබුණා. දවල් කාර්ය අපිට ධාරිතාව වැඩි වෙනවා. ධාරිතාව වැඩි වුණාම මම දැක්ක අපිට සමහර දේවල් අපිට කපන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඔවුන්ගේ මිනදී ගැනීම අපිට අඩාල කරන්න සිද්ධ වෙනවා. ඒකටත් ලොකු විවේචනයක් තියෙනවා. හැබැයි අපි ඒ සෝලා පද්ධතිය ගැන අනු මුළු අපේ පද්ධතියම කඩාවැටෙනවා. ඒතර පද්ධති කළමනාකරණ විශේෂඥයින් කියන්නේ අපිට යම් සියල්ලම ගන්න බැහැ දවල් කාලේ අපේ ධාරිතාව වැඩි. එහෙමනම් අපිට දවල් කාලේ සෝලා ගබඩා කරලා අපිට රාත්‍රියට පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා මේ වෙනකොට අපි මෙගාවොට් 160ක් අපි ටෙන්ඩර් එක කෝල් කරලා දුන්නා. මෙතන මේ නොවැම්බර් මාසෙ වෙනකොට 13ක් මම හිතන්නේ හදලා අවසන් වෙනවා. ඊතර තුනක් මම හිතන්නේ අවසන් කර මෙතන ඉන්නවත් දැන් මේ ව්‍යාපාරික මහත්මයා 13ක් ගත්ත ව්‍යාපාරික මහත්මයා මම හිතන්නේ 130ක් ගත්තු කෙනා නොවැම්බර් වලට අවසන් කරනවා. තව අපි 250ක් බැට් ප්‍රිටෙන්ඩ් කරා. දැන් ඒක ඇගීමකට භාජනය කරමින් තියෙන කියන්න සතුටුයි. අපි මෙගාවොට් 160ක බැටරි ටෙන්ඩර් කරනවට වඩා 10%ක මිල අඩු වීමක් තියෙනවා. මේ අලුත් 250 දැන්ට ඇගීම් කරනේ වගේ පිට තොරතුරු ලබා ගත්තා. ඊළඟ තව මෙගාවොට් 150ක් දැන්ට තියෙන සෝලා වල හිමිකාරීත්වයේ තියෙන අයටම තව මෙගාවොට් 150ක් අපි ටෙන්ඩර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා ගෘහස්ථ වහලේ මත තියෙන සෝලා වල ප්‍රශ්නයක් මිලදීනවා. අපිට මෙගාවොට් එකට වඩා වැඩි බැටරි වලට තමයි අපි බදු සහනයක් දෙන්නේ. මෙගාවොට් එකට වඩා අඩු බැටරි වලට අපි විශාල බද්දක් තිබෙනවා. ඒ නිසා ගෘහස්ථ අය පොඩි අධෛර්යමකටපත් වෙනවා. ඉතින් අපි ඒ අයට බදු සහනයක් දෙන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරමු. මෙතන මෙගාවොට් එකට වඩා අඩු ඒගොල්ලන්ට අපිට බැටරියක් ලබා දෙන්න පුළුවන්ද? ඒ සඳහා බැටරි වලට යම් බදු සහනයක් ලබා දෙන්න ඕන. නමුත් අපිට තියෙන ගැටලුවක් තියෙන තාක්ෂණික ගැටලුවක්. සෝලා සඳහා ගබඩා කිරීම සඳහා උපයෝග කරගන්න බැටරියයි අනෙක් බැටරියයි අපි තාක්ෂණික හඳුනාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්න අපි නිරාකරණය කරගත්තොත් මට හිතෙන්නේ කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ පුනර්ජනනීය බලශක්ති ශේත්‍රය අපි දැන් ගත්තොත් අපේ මුළු ධාරිතාවෙන් අපේ මුළු ජනන ධාරිතාවෙන් 69%ක් තියෙන පුනර්ජනනීය ධාරිතාව. අපේ බලශක්තියෙන් 70%ක් 75%ක් අතර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනද පුනර් ඒක දිනපතා තියෙන තත්ත්වය අනුව වෙනස් වෙනවා. මේ දවස් 4ක් එක දිගට ගත්තොත් අපි හිතන්නේ 1 ඩීසල් ලීටරයක් පාවිච්චි කළානේ විදුලි නිෂ්පාදනය කරන්න. ඒ නිසා මම හිතන්නේ අපි පුනර්ජනනීය බලශක්ති ශේත්‍රයට යන ගමන ඉතාමත් සාර්ථක වෙනවා. මට හිතන්නේ ඒක අපිට ලොකු ජයග්‍රහණයක් පණින්න පුළුවන්. ඉතින් අපේ අපේක්ෂාව අඛණ්ඩ බලශක්ති සැපයීම සහ සාධාරණ මිලකට බලශක්ති සැපයීම. මේ මූලධර්ම දෙක මත තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ.
6: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අවස්ථාවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. ශ්‍රීලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ නඩුව අද කැඳවා තිබෙනවා. එහිදී සැක්කාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ධනාධිපති නීතිඥවරයා කියා සිටියේ ඇය මෙම අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින බවයි. ඒ සුවිශේෂී කරුණක්සේ සලකා ඇයට ඇප නියමකන ලෙසද ඔහු ඉල්ලා සිටියා. ඒත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණ දැනුම් දුන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය දැනුවත් නොමැති බවයි. ඒ අනුව නඩුකරේ පසු දෙකට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එවැනි සැත්කමකට මුහුණ දෙන්නේද යන්න පිළිබඳ කරුණු වාර්තා කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා. මේ අතර ක්‍රිෂ් කන්දනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට රැගෙන වී තිබෙනවා. අලස්කම් සම පැවරුම් නඩුකරේ පිළිබඳව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාරධාරීන් විසින් ඔහුව අධිකරණයට රැගෙන වී තිබෙන්නේ. යෝෂිත රාජපක්ෂ මහතාද නඩු කටයුත්තක් සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ සිටිනවා. ගිනිකොළ දිග බෙංගාල බුක්කමුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම් පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවිනේ සහ දිවින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බසහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 අතර තද වැසි ඇතිවිය හැකි බවද කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කල් මහතා පෙන්වා දුන්නා. ඒ දිවිනේ සිසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවද සඳහන් කරමින්.
9: අද දිනේදී ගිනිකොළ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතිනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කීපයේදී අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දිවර සහ නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවකින් ඉල්ලා සිටිනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවගේම බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 දක්වා පමණ වන තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. ඉක්‍රොම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
6: බෙංගාල බුක්කමුහුදේ මතුවෙමින් පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ක් වූ තද වැසි ලැබී තිබෙනවා. අද දවසේ 9 නවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදකන්ද ප්‍රදේශයටයි. ඒ මිලිමීටර් 132ක් වූ වර්ෂාපතනයක් රත්නපුර උලින්දු වැබ කෑගල්ල සබමල් කන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක් වූ වැසි ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් කුකුලේ ගඟ, පොල්කොල්ල සහ කැනියුන් ජලාශවල වාහනවලට විවෘත කර ඇති බවින් පහළ ප්‍රදේශයේ ජනතාව විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මෙතර අධික වර්ෂාව හේතුන් දිස්ත්‍රික් 9ක ප්‍රදේශ රැසකට නාහියම් අන්තරැංගවීම් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනය කළා. ඒ අනුව බදුල්ල, කොළඹ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරණිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට නායාම් අන්තරැංගවීම් ක්‍රියාත්මකයි. කැලණි, කළු, ගින්ග සහ නිලමලා ගංගාවලද ජලමට්ටම් ඉහළ යමින් පවතිනවා. මාතර දිස්ත්‍රික්කයට ඇදහැල්ලු අධික වර්ෂාව හේතුවෙන් නිලමලා ගඟ පිටාර කැලීමත් සමග මාතර සියඹලාගොඩ මාර්ගයේ පානදුකම් ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබෙනවා. අකුරස්ස ගාල්ල මාර්ගයේ කණංකේ නගරස්සන ප්‍රදේශයේ සහ මාකන්ද්‍ර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නිල්බලා ගංගාවේ අතුගංගාවක් මෙන් කිරමාර ඔය පිටාර ගැලීමෙන් මුලටියන සහ කඹුරුපිටිය ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යට වුණා. පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසනවා. පාසල් කාලසටහනද ක්‍රීඩාවක එක්කිරීමේ සැලසුමක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ. ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේ නැරඹීම සඳහා පැමිණි මාමනෙල්ල මෙදිරිගම් මහවිද්‍යාලයේ සිසු දරුවන් සමග සුහද කතාබහක් නිමිත වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. අධ්‍යාපන කටයුතුවලදී මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳවද එම සිසු දරුවන් අග්‍රාමාත්‍යවරයාට කරුණු දැක්වා.
10: මට ළඟදී වෛද්‍යවරයෙක් හම්බුණා, අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපිට උපදෙස් දෙන්න ඉන්න කමිටුවක සාමාජිකයෙක්, ක්‍රීඩා සෞඛ්‍ය ගැන විශේෂඥයෙක්. කියපු දෙයක් තිබ්බා, අද අපේ රටේ 80%කට තියෙනවා කියලා විටමින් ඩී ඌනතාවය. දැන් අපේ රටේ පැය 24න් පැය 12ක් 16ක්ම හොඳට හිරු එළිය තියෙනවනේ බොහෝ දිනවල. ඉතින් මං ඇහුවා කොහොමද අපේ රටේ විටමින් ඩී ඌනතාවයක් තියෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ? දැන් එන්න එන්න සෙල්ලම් කරන වෙලාව මේවා අඩු වෙලා තියෙන්නේ. මේකෙන් අහිතකර සෞඛ්‍ය බලපෑම් රාශියක් එනවා, විශේෂයෙන්ම කාන්තාවන්ට. ක්‍රීඩා සංස්කෘතියක් කියන එකක් අපේ රටේ දැන් එන්න එන්න දුර්වල වෙලා තියෙන. සෙල්ලම් කරන්න එළියට යන්න වෙලාව නැහැ. සමබර ජීවිතයක් නෙවෙයි ඒක. අපේ රටේ බෝ නොවන රෝග තමයි දැන් ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන. ඒක නිසා තමයි අපි දැන් මේ එකක් ක්‍රීඩා අනිවාර්ය කරන්න හදන්නේ. ක්‍රීඩාවට තියෙන පහසුකම් වැඩි කරන්න අපි උත්සාහ කරනවා. අපි පාසල්වලට ක්‍රීඩා උපකරණ ලබා දෙමින් යනවා. අඩුම තරමේ හැම කලාපයකටම ක්‍රීඩා පිටියක් හදන්න අපි සැලසුම් කරනවා. ඊට ඔක්කොටමත් වඩා ටයිම් ටේබල් එකේ ක්‍රීඩාව අනිවාර්ය කරන්න අපි මේ උත්සාහ කරන්නේ. යම් වෙලාවක් ගත කරන්න කොළ ඇරිලා තියෙන අර පීඩනය අඩු කරලා ඒ වෙලාවේ හරි දරුවන්ට සෙල්ලම් කරන්න අවස්ථාවක් හැදෙන විදිය අධ්‍යාපනයක් දෙන්න අපි උත්සාහ කරනවා.
6: ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ සමුළුව හෙවත් CICA 7 වෙනි සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දීමට නියමිතව තිබෙනවා. මෙම සමුළුව හෙට සානිද්දා පැවැත්වෙන්නේ අසර්බයිජානයේ බාකු අගනුවරදී. ශක්තිමත් CICA සංවිධානයක් ආසියාවේ සම්බන්ධතාව ඩිජිටල්කරණය සහ තිරතර වර්ධනය මෙන්ම සමුළුවේ තේමාවයි. ඒ අර්ථයේ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ ස්ථාවර ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සංචාරය අතරතුර කසක්ස්ථානයේ, උස්බෙකිස්ථානයේ සහ තජිකිස්ථානයේ අතුරු සමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමග දීපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද අමාත්‍යවරයා සැලසුම් කර තිබෙනවා. එමෙන්න විජිත හේරත් මහතා සමුළුවේ සත්කාරක රටවන අසර්බයිජානයේ නායකින් සහ CICA සංවිධානයේ මහලේකම්වරයා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුවට දකුණු ආසියාව, අග්නික ආසියාව සහ මැද ප්‍රතික කලාප නියෝජනය කරමින් සමාජික රටවල් 28ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය ප්‍රධානීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගී වෙනවා. ආසියානු කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරමින් සහයෝගිතාවේ වර්ධනය කිරීම CICA සංවිධානයේ ප්‍රධානතම අරමුණයි. කසල බැහැර කිරීම හේතුවෙන් විනාශ වෙමින් පැවති මහරගම ඩාවින්න ප්‍රදේශයේ භූමියක් නවීන පහසුකම් සහිත මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමේ ව්‍යාපෘති ඉදිකිරීම කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. ඒ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එක්ව සිටියා. ව්‍යාපෘතිය ආරම්භ කළේ 2025 නොවැම්බර් 13 වනදායි. මේ වන විට රුපියල් මිලියන 80ක පමණ මුදලක් ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. එය අවසන් වන විට වැයවෙතයි අපේක්ෂිත සමස්ත වියදම රුපියල් මිලියන 200ක්. ලබන දෙසැම්බර් මාසයේ වන විට ඉදිකිරීම අවසන් කර ජනතා ඉදිරිපත් කිරීමයි සැලසුම. ක්‍රීඩාංගනයේ විවෘත කිරීමෙන් පසු ප්‍රදේශවාසීන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තරුණ තරුණීන්ට කිසිදු ගෙවීමකින් තොරව එහි පහසුකම් භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා. වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සටහන් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවැනි පොදු ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කරන බවයි අමාත්‍ය සුරේල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ.
11: නාවින්න මහජන ක්‍රීඩාංගණය දැන් වැඩ කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඉවරනකොට මේ ක්‍රීඩාංගණය ජනතාවට බාර දෙන්න. මේක ඇත්තටම මහජන ක්‍රීඩාංගණයක් විදියට යන්න පිට තියෙන ප්‍රශ්නේ තමයි පබ්ලික් ග්‍රවුන්ඩ්ස් නැති එක මිනිසුන්ට ඇවිල්ලා ක්‍රීඩා කරන්න. ඉතින් අපි ඒ සංකල්පයට තමයි මේ කරන්නේ. අපි මේකේ තව 400 ට්‍රැක් එකක් ෆුට්බෝල් ගහන විදියට මේ ටික හදනවා. තව වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි ඉක්මනට ඉවර කරමු. මේ මුදල් අය කරන ක්‍රීඩා පිටි නෙමෙයි, මිනිසුන්ට ඇවිල්ලා නිදහසේ ක්‍රීඩා කරලා යන්න තමයි අපි මේ ග්‍රවුන්ඩ් එක හදන්නේ. පාපන්දු ක්‍රීඩා කරන්න මේක හදනවා. ඊට අමතරව අපි 400 ට්‍රැක් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඇතුලේ ඉතුරු ක්‍රීඩා ටික කරගන්න පුළුවන්.
6: ඔහු වෙලස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හතරවෙනි ශිෂ්‍ය කණ්ඩායම ලෙස නවක සිසුන් 37 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. ඔවුන් පිළිගැනීම උත්සවයේ පැවැත්වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අධ්‍යාපන පීඨ ශ්‍රවණාගාරයේදී පිළිගැනීම උත්සවය පැවැත්ුණා. ඒ ගෞරවනීය ආරාධිත ලෙස එක්වූයේ ඌව වෙලස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විධානපතින මහතායි. උත්සවයේදී අදහස් දැක්වූ අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත උන්නතිය වෙනුවෙන් වෛද්‍ය සිසුන් සේවා කීම සහ වෘත්තීය කාර්යභාරය ඉටු කළ යුතු බවයි. අනමඩුව මූලික රෝහලේ වාට්ටු 4ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ රුපියල් මිලියන 50ක වියදමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය මතයි. පුත්‍රම දිස්ත්‍රික්කයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ පුත්‍රම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වාට්ටු ගොඩනැගිලි 4 ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාස 6 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. රෝහල් යටතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ රෝහල් පරිශ්‍රයේ නවතම තත්ත්වයේ ඉහළ නැංවීමත් අපේක්ෂාවක්. ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලයේ සමග සාකච්ඡා කරමින් අවශ්‍යතා සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලුවා. ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීන රූපහණී සේවය ක්‍රියාත්මක කරන තේකයා සුරකු මගුතර දෙවන අදිරේ 33 වැඩසටහන බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේදී දැන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත ගිහාන් ගේත් ඉෂේර.
12: ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද තේකයා සුරකිමු මගුතර වැඩසටහන් මාලාවේ දෙවන අදිරේ 33 වැඩසටහන අපි අද උදෑසන අති සාර්ථකව ආරම්භ කළා. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන ලැබුවේ ඌව පළාත බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ සත්කාරක පාසල වශයෙන් අපි තෝරාගෙන ලැබුවේ. එතන මේ පාසලේ විශේෂත්වය තමයි අද දවසේදී අපෙන් ඉල්ලීමක් කරන්න තිබුණා මේ පාසලට පමණක් වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්න කියලා. කොහොම නමුත් අධ්‍යාපන කලාපේනුත් දූ දරුවන් අපිට මේ වැඩසටහනට සහභාගී කරලා තිබුණා. අද උදෑසන මාර්ග අනතුරු සම්දර්ශනය ආරම්භ කරා. ඒ සඳහා මේ විද්‍යාලයේ සියලුම දූ දරුවන් අද බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට අපි කැඳවාගෙන ආවා. එහෙදී මේ දූ දරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් මේ ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ වගේම තමයි හත් දවසේදී මේ දූ දරුවන්ට රිය හසුරවන ශිෂ්‍යෙක් විදිහට මාර්ගයට ගියාට පස්සේ නිසියාකාරව රිය හසුරවන්නේ කොහොමද? ඒ පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දීමත් අද දවසේදී සිදු කරනු ලැබුවා. ඒත් එක්කම රතවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කළ තිබෙන මාර්ගනතුරු දේශනය මේ වන විට විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා. ඒ සඳහා සිසුන් දහසකටත් ආසන සංඛ්‍යාවක් අද දවසේදී අපිත් එක්ක මේ වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොලිසියේ 19 සුවසරයේ ගිලන් රත්නසේවත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඔවුන් තමයි මේ දූ දරුවන්ට මාර්ගනතුරක් සිදු වුණාට පස්සේ කොහොමද හදිසි ප්‍රථමාධාර ලබා දෙන්නේ, ඒ වගේම තමයි මේ තුවාල ලබන රෝගියා රෝහලට ඇතුළත් කරන්න කියන කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම අද දවසේදී සිදු කරනු ලැබුවේ. ඉතින් මේ සියදනාකම සහයෝගීත්වය ඇතුළත් තමයි තේකයා සුරකිමු මගතට වැඩසටහන් මාලාව අපි ක්‍රියාත්මක කරන්නේ. අද 33 වැඩසටහනයි මේ විදිහට අතිසාර්ථකව අපි ආරම්භ කරුවේ. අපි තවත් අවස්ථාවක ලක්ෂණ ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු කියන සූදානම් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ලක්ෂණ ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහරංජිත් ශේවය.
6: ITN ලක්ෂණ රාජ්‍ය සේවක හරසර ප්‍රණාම වැඩසටහනේ තවත් අදියරක් බතරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත මේකලා වීරසිංහ.
13: ITN ලක්කඩ රාජසේවක හරසර ප්‍රණාම සිවුන අදීරේ පළමු වැඩසටහන අද බතරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුවෙනවා. ප්‍රබෝධමත් රාජසේවයක් වෙනුවෙන් කැපවෙන ගෞරවනීය රාජසේවකින් සොයාගෙන ඔවුන් වෙනුවෙන් හරසර ප්‍රණාම පුදන්න ITN ලක්කඩ විෂන් කියා සහ ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ ඇලවික්ස් ලංකා ආයතනයත් අපිත් එක්ක රාජසේවක හරසර ප්‍රණාම වැඩසටහන සමග අත්වැල් බැඳගෙනයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ ගමනේදී අපිට හයර ශක්තියට සුපහැදිලි පරිපූර්ණ ජීවිතයක් ඔබට උදා කර දෙමින් ඇස් කණ්ණාඩි සහ අවු කණ්ණාඩි අලෙවියේ ප්‍රමුඛතම සන්නාමය විෂන් කියාපත් සමගින් අත්වැල් බැඳ ගන්නවා. ඒ වගේම රාජසේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා ලබා දෙමින් ඩෙවිඩ් පිරිස් මෝටර් කම්පැනි අපත් සමගින් මේ වැඩසටහනට එකතු වෙනවා. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ඇලරික්ස් ලංකා ආයතනයේ අද ලියා වෙතින් අපිට තෑගි බෝක රැසක් මේ වැඩසටහන සඳහා ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද දවසේදී මේ පරිශ්‍රයේදී අපිට මුණ ගැහෙනවා ආගමන හා විගමන අතිරේක පාලක ජෙනරාල් ප්‍රදීප් ඉමාල් ගුණවර්ධන මහතාට. ආයුබෝවන්.
14: ITN ලක්හඬ ආයතනය ආගමන නිවන දෙපාර්තමේන්තුවට පැමිණිලා ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සොඳුරු විදිහට ගත කරන්න නැවත මම හිතන්නේ මේ හතරවෙනි අවස්ථාව මම දන්න විදිහට පැමිණීම සම්බන්ධව මෙහිමින්ම ස්තුතිවන්ත වෙනවා. මේක අපි දකින්නේ මාධ්‍ය ආයතනයක් ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවල ඉන්න මහජනතාවට සේවා සපයන නිලධාරීන්ට ඔවුන්ගේ ඇගයීමක් ඔවුන් දිරිමත් කිරීමක් ඔවුන්ට ප්‍රබෝධමත් දවසකට නැත්නම් තවත් ඉදිරියට තමුන්ගේ රාජකාරිය හොඳින් කරන්න ප්‍රබෝධමත් වෙන්න ඕන කරන පසුබිමක් ඇගයීමක් ලබා දීමක් විදිහට. ඒ නිසා ITN ලක්හඬ ආයතනය මෙවන් කාර්යයන් දිගින් දිගටම ඉදිරියට කරන්න ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
13: බෙහෙවින් ස්තුතියි ඔබට. මේ වැඩසටහනේ තොරතුරු සමගින් අපි තවත් අවස්ථාවක හමු වෙමු. ලක්හඬ ප්‍රවෘත්ති වෙනුවෙන් මම බුද්මිනී මේකලා.
6: කොකීන් මද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයන් හතර දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ඒ කොල්ලුපිටියේ හෝටලයක් සහ සුපිරි වෙළඳ සංකීර්ණය ඇතුළු සිදු කළ විශේෂ මෙහෙයුමකින් කොළඹ දිසා අපරාධ කොට්ටාසින් නිදහන්ට ලැබුණු තොරතුරක් මතයි පරීක්ෂණ සිදු කළේ. කොකීන් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 1ක්, ග්‍රෑම් 12ක්, ග්‍රෑම් 20ක් සහ ග්‍රෑම් 6ක් සමග මෙම සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සැකකරුවන් 23 හැවිරිදි සහ 48 හැවිරිදි ජැමේකානු ජාතිකයන්. 43 හැවිරිදි සහ 52 හැවිරිදි ජැමේකානු පිරිමි පුද්ගලින් දෙදෙනෙකුද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
15: ලක්හඬ විදේශීය ප්‍රවෘත්ති.
6: හෝති ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියට ගමන් කිරීමෙන් වළකින් ලෙස රටවල් රැසක් සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව සහ නවසිලන්තයේ මෙලෙස සිය පුරවැසියන්ට සෞදි අරාබියට යාමෙන් වළකින් ලෙසයි දෙනුම් දී තිබෙන්නේ. සෞදි ගුවන්තොටුපළ ඉලක්ක කරමින් පසුගිය දින කිහිපය පුරා හෝති ප්‍රහාර මාලාවක් එල්ල වුණා. ඒ සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඒද මෙම නවතම අනතුරු ඇඟවීම නිකුත් කිරීමටයි මෙම රටවල් පියවරගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියා විදේශ කටයුතු සහ බිලඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ රියාත් අගනුවර කිං කාලින් ගුවන්තොටුපළ මගහැර ගමන් පහසුකම් සඳහා අනිකුත් ගුවන්තොටුපළ භාවිත කිරීම පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවයි. කිසිදු හේතුවක් මත සෞදි අගනුවර සහ තදාසන ප්‍රදේශවලට ගමන් නොකරන ලෙස තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේද සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය කටයුත්තක් හැර සෞදි අරාබියේ සංචාරය නොකරන ලෙස දැනුම් දෙමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තුන්වෙනි සහ අවසන් 20-20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ටයි තරගය ආරම්භ වන්නේ. පළමු සහ දෙවන 20-20 ක්‍රිකට් තරග දෙකම ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකාව පාකිස්තානය සහ එංගලන්තය අතර 3-1 ක්‍රිකට් තරගාවලිය ලබන 18 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.
15: ලක්හඬ ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: ගෙවුණු වසර දෙකේදී රට නිවැරදි ආර්ථික මාවතක වාණිජ මණ්ඩල සභාපති කියයි. දාමල් උසාවි ගෙනෙද්දී යෝෂිතත් උසාවියට ශිරන්තගේ නඩුවත් විභාගයට. බෙංගාල බුක්කේ අඩුපින්න කලාපයක් ප්‍රදේශ රැස්සකර මිලිමීටර් 100-150 අතර තද වැසේ. අයිස් කිලෝග්‍රෑම් 2ක් සහ කුෂ්මද්‍රව්‍ය සමග සැකරුවෙක් අත්අඩංගුවට. හෝති ප්‍රහාර හේතුවෙන් සෞදි රණුවැන්නේ රටවල් රැසකින් පුරවැසියන්ට උපදෙස්. ලක්හඬ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු 1ට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
16: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින් ඔබ වෙනුවෙන්
17: අපේම සමාජයේ ඉතා සංවේදී කතාවක් පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය. රෝහල් ගතව සිට සුවය ලැබුවත් යළි නිවසට යා නොහැකි මිනිසුන්, ජීවිතය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියන්නේ එහෙම පිරිස් ඉන්න තැනක්. ඒ පිළිබඳව කතා කරන්න අපි සම්බන්ධ කරගන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතාව. ඩොක්ටර් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වත්මන් නේවාසික රෝගීන් කොපමණ පිරිසක් ප්‍රතිකාර ලබනවද? එවැගේම කොපමණ රෝගීන් පිරිසක් දෛනිකව ඇතුළත් වෙනවද?
18: දිනකට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝගීන් 10,000ට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම දිනකට රෝගීන් 60 දෙනෙක් පමණ අප ආයතනයට අලුතෙන් පැමිණෙනවා. ඔවුන් දෛනිකව ඇතුළත් කිරීම කරනවා. ඒ වගේම පිටවීමක් සිදු වෙනවා. රෝගීන් ඇතුළත් කිරීමේ තත්ත්වය ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ.
17: වර්තමානයේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට බලපාන ප්‍රධානතම හේතු විදියට මොන වගේ කරුණුද හඳුනගෙන තියෙන්නේ?
18: මානසික ගැටළු විශාල ප්‍රමාණයක් අප අත්දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඩිප්‍රෙෂන් තත්ත්වය, ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඇතිවන මානසික ආබාධය, එහිදී ගැටළු විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් උපදේශන ලබා ගැනීමටත් දල පිටක් පැමිණෙනවා.
17: හරි. ඒ වගේම ડોක්ටර් සංවේදීම ප්‍රශ්නය මේ අහන්නේ, සුවය ලැබුවත් නිවෙස් වෙත යෑමට නොහැකිව රැඳී සිටින රෝගීන් සම්බන්ධයෙන් මෙවැනි පවතින තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්ද?
18: අද වන විට කාන්තා රැඳවියන් 325ක් සහ පිරිමි රැඳවියන් 104ක් දීර්ඝකාලීන ප්‍රතිකාරයේ ප්‍රතිකාර ලබනවා නිවෙස් වලට යාමට නොහැකිව. විවිධ හේතුන් මේ සඳහා බලපාලා තියෙනවා. ගොඩක් අයට නිවෙස් නැහැ, බලාගන්න ඥාතීන් නැහැ, ඔවුන්ට වයසයි, ඔවුන්ගේ දෙමව්පියන් නැති වෙලා සහෝදරයන් නැති වෙලා ඊළඟ පරම්පරාවේ ඉන්නේ උරක බලාගන්න. ඒ වගේම ඔවුන්ට සමහර අයට වෙනත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. පේන්නේ නැති හෘද රෝග තියෙන, දියවැඩියාව තියෙන ගොඩක් අබල දුබල අය ඉන්නවා මේ අතර. ඔවුන්ව නිවෙස් වලට යෑමට හැකියාවක් නැහැ, උන්ට ඇත්තම නිවෙස් නැහැ, ඒ තත්ත්වය තියෙනවා. අනිත් කාරණාව අපගෙන් ලැබෙන විශේෂ ප්‍රතිකාර ආහාර රැකබලා ගැනීමේ තියෙන තත්ත්වයේ හේතුවෙන් සමහර රැඳවියන් බෙදර යෑමට අදිමදි කරනවා. ඒ වගේම ඥාතීන් පවා ගෙයන්න මැලිකමක් දක්වනවා.
17: ඔවුන්ව සමාජගත කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ?
18: මෙවැනි රෝගීන් සමාජගත කරන්න අපි විශේෂ වැඩපිළිවෙළවල් සඳහන් තියෙනවා. ඒ කියන්නේ උන්ට කර්මාන්ත පුරු කිරීමේ ක්‍රමවේදයක් අපි මෙහිදී වෘත්තීය චිකිත්සකාංශය මගින් කරනවා. විශේෂයෙන්ම උද්‍යාන පාලනය, ගෙවතු වගාව, මැහුම් ගෙතුම්, අත්කම් භාණ්ඩ පෑදීම, චිත්‍ර නිර්මාණය කිරීම, බේකරි කර්මාන්තය, එවැනි කර්මාන්ත රාශියක් අපි පුහුණු කිරීම කරනවා.
17: නිවෙස් වලට ආයෙම යන්න බැරි අයට එහෙම රැකියා පුහුණුව ලබා දීලා අනතුරුව රැකියාවලට යොමු කරන්න වගේම එහෙම රැකියාවල තවල් කාලයේදී නිරත වෙලා ආපහු සවස් කාලෙදී රෝහලට ඇවිල්ලා නවතින්නත් හැකියාව ලබා දීලා නේද තියෙන්නේ?
18: අපගේ පහස්කම් තියෙනවා, නිවාස තියෙනවා, එවැනි රෝගීන්ට නැවත සවස රෝහලට ඇවිල්ලා නවතින්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම සෑදු නිවාස මේ තුල අන්තර්ගත වෙනවා. දැනට මේ මානසික සෞඛ්‍ය ආයතනයේ තියෙන ස්ථානයේ තමයි අලුතෙන් එන රෝගීන් ඇතුළත් කරගත්තේ. ඊට පස්සේ අතරමැදි නිවාස තියෙනවා. දැනට මූලික රෝහල මුල් ඒරියාව තියෙන ස්ථානයේ පිරිමි රෝගීන් දීර්ඝකාලීන ප්‍රතිකාර ගත්ත අය නවත්තලා තිබුණා. අපේ යුනිට් 2 කියලා හඳුන්වන ප්‍රදේශය තමයි කාන්තාරන්දියන්.
17: මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන්ට අනුකම්පාවෙන් පමණක් නොව අවබෝධයෙන් සහ ගෞරවයෙන් අවශ්‍ය සහාය ලබා දීම සමාජීය වගකීමක්. එවැනි තත්ත්වයට පත්වුවන්ට සුවය ලැබූ පසු ඔවුන්ට යළිත් සමාජයේ අභිමානවත් සමාජිකයන් ලෙස ජීවත් වීමට හැකියාව තිබීම ඉතා අත්‍යවශ්‍ය බවයි හෙල්ත් වොච් සිහිපත් කරන්නේ.
16: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන් විමසෙන්නේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
19: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:37
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: 18 වංගුව
1: දස විද්‍යාෂෝ
6: දොළයි 35යි අපි 18 වංගුවේ තව අපිට විනාඩි 25ක් ඉන්න පුළුවන්. නිවුස් වලින් පස්සේ වුණ අපි ආය ආවා.
1: ඔව් ආවා.
6: රයිට්. අම්මි සින්දු අහලම කතා කරන්න පටන් ගමුකෝ.

0: 12යි 37යි දැන්.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
5: ලකඩ Golden Voice
6: හෙට Golden Voice වේදිකාවට කාවින්ද්‍යා කුෂානි රක්වාන චමෝදි පූර්ණිමා වෙල්ලම්පිටිය ප්‍රසාදිනි යශෝද්‍යා රාගම චේතා සූර්යාරච්චි පන්නිපිටිය නිරෝෂි විධානගේ පානදුර රශ්මි විහංගා ගම්පහ පූජා පාරමී කඩුවෙල ඉෂාන් පෙරේරා පානදුර වසින්දු මාලක කැලණිය ප්‍රබෝධ මදුසංක ගම්පොල සකුණ සඳරුවන් කොස්ගම පබසර සෝමචන්ද්‍ර කුරුණෑගල දෙනෙත් චින්තන මතුගම ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice අහන්න
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: ලකඩ Golden Voice
8: ඉස් වසරක ලකඩ අභිමානී එක Golden Voice සදත්වයට අහන්න පුළුවන්
9: චැට් එක දිනන චාමිත් එක්ක
8: ඒ වගේම තමයි ඊයේ ඔබට එයාගේ සින්දු අහන්න පුළුවන් වුණා අද chat එක. හෙටයි සින්දු.
9: ඔව්.
8: අනේ ද chat එක සිගුරාදා judgement එක
9: නේ. මොකද වෙන්නේ කියලා අපි බලමු නේ ද මේ සතියේ.
8: එන්න එකේ නම් golden voice පටන් ගන්න චාමිලා ඇස්ටි.
9: හහ්.
8: අපි ගන්න දාපු message මොනවද කියලා.
9: ඔව් message තියෙනවා. මම හිතනවා Facebook එක පැත්තට ගියා නම් හොඳයි කියලා. ඔයගොඩ සුමනා ඉන්නවා ආදරෙන් අහගෙන. දවසේ දැකපු ලස්සන post එකක් කියලා තියෙන. හරි ආදරණීය නිවේදක දෙපලක් කියලා තියෙන. බොහොම ස්තුතියි. අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාපලගම PLJ ඉන්නවා. හැඩකාර දෙන්න ඕන වා

0: සිින්දුවා ගුඩ් මෝනිං අපිට ලස්සන සින්දක් දෙන්න කියලා ඉන්ද්‍රානිසන විරත්ම සැජ්ජිකක් දාලතින මහින්ද අලහකෝන්දිවා ගුඩ් මෝනිං ආටෝ නිසංසලා ඔයාවත් එකතු කරගන්නවා තුසර ෆොන් සේකා අමතක කරන්නේ අපි හරිද දර්ශනී කුමාරතුංග එසේ රූප සිංහ ඉන්නවා ලස්සනයි දහට වංගුව කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රසාද් බාලසූරියාවත් අපි අමතක කරන්නේ චන්ද්‍රිකා වේසිංහ ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ කැලුම් ඔයාවත් අමතක කරන්නේ නැතුව මේ එකගෙන යනවා දහට වංගුවේ. විශ්ව ඔයාවත් එකතු කරන් අපි යමු මේ ලස්සන ගීතය අහන්න.
1: මේ හෙන්රි කල්දේරා.

0: 12යි 44යි right අපිට තව විනාඩි 16යි වලාගෙන ඉන්න පුළුවන්
1: චූටි වෙලාව යවත්තක ඉන්න දෙන්නේ අපිට නේද
0: හරිද අද එකෙන් පස්සේ තමයි කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ වහිනවා කියලා
1: වහිනවා
0: ඒ වැස්ස ඇතුලේ හරිද ගිගුරුම් සහිත වැස්ස ඇතුලේ තියනවා කියලා කියන අකුණු ප්‍රබල අකුණු අවදානමක් හරිද ඇත්ත මේ දවස් දෙකේ වහින්න කලින් හොඳටම ගොරවනවා ඊට පස්සේ අකුණු ගහනවා gedara තියෙන ප්ලග් පොයින්ට් වලින් චිරි චිරි චිරි ගාලා
1: එච්චරයි
0: කරන්ට් එක ගින්න විසිගෙන තරමටම හරිද අකුණු ගහනවා ප්‍රබල අකුණු එනවා හරිද ඒ වෙලාවට ඔයා එළියට බහින්නත් එපා හරිද ඔයාගේ gedara තියෙන විදුලි උපකරණ ටික
1: ක්‍රියාවිරහිත කරලා තියන්නේ ඔක්කොම ටික
0: ප්ලග් ටික එහෙම ගලවලා තියන්න එහෙම නැත්නම් වැස්සෙන් අකුණු ගහලා හරිද වෙන හානි ඇතුලේ ඔයාගේ ගෘහ උපකරණ ටිකත් සම්පූර්ණයෙන්
1: පිචිලා යන්න පුළුවන්.
0: පිචිලා යන්න පුළුවන්. ඒකට ඒ පාඩුව කාට කියන්නද?
1: ඔව්, ආදිම තමයි මේ දරා ගන්න වෙන්නේ ඒක නිසා. වහින්න කලින් ඒ ටික සූදානම් කරන් තියාගන්න නේද?
0: මේ පාඩුව කිව්වයි කියලා වැහිද යුව. අයියා.
1: ඒකනේ.
0: මේ වල නිසා.
1: තව අකුණක් දෙය ඕන. බෝනස් එකට.
0: ඔයා පාඩුව දරා ගන්න යන්න නැතුව ඉස්සෙල්ලා ඔක විසන්දි කරලා පැත්තකට කරලා තියාගන්න.
1: හරි.
0: පරිස්සමෙන් ඉන්න ඔයත් ඈ. කොහේ හරි යනවනම් අනිවාර්යෙන්ම කුඩේ අරගෙන යන්න.
1: අමතක කරන්න එපා.
0: කරන්න එපා.

0: වෙලාව 12:49යි.
1: ටේකියා සුරේකෙ මුමක තොටා. සුරේකෙ මුමක තොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන.
2: ඔක්තෝබර් 14 පස්සර මහා විද්‍යාලය පස්සර.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරේකෙමු මගතොට.
1: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
3: දසම් විත් යෂෝ
2: 18 වංගුව
3: සතියේ දිනවල ඔදී 10ට
2: 18 වංගුව සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB රෝලඩෝස් 0776 32 11 400.
0: රයිට් 18 වංගුවේ ඉන්න වාට මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා.
8: හරි.
0: එකක් තමයි අපි මතක් කරලා 18 වංගුවේ වාගේ S2 පරිස්සම් කරගන්න ඕනේ.
8: හ්ම්.
0: S2 පරීක්ෂා කරගන්න ඕනේ.
8: හේතු ටික කිව්වා නේද?
0: හේතු ටික අපි කිව්වා.
8: හරි.
0: හරිද? දැන් හිතනවා නම් ඇත්තටම මගේ S2ත් පරීක්ෂා කරගන්න ඕන කියලා.
8: ඔව්.
0: ඔයාගේ විතරක් නෙවෙයි දරුවන්ගේ ටෙස්ට් එක පරීක්ෂා කරවලා දුන්නා නම් හොඳයි කියලා හිතනවා නම්
8: හරි
0: මෙන්න මෙතෙන් යන්න.
8: ඔය අන්නුන් හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් ඇයි හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්‍ර මුල 0.7 64 78 478. මේ තමයි ලෙන්ස්ටෙක් ඇයි හොස්පිටල් එක.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ගන්න ධන නිධානයේ ටිකට් පතක් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබේ කෝටිපති සිහිනේ සැබෑ කරගන්න.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතිකලතරේ මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයව කෝටිපති හිණ දක්වා එකගෙන යන ඉදින ඕඩ කරන දිනේ පුංචිම පුංචි රුපියල් 40කින් ලංකමුතිනලතරේ කෝඩුවේ ධන නිධානය අරගෙන බලන්න.

0: කතාවක් තියෙනවා.
1: මොකද්ද?
0: බැඳීම් මුලාවක් කියලා තේරුණාම හුදකලාව නිදාණයක් කියලා.
1: ඒක තමයි.
0: වාට තේරුණා නම් 10 ඉඳන් එක වෙනකන් අපිත් එක්ක හිටපු බැඳීම මුලාවක් කියලා. නිදාණයක් විච හුදකලාව එහෙනම් ඉන්ට
1: අපි යනවා.
0: අපි යනවා. හරිද?
1: අපි යන්ට යනවා එහෙනම්.
0: ඕ හරිද? රීඩින්ග් ඔෆ් කරන්න එපා. ශාමි ගයනවා ගෝල්ඩන් වොයිස් අරගෙන අර චැට් එකත් එක්ක ඔයත් එක්ක කතා කරන්න. ඔයත් පොඩ මැසේජ් කරන්න.
1: හරි.
0: අද වෙනම රහක ගෝල්ඩන් වොයිස් එකේ පියවරක්. එහෙනම් අපි යන්න.
1: අපි ආවුනේ.
0: එහෙනම් මැසේජ් කරපු හැමෝටම අපිට කමෙන්ට් කරපු හැමෝටම
1: හරි
0: වැඩ කරන අපේ සහෝදර ජනතාවට
1: වෙරුවෙන් සමාචාරය.
0: ජය වේවා.
1: ජය වේවා.
0: ජය වේවා. අපි යනවා. එහෙනම් ඔයාලා සතුටෙන් ඉන්න ඕනේ. මම දසුන්.
1: මම යෂෝ.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vila Pasurekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි ප්‍රති සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තනනි

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයකට හිතාමතා හානි කළ බවට සැකපිට අත්අඩංගුවට පුද්ගලයෙකු ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දිමුලපතර පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. වත්මන් රජයේ ක්‍රියාත්මක කරන කොන්ක්‍රීට් අතුරා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ දිමුලපතර පොලිස් වසමේ කොටගල ෆොරෙස්ටික් වතට පිවිසෙන මාර්ගයේ මීටර 321 කොටසක් ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය 11 වනදා ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 20ක්. කොන්ක්‍රීට් තට්ටුව ශක්තිමත් වන තෙක් දින 14 කාලයක් එම මාර්ගය හරහා වාහන ධාවනය කිරීම තහනම් කර ඇති බවට දැනුම් දීමට සිදු කර තිබෙනවා. එම දනම් දීම් නොතක පසුගිය 11 වනදා පසුරු 6ට පමණ වත්තේ මත්පැන් පානය කරමින් සිටි තරුණ පිරිසක් කොන්ක්‍රීට් අතුරා තිබූ මාර්ගය හරහා ගමන් කර ඇති බවට වාර්තා වනවා. වත්තේ කම්කරුවන් මාර්ගය අසලින් ගමන් කරන ලෙස දනම් දී තිබේදීත් එම තරුණ පිරිස මාර්ගයට හානි කිරීමේ අරමුණින් කොන්ක්‍රීට් අතුරා තිබූ කොටස හරහා ගමන් කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ගල්ෆ් කලාපයේ සහ හෝමු සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු සුරක්ෂිත කිරීමට ගනු ලැබෙන උත්සාහය දෙගුණ කළ යුතු බව කටාරියේ එමිලි ෂේක් තමිල් බින් හමාඩ් අල් තානි ප්‍රකාශ කර තිබෙනවා. ඒ බලශක්ති පහසුකම් සහ සිවිල් යටතල පහසුකම්ද ආරක්ෂා කිරීම ජාත්‍යන්තරයේද වගකීමක් බව පෙන්වා දෙමින් සෞදි අරාබියේ ගුවන්තොට පොළවලට එල්ල වූ ප්‍රහාර මාලාවක් සමග යේමනයේ හූති කැරලිකරුවන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චෝදනා එල්ල කර තිබෙනවා. ගුවන්තොට පොළ ප්‍රහාරයෙන් පුද්ගලින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම ප්‍රහාරය සමග ගල්ෆ් සමුද්‍රීය මාර්ග අනරක්ෂිතත්වයට පත් ඇති බවයි කටාර් එමීර්වරයා පෙන්වා දෙන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන

දවල් එක පහු වෙලා විනාටි 11යි තප්පර 11යි. ලස්සන වෙලාවකනේ අපි මුණ ගැහෙන්නේ. ඉතින් කොහොමද? දවස් ගානකට පස්සේ වගේ හැඟීමක් මට වගේ මොවලට දැනවද? එහෙම වෙන්න බෑනේ. මොකද සඳුදා බදා දකින දවස් දෙකේ තාත අපේ හඳ ඇහෙනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ තමන්ගේ කවදරි දවසක ගායන තරුවක් වීමේ හීනය පස්සේ යන තරුණ තරුණියන්ට අපි වේදිකාවක් හදලා දෙන හොඳම තෝතන්න. එතකොට මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි වටයෙන් තේරලා දෙවන වටය සඳහා සුසුකම් ලැබූ අයගේ තරඟ වටේ. ඒගොල්ලන්ට දැන් හෙටත් අපි අවස්ථාවක් ලබා දෙනවානේ තවත් 13 දෙනෙකුට. ඒ සඳුදා දවසේ 12 දෙනයි හෙට දවසේ 13 දෙනයි එකතු වුණාම 25 දෙනෙකුගේ ඉරණම. අපි මේ සතිය සිකුරාදාට මතක් කරලා දෙන්න ලෑස්ති. හැබැයි දැන් මේ වෙලාවේ පොදුවේ ගත්තාම ඔයාට නිකන් ලයිෆ් එක නිකන් බරයි, නිකන් ජීවිතේ බරයි එපා වෙලා වගේ නම් මං හිත යෝජනා කරන්න ආවේ මේ ගෙවෙන දවසට විතරක් ජීවත් වෙලා බලන්න කියලා. හරිද? මිනිස්සු ජීවිතය ඇතුලේ අනාගතයේ තමන්ට කරන්න තියෙන දේවල් ගැන, මූණ දෙන්න තියෙන දේවල් ගැන හැම විටම වද වෙමින් තමයි ජීවත් වෙන්නේ. සමහර වෙලාවට අමාත් එහෙම. අනාගතයේ සිද්ධ වෙන දේවල් නිශ්චිතව අපි කාටවත් කියන්න බෑ. මේ වගේම අපි හැම බලාපොරොත්තු තියන් ඉන්නේ දවස උදා වෙයිද, අපි එදාට ඉඳීද කියලාවත් අපිට කල්තියා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මෙහෙම යම් සැලසුමක් හදාගන්න අනාගතය ගැන කල්පනා කර ටාගට් එකකට වැඩ කරනවා කියන එක ඒක කමක් නැහැ. කියන්නේ අපි plan එකකට වැඩ කරන්න ඕනේ. ඒක නැති කරගන්න එපා. හැබැයි ඉන් ඉදිරියට ගෙවන දවසෙන් දවස නිදහසේ තියාගෙන වැඩත් එක්ක ගෙවන ඔළුවට නිදහස සතුට කියන දේ තෝණේ කියන්නේ මතක තියාගෙන ජීවත් වෙන්න. මම ඔයාලට යෝජනා කරන්න හැදුවේ ගෙවන හැම දවසක්ම ඔයාගේ ජීවිතයේ අන්තිම දවස කියලා ඔයා හිතාගෙන වැඩ කටයුතු කළොත් ඒක හැම දෙයකටම සුබවාදී විදිහට බලපාන්න පටන් ගන්නවා. කාත් එක්ක තරහ වෙලා ඉන්නේ නැහැ නේ. ඔයා කාත් එක්කවත් වෛර පොඩි බැඳගෙන ඉස්සරහට යන්නේ නැහැ. මොකද මේකේ වෙන්නේ අන්තිම දවසනේ. නේ. අන්න වේදේ. එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් Golden Voice Chat with Chami මම පටන් ගත්තා. හතර වෙනකම් මං ඉන්නවා. මැසේජ් එකක් එවන්න.

0: රඩියෝ ITN
1: දවල් එකයි වෙනට විසි එකයි.
2: අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින් 0111 75 75 100 අමතන්න. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
7: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
8: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: දවල් එකයි වෙනාඩි 23යි වෙලාව. ඇත්තටම මට කියන්න අමතකුණානේ මැසේජ් එකක් යවන්න කිව්වට නම් මේක 0703 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තේ පොඩ්ඩක් ගිහින් ආවොත් ඉන්නවට පුළුවන්කමක් තියෙනවා. හෙට තරගවදින පිරිස වගේම ඊයේ දවසේ තරග වැදුණු ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ ටීම් එකේ තරංකරුවෝ කවුද කියලා දැක බලා ගන්න. ඔයගේ මනාපය සතහන් කරන්න කමෙන්ට් එකක් ඉදින් දාගෙන යන්න. මම ලස්සට සින්දු කිව්වානේ මම ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔයගේ කමෙන්ට් එක දාගෙන යන්න. හරිද? ඒ වගේම ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි අද මගේ පෝස්ට් එකකුත් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් ඉතින් බැරි නෑනේ. මේ සින්දුවෙන් පස්සේ ඔයාලා මට එවලා තියෙන මැසේජස් ටික

0: Lakhanda Radio ITN.
1: එකයි විනාඩි 26යි වෙලාව. 0.7023935 කියන්නේ. දැන් ඉතින් අපේ නම්බර් එකකට වඩා ඔයාගේ නම්බර් එකක් නේ නේ. හවස 4 වෙන්න කලින් මට મેસેජ් එකක් එවන්න. ස්පහසුවක් වෙලාවක් කලාවක් තියනවනේ. Hi Shami. අපිවත් සින්දුවකට එකතු කරගන්න. පොත් පිටියේ වාතුවේ සමන්ත කොහොමද? වාට සින්දුවක් දෙන්නම්. සුබ දවසක් ශාමී. වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන් එපු મેસેජ් එකක්. අපි සින්දුවක් අහමු. තෙරුණේ කොහොමද? මාතලෙන් ඔයා ඇවිල්ලා තිනවා මට મેસેජ් එකක් අද පළවෙනි පැයමනේ. කොහොමද ඉතින් වාස දෙස්? වැස්සද? තනං වචනේ. අද ඉඳලා වැස්ස දවස් තුනක් එක දිගට වහිනවා කියලා කිව්වා. බලමු. හතරමාර වෙනකොට සාමාන්‍යයෙන් මේ පැත්තට සෑහෙන වැස්ස. ඔෆිස් ටයිම් එක තමයි වහින්නේ. අයි බොවන් සුබතාවලක්කයෝ. සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එක බරු දැන් පොලි. එස්එල් ප්‍රනන්දු, ලහිරෝ, ශහනී, නතාලි, ශනාරා, ශනාල්, මිරොන්, සයුරි, දුමින්ද ඔයාලට ලස්සන සින්දුවක් ලෑස්සි කරාමා. සද නෝනා කොහොමද ඔයාට? මා දෙන්නවා කී කියලා ධර්ණිය ගලින් තරු බස්නායක. හායි කොහොමද? ආව එකතු කරගන්න. කාර්ය බහුල දවසට ෆ්‍රෙෂ් වයිබ් එකක් එකතු කරන්න ලක්කනේ. ඇහෙන අපේ ලස්සන හැන්දෑවේ සුන්දර මහද ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි. අදත් එකතු වෙනවා කියලා තියෙනවා පොල් ගහවෙල බැලුම් ගලකන්නේ. සුරේකා, රේනු, රුවන් සාගර, ධෝනි, යසින්දි, හසුදරා ආතරින් එකතු වෙනවා කියලා තියෙන්නේ. යසින්දි ස්කූල් ගියාද? යසින්දි ආවම ආයෙමට මැසේජ් එකක් එවන්න හරිද? ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මාපලගමෙන් ඊළඟ මැසේජ් එක. පීඅල්ජේ, ඔයා ඇයි තරුෂිව මතක් කරේ? ඔබල යාළුවද? තරුෂිව එකතු කරගත්ත මම ඊට කලින්. ඊට පස්සේ මේ කවුද මේ? හායි ශාමි කොහොමද? ඔයා කියපු දේ නම් ඇත්ත. අද විතර ජීවත් වෙන්නේ කියලා හිතුවම ප්‍රශ්න අඩුයි. සින්දුවකට එකතු කරගන්න කියලා කහතුරුයි ලක්ෂ්මි ඔයාමට මැසේජ් එකක් එවලා තිබුණා. හරි ලස්සනනේ. තැන්ක් යූ. හරිද? ඒක තමයි මම අහසම් මැසේජ් එකක අතින් ලියලා ෆොටෝ එකක් ගහලා වට වෙලා තියෙන්නේ. මම වගේ අකුරු දැක්කා. ලස්සනයි. එකයි වෙනාඩි 28යිනේ. සින්දුවක් අහන්න දී.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ekai Venade Tistunai
2: Vilav Opavita Kinda Avi
3: වේදිකාවට කාවින්ද්‍යා කුෂානි, රක්වාන, චමෝදි පූර්ණිමා, වෙල්ලම්පිටිය, ප්‍රසාදිනි යශෝද්‍යා, රාගම, චේතා සූර්යාරච්චි, පන්නිපිටිය නිරෝෂි විධානකේ පානදුර රශ්මි විහංගා ගම්පහ පූජාපාරමි කඩුවෙල ඉෂාන් පෙරේරා පානදුර වසින්දු මාලක කැලණිය ප්‍රබෝධ මදුසංක ගම්පොල සකුණ සඳරුවන් කොස්ගම පබසර සෝමචන්ද්‍ර කුරුණෑගල දෙනෙත් චින්තන මතුගම ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice අහන්න.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: Lakhana Golden Voice.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: එකයි වෙනාඩි 38යි.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්.

0: සඳතිය දහරින් මාධ්‍යවේදී කපිල තිලක සිරි මුණගැහෙයි.
1: බලාඉන්නවා
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

ටේ හතලිහය වෙලාව දැන් අද ඔක්තෝබර් 13 හෙට ඔක්තෝබර් 14 කියන කතාව සාමාන්‍ය දැනීමනේ. හෙට තරග වදින තරකරුවන් 13 දෙනා හිතන්නේ කවුරු කියලාද? අපි දැන් මෙතින් මෙතන මතක් කිරීමක් කරනවා. හැබැයි මං කියුව නෑනේ, මං කියන පළවෙනි සැරේමේ. කාවින්දයා කුෂානේ රක්වානෙන් චමෝදි පූර්ණිමා වැල්ලම්පිටියෙන් ප්‍රසාදිනී යශෝධ්‍යා රාගමින් පනිපිටිය චේතා සූරියාරච්චි පානදුරේ නිරෝෂි විධානගේ ගම්පහින් රශ්මි විහංගා කඩුවෙලින් පූජා පාරමී පානදුරේ එෂාන් පෙරේරා කැලණිය පසිදු මාලක ගම්පොලින් ප්‍රබෝධ මදුසංක කොස්කමින් සකුණ සඳරුවන් කුරුණෑගලින් පබසර සෝමචන්ද්‍ර මතුගමින් දෙනෙත් චින්තන තමයි හෙට තමන්ගේ හඳ ප්‍රතිපහව අවදි කරන්න බලාගෙන ඉන්නේ. එදා එයාලට ලැබෙච්ච විනිශ්චය කොයි වගේද? එතකොට සඳුද තරග වැදුණු 12 හෙට තරග වදින 13 එකට එකතු කරලා අපි සිකුරාදා ඒගොල්ලන්ට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා මොකද ඔයාගේ ගැස් එක? ඔයාට පුළුවන් අර පෝස්ට් එකට ගිහිල්ලා ලක්කඩ Facebook page එක ලක්කඩ Golden Voice අපේ Facebook page වලට ගිහිල්ලා මේ තරගකරුවන්ගේ පෝස්ට් එක යටින් ඔයාගේ මනාපය සටහන් කරන්න. 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: එකයි විනාඩි 44යි.
2: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට ගින්නා වෙවි සින්දු අහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

එකයි විනාටේ 47 වෙලාව අපේ තහගෙන ඉන්නවා. කොහෙද දන්නවද? මොරටුව පැත්තෙන්, මොරටුව ඉදි පැත්තේ රංග තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. වජිර අසල පොස් ඔයා මෙහෙම කියනවා, අතේ ඇඟිලි පහ වගේ තමයි අපේ ජීවිතේ සල්ලි අත තියෙනවා, හෙට නැති වෙනවා තියෙන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. පොඩ්ඩ මට ගලප ගන්න චුට්ටක් අමාරුයි. සුබ රස්න දවසක් ශාමියක්. බොමුද හොඳ කෝල් ඩ්‍රින්ක් එක. හරි, ඕකේ, ඔයා අපිට එවනවන සෝකේ. අපිවත් එකතු කරගන්න වගේ ප්‍රෝග්‍රෑම් එකට ශාරුක් ඛාන් රඟපාන ලස්සන හින්දි සින්දුවක් අහමුද කියලා අහලා තියෙනවා. මං අද ප්‍රෝග්‍රෑම් එකම පටන් ගත්තේ අස්සහක් අටහක් නෑ ඒ සින්දුවකින්. මතක නෑ, දෙව්දාස්සක සින්දුවකින් තමයි පටන් ගත්තේ. අම්බලන්ගොඩ සුරංග ආදරය කේ කියලා තියෙනවා. ආදරේ මාතිතින් වල හැමෝටම හයි, සුබ දවසක් වේවා. සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් එවපු මැසේජ් එක දැන් දැක්කේ. සුබ දවසක් ලක්කඩ අපිට ඉන්නවා සින්දුවකට. දැරණියගල මහතන් එක්කිතුල් මහින්ද, හයි, කොහොමද? අයබෝන් ලක්කඩ කියලා ඊළඟ මැසේජ් එකක් තියෙනවා. අයබෝවන්, අයබෝවන්, අයබෝවන්. ජයලින් මේ මැසේජ් එක ඇන් ඉරෝෂිනි සහ පවුලේ අයයි යාළු ඔක්කොමලව එකතු කරගන්නම්. ඊට පස්සේ හලෝ චෝමි, සුබ දවසක් ඔයාට. සුබ දවසක්. රෝෂණී පානතුරෙන් අපේ ගාමට්ටිකේ කෙල්ලෝ සෙට් එකම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ කාලා බීර ටිකක් නිතිබතයඩු ඉන්නේ. එහෙම හරියන්නේ ඔහ බොස් කෙනෙක් විදියට ටිකක් සරට ඉන්න ඕනේ අපේ බොස් ආගේ. හරි, දෙවන ලස්සන සින්දුවක් අහන්න දෙන්න. පායන සඳ වලා අතරේ සැඟව ගිය මුත් දුකක් නැහැ. තව සඳක් පායලා එන බව ලෝකේ කවුරුත් දන්නේ නැහැ. චාමි, ඔබේ සඳයි ඇත්තට එළිය වෙහෙදයි අටත නෑ. රුව ඇති ලස්සන කෙල්ලෙ ඔබ හැර වටින කවුරුත් තව නැහැ. බලන්නක ඒක ලස්සන. අල්බෝ මුල්ලේ ජගත් රෝහන ලස්සන යනව ලස්සන කවි නිර්මාණය කරනවා අපිට ගැලපුනාම කියලා කියන්නකින් නේද අමාරුයිද?

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 1:52
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වසර ගණනාවක් පුරා ගිරිතලේ ජලාශයේ වැව්බම්ම ආශ්‍රිතව පැවති ජල කාන්දුවක් හඳුනාගෙන සිදුවිය හැකි විශාල අන්තරක් වළක්වා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතිනවා. මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ ආරම්භ කර ඇති මෙම කටයුතු සඳහා එක්වසරින්නේ මාර්ග දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. දෙවන අග්බෝ රජු විසින් ඉදිකරන ලද බව සැලකෙන සියවස් ගණනක් පැරණි ගිරිතලේ ජලාශය මිනිරිය වාරි මාර්ග කොට්ටාසයටයි අයත් වන්නේ. අක්කර අඩි 21600ක ජල ධාරිතාවකින් නිර්මිත ජලාශය මගින් යල සහ මහ කන්න දෙකේදී ගොවිපීම් අක්කර 7600කට පමණ ජලය සැපයෙනවා. ඓතිහාසික වටිනාකමකින් මෙන්ම කෘෂිකාර්මික වශයෙන්ද විශාල වැදගත්කමකින් මෙම ජලාශයේ වැව්බම්ම ආශ්‍රිතව ජල කාන්දුවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජල කාන්දුව හේතුවෙන් වැව්බම්වල සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති අතර ජල කාන්දුවට හේතු පැරණි ස්වරූපද නැවත මතුකර ගනිමින් අදාළ නඩත්තු කටයුතු සිදු කරනවා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කර ගනිමින් පැරණි වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී විශේෂත්වයක්. සයිබර් ප්‍රහාර වඩාත් ආසන්නතම කෘත්‍රිම බුද්ධි තර්ජනී බව මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පවසනවා. ඔහු සඳහන් කරන්නේ නියම් වෙන්නට නොකළ කෘත්‍රිම බුද්ධි වර්ධනයේ ඉහළ තර්ජනින් එල්ලවන බවයි. ඉදිරි වසරවල ප්‍රබල සයිබර් ප්‍රහාර ඉහළ යාමේ අවධානමක් ඇති බවද බිල් ගේට්ස් කියා සිටියා. ජෛවතස්වාදී සහ සයිබර් ප්‍රහාර සඳහා කෘත්‍රිම බුද්ධි භාවිත කිරීම වැළැක්වීම සඳහා දැඩි සීමාවන් අවශ්‍ය බවද බිල් ගේට්ස් පෙන්වා දෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැනි මොල්ම මතක් කිරීම සුරෙන්ගිමු මගතොට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න. ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයි විනාඩි 9යි වෙලාව. ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැට්වෙත් ජාමි. හවස 4 වෙනකන් අපි ඉන්න නිසා 0.7.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවනේ නේද? ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහම අද අපි post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න 3 පැඩි මං ඒක නะ කියන්න. ලස්සන්ට වැඩේ කරනවා කියලා මොරොන්තුඩුවෙන් මේ මැසේජ් එක රොෂාන්, ශ්‍යාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන්ව එකතු කරගන්නවා. ඊට පස්සේ මැසේජ් එක සරණි ඔයාගේ ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම් ඉන්නේ පිටිපන කියලා තියෙන්නේ නේද? සුබම සුබ දවසක් ඔයාට ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you. අද අපේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් සුභාංශකේ හැමෝම ආතරේ හසිත මල්ලිගේ බර්ත්ඩේ එක. එයාට සුබම සුබ උපන්දිනයක් කියලා සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. ETL බත්තර මුල්ලෙන් ලක්ෂිතා මිස්, ගයනි මිස්, අනුරමාලි මිස්, ඉන්දිකා මිස්, වරුණි, නදීෂානි, චතෝ, තරංග, රංග, පින්සි, අකලංක, ද අකලංකද, ගයනි ඔල හැමෝමත් එක්ක අපේ සුබම සුබ උපන්දිනයක් වේවා හසිත මල්ලි කියලා විශ් කරනවා. හරිද හසිත? ඔය ටීම් එක හැමෝමත් එක්ක හැමදාම හිනාවලා සතුටින් ඉන්න ඕනේ. අපිත් තහගෙන ඉන්නේ ඔයාව. ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ. අලවෙ දෙස්න එන්න එන්න ඔයාගේ මැසේජ් එක කියන්න යන්නේ. පොතයි නෝදිත දුව තීක්ෂණ තව ටිකකින් ඒ ඉස්කෝලේ ඇරිලා කියලා තියෙනවා. ඔයා 1:38 න් ඉතින් මැසේජ් එක දාලා තියෙන්නේ. තීක්ෂණ හයි. ඔයා ඇවිල්ලා නේ ඉන්නේ. මහත් ඇතුළු පවුලේ හැමදෙනාමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you දෙස්න මැසේජ් එකක් එවුවට. ඩිලන් නිරෝෂ් අද ඔයාට ඔයාගේ නම පැටලුණාද බලන්න ටයිප් කරලා තියෙන විදිහ. ආව හංගලෙන් එකතු කරගන්න. හයි ජාමි කොහොමද? දවස් 4කට පස්සේ නේ වෙනදා වගේම අදත් අහගෙන ඉන්නවා කියලා බොර්ලස් කමෙන් රන්දිකා මැසේජ් එකක් එවලා කියලා තියන්නේ. එතකොට මේ සිදු ඕනිමයි කියලා නේද මහේෂා? ඔයා මට මැසේජ් එකක් එව්වේ දැන් සෑහෙන වෙලාවකට කලින්. මං ඉතින් ඒක චින්දුව මේ වෙලාවෙදී තියාගත්තා. අහවද එහෙනම් 2:00

0: 7 ලකන්න රේඩියෝ ITN
1: හවස 2:00 වෙනාඩි 15යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. નિયમિત වේගයෙන්ම රියදාවනේට මතක තබා ගන්න.
0: ටිකියා සුරකින් මගතොට ලකන්න Golden Voice
2: හෙට Golden Voice වේදිකාවට කාවින්ද්‍යා කුෂානි, රක්වාන, චමෝදි පූර්ණිමා, වෙල්ලම්පිටිය, ප්‍රසාදිනී යශෝද්‍යා, රාගම, චේතා සූර්යාරච්චි, පන්නිපිටිය, නිරෝෂි විධානගේ, පානදුර, රශ්මි විහංගා, ගම්පහ, පූජාපාරමී, කඩුවෙල, ඉෂාන් පෙරේරා, පානදුර, වසින්දු මාලක, කැලණිය, ප්‍රබෝධ මදුසංක, ගම්පොල, සකුණ සඳරුවන්, කොස්ගම, පබසර සෝමචන්ද්‍ර, කුරුණෑගල, දෙනෙත් චින්තන, මතුගම. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice අහන්න. Golden Voice
1: හවස 2:00 වෙනාඩි 16යි වෙලාව 0.7.3 93.5.93.7 මැසේජ් එකක් එවුවාද කියලා මම බලන්න හරි සිද්ධා කාලෙමු

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havsa dekhaye vinadi 19ay
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment ITN Max ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න දෙන්නේ මාරාන්තිකයි
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 22යි නෑනයි මස්සන යහගෙන නැත්තේ දෙන ජාරියට මෝඩිය වගේ මිස දෙන වාරක් වාරක් පාස මට දෙන මතක් වෙනවා එදිරට උපහාර පිණිස මේ ගීතය අහන්නකෝ

0: ගෑනු ගෑනුම තමයි අප්පා.
1: මොකද කියන්නේ අපේ විනාඩියක වගේ නිශ්ශබ්දතාවයක් එවනේ තියන්න ඕනේද? බත් කවනකම් බලන් හිටියා මාද ඇනේ. මට ඉතින් හොඳයි කියලා වෙන්නන්න පුළුවන් ගෑස්සිය වෙනයි කියලා. එච්චර කැලපෙන්නේ නෑනේනේ. හස දෙකයි විනාඩි 28යි වල. ලකඩ ගෝල්ඩන් වොයිස් චැටේ චාමිව අහගෙන ඉන්නේ. හැබැයි මන් දන්නව මේ වෙලාවදී හසිතාව බාධාකාරී ලෙස වැස්සක් වහින්නයි හදන්නේ. මේ පැතනම් කළූ කරලා තියෙන පොඩි පොඩ්ඩයි යක් යනවා. ඒ මන්දේ මා වහන් ඉන්න ඔබට මාගේ ප්‍රණාමය. හරි සුබ සන්ධ්‍යාවක්. ලස්සන සිද්ධියක් දෙන්න අනුරග මානුලාවතේ. හයි කොහමද? සිරිල් මහත්තයා, පුතා ප්‍රදීප දුව, අනුෂිකා පුතා, හර්ෂණ දුව, පේශල චුරි දුව, අමෙලියා සමරසේකරවත් මං ආදරෙන් එකතු කරගන්න. අමෙලියා මොන්ටිසෝරි ගිලාවද? කොහොමද කොහොමද පාඩම් වැඩ හොඳට කරනවද ඔයා? අයිබෝවන්, කිතුල්ගල ඉංගිරියාවතේ ප්‍රමේෂා බොජුන්හලේ අපි. කවුද අපි කියන්නේ? පාලිකා අක්කා, රොහන්, දෙල්හානි, ප්‍රමිලා, තිලක් අයියා, ශාන් තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන. තැන්කියු ශාන්, මට අලුත් යාළුවෙක්. දිගටම අපිත් එක්ක ඉන්න ඕනේ හරිද? අදත් අහගෙන ඉන්නවා චාමි ගැල්ලා මගේ චැට් එක. පොසිටිව් වයිබ්ස් එක් චාමි අද උදේ හවුවා කියලා තියෙනවා. තැන්කියු. අද ගියේ මොකක්ද කතාව? අර වෝල්නට්ස්ල කතාවනේ. අද හොඳයි, අද මෙහෙට අංශක 16යි කියලා තියෙනවා. දුලිප් සමරසිංහ, අපි දෙවෙනි නෑනේ. අපිට වැස්සත් එක්ක සීතල එනවා. නිව්සීලන්ඩ් වලට වගේ වේගෙන එන්නේ මෙහෙට. හරි, ඔයාව ආදරෙන් එකතු කරගන්නවා දුලිප් මහත්තයා. තැන්ක් යූ මැසේජ් එකක් එවුවට. මේ වෙලාවෙ හෙට රෑ, එහෙම තියෙද්දි තියා මාව හනවානේ. ඔන්න ඔන්න නේද, අනිත් අයට හොඳ පාඩමක්. මාව හන්න කියලා ඉව කියන්නේ. ලක්කඩ රේඩියෝ ගෝල්ඩන් වොයිස් චැටේ චාමි. මිස් සිද්ධුවක් දෙන්න. දෙන්නම් දෙන්නම්. කවුද ඔයා කියලා මං අහන්නේ. මර නම පේනවා. පැට්‍රික් කරුණාපාල, ඇන්, සහන්, ශෙවන්, ෂනෙල්, රශ්මිදුව, ලිලි මොනිස්ටා දුව, මොරින් මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඉතින් වස්තු අයිබෝ ආවට අහගෙන හිටියේ කියලා තියෙනවා. හිතේ උපන් කවිසිත පුබුදා ගන්න අපි ගොඩ වුණා ලක්හඬ මහ ගෙදරට. ඔන්න ලියන කවිය ලොවට හඬගා හැඩකර පවසන්න. මග බලනවා ඔබ එනතුරු පිළිගන්න. හමන සුළඟ ඔබ හට සැනසුම වේවා. කිසිදු දිනක පීඩාවක් නොම වේවා. රන්හඬ සැමදා අපි සවනේ රැව් දේවා. චමියෝ ඔබේ යන මග මල් පිපිතේවා. ආදරණීය මස්සින අසහ නෑනා කියලා තියෙන්නේ. මං ඒගොල්ලන්ට හඩපාලි කිව්වට පේනවා නේද ඒගොල්ලෝ මට තියෙන ආදරේ? හස දෙකයි විනාඩි කියක් කියලාද හිතන්නේ? මගේ ගානේ මන් වෙලාව දාන දෙන්න 2:31 කියලා. හරි, මැසේජ් එකක් එවන්න සිද්ධු හංගින්න අතරේ 0.7, 0.3, 93.5, 93.7 ඒ අපේ මැසේජ් නම්බර් එක.

0: දෙකයි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තැඟි පැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ලකන්ද රේඩියෝ ITN

0: FM 93.7 Lakhana Radio ITN
1: Sri Lankika Kulubadu Rasaya Itihasaya Puravatama Apa Lovama Dinayata Ema Rasaya Nava Mavathakin Vijaya Samagame Soya Nagarstulin Obata Dayada Karai Rasakaraka Ettema Nathi Vijaya Veji Soya Nuggets Rasaganma Ette අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය දිවයින පුරා විවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න FM 93.5 FM 93.7 ලකන Radio ITN
3: ටිකක් කළා මගේ කටහඬ හැන්නැතු වුණාම 15ක් වගේ දෙන්නවනේ. ඒක නිසා තමයි මම මේ සරෙන් සරේ කතා කරන්න එන්නේ. නැත්තම් මට මේ කියන දේවල් තියෙනකමටම නෙමෙයි. දැන් මම ඇත්තටම මේ වෙලාවේ කතා කරන්න ඕනේ කියලා හිතුවේ ඊය තරග වැදුන දොළොස්තන වලට මතක් කරලා දෙන්න. අතුරුගිරිය තරින් සහ නුවර චතුනී ගල්ගමුවේ ඉන්දිකා රත්නපුර ධනුෂ්ක මුරටුවේ වරුණී මහලු පල්ලමේ කාංචනා. එතකොට හඟුරන් කෙතෙන් සජීව් හොර්න සිතුමී කළුතරින් ලක්ෂාන් නොගෙගොඩින් සපුමලි කඳානේ අශාන් කොට්ටාවෙන් රුවන්දේ තමයි ඊයේ ගෝල්ඩන් වොයිස් තමන්ගේ හඬ අවදි කළ තරු වෙන්නේ. එතන දොළොස් වෙනි කෙටියා. ඊට පස්සේ දැන් හෙට තමයි ඊළඟ දවස. කාවින්ද්‍යා කුෂානි රක්වානෙන් චමෝදි පූර්ණිමා වැල්ලම්පිටියෙන් රාගමින් ප්‍රසාදිනී යශෝධ්‍යා පන්නිපිටියෙන් චේතා සූර්යරාජි පානදුරෙන් නිරෝෂි

දහනගේ ගම්පහෙන් රශ්මි විහංග, කඩුවෙලින් පූජා පරමි, පානතුරෙන් එෂාන් පෙරේරා, කැරණියෙන් පසිදු මාලක, ගම්පොලින් ප්‍රබෝධ මදුසාවක, කොස්කමින් සකුණ සඳරුවන්, කුරුණෑකලින් පපසර සොමචන්ද්‍ර, මතුකමින් දෙන චින්ත්‍රණ හෙට තරගවැදීමට නියමිතයි. ඉන් බලන්න ලක්කද ෆේස්බුක් පේජ් එකේ ඊය තරගවැදුණු දොළොස්සෙනාගේ තියෙන පෝස්ට් එකක්. කියලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මෙන්න මේ කෙනා ලස්සන සින්දු කිව්වා. එයා ඉදිරි වටේට යනවා නම් හොඳයි කියලා ඔලි චොයිස් එකකේ සටහන් කරන්න බලවා. ඒ වගේම ලක්කද ගෝල්ඩන් වොයිස් අපේ තද පෝස්ට් එකක් තියෙනවනේ. ඉතින් ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියෙනවා නම් මම තව පැක් යන්න කලින් කියනවා. තව පැක් මං ඉන්නේ නැහනේ. කරන වැඩසටහන හරිම ලස්සනයි, සුබ පතනවා අදත් අපි ඉන්නවා කියලා කියන්නේ මැණිකේ. දඩම් ගස්ලම්දේ දවල දෙන්නා මෙත්නදී අමන් දෙන්නෝ මහත්තයා හේමාන්තද සිල්වා අම්මා ඩිංගිරි මැණිකේ අයියා නිමල් තිලක සිරි සුදුවක්කා මනෝහාරි ප්‍රනාන්දු අනුමක ප්‍රභානන්ගේ ගාමිණි අයව එකතු කරගත්තා. ඊට පස්සේ වාදුවේ රූපේ සුනන්දනී කචකචේ කචකචේ කචකචේ කියවනවා කියවනවා කියවනවා කියලා තියෙනවා. අපිට දෙන්න සින්දුවක් කියලා තියෙනවා. හරි, ඔයාට අහන සින්දුවක් දෙන්නම්. මම අනිත් අයට අහන්න දෙන්නේ. ඔයා ඒ පැත්තෙන් පොඩ්ඩක් අහන්න කන දීලා ඔයාට චුට්ටක් අහුන්කන් දෙන්න. අනිත් අයට හැබැයි සින්දුව දෙන්න ඕනට නෙවෙයි. හස 2:42

0: රේඩියෝ ITN
1: හවස 2:52.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේ ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
6: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 2:53 වෙලාව. ඇත්තටම කොද් ලොකු වෙලාවක් නෑ කතා කරන්න. මම මේ කතා කරන ආවට අයබෝ වේවා කියලා තියෙන මැසේජ් එක ටක් කරලා කියවගෙන යම්. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා තේජාවෝ එක භාග්‍යාවිෂ්කව එකතු කරගන්නවා. ලක්ෂ්මන්, thank you message එකට. good afternoon, අපේ ගෙදර සත්තට මහගෙන ඉන්නේ කියලා තියෙනවා. thank you පුල් message එකක් කියලා ගෙන මට කිව්වට. කැලණිය මුල්ලෙන් නේද? අම්මා wife, අම්මා ඉන්නවා, wife අචලා, දුවලා දෙන්න, මනාෂා සහ තෂානි. ලස්සන නම් දෙකක් තියෙනවා ඒ ගෑණු ළමයි දෙන්නට. සුබතවසත් මමත් අහන්නේ ලක්කඩ තමයි කැස්බෑවේ පුෂ්ප. ඔබට ලස්සන සින්දුවක් කන්න දෙන්න. හසඳරා ඉස්කෝලේ ලාවෝ චම්යන්ටියෝ මාත් අහනවා ඔයාව ලස්සන සින්දුවකට එකතු කරගන්නවා කියලා තේනවා. යසේ දිහායි කොහොමද වැස්සට තෙමුණද ඔයාව? මෙහෙට නම් වහින්න පටන් ගත්තා නේ අත කලින්ම. වෙනද වගේම අදත් වහනවා චාමි කියලා තියෙන්නේ කවුද? කරුණායක යූටියුබ් එකෙන් රිෂ්මි. thank you rishmi apisinda kamu hkd government ekken maasha delhani kamal deshanta damika vinita chandralata shriyani irage kaanti chandani renuka me hemoma ekathu karagena man kalpana kale attatama me pai hitiyat athi api yanda ape 3 wini paeda 0.7 0.3 0.5 0.7 ta message ekak yawanna me lassana sindu ahanne yatare

0: ලක්න ප්‍රවෘති සමගින් මම විනුරගින්නලිය ප්‍රවෘති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: එකම අංකයේ සහිත තීරෝදත දෙකක් සහ එහි අයිතිකරුවන් දෙදෙනා නුවරළේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට තිබෙනවා. ඒ නුවරළේ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එක් තීරෝද රථයක් කොළි ගමන් සඳහා යොදාගෙන තිබ බවටයි අනාවන්‍ය වුණේ. අනෙක් රථය රාගල ප්‍රදේශයේ නිවසක සංගමාතිපේදී සොයාගන්නා අත්අඩංගුවට සැකකරන දෙදෙනාම ඥාතීන් බවට අනාවන්‍ය වී තිබෙනවා. තීරදත දෙකේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කිරීම සඳහා නුවරළේ දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ සහාය ලබා ගැනීමට පේවරගෙන තිබ බවයි පොලිසිය සඳහන් කළේ. සිංගප්පූරුවේ වායු දූෂණේ වැඩිම නගරේ බවට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ ලැබ්ගිනි හේතුවෙන් ලැබ්ගිනිවල සහ දුමාරයේ අසල්වැසි මැලේසියාව සහ සිංගප්පූරුවේ වායු දූෂණයේ දැඩි ලෙස ඉහළ යාමට හේතුවක් වුණා. මෙවැනි විට සිංගප්පූරුවේ අධිකම වායු දූෂණයක් ඇති ප්‍රධානම නගර අතරට එක් වෙති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිංගප්පූරුවේ වායු තත්ත්ව දශකයේ 211ක් ලෙස වාර්තා වෙනවා. ඒ මිනිස් සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ. දීර්ඝකාලීන වායු දූෂණයේ හමුවේ ජනතාව මත පැටවෙන සෞඛ්‍ය අවධානය අවම කිරීම සඳහා සිංගප්පූරු රජයේ ඊයේ සිට ශ්වසන පද්ධති ආශ්‍රිත වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර වියදම් සඳහා සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළා. ලක්න මිලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මේ පැයි මොල්ම මතක් කිරීම සුරකිමු මගතුට
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
0: සුපකවලක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5 FM 93.7 ලකනා

Radio ITN. හවස 3:00 වෙනාඩි 8යි වෙලාව. ලකඩ ගෝල්ඩන් වොයිස් චැට චාමි ඔහම මේ වෙලාවේ අහගෙන ඉන්නේ. හවස 4 වෙනකම් විතරයි මං ඉන්නේ. ඒක නිසා 0.7 0.3 93.5 93.7ට ඔයාට මේ වෙලාවේ මැසේජ් එකක් එවන්න ඕනේ නම් 4ට කලින් එවන්න. හරි? එහෙම නැත්නම් 4 ඉඳන් 7 වෙනකම් ඉන්නවනේ අපේ චාරු. අද චමිත් නෑ මං හිතන්නේ. කාවින්ද්‍යා කුෂානී රක්වානින් දැන් ලෑස්සීද හෙට ඔයාගේ හඳ අහන්න. හෙට ගෝල්ඩන් වොයිස් වේදිකාවේ හඳ අවදි කරන ගායන තරු 13 දෙනාගේ නම කියන්න ඕනේ කියලා මට හිතුනේ මේ වෙලාවේ. එක්කෙනෙක් තමයි ඔය කිව්ව කාවින්ද්‍යා කුෂානී. පැලම්පිටියේ චම්බෝදි පූර්ණිමා රාගම ප්‍රසාදිනී යශෝදියා, පඩිපිටියේ චේතා සූර්යාරච්චි, පානදුරේ නිරෝෂි විධානගේ, ගම්පහ රශ්මි විහංගා, පූජා පාරමී කඩුවෙලින්, පානදුරේ එෂාන් පෙරේරා, කැලණියේ පසිඳු මාලක, ගම්පොලින් ප්‍රබෝධ මතුසංක, කොස්කමින් සකුණ සඳරුවන්, කුරුණෑගලින් පපසර සොමචන්ද්‍ර, මතුකමින් දෙනෙත චින්ත්‍ර තමයි ඔන්න හෙට. අපිට සිත කියන්න පුළුවන්ද කියලා අහන්න ඔයාලට චාන්ස් එකක් දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ විනිශ්චය මණ්ඩලයේ ලැබෙන අදහසුත් එක්ක ඔයාට ඔයාගේ අදහසුත් ගල්පලා හෙට අපි ෂෙයා කරන්නේ පෝස්ට් එකට ඔයාගේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊයේ දවසේදී කියන්නේ සඳුදාත් අපි 12 දිනකට අවස්ථාව දුන්නනේ. ඒ 12 දිනක පෝස්ට් එක දැන්ටමත් දෙන ලක්කන්ද Facebook page එකේ. ඒකට ගෙහෙල්ලා ඔයාගේ සින්දු අහගෙන හිටියානම් ඔයාට මේ සින්දුව හරිම ලස්සනයි කියලා හිතුණානම් ඒ සින්දුව මොකක්ද, ඒ සින්දුව ගායනා කළේ කවුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ලක්කන්ද Facebook එකට ගෙහෙලා නෝ ඉන්නේ. එතන තියෙන ලක්කන්ද Golden Voice chat with Chami කියලා මගේ පෝස්ට් එකකවත්. හරිද? කවද අප ලස්සන. ගෙහෙලා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න ඉතින් කවුරුත් එපා කියන්නේ නැහැ නේද? හසත

0: 95 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: How is it?

හවස තුනයි වෙනාට වෙස්සයි වෙලාව. අත ඉඳන් දවස් තුනක් යනකම් එක දිගට වහිනවා කියලා කිව්වනේ. වැඩේ හරි. වැඩේ පටන් ගත්ත මේ පැත්තෙන් ඕව. හරි හරි හරි. වැස්ස දෙමෙන් නැතුව ඉතින් මේ දෙවර ටික පරිස්සමට කරගන්න. 0.7, 0.3, 0.95, 0.7 අපේ මැසේජ් නම්බර් එක. කනතර දේවිකා ඔයාගේ මැසේජ් එක අපේ ගාමටක වැඩ කරන ශිරෝමී ෆ්‍රෙඩා නන්දනී ජයන්ති තෂ්මී එකතු කරගෙන ලස්සන සින්දු දෙන්න කියලා කියලා තියෙනවා. අනිවාර්යෙන් මැලේසියාවට අද අපි වැහෙන්නේ නැහැ කියලා තියෙනවා. වැස්ස නිසාද දන්නේ නැහැ, බලමු. කනෙක්ෂන් එකක් එනවා කියලා තියෙනවා. මම කියන්නම් MCR එකට අපි. ලස්සන සින්දුවක් ඕනේ මගේ මහත්තයා උපුල් නිලම්ද, කවිෂා, සලිෂා, දිලිෂා, මලිෂා, දෝනිලා. ඔයාලට දෝනිලා ඉන්නවා හතර දෙනෙක් නේ. කවිෂා, සලිෂා, දිලිෂා, මලිෂා. ෂා ෂා ෂා ෂා නියමයි. අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා මහනුවර වත්තේගම යටිරාවණින් ඉන්ද්‍රාණි සිරිවරත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයාලගේ ගෙදර සද්ද ගැන මට ඇත්තටම අදහසක්වත් නැහැ. ගැල්ලමයි හතර දෙනෙක් ඉන්නවා කියන්නේ ඉතින් නේද කචබචේ ඇති. ඒකට අම්මත් එකතු වුණාම අනේ තාත්තා. ඇත්තටම මට ඔයා ගැන සෑහෙන නේද. කනගාටු කියන්න බෑ ඉතින් නේද ෂෝක් හේම පිරුණු පවුල. හයි චාමී, සුබ සන්ධ්‍යාවක්. සේපාලියේ රුවන් වැල්ලේ ඉඹුලානේ තුෂාර ගරාජ් එකේ සද්දට මලක් අඩහන් ඉන්නවා කියලා තේමම්. මහත්තයා තුෂාර, සුරංගයා, තාත්තා එකතු කරගෙන සින්දුවක් අහමු කියලා ඒ මැසේජ් එක කියලා තිබුණේ. දැන් මම වට්ස්ඇප් එක පැත්තෙන් යනවා ටෙක්ස්ට් මැසේජස් පැත්තට. නුවරින් සංජීව ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා වෙනද වගේම. ඔයා හොඳින්ද? සිදුව කහන දෙන්නම්. ධනංජනී පුෂ්පමාලා, කොහොමද ඔයාට? අසනීපෙන්ද හිටියේ ඕනේ පහුගිය කාලේ, දැන් හොඳයි කියලා තියෙනවා. සතුටට හේතුවක් ඒක මට. ලස්සන ගීතයක් අහමු අලව්ව කැකුලා වලින් රත්නා කහඳව නිල්මිණි ෆොන්සේකාව එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි හරි හරි. ධනංජනී ධනංජනී ධනංජනී. අසනීපෙන් ඉතාවට මොකද නැත්තම්? ගෙහෙලා මේ වේදව මොන ගැහෙන. ඊට පස්සේ වෙච්ච දෙයට මම කියන්නේ. 2 වෙනාදී.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: දෙවයින පුරා ව්‍යවසායකින් 14,000 ජාතික ආර්ථිකයේ වඩනෙන්වීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මුතන්න
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
9: සම අනුග්‍රහය
10: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
11: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
12: Lakhanda Golden Voice
13: Heta Golden Voice Vedikavata Kavindya Kushani Rakwana Chamodi Purnima Vellampitiya Prasadini Yashodhya Ragama Cheta Suryarachchi Pannipitiya Niroshi Vidanage Panadura Rashmi Vihanga Gampaha Pooja Parami Kaduvela ඉෂාන් පෙරේරා පානදුර වසින්දු මාලක කැලණිය ප්‍රබෝධ මදුසංක ගම්පොළ සකුණ සඳරුවන් කොස්ගම පබසර සෝමචන්ද්‍ර කුරුණෑගල දෙනෙත් චින්තන මතුගම ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice අහන්න
12: Golden Voice.
14: ඔය වයසට ගියත් අවසත ගෙදර කිව්වට අවසත ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
15: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
16: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න. ඉවිලි

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: හවස 3 වෙනාඩි 30යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: සුබ දවසක්
8: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: ලකාඩ රේඩියෝ

හවස තුනයි වෙනාඩි 35. මේ කවුද මේ? ඉනෝකා කණ්ඩලමේ දෙමට ඇත්ත පාලම ළඟ පුංචි කඩේ ඉන්නේ කියලා තියෙනවා. රැස්සනේ හොයට. මහත්ය සංජීව චුරිදුව සහස්න ලොකදුව සෙනුරි පුතා සෙහන්වත් මං ඔන්න එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. හයි අකි මම රිකිල්ල ගස්කරින් උපේක්ෂා. සින්දුවක් කියලා තියෙනවා. මොකද මේ කියන්නේ? කාටවත් ණයට දෙන්න යන්න එපා. ගෙවන්න බැරි ණය ගන්න යන්නත් එපා. කරන්න බැරි දේවල් කරන්න යන්නත් එපා. තමන්ගේ මානසික නිදහස තමන්ම නැති කරගන්න එපා. කොච්චරවත් කියන අභියෝග නේද? සුබ දවසක් අපිත් අහගෙන ඉන්න බොරලැස්කමුවෙන් දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර ඔයාලවත් එකතු කරගන්නවා. බොරලැස්කමුවගේ ඌහම් මට මතක් වුණා. අපේ ශම්මි, අපේ ආතීෂ්, විද්වත් පුතා කටිය මොකද කරන්නේ? එකතු කරගන්න සින්දුවකට. වාසනාව කියන්නේ මොකක්ද කියලා කවුරු ඇහුවොත් මේක පෙන්වන්න කියලා තියෙනවා. මොකක්ද පෙන්වන්න ඕනේ මේ පෝස්ටර් එක? හරි, කටිය මෙතු කරගන්නංගෝ. ඔපෙල්ලකින් අභිමන සේන, දිලංක නදේශන්, රසික චනිතු, ගයන් සිරිවංශ, ගාමිනි ලසිත, චුට්ටි අශානි, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සභාදිනුෂා, කමනි, චන්දානි, රේෂා, නයනි, දිල්පචිත්ත. කවදරි මගේ පණ යන්නේ මේ වගේ දිග මැසේජ් එකක් කියලා තමයි. එච්චර දිගයි මැසේජ් එක. කොමරි සිද්ධාක් අහන්න දෙන්න. ඊට පස්සේ ආයි මං යනවා ටෙක්ස්ට් මැසේජස් පැත්තට. හයි, කොහමද සිද්වා කෝනේ කියලා තියෙන්නේ නව්‍ය ෂූ ෂොප් එක අම්බලන් කොටෙන් නිලන්ත ඔයාගේ මැසේජ් එක. අනව ගුණසිරි කෝල් හවුස් එකෙන් උපාලිවත් මැසේජ් එකක් කියවලා තියෙනවා. පත්මිනී මිස්, උදය කුමාරස, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති එකතු කරගන්න කියලායි තියෙන්නේ. හයි අකි, අපිට ඔයාව අහන් ඉන්නේ හෂාන් සංකල්ප, තරිඳු ආකාශ්. අපේ මැසේජ් එකත් කියවන්නකො කියලා ආයි මැසේජ් එකක් කියලා තියෙනවා. දැක්කේ නෑනේ අනේ, දැක්ක ගමන් තමයි ඔදමන් කිව්වේ. හරිද? ඊට පස්සේ හෙලෝ චාමී, ඔයාට කොහොමද? මම කවිදු. හයි කවිදු, ඔයාට සිඳුවක් අහන්න දෙන්නම්. අලව ගලතරෙන් මහත්තයා නන්දන, පුතා ගයනත්, දුව මින්දෝදි, දුව ශෂිනී එකතු කරගන්න කියලා ගීතිකා. තැන්ක් යූ මට මැසේජ් එකක් එවුවට. එකතු කරගෙන ඔය ඔක්කොම

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,14 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30.
3: හවස 3:42. හරිනේ. හරි. මම බැලුවා ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට එන්න ඕනේ කියලා. ප්‍රසාද් බාලසූරිය ඔයා දාලා තියෙන කමෙන්ට් එක. Thank you one your goodness කියලා දාලා තියෙනවා. මං හොඳ නිවේදිකාවක් කියලා තියෙනනේ. Thank you. ශ්‍රීමල් රණතුංග මොකද ඔයා කියන්නේ? අනේ අපි අහිංසක චාමී අක්කා. හැබැයි තරඟදී නම් අපිව ප්‍රශ්න අහලා අමාරුවේ දාන්න ඔට නෑ කියලා තියෙනවා. සමහර රිප්ලයි එකක් දැම්ම අත්‍යවශ්‍යම එකන සලකා බලන්නම් කියලා. ඊට පස්සේ දහරා දවස සුබ වේවා කියලා තියෙනවා. වැස්සට නොතෙමී ගෙදර යාගන්න ලැබුණා නම් එච්චරයි. එතකොට සුබයි. විශ්ව විහග කොහොමද? ගංගා ඔයාගේ ඇත්ත නම මොකද්ද? ගංගා මට ඒක තමයි ඇත්තටම එක පැහැදිලි නෑ. ගංගා ටැරෝ කියලා තමයි

තියෙන හරිද? ඔයාවත් එකතු කරගන්න. දර්ශනී කුමාරතුංග, ඔයාටත් ලස්සන සින්දුවක් දෙන්නම්. ස්තුතියි කමෙන්ට් දැම්මට. චූල කුමාර, චන්ද්‍රිකා පිසිංහ, දිලිනි දයාරත්න, ස්තුතියි. වරුණි ඩයස්, නිසංසලා කුමුදුනි, ශෂිනි කුමාරි, අසරි සම්පත්, හයි කොහොමද? එසල් ෆර්නාන්ඩෝ, පැට්‍රික් කර්ණාපාල, ස්තුතියි වාගේ කමෙන්ට් එකට. රවිදු, හයි රවිදු නෙමේ රවීන්ද්‍ර නේද? ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ සජිත් ප්‍රේමරත්න, ඔයාටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට. වැඩතර කුමාරි, ජීවන් සුරංගත්නායක, රේණුකා පුෂ්පකාන්ති, කුමාරි දහනායක, සරා සඳයාලෝ ටික, සජිත් කිව්වන්නේ, අචිත ෆර්නාන්ඩෝ, දුලිප් සමරසිංහ, උදිත කුමාර, නිශාන්ත වික්‍රමසිංහ, ගයන්න අසංක, රූපසේන ගුණතිලක, ජෝඩ් ෆර්නාන්ඩෝ, ඔයාල හැමෝම ආදරෙන් මතක් කරන. ස්තුතියි. ෆේස්බුක් පැත්තෙත් ගිහිල්ලා නේද කමෙන්ට්ස් දැම්මට. ඊට පස්සේ කවුද මේ ඉන්නේ කියලා බලමු. අපිටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා මේ මැසේජ් එක. සමීර, හයි, ඔයාලුත් යාළුවෙක් වා කඩුවලින් සින්දුවක් අහන්න දෙන්න. අලවේ රශ්මි ටෙලර් ෂොප් එකේ සද්දට මහන් ඉන්නව එකතු කරගන්න. ෂොප් එකේ වැඩ කරන චොම්පි, නිර්මල, රශී තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. රශී, තැන්ක් යූ රශී. ඔය අහන් ඉන්නා විතරක් නෙමෙයි, නෝ මට මැසේජ් එකකුත් එව්වා. නියමයි, දෙකටම අහන්න ඕනේ. සහ හැමදාම මං ඉන්නකොට මට මැසේජ් එකක් එවන්නත් ඕනේ. හරිද? 3:44

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: මේ සිඳු අහන්න ඕනේ කියලා කවුරුර කෙනෙක් මට මැසේජ් එකක් කියලා තිබුණා. සිඳු එල්ලුවා කියලා තමයි මතක කෙනාගේ නම මතක නැහැ. අහන්නකො නේද?

0: Akanda Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: තොනයි විනාඩි 55යි. දැන් ඉතින් කලබලයි. එක්මිටක් කියගෙන යන මැසේජස් ටික. හයි සුපසන්තාවක් ඉතාලියෙන් එකතු වෙනවා නිලෝෂී. ගෙදර ඉන්නේ තනියම. සින්දුවක් දෙන්න කියලා තියෙනවා. විවේකයෙන් අහන්න. හරි. සින්දුවක් අහන්න දෙන්නම්. චෝමි හයි. මොකද උනේ ඔයාට වැස්ස නිසා? ඔයාට මම අහන්න බැරි වුණාද? මේ වැස්ස? බැලලා වැඩක් නෑ මාත් එමෙනවා. බොයකටින් සුමන ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ හයි චෝමි ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. හොඳට ගෝල්ඩන් වොයිස් ප්‍රෝග්‍රෑම් එක හොස්ට් කරනවා කියලා තියෙනවා. තැන්ක්යූ. ටික මැසේජ් එකක් මම බලන්නම් මදු. තැන්ක්යූ ආගේ මැසේජ් එකට. ඊට පස්සේ හෙලෝ චෝමි මාවත් සින්දුවකට එකතු කරගන්න. සනුල හයි අඩු සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ ජයකලනේ කොහොලානින් උපාලි චිත්‍රානි මාධව කසුන්නත් එකතු කරගෙන හනා චලෝනා මං ගිහිල්ලා ඉන්නම්. අපි ආපහු මුණ ගැහෙන්නේ හෙටත් මුණ ගැහෙනවා. හැබැයි මේ වෙදිට මුණ ගැහෙන්නේ ආයෙමත් අපි බ්‍රහස්පතින්දා. පොඩි චැට් එකක් තහන්න බ්‍රහස්පතින්දා එකතු වෙමු. හරිද? එතකම් පරිස්සමට ඉන්න. වැස්සට තෙමෙන්නේ නැතුව ඔෆිස් ඔෆ් වෙලා යන්න. මට හැම කියන්න කවුරුත් නැහැ. මං පරිස්සමට යන්න. ගෙහෙන් එන්න එහෙනම්. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: පෞද්ගලික ව්‍යවසායකින්ට ලාභෙමින්ම සමාජ සාධාරණත්වය පිළිබඳවද හැඟීමක් තිබිය යුතු බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ආයෝජන සමරුවට එක්වෙමින් මෙවන විට පෞද්ගලිකංශයේ සමග ඇතිකරගෙන ඇති තෙල් කිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත කිවිසුම යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
6: ප්‍රධාන ප්‍රශ්න ගත්තොත් මම හිතන ඉන්ධනවල දැන් මේ පෞද්ගලිකංශයත් එක්ක මතුවලා තියෙන ප්‍රශ්න. පෞද්ගලිකංශය අපි කැඳවීවිත් තරංකාරීත්වයට. නමුත් සිද්ධ වෙලා තියෙන දේ තමයි CPC ආයතනයේ දෙන මිලට පෞද්ගලික ආයතන දෙන්න බැරි වෙලා තියෙනවා. CPC ආයතන මේ වෙනකොට රුපියල් බිලියන 28ක ලාභයක් උපයලා තියෙනවා. මේ මාසෙ වෙනකොට. ඔවුන්ගේ ඉලක්කය තියෙන බිලියන 30ක ලාභයක් මේ අවුරුදු උපයන. මේ වගේ ක්‍රයිසිස් එකක් වෙලාවදී CPC එක සූදානම් තමන්ගේ ලාභ පංගුවක් මහජනතාවට දෙන්න ඕන. එහෙම තමයි ව්‍යාපාර. හැබැයි පෞද්ගලිකංශ විසින් කරලා තියෙන දේ මොකද්ද? ඔවුන් ඔවුන්ගේ මිලට සෑහීමකටපත් වෙන්නේ නැත්තම් තෙල් බෙදාහැරීම සීමා කරලා තියෙනවා. මම දන්නවා ගබඩාවල තෙල් තියෙනවා. ගබඩාවල තෙල් තියවන තෙල් බෙදාහැරීම සීමා කරනක වැරදි. අපිට තිබුණේ මේ ප්‍රශ්න මතුවෙන්න කලින් ඩීසල් වෙනදාපොලේ අපේ පංගුව 58යි. අද ඩීසල් වෙනදාපොලේ පංගුව අපේ 77යි. CPC එකේ සීමා කරලා තිබෙනවා. නගරාසිත සීමා කිරීම අපි දරා ගන්න පුළුවන් CPC සෙඩ් එකකුත් තියෙනවා. පෞද්ගලික ආයතන සෙඩ් එකකුත්. සමහර දෙහියත් කණ්ඩේ පැත්තට ගියොත් තියෙන පෞද්ගලික ආයතන සෙඩ් එකක් විතරයි. සාධාරණනේ. ඒ ගිවිසුම් වල තියෙන අපි දැන් ගිවිසුම් නීතිපතිතුමාට දීලා අධ්‍යයනය කරමින් තිබෙනවා. අධ්‍යයනය කරලා මේ සැපීම අවශ්‍යයි. මේකම ගෑස් සමාගමත් කරනවා. තරංගකාරීත්වයෙන් අපි සමාගම්. හැබැයි රජයේ ගෑස් සමාගම මේ ඔක්තෝබර් මාස අපි මිල වැඩි කරේනේ. මිල වැඩි නොකරේ උන්ගේ ලාභය බිලියන 4ක් විතර තිබෙනවා. ඒ ලාභයෙන් පංකොත් දරා ගන්න ලෑස්ති කොම මේ මිලට. නම් පෞද්ගලික සමාගම් ගෑස් සිගයක් ඇති කරලා තියෙනවා. රජයේ සමාගමකට වඩා වැඩියෙන් විකුණමු. ඒක මොකද පෞද්ගලිකංශ කැඳවීම තේරුම. තරංගකාරීත්වය මෙතන ඇති කරලා නේ රුපියල් 5ක 10ක වෙනසක් අපිට දරා ගන්න පුළුවන් තරංගකාරීත්වය. හැබැයි ඩීසල් ලීටර රුපියල් 132ක වෙනසක් දරා ගන්න ඕනද අපි? සාධාරණනේ. ඒ නිසා මම හිතන්නේ අපි CPC ආයතන ශක්තිමත් කරනවා. දැන් අද්දිනිකන් අපි හඳුනන තියෙනවා පෙට්‍රල් සෙඩ් 75ක් අලුතෙන් ආරම්භ කරන්න. මොකද කොයි වෙලාවෙත් මේ අනුතර අපිට තියෙන්නේ. හිටේ ඒගොල්ලෝ බෙදාහරින්න නැහැ කිව්වොත් මොකද කරන්නේ? නමුත් ඔවුන් මත විතරයි සමහර කලාපවල තෙල් සපයීම තියෙන්නේ. සාධාරණනේ. මොකද මේ බලශක්ති ශේත්‍රයේ අවිනිශ්චිතභාවයකට අවධානම ලක් කරන කාටවත් අයිති නැහැ. මේක අපේ රටේ සමාජ ජීවිතෙත් ආර්ථික ජීවිතෙත් ප්‍රධාන පැවැත්ම. ඒක කොහොමද සමාගම තීරණය කරන්නේ මම බෙදාහරින්නේ කියලා. එහෙම සමාගම වැඩ කරන ලැස්සින් ඉන්නපත් මම කියන්නේ. උපතුමාලා නිතරම කිව්වා පෞද්ගලිකංශය කැඳවන්න. නේද? ඒකල තරංගකාරීත්වයට ගේන්න තෙල් වෙළඳපොළ විවෘත කරන්න අපි විවෘත කරලා තියෙනවා. හැබැයි විවෘත කරාට සාධාරණ ඉටු වෙමින් නැහැ. එනිසා මම හිතන්නේ පෞද්ගලික ව්‍යවසායකයන්ට ලාභය වගේම සමාජ සාධාරණත්වය පිළිබඳ හැඟීමක් තිබිය යුතුයි කියලා මම විශ්වාස
5: කරනවා.
0: නේපාලයේ ගෝර්කා කලාපයේ විදේශීය කන්තරණී කරන්නන් 100කට අධික පිරිසක් අතරමං වී සිටිනවා. ඒ ගෝර්කා දිස්ත්‍රික්කයේ ඇතු හදිසි ගම්මුදුර තත්වයේ හේතුවෙන් ගම්මුදුර සමග මාර්ග රැසක් ජලයෙන් නැටුණා. පාලම් සහ නිවාසද සිය ගණනක් විනාශ වී තිබෙනවා. ඒ සමග කන්තරණයට ගිය විදේශිකයන්ට යළි පැමිණීම නොහැකි වී අතරමං වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සහන කණ්ඩායම් ඊයේ දින තුල පමණක් විදේශිකයන් 12 දෙනෙකු අතර පුද්ගලයන් 321 දෙනෙකු බේරාගෙන තිබෙනවා. මෙලෙස අතරවං සිටින අනෙකුත් විදේශිකයන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවද නේපාල ආරක්ෂක අංශය සඳහන් කළා. ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
9: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
10: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
9: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
3: NLP hadahana. Lankave wedima tagi dena tagi avastha wedima lutraya. NLP hadahana. Obath adama NLP hadahada bala ganna.
4: Mama nan dan marama relax.
5: ජාතිකාර්ථිකයේ වඩන ගැනීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 තන්න.
1: සුබ සන්ධ්‍යාවක් හවස 4:07.

Good evening, සුබම සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 12යි වෙලාව. අද මුලින්ම සුබ දැසනක් නෙවෙයි සුබ සන්ධ්‍යාවක් නේ. මුලින්ම සුබ සන්ධ්‍යාවක් කියන කෙනා අද මෙතන නැහැ. අද නිවාඩුවක් දාලා එයා ඔන්න මාව තනි කරලා දාලා ඔන්න ගිහින් අද ඒ වුණාට ඔයාව තනි කරන්නේ නැහැ මම. ආදි පලංකෙම තියෙන හවස 6 අමාර වෙනකම මේ පැත්තේ මම වහගෙන ඉන්න මැසේජ් එකක් දාන්න. මේ හැමදේටම ඉඩ කඩ තියෙන ඔයාට ඉවෙනින් ඩ්‍රයිව් එක මේ පැත්තට එකතු වුණොත් එහෙම. මට හිතුණා අද පොඩ්ඩක් වාත් එක කතා කරන්න ඕනි කියලා. මම හද කතා කරන්න ඕනි කියලා හිතන්නේ යාළුවෝ ගැන. දැන් අපිට එක එක කාලවල දෙක එක යාළුවෝ හම්බ වෙනවනේ. මං ඒ නිසා පොඩ්ඩක් යාළුවන්ගේ පැත්තට යන්න ඕනි කියලා හිතුවා. මොකද මටත් ඒ වගේ දෙයක් උණා. ඒ නිසා පොඩ්ඩක් ඔයත් බලන්න හිතලා. ජීවිතයේ සමහර මිනිස්සු ඉන්නවනේ අපි ටිකෙන් ටික යාළට ලඟ වෙනකොට අපිට නොදැනීම යාළව අපි අපේ යාළුවෝ කරගන්නවානේ. අපේ සතුටක් උනාත් දුකක් උනාත් පුංචි රහසක් උනාත් මුලින්ම අපි කියන්න හිතන්නේ කාටද? යාළටනේ. හැබැයි කවදාවත් ඔයාට හිතිලා තියෙනවද අපි යාළව අපි අපේ මයි කියලා හිතුවට යාළ කවදාකවත් අපිව ඒ විදිහට හිතලා කියලා කියන්නේ ඔයා ඔයාගේ මයි කියලා එයා හිතනවා. හැබැයි එයා ඒ විදිහට ඔයාගෙන හිතන්නේ නැහැ. සමහර වෙලාවට අපි ඉස්සරහා අපි ගැන හරිම සතුටින් කතා කරන අය අපි නැති තැන අපේ සතුට ඒ විදිහටම භුක්ති විඳිනවද කියන ප්‍රශ්නාර්ථයක් අපිට එනවනේ. හැබැයි ඒ නිසා ඔයා කායිකවත් තරහ වෙන්නවත් සැක කරන්නවත් කාගෙන්වත් ඈත් වෙන්නවත් එපා. මොකද ලෝකෙ ඇත්තටම අපේ සතුටේදී හදවතින්ම සතුට වෙන අපේ දුකේදී අපි ළඟින්ම ඉන්න මිනිස්සු නැතුවම නෙවෙයිනේ. ඔයාගේ හිත හොඳයි කියලා ඔයා දන්නව නම් ඒක රැකගන්න, අනිත් අයට ආදරය කරන්න, ඒ වගේම විශ්වාස කරන්න. හැබැයි ඒ අතරේ ඔයා ඔයාව අමතක කරගන්න එපා. මොකද ජීවිතේ හැමෝම අපේ ගමනේ අවසානයේ දක්වාම ඉන්නේ නැහනේ. සමහර අය අපේ ජීවිතේට අපිට පාඩම් උගන්වලා යනවා. සමහර අය මතකයක් ඉතිරි කරලා යනවා. ඒ නිසා මිනිසුන් අපේ ජීවිතේට තෝරගනිද්දී ගොඩක් කලාවට අපි හිතනවා ඒ අය අපේමයි කියලා, මේ අය මං වෙනුවෙන්මයි ඉන්නේ කියලා. හැබැයි ඒ අය අපිට ඒ විදිහට සලකා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ වටිනාකම නැති කරගන්න එපා. ඔයා අවංක මිනිස්සෙක් විදිහට ඒව ආශ්‍රය කරන්න, ඒ අයට උදව් කරන්න, ඒ අයව විශ්වාස කරන්න. හැබැයි අතේ දුරින් හැමෝම තියාගන්න. නැත්නම් අන්තිමේට අපි අපේමයි කියලා හිතුවහම එයාලා අපිට පොඩි දුකක් දුන්න ගම අපිට හිතනවා ඇයි මම මෙයාව මෙච්චර විශ්වාස කරේ, ඇයි මම මෙයාව මෙච්චර ට්‍රස්ට් කරේ. හැබැයි එයා මගේ විශ්වාසය එක තැනකින් නැති කරලා දැම්ම කියලා. එතකොට හිතනවා මට එක යාළුවෙක්වත් නැද්ද කියලානේ. එහෙම නැතු ඔයාට පුළුවන් වගේ දවස ලස්සන කරගන්න කාගෙනවත් ඕනවට වඩා හිතන්න පානින් ආශ්‍රය කරන්න. හැබැයි අතේ දුරින් තියාගන්න හොඳේ. හැබැයි මං ඔයාට ආදරෙයි. හවස 4 විනාඩි 14 මේ පැතර එන්න පුළුවන් කම තියෙනවා. හවස 6 අමාර වෙනකම් FM 93.5 FM 93.7 මං ඉන්න ඔයා ළඟට වෙලා 107.3 93.5 93.7 107.3 93.5 93.7 ආඩ පුළුවන් කම තියෙනවා. ඉවෙනි ඩ්‍රයිවර් හංගින ගමන් මේ පැතර මැසේජ් එකක් දාලා මේ පැතර එකතු වෙන්න.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 21යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: සුබ දවස.
1: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: ඇයි වැඩි වෙලා?
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: දෙක්කියා. සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 14 පස්සර මහාවිද්‍යාලය පස්සර
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
10: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
12: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
13: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
14: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 මතන්න.
15: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
16: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
15: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
16: රයිනෝ ප්‍රීමියර්.
15: එතකොට යට මැටි කෝටින් එක තියෙන
16: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
17: සේවන ප්‍රාණ අභිමානයයි රයිනෝ.
18: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලිම් ෂීට්.

හවස 4 විනාඩියේ හවස 4 වෙලාව ඉවරින් ඩ්‍රයිව් එක ආයින වෙලාව අර බලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් දාන්න වෙනද වගේම 07.3.93.5.93.7 මේ පැතර මැසේජ් එකක් දාලා කියනවාට මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවට මතක් කරන දෙයක් තියෙනවා. දැන් හවස තේ බොනවා නම් හරි විදිහට තේකක් අහට රස දැනෙන විදිහට තේකක් බොනවා නම් ඔන්න ඔයා බොන්න ඕනේ විජය තේ. මොකද නැතනම් එහෙම තේකක් බිව්වයි කියන එක අපිට දැනෙන්නේ නැහැ නේද? සමහර වෙලාවට ගෙදර අය දැන් මේ වෙලාවේ තේ බොනෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් රෑ ෂිෆ්ට් එකට ඔන් වෙන අය ඉන්නවනේ නේ. ඒ අය තේකක් බොනෝ වෙන්නත් පුළුවන්. මේ ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. කහට රසය හරියට දැනෙන විදිහට විජය තේකක් බොන්න. ඒ වගේම දැන් මේ දවස්වල වහිනවනේ නේ. වැස්සට අපි කෝපි එකක් තිබ්බනම් හොඳයි කියලානේ කියන්නේ ගොඩක් කලාවටනේ. අපි ඔෆිස් එකේත් ඒ වගේ කතාවක් ගියාද ඒකයි. කෝපි එකක් බොනව නම් ආට පුළංකම තියන කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම විජේ කෝපි මිලදී ගන්න. තිස්සසරක පරිභෝගික විශ්වාසයක් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතට එන්නේ. එනිසා ආට පුළංකම තියනවා විශ්වාසයෙන් මිලදී ගන්න රසය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම විජේ කියලා කිව්වහම තව කොච්චර දේවල් තියෙනවද විජේ කුළුබඩු ටික අමතක කරන්න බෑ. මේ හැමදේම ආට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්. ළඟම වෙනසලේ ඉඳලා සුපිරි වෙනසල දක්වාම විජේ නිෂ්පාදන වරදින්නේ නැහැ. විජේ ලාංඡනය තියෙනවද කියලා බලමු. ඒ නිෂ්පාදන පෙළ මිලදී ගන්න. ඒ වගේම අපිට වැදගත්ම දෙයක්නේ S2 කියලා කියන්නේ නේද? මේ S2 හරියට වීදුරුවක් වගේ කියලා කියනවනේ නේ. සමහර වෙලාවට අපි ෆෝන් එකේ එක දිගට ඉන්නකොට අපේ අම්මලා කියනවා නේද? ඔය දැන් ඇති ෆෝන් එකේ හිටියා ඇති ඕන වෙලාවක ෆෝන් එකේ දැන් ඔක පැත්තකින් තියන්න. S හරියට වීදුරුව වගේ ඔච්චර වෙලා ෆෝන් එකේ ඉන්නපා කියලා. ඉතින් S2 කියලා කියන්නේ ඒ තරම් අපිට වටින දෙයක්. ඒ දේවල් අපි පරිස්සම් කරලා තියාගන්න ඕනේ. අපි කොච්චර වැඩිහිටියෙක් වුණත් වයසට ගියත් අපිට ඒ S2 ගොඩක් වටිනවා. ඉතින් මේ දැන් කියන්නේ යන්නේ විෂන් කියා එක ගැන. අක්ෂි වෛද්‍යවරුන්ගේ හමුවීම දැන් විෂන් කියා මාළඹේ ශාඛාවෙන් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ පහසුව වෙනුවෙන්ම දිවිනේ හොඳම අක්ෂි වෛද්‍යවරුන් හමුවීම වගේම අනිකුත් ඕනෑම සේවාවක් දැන් එකම තැනකින් ලබා ගන්න ආට පුළුවන්කම තියෙනවා. විෂන් කියා මාළඹේ ශාඛාවට යන්න. වැඩි විස්තර දැනගන්න මම කතා කරන ෆෝන් නම්බර එක මතක් කරගන්න. 011-207-8133 011-207-8133 කියන ෆෝන් නම්බර එකට කතා කරන්න. මාළඹේ අවට ඉන්න අයට ඔන්න පුළුවන්කම තියෙනවා. වෛද්‍යවරුන් හමු වෙලා ඔයාගේ S2 පරිස්සම් කරගන්න, S2 ගැටලු විසඳ ගන්න වගේම S ආශ්‍රිත ඕන දෙයකට පිළියමක් හොයාගන්න උනාට යන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන විෂන් කෑයකට මාළඹේ ශාඛාවටත් වාර විශේෂයෙන්ම යන්න පුළුවන්කම තියෙනවා. ඒගෙන එහෙම මතක් කරදී මට හිතුණා අපේ මැසේජ් කරපු කට්ටියක මතක් කරන්න ඕනි කියලා. ගල්පාදේශකේඩි ගාමන්ටික පැත්තේ යන්න හදන්නේ. ඒ පැත්තේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි මේ අතුළු කට්ටියක් මේ ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා මම. ඊළඟට අනුරයින පුස්සල්ලා එවන මැසේජ් එකක් දාලා වහින වුණත් අපි වහගෙනනේ. ඊට පස්සේ සෙල් ප්‍රනාන් දුබර්දල් පොලි ඉඳන් අහගෙන ඉන්නවා. ඔයාවත් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි චාරු චමි, දින කීපෙකින් අපිට මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා. එමයි කියලා මැසේජ් එකක් නොදා ඉඳලා නැහැ. බොයිගුරු සුමනා ආව එකතු කර ගන්නවා මං. මෙන්න මේ සින්දුවට හවස 4:28 ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: ඉවනිින් ට්‍රයි වහගෙන ඉන්නේ හවස හතර ඉවිනාඩි තිස් හයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධන නිධානය ලොතරැයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
5: ලකඳ Golden Voice
6: හෙට Golden Voice වේදිකාවට කාවින්ද්‍යා කුෂානි

0: ඉෂාන් පෙරේරා, පානදුර, වසින්දු මාලක, කැලණිය, ප්‍රබෝධ මදුසංක, ගම්පොළ, සකුණ සඳරුවන්, කොස්ගම, පබසර සෝමචන්ද්‍ර, කුරුණෑගල, දෙනෙත් චින්තන, මතුගම. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice අහන්න.
1: Golden Voice.

හවස 4යි විනාඩි 39යි වෙලාව. ජීවිතේ වාසනාව කියන දේ කොයි විදිහට ඔළුවට කඩාපාත් වෙයිද කියලා අපි දන්නේ නැහනේ. සමහර වෙලාවට අපි හිතන දේවල් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි හිතනවා අපිට කිසි වාසනාවක් නැහැ, කිසි ලක් එකක් නැහැ, කිසි දෙයක් කරන දේවල් හරියන්නේ නැහැ මේ වගේ කියලා අපි සමහර දේවල් අතහැරලා දානවානේ. ජීවිතේ ඔයත් ඉස්සරහට යනකොට ගොඩක් දේවල් අතහරින්නේ මේ දේවල් මට හරියන්නේ නැහැ කියලා හිතලානේ නේ. හැබැයි අපි උත්සාහ කරන්නේ ලොකු ලොකු දේවල් අල්ලලා, ලොකු ලොකු දේවල් හිතලා ඒ දේවල් සාර්ථක කරගන්න. අපි ඒකට යන්න ඕනේ මාර්ගය ළඟින් හොයාගන්න උත්සාහ කරන්නේ නැහැ. දුර මාර්ගයක් තමයි ඒකට බලන්න උත්සාහ කරන්නේ නේ. ඒ නිසා ගොඩක් කලාවට අපිට ගොඩක් දේවල් අතපසු වෙනවා, වරදිනවා, මේ වගේ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ පොඩ ළඟ තියෙන දේවල් ගැන, අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති දේවල් ගැන අපි පොඩක් උනන්දුවෙන් උත්සාහයෙන් බැලුවොත් එහෙම ගොඩක් කලාවට අපිට ලේසි පාරක් හොයාගෙන අපිට ඒ දේවල් ජයග්‍රහණය කරගන්න බැරි වෙන්නේ නැහැ. පුංචි රුපියල් 40කින් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න පුළුවන් කිව්වොත් ආ විශ්වාස කරනවාද? දැන් විශ්වාස කරන්න වෙනවා. මොකද ඒ විශ්වාසය තහවුරු කරලා තියෙනවා NLB හඳහන ලොතරැයිය. මේ වෙනකොටත් 10,00,000 170කට වැඩි පිරිසක් NLB හඳහන ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා වාසනාවක් නැහැ කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාට මට ලක් එකක් නැහැ, මට මේ දේවල් හරියන්නේ නැහැ කියලා හිතනවා නම් ගන්න ටිකට් එකක් පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැයි අරගෙන බලන්න. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. අනිත් දේ තමයි ඒ රුපියල් 40 අපතේ යනවා කියලා හිතන්න එපා. අපි ගොඩක් කලාවට හිතන්නේ අනේ ඔය ටිකට් එකක් ගත්තාම අපිට මේ වැදෙනවා නම් මොකක් කරන්න බැරිද කියලානේ. හැබැයි ඒ හිතන එකම ඔයාගේ වාසනාවට යන්න තියෙන ඉඩ අහුර නෝ වෙන්න පුළුවන්. වාගේ පුංචි රුපියල් 40ට අද වාසනාවක් හම්බුනේ නැති වුණාට ඒ රුපියල් 40 අපතේ යන්නේ නැහැ. මොකද රටේ රඩවිර සමාජ සේවා, එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍ර, මේ වගේ ක්ෂේත්‍ර ගණනාවකටම ඒ රුපියල් 40 උදව්වක් වෙනව, උපකාරයක් වෙනව කියලා මතක තියාගන්න. ඒ නිසා විශ්වාසයෙන් මිලදී ගන්න NLB හඳහන ලොතරැයිය ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔන්නාට පුළුවන්කම තියෙනවා යන ගමන් එන ගමන් හඳහන ලොතරැයියක් මිලදී අරගන්න. ඒකත් මතක් කරන එක මම WhatsApp එක පැත්තට යනවා. ඒ පැත්තේ ගොඩාක් කට්ටිය මට මැසේජ් කරලා තියෙනවා අය මතක් කරන්න ඕනේ අද වැස්ස උනතක් අපි වහගෙන ඉන්නේ කියලා. සුරන් මැසේජ් එකක් දාලා තියෙනවා. මහේෂුවත් මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ නුගාර ඔයාවත් එකතු කරගන්නවා. වැඩ කරන තැන හැමෝම මගේ හොඳම යාළුව දෙන්නවත් එකතු කරගෙන අපිට සින්දුවක් එවන්න කියලා තියෙනවා. ඕකේ. ඊළඟට කළුතර පැත්තට යනකොට පැතුම් ඉන්නවා මේ පැත්තේ. අපේ ගාමන්ට් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට මහරගමෙන් නුවන් එකතු වෙනවා මේ වෙලාවේ සින්දුවක් කියලා තියෙනවා. ඔහොමම දිගට මේ ඉවනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න. හවස 6:00 වෙනකම් මම ඉන්නවා කියලා කිව්වරනේ. නුගාර ඉන්නවා. එතකොට නිරාශා සිතුම් ධනංජන මේ හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා සිතුම් මැසේජ් එකක් දාලා තිනෝ. ඔය හැමෝම මම එකතු කරගන්නවා ඊළඟට රෙඩි කරන් ඉන්න සින්දුවට. අරත් පුලංකම තියෙනවා. මම මැසේජ් එකක් දාලා මේ පැත්තට එකතු වෙන්න. 0703 935 0703 935 මැසේජ් එකක් දාලා තියන්න. ඒක අතකට මට සතුටුකුත් තියෙනවා. චමිතිරියන් අංකෝ කියන්න වෙන්නේ නැහැ නේ, කට්ටිය එකතු කරගන්න වෙන්නේ නැහැ නේ ගොඩක් කලාවට. එනට අද නම් පුළුවන් හොඳේ. එනිසා මැසේජ් එකක් දාලා තියන්න. හවස 4:43

0: ඒෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: ෂා මරුනේ බං තොට්ට බොන්න පුළුවන්නේ නියමයි නෙමෙයි නියම කොල්ලෙක්
2: නෑ ඊය තමයි ඉස්සලම් පාරට දීලා තියෙන්නේ
1: මොකද්ද යකෝ පළවෙනි දවසේම ෆුල් බොටල් එකක්ම කෙල්ල අරනද මේ
3: කවුරු මොනවා කිව්වත් අවසානයේ අපි හැමෝටම මතකේ ඉතුරු වෙන්නේ ඔය ආදරය කියන අකුරු හතර විතරයි බං අද මොනවද එහෙම නැත්තේ එහෙම නැත්තේ නෑ තියනවා හැබැයි මේ මොනවා වුණත් කෙල්ලව බලන්න ගියක නම් හොඳයි යා
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
4: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හවස 4:52 දැන්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
9: අපි ඔබේ S2 ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින් 0111 75 75 100 අමතන්න විෂන් කියා විශ්වාසනීය දැක්ම
10: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

හවස 4 විනාඩි 57 වෙලාව ඉවරින් drive එක අපේ පළවෙනි පැය ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් ඉවර වෙන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදනය ගැන. ඒ කැමටික රසට වගේම ගුණට හදා ගන්න ඕනේ. රස ගැන විතරක් හිතුවොත් ඔය රසකාරක දේවල් දාන්න අපිට හිතෙනවා. එහෙම නැතුව රසයත් රැකගෙන ගුණයත් රැකගෙන පෝෂණයත් රැකගෙන කැමටිකක් හදා ගන්නව නම් ඔයා විජය නිෂ්පාදනය තෝරගන්න. මේකද දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙන ගිහින් තියෙන විජය නිෂ්පාදනය. තිස් වසරක පාරිභෝගික විශ්වාසයක් කියලා කියන්නේ ඔබේ විශ්වාසය දිනාගෙන තියෙන තිස් වසරක්ම විජය නිෂ්පාදන. ඒ නිසා ගෙදර අයට වෙන්න පුළුවන්, ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට රසට රජ රහට කන්න ඕන නම් ආඩ බලයන්ක වැතිරා විජය නිෂ්පාදන තෝරගන්න. දැන් විජය කුළුබඩු ටික හැම ගෙදරකම ගෘහණියක්ගේ ඔන්න ගෙදර තියෙන මොන නිෂ්පාදන පළක් තමයි විජය කුළුබඩු වලින් ලැබෙන්නේ. කැලිමිරිස්තලුනුද ගම්බිරිස්ත කහද මේකේ ඕනම නිෂ්පාදනයක් ආඩ බලන් විජය නමත් එක මෙලදී ගන්න. ඒ වගේම විජය නිවහනින් තවත් නිෂ්පාදන රසක් අපිට හම්බ වෙනවා. විජේ නූඩ්ස් එක අමතක කරන්න බෑ. ඇලෙන බෙරි වෙන්නේ නැතුව නූඩ්ස් එකක් හදාගන්නව නම් ආඩ බලංකම තියෙනවා. විජේ නූඩ්ස් එකක් මිලදී ගන්න යන ළඟම වෙළඳසැලට සුපිරි වෙළඳසැලට මේ ඕනම තැනක විජේ නූඩ්ස් වාර දෙන්නේ නැහැ. අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී මේ සින්දුවෙන් පස්සේ.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: සුබ සන්ධ්‍යාවක් හවස 5 විනාඩි 2යි
2: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.

0: ഗുഡ് ഈവനിങ് സുഭമ സുഭ സന്ധ്യ വാക്ക് അപ്പൊ ഈവനിങ് ഡ്രൈവ് വെക്ക ദേവനി പായ ഡ്രൈവ് ഇല്ലാതെ വിലാവ് അവസ പഹായി വിനാടി നമയായി വിലാവ് මංගෙනවා පරම්පරා පිළිබඳ ගැටලුවක් විසඳන්න. දැන් බලන්න ඇති මේ මොකද්ද මේ චාරු කියන්නේ කියලා. දැන් ඔය එක එකයි කියනවා නේද? ජෙන්සි කියලා කියනවා. එතකොට ජෙනි සෙඩ් කියලා කියනවා. ඊට පස්සේ ජෙන් ඇල්ෆා කියලා කියනවා. ඊළඟට තවමනාද කියන්නේ මිලේනියන්ස් කියලා කියනවා. ඇත්තටම මේ මොනාද කියලා හිතනවා නම්, ඒ කියන්නේ මොන මොන පරම්පරාවටද ඔයාව අයිති වෙන්නේ කියලා ඔයා දන්නේ නැත්තම් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු කියලා මට හිතුණා. මට මේ පෝස්ට් එකක් හම්බුණා පොඩ්ඩක්. අනේ ඉතින් ඔයාලත් එක්ක කියන්න ඕනි කියලා. මලත් ඉතින් ඕන නැති දෙයක් නැහැ නේ. ඔයාලට පුළුවන් බලන්න. දැන් මම කියන ඒවත් එක බලන්න. ඔයා මොන පරම්පරාවටද අයිති වෙන්නේ කියලා හරි බලාගන්න පුළුවන්. 1901-1924 අතර පරම්පරාවට කියන්නේ ශ්‍රේෂ්ඨතම පරම්පරාව කියලා. ග්‍රේටස්ට් ජෙනරේෂන් කියලා තමයි ඇයිටි කියන්නේ. 1901-1927. ඊළඟට නිහඬ පරම්පරාවක් තමයි ඊළඟට එන්නේ. ඒ කියන්නේ 1928-1945 අතර පරම්පරාවට කියන්නේ සයිලන්ට් ජෙනරේෂන් කියලා. ඒ කියන්නේ නිහඬ පරම්පරාව කියලා තමයි ඇයිටි කියන්නේ. අපිට කොහොමත් එහෙම වෙන්න විදිහක් නැහැ. අපිට නිහඬ පරම්පරාවක් කියන්න බෑ. ඒ නිසා ඔන්න ඒ කටියට තමයි නිහඬ පරම්පරාව කියලා කියන්නේ. ඊට පස්සේ මං එනවා 1946-1964 කියන අවුරුදු වලට. මේ අතර ඉන්න කට්ටියට කියන්නේ බේබි බූමර්ස් කියලා කියන්නේ. බේබි බූමර්ස් කියලා කියන්නේ ඒ අයට කියන්නේ 1946-1964 අතර කට්ටිය. ඊළඟට තවත් උඩට එනකොට ඔන්නෙනවා ජෙන් එක්ස් වලට. ජෙන් එක්ස් කියලා කියන්නේ 1965-1980 අතර ඉන්න කට්ටියට තමයි මේ ජෙන් එක්ස් කියලා කියනවා කියලා කියන්නේ. ඊට පස්සේ තවත් උඩට එද්දී 1981 ඊළඟට 1996 අතර 1981-1996 අවුරුදු වල ඉන්න අයට කියලා කියන්නේ මිලේනියල්ස් කියලා කියන අපි ඒක දන්නවලනේ. ඊළඟට ඒගොල්ලන්ට කියනවා වයි පරම්පරාව කියලාත් කියනවලු. ඊළඟට ඔන්න එනවා ජෙන්සි වලට 1997-2012 මේ අතර කටියට කියන්නේ ජෙන්සි කියලා. ඊළඟට නංගර ඇල්ෆා පරම්පරාව කියලා කියනවා නේද? ජෙන් සි වලට පස්සේ තමයි ඇල්ෆා පරම්පරාව එන්නේ. ඒ අයට මේන්න මේ වයස් කාණ්ඩය තමයි ඒ ගණයට අයිති වෙන්නේ. 2013-2024 අපෝ තාම චූටිනේ. ඇල්ෆා පරම්පරාව කියලා කියන්නේ 2013-2024 ඉන්න කට්ටියට තමයි, ඒ අවුරුදු ගානේ ඇතුලේ ඉන්න කට්ටියට තමයි මේ ඇල්ෆා පරම්පරාව කියලා කියන්නේ. ඊට පස්සේ නෝ තවත් උඩට බීටා පරම්පරාවට. දැන් අපි ඉන්නේ 2026නේ. 2025-2039 අතර පරම්පරාවට කියන්නේ බීටා පරම්පරාව. ඔන්න ඔහොම තමයි පරම්පරා ටික ජෙනරේෂන්ස් ටික ඇති වෙලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨතම පරම්පරාව ඉන්නවා, ඊළඟට දෙවෙනියට නිහඬ පරම්පරාව ඉන්නවා, බේබි බූමර්ස් ඉන්නවා, ඊළඟට ජෙන් එක්ස් ඉන්නවා, ඊට පස්සේ මිලේනියල්ස් ඉන්නවා, නැත්නම් වයි පරම්පරාව කියලා කියනවා. ඊළඟට තමයි ජෙන් සී පරම්පරාව ඉන්නේ. ඊළඟට ඇල්ෆා පරම්පරාව ඊටත් උඩ. ඊළඟට දැන් 2025-2039 අන්තිම පරම්පරාවට කියනවා බීටා පරම්පරාව කියලා. ඔයා මොන පරම්පරාවටද අයිති වෙන්නේ කියලා නිකමර පොඩ්ඩක් දානකෝ මැසේජ් එකක්. දැනගන්නවා 0703-5937-0703-5937 අට පුළංකම තියෙනවා මට මැසේජ් එකක් එවන්න පරම්පරාව මොකුණත්. කට්ටියක් එකතු කරගෙන වැඩ කරන තර නම් ගෙදර ඉන්න ගමන් නම් මේ කොහේ හිටියත් FM 93.5 ලක්කඩ අහගෙන ඉන්නවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මම කියනවා. ඒ මැසේජ් එක කට්ටියක් එකතු කරගන්න ගමන් කියන්න බලන්න මොන පරම්පරාවටද ඔය අයිති වෙන්නේ. ඔහොම හංගගෙන හිටියට දැන් නෑ. එතකොට අපිට අල්ලගන්න පුළුවන් මෙයා මේ පරම්පරාව කියලානේ. එන මැසේජ් එකක් දාලා තියන්න. සිදුවට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා ඔයාට. එහෙනම් වෙලාවත් බලලා මේ පැය අපි පටන් ගන්න යන්නේ. මේ සිදුවෙන් පස්සේ නම් ඔයාගේ මැසේජ් එක කියන්න වෙලාව බලලා අපි යමු. හවස 5යි විනාඩි 12යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: දවස
4: සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස පහයි විනාඩි 18යි වෙලාව. ඉවෙනින් ජය වහගෙන ඉන්නේ. හදාර නොදරයක් කරගමුද? ජයග්‍රහණයේ ගෙදර අරගෙන යමුද කියලා මං වාගෙන් අහනවා. වාසනාවන්තෙක් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න උනාට පුළංකම තියෙනවා. හදාන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. හදාන ලොතරැයියෙන් ගොඩ ගියපු 170කට වැඩි පිරිසක් දැන් ඉන්නවා. එනිසා වාට විශ්වාසයක් තියාගන්න පුළුවන් හදාන ලොතරැයියෙන් ආඩ ජයග්‍රහණයක් තියේවි කියලා. ඒ වගේම ඔයා වියදම් කරන පුංචි රුපියල් 40ට වටිනාකමක් දීලා රටේ විවිධ ශ්‍රේෂ්ඨවලට අගේ ප්‍රමුඛ දායකත්වයක් දෙන්න පුළංකම තියෙනවා. රණවිරු සමාජ සේවා, ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට, මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවකට ඔයාගේ රුපියල් 40 වග කියනවා කියලා මතක තියාගන්න. එනිසා ළඟම ලොතරැයි කෝඩුවෙන් යන ගමන් අන්න මෙලදී අරගන්න NLB හදහන ලොතරැයිය.

0: රටට වග කියන රේඩියෝ
1: හවස පහේ විනාඩි 22යි.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
7: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
8: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
7: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
8: රයිනෝ ප්‍රීමියර්.
7: එතකොට යට මැටි කෝටින් එක තියෙන
8: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
9: සේවන සාධන අභිමානය රයිනෝ.
10: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලිම් ෂීට්.

හවස පහයි විනාඩි 24 වෙද්දී මම යන WhatsApp එක පැත්තට එපැත්තේ කට්ටිය මාතක තරහ වෙලාද කොහෙද මැසේජ් කියුවේ නැහැ කියලා. හරි මම යන WhatsApp එක පැත්තට ජීවන් ඉන්න මෙවලාවේ හයි කියලා තියෙනවා. ඔයාව එකතු කරගන්න ජීවන්. ප්ලස් ඊට පස්සේ මම යනවා පානදුර පැත්තට. පානදුරේ එළවලි එළවිල ගාමන්ට් එකෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. රෝෂිනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගාමන්ට් එකේ කෙළු සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඕකේ ගොඩක් ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුන්දර දවසක් වේවා. දරම් ගස්සන්දේ මැණික කොහොමද? ඔයාවත් එකතු කරගන්නවා. දොල දෙන මෙතනදී අමන්දී ඉන්නවා. මහත්තයා හේමන්තද සිල්වා, අම්මා අයියා අක්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මගේ මහත්තයා උපුල් නිලන්ත, කවිෂා, සලීෂා, දිලීෂා දෝරිය තුන්දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මහනුවරෙන් කවුද? ඉන්ද්‍රාණි සෙනවිරත්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා. සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කොස්ගම් පැතරේ යනකොට සනාරා, දියා දහරා, ඊළඟට කුමාරි ඉන්නවා. එකතු කරගන්න ඔයාලවත්. වෙනද වගේම කොහොමද ඉතින් කොලයා පිටේ නිලක්ෂි, නිලක්ෂි ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. වෙනද වගේම වරද්දන් නැතුව නිලක්ෂි අපිට මැසේජ් එකක් දානවා අනිවාර්යෙන්. ඊවනින් ඩ්‍රයිව් එකේ ඉන්නකොට ලක්ෂ්මන් ඉන්නවා. මලපති තම මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගන්නවා. මම අපිට සින්දුවක් ඕනේ. මම දිලිනී කියලා තියෙනවා. රනෝජා අක්කා ඊළඟට ශ්‍රියානියක් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ තව මැසේජ් එකක් කියවමු. මොකද මට මැසේජ් ගොඩාක් කියලා තියෙනවා. කටිය මතක් කරන්න බැරි වුණානේ. අම්බලන් තොටින් සඳුනි මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා උදාර එකතු කරගන්න කියලා තියෙනවා. යා මේ වෙලාවේ වැඩ කියලා තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා කියලා තියෙනවා මහත්තයා. පරිස්සමට වැඩ ටික කරගෙන පරිස්සමට ගෙදර එන්න කියලා ඔන්නේ කියනවා යාට. වයිෆ් තමයි එහෙම කියන්නේ. ඊළඟට වැල්ලවායෙන් අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. මම ඒ මැසේජ් එක මට සඳුනි දානකොට මට මතක් වෙනවා දැන් පරිස්සමෙන් වැඩ ටික කරගෙන එන්න කියලා කියනවානේ. දැන් මේ දවස්වල වැස්ස කියලා ආ දන්නවනේ. දැන් ගොඩාක් ප්‍රදේශවලට මේ වෙනකොට වැසි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉදිරියටත් වැඩි වෙනවා කියලා කියනවා. මට පෝස්ට් එකක් හම්බුණා අද දවල්. මේ පෝස්ට් එකේ තියෙනවා එක පිරිමි කෙනෙක්, එක තාත්ත කෙනෙක්. පිරිමි කෙනෙක් කියලා අපි තාත්ත කෙනෙක් කියලා කියමුකෝ. තාත්ත කෙනෙක්ගේ බයික් එකේ මීටරේ අලවගෙන ඉන්නවා. ටිකක් ස්පීඩ් එක වැඩි වෙන පැත්තට වෙනකොට එයා ඒ එතන අලවගෙන ඉන්න එයාගේ පුතාගේ ෆොටෝ එකක්. එතකොට එයා හැම වෙලාවකම ස්පීඩ් එකෙන් යනකොට, ස්පීඩ් එක වැඩි වෙනකොට එයා මීටරේ දිහා බලද්දි පේන්නේ එයාගේ පුතාගේ පින්තූරේ. ඉතින් ඒ වගේ ඔයාත් මතක තියාගන්න, කොච්චර පරක්කු වුණත්, කොච්චර ට්‍රැෆික් එකේ වුණත් ඔයා ඔයාව පරිස්සම් කරගන්න. මොකද ඔයා එනකන් පරිස්සම් වෙලා එනකන් ඔයාගේ ගෙදර අය, එතකොටගේ දරුවෝ, ඔයාගේ අම්මා තාත්තා මේ හැමෝම බලාගෙන ඉන්නවා. Facebook එකේ නිතරම මේ දවස්වල පොඩ්ඩක් හිටියානම් ඒක දකින්න. මොකද මේ දවස්වල හැම page එකකින් මේක දාලා දෙනවා මම දැක්කා. ඉතින් පුංචි පුතාගේ photo එකක් මීටරේ වැඩි වෙන පැත්තට, speed එක වැඩි වෙනකොට හොන්න එතන අලවගෙන ඉන්නවා. ඒ හැම වෙලාවකම එයාගේ පුතාව එයාට පේනවා. ඉතින් ඒ වගේ මම වහගෙන ඉන්න ඔයා හදිස්සියෙන් overtake කරලා horn එක ගහලා ඉක්මනට ඉක්මනට යන්න හදන්න එපා. පරිස්සමෙන් යන්න. එතකොට තමයි ඔයාට හෙට දවසෙත් හොඳට රස්සාව කරලා ආයෙත් ගෙදර යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකත් මතක තියාගෙන යන්න කියලා මම කියනවා. මේ මැසේජ් එක අපිට එව්වට ගොඩාක් ස්තුතියි කියලා මම කියනවා. මේ කටිය එකතු කරගන්න ගමන් මට දෙන ලස්සන සින්දුවක් කියලා තියෙනවා. වාදුවේ රූපසේන සහ සුනන්දනි එකතු කරගන්නවා මම මේ වෙලාවේ. ඒ වගේම විජය නිෂ්පාදන ගැන මතක් කරලව යනවා. කැමටික රසට හදාගන්න කැමති නේද? හස්බන්ඩ් පොඩ්ඩක් කැමටික රසට. අනේ අද නම් හරි රසයි කැමටික බබා කියලා අහගන්න ඕන නම් අපේ වයිෆ් ලටිකට. අර බලංගම තිනෝ විජය නිෂ්පාදන ගෙදර ගෙනියන විජය කොළුබඩ්‍රික වරද්ද ගන්න එපා. රසකාරක වර්ණක કૃતિම දේවල් මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ විජය කුළුබඩු වල. සත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට විජය කුළුබඩු ටික ලැබෙනවා. ඒ වගේම ආදාන විජය නිවහනේ තව නිෂ්පාදන රසක් හම්බ වෙනවා. ළඟම වෙළඳසැලේ ඉඳන් සුපිරි වෙළඳසැල දක්වාම විජය නිෂ්පාදන වර්ධින්නේ නැහැ. නම් බලලම මිලදී ගන්න. හවස 5යි විනාඩි 28 මැසේජ් එකක් දාලා තියන්නවා.

0: ඉවනින් ්‍රයි වහගෙන වෙලාව හවසු පහයි විනාඩි තිස් දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි
2: වැඩි වෙලා.
3: දවස සුබයි, සිහින තිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන Evening Drive.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985.

හමස පහයි විනාඩි හතලිහයි වෙලාව සිදුව කහන්න තෝනේ අපිට හෙඩ්ලයින්ස් වලට යන්න තියෙනවා. ඒ අඳ කලින් මට කීප දෙනෙක් එකතු කරගෙන යන්න ඕනි කියලා හිතුණා. එනිසා මම යන ඔබරටුව පැත්තට ශ්‍රණාය මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට අලුත්ගම පැත්තට යනකොට ටයර් ෂොප් එකේ මේ වෙලාවෙ සද්දටම අපි වහගෙන ඉන්නවා. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පන්සිලු. එයාවත් එකතු කරගන්න වාදේ යත් කණ්ඩිය පැත්තෙන් කෙවින් මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්නම් මම ගොඩක් ආදරෙන්. ඊළඟට බිබිල පැත්තේ රමේෂ් මැසේජ් එකක් දාලා තියෙනවා. ස්තුතියි ඒ කමෙන්ට් එකට. සවිඳු එතකොට දිනේත තුළු කච එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා සවිඳු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්පාරෙන් තාෂිනි ඉන්නෝ මේ වෙලාවේ. ගෙදර හැමෝම එකතු කරගෙන අපිවත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගන්නෝ කියලා තියෙනවා. ඔයාව කියලා කියන්නේ ඒක දාලා තියෙන්නේ එහෙම නෙවෙයි. චාරු එකතු කරගන්නෝ කියලා කියන්න වෙන්න ඇති. ස්තුතියි මැසේජ් එකට. කුලනෝවත් එකතු කරගන්නවා. හම්මන්තරි මැසේජ් එකක් දාලා තියෙනවා. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා හෙඩ්ලයින්ස් වලට. මැසේජ් එකක් දාලා තියන්න 07.03 93.5

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: විශ්වාසයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන්නේ ජනපති අනුරගෙන් ජාත්‍යන්තරයට ආරාධනය. ගෙවුණු වසර දෙකේදී රට නිවරදි ආර්ථික මාවතක වාණිජ මණ්ඩල සභාපති කියයි. කොළඹ ඇලමාර්ග සහ කානු පද්ධති පිරිසුදු කරන්නයි අගමැතිගෙන් උපදෙස්. පහළ වායුගෝලයේ කැළඹේ. ඉදිරි දින කිහිපේ රටටම තද වැසි. හෝතී ප්‍රහාර හේතුවෙන් සෞදිර නොයන්නේ රටවල් රැසකින් පුරවැසියන්ට උපදෙස්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 5යි විනාඩි 55යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
4: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

හවස පහයි විනාඩි 56යි වෙලාව. අපේ ඉවරින් ඩ්‍රයිව් දෙවරි පෑත් ඉවර වෙන්න කිට්ටුයි. මේ වෙලාවේ හදිසියෙ ගෙදර යනවා වෙන්න පුළුවන් ඕෆ් වෙලා. එහෙම යන්න නැතුව හිමින් යන්න පාරේ දිස්සනවා. එහෙනම් මේ දවස්වල වැස්ස නිසා පාරවල් දිස්සනවා, හැමෝගෙම හදිසිය වැඩි. එහෙම නැතුව ඔය පරිස්සමෙන් ගෙදර යන්න කියලා මතක් කරනවා. දැන් මේ දවස්වල වැස්ස ඉදිරි දින කිහිපෙදිත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඉතින් දිවයිනේ බස්නාහිර උතුර සහ දකුණු පළාත්වල විටින් විට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. මස්නාහිර සබරගමු මධ්‍යම, එතකොට උතුරු මැද ඌව සහ දකුණු පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 100-150 පමණ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ට බැරි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ගිගුරුම් සහිතව වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මේ අවට ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන් ඉන්න, තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වෙලා වැඩ කරන්න කියලා මතක් කරනවා වැස්සත් එක්ක. ඒ නිසා තමයි කියන්නේ මේ දැන් ඕෆ් වෙලා යනවා නම් ගෙදර පරිස්සමෙන් යන්න, ආරක්ෂාව වෙලා ගෙදර යන්න කියන එක මතක් කරනවා. ඒ වගේම ඊයේත් අපි මමයි චමිතුයි කිව්වා වැස්ස නිසා හැමෝම බලන්නේ ගෙදර ඉක්මනට යන්න. හැබැයි බයික් එකකින් යන කෙනාට වාහනේ යන ඔයා වගේ යන්න බෑ. එනිසා ඔයාට පුළුවන් නම් එයා තෙමෙන්නේ නැතුව එයාට යන්න පුළුවන් කමක් ලබා දෙන්න, ඔයා ඒ වෙලාව ලබා දෙන්න. මොකද ඔයාට පුළුවන් චුට්ටක් අයින් කරලා වාහනයක යනව වෙන්න පුළුවන්, කාර් එකක යනව වෙන්න පුළුවන්, බස් එකක යනව වෙන්න පුළුවන්. කොහොමුණත් පුළුවන්කම තියෙනවා බයික් එක යන කෙනෙක්ට පොඩ්ඩක් ඉඩ දෙන්න. හැමෝම ගෙවල් වල යන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා පරිස්සමට යන්න, යාලව තෙමෙන්නේ නැතුව යාලට ඉක්මනට යන්න, පරිස්සමෙන් යාලවට යන්න අවස්ථාව ලබා දෙන්න කියලාත් කියනවා. ඔයත් පරිස්සමෙන් යන ගමන්. හවස 5 විනාඩි 58යි වෙලා. විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. දැන් රෑට වෙනස් විදිහ දෙයක් හදාගන්න ඕනි කියලා හිතනවා නම් ආට පුළුවන් විජය නෝටිස් එකක් ගෙනihin බලන්න හදලා. ඒ වගේම විජය තෝසෙ පිටි තියෙනවා. ඒ වගේම කුරක් කම්පිටි, ඉදියාප පිටි එක අමතක කරන්න බෑ. මොකද ගෙදරට ඉදියාප ටිකක් හදාගන්න ඕනි කියලා හිතනවා නම් උනුදු වේවාට පුළුවන් කියලා තියෙනවා. විජය රමින් රතු ඉදියාප වගේම සුදු ඉදියාප මිලදී ගන්න. මේ හැමදේම අතිස්වසනක පාරිභෝගික විශ්වාසයත් එක්ක අපේ රසේ රටේ සමිත බෙදෙන විජය නමින් වාට මිලදී ගැනීම කරන්න පුළුවන්. ළඟම වෙනසලින් සුපිරි වෙනසලේ මිලදී ගන්න විජය නිෂ්පාදන, හැබැයි අනුකර නිෂ්පාදන හැමතැනම තියෙන්න පුළුවන්. එනිසා හරිම ප්‍රොඩක්ට් එක ගන්න, ඔයා විජය ලාංඡනය තියනවද කියලා බලලම නිෂ්පාදන පෙළ මිලදී ගන්න. හවස 5 විනාඩි 59යි.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: සුබ සන්ධ්‍යාවක් හව සහයයි විනාඩි තුනයි.
2: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතුට.
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

evening drive with Chamit and Charu.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
6: නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

හවස 6 වෙනිදා 19 වෙනිදා මම යනවා දරණීගල පැත්තට. දරණීගලින් සින්දුකට එකතු කරගන්න කියලා තේනුත් මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න මම මේ වෙලාවේ. ඊට පස්සේ සුලෝචනා එකතු කරගන්න එයාවත් ගම්පහින්න් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිට නම් හොඳටම වහිනෝ කියලා තියෙනවා. ගම්පහ පැත්තට වහිනවද? ඒ වගේම සෙනුත් ඉන්නවා මේ වෙලාවේ. සෙනිත් මා, ඒ වගේම මගේ යාළුවා මෙතුණිමාත් එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්නක් කියලා තියෙනවා. ඕකේ. ඊළඟට මොරොන්තුඩුවේ මැසේජ් එකක් දාලා තියෙනවා. රොෂාන්, ශාම, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම දෙනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, ඒ වගේම සරත් චන්ද්‍රත් ඉන්නවා එකතු කරගන්න. ඔයාලවත් ගොඩක් ආදරෙන් ස්තුතියි මැසේජ් එකක් එව්වට. ගෙනත්ම ඉන්නවා මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්නවා අපේ ට්‍රාන්ස්පෝර්ට් එකේ. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න කියලා තියෙනවා. ඒ ඊළඟට ආර් ෆැෂන් එකේ කට්ටියම අපි වැඩ කියලා තියෙනවා. ලුවි මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්න ඔයාවත් ලුවි. ඊළඟට තේමියා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න. වෛද්‍යුරින් ලතුළු කට්ටියම එකතු කරගෙන අපිට සින්දක් දෙන්න කියලා අලුත් ගමින් තමයි ඒ මැසේජ් එක දාලා තියෙන්නේ සිංගිති. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ හඳහන ලොතරැයිය ගැන. දැන් මේ වෙනකොටත් හඳහන ලොතරැයියෙන් ඔයාට පුළුවන්කම තියෙනවා. දසලක්ෂපතින් 170කට වැඩි පිරිසක් හඳහන ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් මිලදී අරගන්න. රුපියල් 40ක් කියලා කියන්නේ මොකද්දනේ? අපි දවසට 40ේවම කීයක් වියදම් කරනවද ඇද්ද? ඕන් නැති වෙනවලට. එහෙම නැතු ඔයාට පුළුවන් ඵලදායි දෙයකට රුපියල් 40 යොදා ගන්න. හඳහන ලොතරැයිය ගන්න. ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ වාසනාව යාගෙම කරගන්න. ඒ වගේම රටේ සංවර්ධනයට නොඑක් පැතිකඩ ඔස්සේ දායකත්වයක් ලබා දෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඒ රුපියල් 40ෙන්. ඒ නිසා ඒක වටින් නැති රුපියල් 40ක් වෙන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි ඔයාට වාසනාව ගෙනව වගේම ඒ රුපියල් 40ට තවත් අගයක් එකතු කරලා ඔන්න ඔයාට රටේ සංවර්ධනයටත් හොඳ පැතෙන් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ කටිය එකතු කරගෙන මම යනවා සින්දුවකට. අනත් පුළුවන් මැසේජ් එකක් දාන්න ඉවරින් ඩ්‍රයිව් වලට 07.03 93.5 93.7 කටියගේ ෆේවරිට්ම සොංග් එකක් මම තෝරගත්තා. අහලෙමුකනේ. හවස 6:15.

0: ಗೋಲ್ಡನ್ ವಾಯ್ಸ್ ಹೆಟ ಗೋಲ್ಡನ್ ವಾಯ್ಸ್ ವೇದಿಕಾವಟ ಕಾವಿಂದ್ಯ ಕುಶಾನಿ ರಕ್ವಾನ ಚಮೋದಿ ಪೂರ್ಣಿಮಾ ವೆಲ್ಲಂಪಿಟಿಯ ಪ್ರಸಾದಿನಿ ಯಶೋದ್ಯ ರಾಗಮ ಚೇತಾ ಸೂರ್ಯಾರಚ್ಚಿ ಪನ್ನಿಪಿಟಿಯ ನಿರೋಷಿ ವಿಧಾನಗೆ ಪಾನದುರ ರಶ್ಮಿ ವಿಹಂಗ ಗಂಪಹ ಪೂಜಾ ಪಾರಮಿ ಕಡುವೆಲ ಇಶಾನ್ ಪೆರೇರಾ ಪಾನದುರ ವಸಿಂಧು ಮಾಲಕ ಕೆಲನಿಯ ಪ್ರಬೋಧ ಮಧುಸಂಕ ಗಂಪೊಲ ಸಕುನ ಸಂದರುವನ್ ಕೊಸ್ಗಮ ಪಬಸರ ಸೋಮಚಂದ್ರ ಕುರುನೇಗಲ ದಿನೆತ್ ಚಿಂತನ ಮತುಗಮ ಒಬೇ ತರಂಗ ಕರುವನ್ಗೆ ದಕ್ಷತಾ ಗೆನ ದೆನಗನ್ನ ಸವಸ ಎಕೇ ಸಿಟ ಗೋಲ್ಡನ್ ವಾಯ್ಸ್ ಅಹನ್ನ Golden Voice FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවසහයි විනාඩි 22යි
2: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක 2ේ වාසි මන්තරේ DLB වාසි
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Dekhya surakimu magatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Dekhya මීළඟ වැඩසටහන.
5: ඔක්තෝබර් 14 පස්සර මහාවිද්‍යාලය. පස්සර
6: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
8: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ
9: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30

හවසහය විනාඩි 24යි වෙලාව. ඒ කියන්නේ ඉවරින් ඩ්‍රයිව් එක අපිට අදට යන්න වෙලාව හරි කියන එක යද කලින් ඔයාලට මතක් කරනවා. රැට කෑම ටික හදනකොට රස ගැන, ගුණ ගැන, පෝෂණය ගැන, මේ තුනම ගැන හරි විදිහට හිතන්න. එවෙනුවෙන් ඔයා මිලදී ගන්න විජය නිෂ්පාදන, විජය කුළුබර ටික වගේම විජය නුරුස්සේනා, විජේ ඉන්දියාපපිටි, විජය තෝසෙපිටි, මේ හැමදේම ඔයාට පලංකම තියෙනවා. රස ගැන, ගුණ ගැන ආයේ ප්‍රශ්න කරන්න නැතුව මිලදී ගන්න. ලගම වෙනසනින් සුපිරි වෙනසනින් මිලදී ගන්න අපේ රසේ රටේ සමර බෙදන විජය නිෂ්පාදන. විජය නිෂ්පාදන ගැන මතක් කරලම හෙඩන් අපි ගිහින් නම් ආයෙත් හම්බ වෙමු හෙට හවස 4ට. හරි, සුබ දවසක්. ගිහින් නම් මම චාරු.

0: Evening Drive with Chamit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadahana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. Obat Adama NLP Hadahana Balaganna.
3: දිවයින පුරා ව්‍යවසායකින් 14,000 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: දෙවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
5: ප්‍රවෘත්ති සිරස්තල
6: විශ්වාසයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ ජනපති ආණ්ඩුවකින් ජාත්‍යන්තරයට ආරාධනයක්. ගෙවුණු වසර දෙකේදී රට නිවැරදි ආර්ථික මාවතක වාණිජ මණ්ඩල උපසභාපති කියයි. කොළඹ ඇලමාර්ග සහ කානු කඩිනමින් පිරිසිදු කරන්නේ අගමැතිගෙන් උපදෙස්. 15 වායුගෝලීය කැළඹේ. ඉදිරි දින කිහිපේ රටටම තද වැසි. නාමල් 27 ශිරන්ති 16 යළි රක්ෂිතයට හිමිනමක් බන්ධනාගාරගත වූහොත් චීවරය ගැන ආණ්ඩුවේ බලාපොරොත්තුව ඇමති නලින්ද හෙළි කරයි හෝති ප්‍රහාර නිසා සෞදිරණ ඇන්නේ රටවල් රැසකින් පුරවැසියන්ට උපදෙස් ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගෙනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්ුණා. එහිදී ජනාධිපතිරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ව්‍යවසායකින්ට ආරාධනා කරන බවයි. එමෙන්ම මේ වන විටත් ආයෝජකයින්ට හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් වත්මන්නාණ්ඩුව ගොඩනගා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපති බිඟුමහල් තෙවර තන්ත්‍රි මහතා මෙහිදී ජනාධිපතිරයා සමග සාකච්ඡාවක නිරත වුණා.
7: පළවෙනි පාර අපි මුණ ගැසෙනකොට මම හිතර ඔබ බලයට පත් වී දෙමසක් පමණ ගත වෙලා තිබුණා. මම එන්න කලින් ගිහිල්ලා වීඩියෝ එකයි පොඩක් බැලුවා. මොනවාද කිව්වේ කියලා. ඉතින් ඒකේ කියපු දැක්ම ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් යන විදිය අතර ලොකු පරතරයක් නම් දැක්කේ නැහැ. ඒක කොහොම හොඳ දෙයක්, ධනාත්මක දෙයක් කියලා මට හිතුණා. ඒ වගේම ඔබ බලයට පත් වුණාට පස්සේ පළවෙනි කාර්තු දෙක ඊට පස්සේ ගිය අවුරුද්දේ අන්තිමේට දිත්වා සුලිකුණාටුව ආවා. එතනදී යම්කිසි මුදල් වෙන් කිරීමක් කොහොමද සිද්ධ කරගත්තේ බිලියන් 500ක්. ඊට පස්සේ මැද පෙරදිග අර්බුදයේ මාර්තු මාසෙ වෙනකොට මතුණා. ඒකම රුපියල් අව ප්‍රමාණ වුණා. අපිට බිලියන් 8 මගේ දැන් ඩොලර් මිලියන් 800ක් විතර අප්‍රේල් මාසේ ඉන්ධන සදා ප්‍රමාණක් යවන්න සිද්ධ වුණා. ඒතර සංචිත ගොඩනගන්න යම් අපිට ප්‍රශ්න වගේක් ඒ වෙලාවේ ආවා. ඉතින් එහෙම බැලුවහම ඒ වටපිටාවත් එක්ක මං හිතන්නේ අද අපි මේ ඇවිල්ලා තියෙන තැන සාධනීය තැනක්, සාධාරණ තැනක් කියන එක තමයි වාණිජ මණ්ඩලයේ හැඟීම. මොකද ලංකාවේ ආර්ථිකය දැන් බැලුවම මේ අනිත් රටවල් එක්ක, නැගියන් රටවල් එක්ක අපි 4.5% වර්ධන වේගයක් වාර්තා කරනවා. දිත්වකින් පස්සෙත් ඇත්තටම 5.2% වර්ධන වේගයක් වාර්තා කරලා පළවෙනි කාර්තුවේ. ඊට පස්සේ මේ ප්‍රශ්නිකාව තාමත් අපි 4% උඩින් වර්ධනය වාර්තා වෙනවා. රුපියල් අව ප්‍රමාණය අපි 6% ප්‍රමාණයක නවත්තගෙන තියෙනවා. ඒක ලොකු දෙයක් අනිත් රටවල් එක්ක බැලුවම. එතකොට වීදම් කළමනාකරණ ඔබතුමාලා ඉතා හොඳට කරනවා. වාර්තාගත ආදායම් ලැබලා තියෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ෆිච් ආයතනයේ විසින් ණය ශ්‍රේණිගත කිරීම B- දක්වා මේ වෙනකොට ඉහළ නංගවල තියෙනවා ස්ථාවර දැක්මක් සහිතව.
6: ශ්‍රී ලංකාවේ පුනර්ජන්‍ය බලශක්තිය පිළිබඳ වාණිජ මණ්ඩලයේ උපසභාපතිවරයා මෙහිදී ජනාධිපතිරයාගෙන් කරුණු විමසීමක් කළා.
8: අපි බලශක්ති ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරනවා. එකක් බලශක්තියේ ස්ථාවරභාවය, අඛණ්ඩභාවය. දෙක බලශක්තිය සඳහා දරන වියදම. මේ දෙක මත තමයි මම හිතන්නේ අපේ බලශක්තියේ පොලිසිය එක හැදින්නේ. අපි එනකොට මුළුමනින්ම සෝලා තිබුණේ මෙගාවොට් 1400. අපි ඇවිල්ලා මේ අවුරුදු දෙක ඇතුළත මෙගාවොට් තව අලුතෙන් 1500ක් ඇති කරලා තියෙනවා. තව අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා මෙගාවොට් 1100කට. ඒ කියන අලුතෙන් ලබන අවුරුදු වෙනකොට ඒක අවසන් වෙනවා. අලුතෙන් මම හිතන්නේ මෙගාවොට් 2600ක් අපේ රජය ඇතුළේ ලබන අවුරුදු වෙනකොට සෝලා වලින් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය අනිත් පැත්ත තමයි සෝලා වලට ගත්තොත් අපි කුඩා රටක් සාමාන්‍යයෙන් අපිට සෝලා මෙගාවොට් එකක් හදන්න අක්කර 3 හමාරක් විතර යනවා. අපි කුඩා රටක අපි ඉතුරු ඩම් ප්‍රමාණයක් 16 මෙගාවොට් එකක් හදන්න යොමු කරනවා කියන ප්‍රශ්න. ඒතර තමයි අපි බැලුවේ ජලාශිතවල ෆ්ලෝටින් සෝලා අපිට හදන්න පුළුවන්ද කියලා. මොකද ද්වාරකට ගත්තොත් ඉබ්බන් කටුවේ මෙගාවොට් 5ක් ආරම්භ කරා. එනිසා මම හිතනවා අපි වැඩිපුර මේ ෆ්ලෝටින් සෝලා වලට තමයි අපි අවධානය යොමු කරන්නේ. දැන් අපි රන්දිනිගල අපි පටන් අරන් තිබෙනවා. ඒ වගේම මොරගහ කන්ද, සමනලවැව, චන්ද්‍රිකා ආදී ජලාශ කීපයක් අපි තෝරාගෙන තිබෙනවා. ඒ කීපෙම අපි ෆ්ලෝටින් සෝලා වලට යන්න අපේක්ෂා කරනවා. මොකද අපිට අවශ්‍යයි පුනර්ජනනීය බලශක්ති දිසාවට අපි යොමු වෙන්න ඕන. හැබැයි අපි මුහුණ දීපු ප්‍රශ්නේ තමයි අපේ බලශක්තියේ තියෙන විශේෂය තමයි අනෙක් හැම භාණ්ඩයකටම වඩා ඒ වෙලාවේ නිෂ්පාදනය කළා ඒ වෙලාවේ පාවිච්චි කරනවා. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපි මුහුණ දීපු ප්‍රශ්නයක් තිබුණා. දවල් කාර්යය අපිට ධාරිතාව වැඩි වෙනවා. ඒතකොට පද්ධති කළමනාකරණ විශේෂඥයින් කියන්නේ අපිට යම් සියල්ලම ගන්න බැහැ දවල් කාලේ අපේ ධාරිතාව වැඩි. එහෙමනම් අපිට දවල් කාලේ සෝලා ගබඩා කරලා අපිට රාත්‍රියට පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා මේ වෙනකොට අපි මෙගාවොට් 160ක් අපි ටෙන්ඩර් එක කෝල් කරලා දුන්නා. මෙතන මේ නොවැම්බර් මාසේ වෙනකොට 13ක් මම හිතන හදලා අවසන් වෙනවා. ඉතුරු 3ක් මම හිතන්නේ අවසන් කර මෙතන ඉන්නවද දැන් මේ ව්‍යාපාරික මහත්මයා. 13ක් ගත්ත ව්‍යාපාරික මහත්මයා මම හිතන්නේ 130ක් ගත්ත කෙනා නොවැම්බර් වලට අවසන් කරනවා. තව අපි 250ක් බැටරි ටෙන්ඩර් කරා. දැන් ඒක ඇගීමකට භාජනය කරමින් තියෙන කියන සතුටුයි. අපි මෙගාවොට් 160ක බැටරි ටෙන්ඩර් කරනවට වඩා 10%ක මිල අඩු වීමක් තියෙනවා. මේ අලුත් 250යි දැන් ටැගීම් කරනේ වගේ පිට තොරතුරු ලබා ගත්තාම. ඊළඟ තව මෙගාවොට් 150ක් දැන්ට තියෙන සෝලාවල හිමිකාරීත්වයේ තියෙන අයටම තව මෙගාවොට් 150ක් අපි ටෙන්ඩර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා ගෘහස්ත වහලේ මත තියෙන සෝලාවල ප්‍රශ්නයක් මිලදීනවා. අපිට මෙගාවොට් එකට වඩා වැඩි බැටරි වල තමයි අපි බදු සහනයක් දෙන්නේ. එනිසාර ගෘහස්ත අය පොඩි අධෛර්යයකට පත් වෙනවා. ඉතින් අපි ඒ අයට බදු සහනයක් දෙන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරමු. මෙතන මෙගාවොට් එකට වඩා අඩු ඒගොල්ලන්ට අපිට බැටරියක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා බැටරි වලට යම් බදු සහනයක් ලබා දෙන්න ඕන. නමුත් අපිට තියෙන ගැටලුවක් තියෙන තාක්ෂණික ගැටලුවක්. සෝලා සඳහා ගබඩා කිරීම සඳහා උපයෝග කරගන්න බැටරියයි අනික් බැටරියයි අපි තාක්ෂණික හඳුනාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්න අපි නිරාකරණය කරගත්තොත් මට හිතෙන්නේ කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ පුනර්ජනනීය බලශක්ති ශාස්ත්‍රය අපි දැන් ගත්තොත් අපේ මුළු ධාරිතාවෙන් අපේ මුළු ජනන ධාරිතාවෙන් 69%ක් තියෙන පුනර්ජනනීය ධාරිතාව. එනිසා මම හිතන්නේ අපි පුනර්ජනනීය බලශක්ති ශාස්ත්‍රයට යන ගමන ඉතාමත් සාර්ථක වෙනවා. මට හිතන්නේ ඒක අපිට ලොකු ජයග්‍රහණයක් පණින්න පුළුවන්. ඉතින් අපේ අපේක්ෂාව අඛණ්ඩ බලශක්ති සැපයීම සහ සාධාරණ මිලකට බලශක්ති සැපයීම. මේ මූලධර්ම දෙක මත තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ.
6: මැද ප්‍රතික අර්බුදම්වේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදී විමසීමක් කෙරුණා. ඊට පිළිතුරු දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
8: පෞද්ගලික අංශ අපි කැඳවීමේ කතරංකාරීත්වයට. නමුත් සිද්ධ වෙලා තියෙන දේ තමයි CPC ආයතනයේ දෙන මිලට පෞද්ගලික ආයතන දෙන්න බැරි වෙලා තියෙනවා. CPC ආයතන මේ වෙනකොට රුපියල් බිලියන 28ක ලාභයක් උපයලා තියෙනවා. මේ මාසෙ වෙනකොට. ඔවුන්ගේ ඉලක්කය තියෙන බිලියන 30ක ලාභයක් මේ අවුරුදු උපයන. මේ වගේ ක්‍රයිසිස් එකක් වෙලාවදී CPC එක සූදානම් තමන්ගේ ලාභ පංගුවක් මහ ජනතාවට දෙන්න ඕන. එහෙම තමයි ව්‍යාපාර. හැබැයි පෞද්ගලික අංශ විසින් කරලා තියෙන දේ මොකද්ද? ඔවුන් ඔවුන්ගේ මිලට සෑහීමකට පත් වෙන්නේ නැත්තම් තෙල් බෙදාහැරීම සීමා කරලා තියෙනවා. මම දන්නවා ගබඩාවල තෙල් තියෙනවා. ගබඩාවල තෙල් තියවන තෙල් බෙදාහැරීම සීමා කරනක වැරදි. අපිට තිබුණේ මේ ප්‍රශ්න මතුවෙන කලින් ඩීසල් වෙනදාපල අපේ පංගුව 58යි. අද ඩීසල් වෙනදාපල පංගුව අපේ 77යි. CPC එකේ සීමා කරලා තිබෙනවා. නගරාසිත සීමා කිරීම අපි දරා ගන්න පුළුවන් CPC සෙඩ් එකකුත් තියෙනවා. පෞද්ගලික ආයතන සෙඩ් එකකුත්. සමහර දෙහිඅත්ත කණ්ඩි පැත්තට ගියොත් තියෙන පෞද්ගලික ආයතන සෙඩ් එකක් විතරයි. සාධාරණනේ. ඒ ගිවිසුම් වල තියෙන අපි දැන් ගිවිසුම් නීතිපති මණ්ඩල දිලා අධ්‍යයනය කරමින් තිබෙනවා. අධ්‍යයනය කරලා මේ සැපීම අවශ්‍යයි. මේකම ගෑස් සමාගමත් කරනවා. තරංගකාරීත්වයෙන් අපි සමාගම්. හැබැයි රජයේ ගෑස් සමාගම මේ ඔක්තෝබර් මාස අපි මිල වැඩි කරේනේ. මිල වැඩි නොකරේ උන්ගේ ලාභය බිලියන 4ක් විතර තිබෙනවා. ඒ ලාභයෙන් පංකොත් දරා ගන්න ලෑස්ති කොම මේ මිලට. නම් පෞද්ගලික සමාගම් ගෑස් සිගයක් ඇති කරලා තියෙනවා. රජයේ සමාගම් වලට වඩා වැඩියෙන් විකුණනවා. ඒක මොකද පෞද්ගලික අංශ කැඳවීමේ තේරුම? තරංගකාරීත්වය මෙතන ඇති කරලානේ රුපියල්

0: අවිනිශ්චිත භාවයකට අවධානම ලක් කරන කාටවත් අයිති නැහැ. මේක අපේ රටේ සමාජ ජීවිතෙත් ආර්ථික ජීවිතෙත් ප්‍රධාන පැවැත්ම. උපතුමාලා නිතරම කිව්වා පෞද්ගලික අංශයක් ඇඳවන්න. නේද? ඒකල තරඟකාරීත්වයට ගේන්න, තෙල් විලඳ පොළ විවෘත කරන්න අපි විවෘත කරලා තියෙනවා. හැබැයි විවෘත කරාට සාධාරණ ඊට වෙමින්නේ නැහැ. ලාභේ වගේම සමාජ සාධාරණත්ව පිළිබඳ හැඟීමක් තිබිය යුතු කියලා මම විශ්වාස කරනවා.
1: ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාරීගේ වැඩිදුර වෛද්‍ය වාර්තාවද ඉදිරියට කැඳවීමටයි නියෝග කෙරුණේ.
2: ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් නීතියට පටහැනි ලෙස සිරිලිය සවිය ගිණුමට බැරකල බවට සිදු කරන විමර්ශනවලට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අය මෙවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇය ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට ඇති බව කියන රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩිදුර වෛද්‍ය වාර්තාද එදිනට කැඳවීමටයි නියෝග කළේ. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ සැකකාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාර්යවසම් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම පැමිණිල්ල අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ අපරාධ විමර්ශන ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් සලකුණු කරමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය සහ අල්ලස් කොමිසම එකඟතා කිවිසුමකට එළඹ ප්‍රථම වතාවට මෙම විමර්ශනය සිදු කරන බවයි. ඒ කොළඹ රිජ්වේ ආරය අලමාරුවලට සීටී ස්කෑන යන්ත්‍රයක් ලබා දීමේ මුවාවෙන් මුදල් රැස් කිරීම සම්බන්ධවයි. 2011 දෙසැම්බර් 8 වනදා කාල්ටන් සුව උදාන නැමැති ව්‍යාපෘතියක් කරහා මෙම ස්කෑන් යන්ත්‍රය ලබා දීම සඳහා එවක ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ලිපි ශිෂ්‍යය අර්ථේ ලිපියක් යොමු කර ඇති බවද ඔහු පැවසුවා. මෙම යන්ත්‍රය ලබා දීම සඳහා රුපියල් මිලියන 140ක මුදලක් අවශ්‍ය බව සඳහන් කර පසුව එය වාචිකව රුපියල් මිලියන 50ක් දක්වා සංශෝධනය කර තිබෙන බවත් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළා. ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නේ 2010 වසරේ දෙසැම්බර් මාස 30 වන නමුත් මේ මුදල බැර කරන්නේ කාල්ටන් සුව උදාන ගිණුමට නෙමෙයි. එවැනි ගිණුමක් නැති නිසා මරදාන සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ තිබෙන සිරිලිය සබිය ගිණුමට එම මුදල බැර කර ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඉන් පසුව චීන රජයේ ලබා දුන් ස්කෑන යන්ත්‍රයක් තම සංවිධානය විසින් ලබා දෙන බව අඟවමින් මෙම සැකකාරියය තම පුත්‍රයෙකුගේ උපන්දිනයේදා ලබා දී ඇති බවද ඔහු පැවසුවා. එම උත්සවයට පළමු වන සැකකරු වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාටත් ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම එම වකවානුවේ ළමා රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ කිසිදු අවස්ථාවක එම රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලෙස සිරිලිය සබිය සංවිධානය වෙත ඉල්ලීමක් කර නොතිබූ බවයි. ඒ අනුව අදාළ මුදල් සැකකාර ශිරන්ති රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාවේ මත ලබාගෙන තිබෙන බවට පෙනී යන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. 2006 වසරේ මෙම සංවිධානය මුලින්ම ස්ථාපිත කෙරුණේ ශිරන්ති නවෝදය නමින්. පසු මාස කිහිපයකින් එය සිරිලිය සබිය නමින් වෙනස් කරගනු ලැබුවා. මෙවැනි සංවිධානයක් රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. නමුත් මේ සංවිධානය විධිමත්ව ලියාපදිංචි කරලා නැහැ. එම සංවිධානයට අදාළ ගිණුම් වාර්තා, වාර්ෂික වාර්තා ආදිය විධිමත්ව බහර දී නැති බවටත් විමර්ශනවලදී කරුණු හෙළි වී තිබෙනවා. මෙම සංවිධානය සඳහා මෙම සැකකාර ශිරන්ති රාජපක්ෂ මුදල් පරිත්‍යාග ඉල්ලා තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයේ සහිත ලිපි ශීර්ෂයක් යොදාගෙන. එම සංවිධානයේ කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය සහ දුරකථන අංකත් යොදාගෙන තිබෙනවා. රාජ්‍ය නවන සංවිධානයක කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය යොදාගන්නේ කෙසේද? මෙවැනි මුදල් රැස් කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ලාංඡනයේ සහිතව ලිපි ශීර්ෂය භාවිත කරන්නේ කොහොමද යනුවෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රාජ්‍ය ආයතන වෙත බලපෑමක් ඇති කිරීමට රාජ්‍ය ලාංඡනයේ සහිත ලිපි ශීර්ෂය යොදාගෙන තිබෙන බවටද චෝදනා කළා. සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිරංජනවරයා කියා සිටියේ ඇය හෘද රෝග තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බවයි. ඇය මේවන විට විවෘත හදවත් සැත්කමකට යටත් වෙමින් තිබෙන බවට තමන්ට උපදෙස් ලැබී තිබෙන බවද එය සුවිශේෂී කරුණක්සේ සලකා අපලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා. එයනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අවස්ථාවේදී විවෘත හදවත් ශල්‍ය කර්මයකට භාජනය වෙමින් සිටින්නේ දැයි පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව පස්වරු දෙකට කැඳවන ලෙසත් නියම කළා. එයනුව අදාළ නඩුව යලි කැඳවූ අවස්ථාවේ සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කොළඹ ජාතික රෝහල විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම වෛද්‍ය වාර්තාව පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම වෛද්‍ය වාර්තාව මා පරීක්ෂා කළා. මෙම අවස්ථාවේදී සැකකාරිය විවෘත හදවත් සැත්කමකට භාජනය වී ඇති බවක් හෝ එවැනි සැත්කමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් හෝ එහි සඳහන් වන්නේ නැහැ. එම සැකකාරිය එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව වෛද්‍යවරු විසින් නිර්දේශ කර තිබෙනවා යනුවෙන් සඳහන් කළා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ සැකකාරිය සිංගප්පූරුවේ රැඳී සිටියදී ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වූ බවයි. මෙවැනි පරීක්ෂණයක් හෝ සැත්කමක් සිදු කිරීමට සාමාන්‍ය පුරවැසියෙක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුයි. ඒ සඳහා දැන් වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. මේ සැකකාරියට රුපියල් 150,000 60,000 වියදම් කරලා පරීක්ෂණ ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව සැලසී

0: එනිසා ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලැබෙමින් පවතිනවා. ඒ අනුව ඇයට පවතින රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු අවධාරණය කළා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර වෛද්‍ය වාර්තාව ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා. ඒ අනුව මෙම නඩුව එදින කැඳවීමටත් එතෙක් ඇය රිමාන්ඩ් භාරයේ තැබීමටත් නියෝග කළා.
1: එයාබස් නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර මෙම නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අල්ලස් කොමසම අගමසුරවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතයි.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අල්ලස් කොමිසම අගමිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතාගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන 27 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවේ මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි. එම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම විමර්ශනයේ අවසන් බව දැනුම් දීමටයි. විමර්ශන අවසන් කර එම උද්දෘත නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ නීතිංශය වෙත යොමු කර තිබෙනවා. එම විමර්ශන උද්දෘත පරීක්ෂා කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා මෙම නඩුකරේ පස්වන සැකකරු ලෙස බිස් සොලියුෂන් සමාගම නම් කරන ලෙසට. මෙය බ්‍රුනයි රාජ්‍යයේ ලියාපදිංචි වී තිබෙන සමාගමක්. එහි අධ්‍යක්ෂවරිය ලෙස මෙහි දෙවන සැකකාරිය වශයෙන් නම් කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක කටයුතු කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා ලිඛිතව උපදෙස් ලබා දීලා තිබෙනවා අදාළ සමාගම මෙහි පස්වන සැකකරු වශයෙන් නම් කරන ලෙස යනුවෙන්ද ඔහු පැවසුවා. ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරන්න තීරණය කර තිබෙනවා. අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණයේ පනත යටතේ එකම අධිචෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත් කිරීම පවා අවසන් වෙලා තිබෙනවා. එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. එම සිද්ධිය තුළින් රාජ්‍ය කෙරෙහි ඇති වූ බලපෑම සැලකිල්ලටගෙන අධිකරණ සංවිධාන පනතේ 12A(1)(a) වගන්තිය ප්‍රකාරව මෙම නඩුකරේ විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගමිනිසුරුවරයා වෙත ඉල්ලීමක් සිදු කිරීම සුදුසු බව නීතිපතිවරයා නිගමනය කළා. ඊට එකඟතාව පළ කර තිබෙන අල්ලස් කොමිසම අගමිනිසුරුතුමා වෙත අදාළ ඉල්ලීම යොමු කිරීමට තීරණය කර තිබෙනවා. එම ඉල්ලීම මේ වන විටත් යොමු කර ඇතැයි මා විශ්වාස කරනවා. එසේ යොමු කර නැතිනම් අද හෝ හෙට දිනය තුළ ඒ යොමු කිරීමට එම කොමිසම කටයුතු කරයි යනුවෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති බැවින් ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියා. මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව සිටින බැවින් එයද සුවිශේෂී කරුණුසේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා, ස්වාමීනි, මේ අවස්ථාවේදී අප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නැති බවයි මගේ අදහස. මොකද මේ සිද්ධියට අදාළ නඩුකරේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කිරීමට තීරණය කර තිබෙනවා. එවැනි අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට අප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නැහැ. එය සිදු කළ යුත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමෙන් පසුවයි. නඩු පැවරීමේ කටයුතු උපරිම වේගෙන් සිදු කරනු ලබනවා. මෙම අවස්ථාවේදී ඔබතුමාගේ අධිකරණය අප සම්බන්ධයෙන් මැදිහත් විය යුතු නැහැ යනුවෙන් කියා සිටියා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපක්ෂගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 27 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ. මෙම සැකකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ බව තම අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට නියම කළා.
1: ගිනිකුණ දිග බෙංගාල බුක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපින්න කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම් පද්ධතිය බලපෑම හේතුවෙන් දිවි නිසා දිවින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 අතර තදවැසි ඇතිවිය හැකි බවද කාර්යනියුත කලකුණු විද්‍යාඥ මලින් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා.
2: ගිනිගොඩදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති කැළඹිලි ස්වභාවය අද දිනයේදී අඩුපින්න කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. එම් පද්ධතියේ බලපෑම නිසා විශේෂයෙන්ම දිවයින ආශ්‍රිතව සහ දිවින වටාවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන්ම අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න කියලා දිවර සහ නාවක ප්‍රජාවටත් ඒ වගේම මහ ජනතාවටත් මතක් කර සිටිනවා. විශේෂයෙන්ම කාලගුණිතා දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කරන අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න කියලා තවදුරටත් ඉල්ලා සිටිනවා. අද දවසේදී දිවයිනේ කාලගුණිතා පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 පරතරම වන ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සෙසු ප්‍රදේශවලත් මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි. දිවයිනට අනුව මුහුදු තීරය පිළිබඳ අවධානය යොමු කරද්දී තවදුරටත් දිවයින වටාම වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්.
1: බෙංගාලුබුක මුහුදේ මතුවීම පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100ක් වූ තදවැසි ලැබී තිබෙනවා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදකන්ද ප්‍රදේශයටයි. ඒ මිලිමීටර 132ක් වූ වර්ෂාපතනයක්. රත්නපුර, උලින්දුවැව, කෑකල්ල, සපුමල්කන්ද අතර ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ක් වූ වැසි ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් කුකුලේ ගඟ, පොල්කොල්ල සහ කැනියුන් ජලාශවල වාන්දුරට විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 9 ප්‍රදේශ රැසකට නාහියා මන්තුර ඇඟවීම් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනය කළා. ඒ අනුව බදුල්ල, කොළඹ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරණේ සහ රත්නපුර දිස්ත්‍රික්වලට නාහියාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. කැලණි, කළු, ගිංසා, නිර්මලා ගංගාවලද ජලමට්ටම් ඉහළ යමින් පවතිනවා. මාතර දිස්ත්‍රික්කයට යදහළු අධික වර්ෂාව හේතුවෙන් නිර්මලා ගඟ පිටාර ගැලීමත් සමග මාතර සියඹලාගොඩ මාර්ගයේ පානුදුකම් ප්‍රදේශයෙන් ජලින් යට වී තිබෙනවා. අකුරස්ස ගාල්ල මාර්ගයේ කණකේ නගරාස ප්‍රදේශයේ සහ මාකන්දර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ද ජලින් නැරවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නිර්මලා ගංගාවේ අතුගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මුලටියන සහ කඹුරුප්‍රිය ප්‍රදේශවල පහද්දීම් ජලින් යට වුණා. කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු රැසීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමනසුරේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සමාලෝචනයක්ද එහිදී සිදු කරනවා. විමධ්‍යගත අරමුදල් වලින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන සහ ප්‍රජා ශක්ති ව්‍යාපෘති පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක ඇතුළත කොළඹ ඇලමාර්ග සහ කානු පද්ධති කණ්ඩිමින් පිරිසුදු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රි, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්මලී ගුණසිංහ මහත්මිය අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමනසූරිය ප්‍රකාශ කළා. පාසල් කාලසටහනද ක්‍රීඩාව එක්කිරීමේ සැලසුමක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේ නැරඹීම සඳහා පැමිණි මාමනෙල්ල මෙදිරික මහාවිද්‍යාලයේ සිසු දරුවන් සමග සුහද කතාබහකට එක්වෙමින් බන්ධනාගාරගත වන ස්වාමින් වහන්සේ චීවර දැරීමේ සුසුකම් පිළිබඳ තීරණය උන්වහන්සේ අදාළ නිකාය විසින් ගත යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මගින් ඒ සම්බන්ධව ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
3: ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා සිව් නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට ලිපියක් නිකුත් කළ තිබුණා. ඒ ලිපියේ සඳහන් කළ තිබුණේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ බන්ධනාගාරයේ සිට උසාවියට වැඩම කිරීම කියන කොටසේදී මේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කාරණය. ඒක තමයි නිශ්චිත කාරණය. නැත වෙන එකක් නෙමෙයි. ඒ ලිපිය බන්ධනාගාර කොමසාරිස්තුමාට යොමු කරපු වහාම ජනාධිපතිතුමා මැදිහත් වෙලා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් කළ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා මෙට අවුරුදු 150 කලින් හදපු බන්ධනාගාර ආඥා පනතට අනුකූලව සකස් කරලා තියෙන බන්ධනාගාර රෙගුලාස් සහ නිත්‍ය නියෝග පවතිනවා. ඒ අනුව තමයි බන්ධනාගාර අධිකාරීන් කටයුතු කළ තිබෙන්නේ. මේ සිදුවීමත් එක්ක निराකරණය කිරීම සඳහා ඔක්තෝබර් 8 වෙනිදාම රජනදාරින් 5 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ඔවුන් ඔක්තෝබර් 9 වෙනිදා සිට වැඩකටයුතු ආරම්භ කළා. ඒ කමිටු වාර්තාව මේ සතිය තුලදී ලබා දීම නියමිතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසලා ඇමතිවරයාට තිබෙන බලතල අනුව ඒ රෙගුලාසි ගැසට් කිරීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. බන්ධනාගාර ගත වෙන ගරු ස්වාමින්වහන්සේලා සඳහා චීවරය දරාගෙන ඉන්න ඕනද නැද්ද කියන එක පිළිබඳව තීන්දුව කිරීම බන්ධනාගාර අධිකාරිය විසින් නොවේයි. ඒ හඳුනහන්සේ අදාළ නිකාය විසින් තීන්දුව කළ යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා. යනුව එවැනි දෙයක් සිදුනට පස්සේ අදාළ නිකායට දෙනුම් දීලා බෞද්ධ කටයුතු කොමසාරි සරහා අවශ්‍ය කරන උපදෙස් ඒ ත්‍රිනිකායක මහානායක හඳුනහන්සේලා සිවුනමගෙන් ලබා ගැනීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
1: මේ අතර පූජ්‍ය ගල්ගුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ බන්ධනාගාරගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මපිල මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
3: හිට පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මපිලගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම නියමිතයි. මොකද මේක සුළුෙන් තකන්න පුළුවන් අනාවරණයක් නොවේ. මේ ගැන බන්ධනාගාරයේ විසින් පැමිණිල්ල කරාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේ ඒට පරීක්ෂණ සිදු කරાવી කරලා මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනීවි. එහෙම දෙයක් සිදු වුණාද සිදු වුණා නම් කොහොම සිදු වුණේ කියන එක සම්බන්ධයෙන් දැන් තිබෙන ගම්මන්පිලට තමන් දකපු දේවල් කියපු දේවල් අහපු දේවල් සියල්ලම ඒ පරීක්ෂණයේදී නිරාවරණය කරන එක.
1: ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීන උපහානි සේවය ක්‍රියාත්මක කරන ටේක් යසුරකුම් මගුතට දෙවන අදියරේ 33 වන වැඩසටහන බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේදී අද සාර්ථකව පැවැත්ුණා. දෙවන අදියරේ ඌව පළාතේ පැවැත් වූ පළමු වැඩසටහන මෙයයි. DPMC ආයතන ලක්කන රාජ්‍ය සේවක හරසර ප්‍රනාම රාජ්‍ය ආයතන ප්‍රවර්ධන වැඩසටහන ආගමන බිගමන දෙපාර්තමේන්තුවේදී අද පැවැත්ුණා. සාධින් රූපහානේ ලක්කන ගුවන්දිරිය සහ ඩේවිඩ් පිරිස් මොඩර සමාගම් මෙන්ම විෂන් කෙයා ආයතනයක්වයි ඒ සංවිධාන කළේ.
4: හයියට ශක්තියට සුපහැදිලි දසුණක් පරිපූර්ණ ජීවිතයක් ඔබට උදා කර දෙමින් එස් කන්නාඩි සහ කන්නාඩි අලවිය ප්‍රමුඛතම සන්නාමේ විෂන් කියාපත් සමගින් අත්වැල් බැඳ ගන්නවා. ඒ වගේම රාජසේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා ලබා දෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි අපත් සමග මේ වැඩසටහනට එකතු වෙනවා. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ඇලරික් ශ්‍රී ලංකා වෙතින් ලියා අද දවසේදී තෑගි භෝග රසක් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් තවත් දවසක ඔබේ රාජ ආයතනයට එනවා අපි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විෂන් කියා සහ ඇලරික්ස් ලංකා එක්ක රැඳි සිටින තවත් දවසක තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ලක්කන ප්‍රවෘත්ති වෙනුවෙන් මම බුද්මිනී මේකලා.
1: හෝතී ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියට ගමන් කිරීමෙන් වළකින් ලෙස රටවල් රැසක් සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තයේ මෙලෙස සිය පුරවැසියන්ට සෞදි අරාබියට යාමෙන් වළකින් ලෙසයි දැනුම් දී ඇත්තේ. සෞදි ගුවන්තොටුපළ ඉලක්ක කරගෙන පසුගිය දින කිහිපය පුරා හෝතී ප්‍රහාර මාලාවක් එල්ල වුණා. ඒ සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වැනි සහ අවසන් 20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. එරාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී කාසිවාස හිමිගිරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිමෙන් පඳු රැකීමටයි තීරණය කළේ. විශ්වාසයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න ජනපති අනුරගෙන් ජාත්‍යන්තරයට ආරාධනයක්. ගෙවුණු වසර දෙකේදී රට නිවැරදි ආර්ථික මාවතක වාණිජ මණ්ඩල උපසභාපති කියයි. හෝති ප්‍රහාර නිසා සෞදි රණුවන්නේ රටවල් රැසකින් පුරවැසියන්ට උපදෙස්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9:00. 24 පෑම සිරුවෙන් ලක්

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 60 20 ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 5479
3: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
4: සුබ සන්ධ්‍යාවක් රසබර සන්ධ්‍යාවක් බවට සැකයක් නෑ මේ සන්ධ්‍යාව ඔබව ආදරෙන් පිළිගෙන සඳදිය දහර අපේ වැඩසටහනට ඉදිරියට ගලාගෙන යමු අපි ගඟක් වගේ අද ගීත ගඟුලක් හමු වෙයි අප මේ ඉන්නේ ක්‍රිස්තුවාස 512 ඉඳලා 520 දක්වා ඒ කාලේ මේ අවුරුදු 8ක කාලයක් තියෙන්නේ ඔය කාලේ ඉතින් වටිනා කෘතියක් ලියුණා ජානකී භරණී නමින් රාමායණයේ පුවත ඇසුරින් රචනා කරපු සංස්කෘත භාෂාවෙන් රචනා කරෙන්නේ එක් ශ්ලෝකයක් තිබෙනවා ඒ ශ්ලෝකයේ සිංහල තේරුම මම කියන්නම් සීතා වර්ණාව කියලා සීතාවගේ මුහුණේ සුන්දරත්වය හමුවෙන් නෙළුම් මල නියත වශයෙන්ම පරාජය වුණා සන්ධ්‍යා කාලයේදී නෙළුම් මල පරව යනකොට ඒ දෙස බලා බමරු නගන නාදය නෙළුම්මල පරාජය වී හඬනවා වාගේ කියලයි හැඟෙන්නේ නෙළුම්මලේ පෙති මත රැඳෙන පිනිබිඳු පෙනෙන්නේ නෙළුම්මල සීතාගේ රූපයට පෙරදී හෙලන කඳුළු බිඳු වගේ අදටත් සංස්කෘත භාෂාවෙන් ලෝකෙ ලියවුණ ඉහළ ගණේ කෘතියක් විදිහට ලංකාවෙත් ඉන්දියාවේ විශේෂයෙන්ුත් සැලකුමට පාත්‍ර වන මේ ජානකී භරණී ලිව්වේ කුමාරදාස රජතුමා කුමාර ධාතුසේන නමිනුත් එතුමන් හඳුන්වනවා. ඒ අපේ අග්‍රගන්නේ සාහිත්‍යකරුවෙක්. එතුමා තමයි ඔය මේ ඉන්දියාවේ කාලිදාසගේ මිත්‍රයා විදිහට කාලිදාස කවියගේ මිත්‍රයා විදිහට හිටියයි කියලා අපේ ජනප්‍රවාදයේ හැම සඳහන් පුවතක් තියෙන්නේ. කාලිදාස අකාලේ මරණයෙන් පස්සේ කුමාරදාස රජු චේතකයට පැනලා දිවිනසාගත්ත කියන්නේ. ඉතින් ඔය කතාව තමයි එතන තියෙන්නේ. ඒ අතීතේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 512-520 කාලේ මෑත කාලේ මේ නමත් එක්කලා අපි ගලපලා බලනකොට මට හමු වෙන කුමාරතුංග මුනිදාස පඬිතුමා. එතුමා කවියට ගීතයට කළ මේවර පිළිබඳව ඔබ දන්නවා අසා තිබෙනවා එතුමාට දන්න කෙනෙක් නැහැ. ඊළඟ අදියරට මම එනවා මේ 70-80 දශකයේ මේ නමම අපිට හමු වෙනවා. ඒ අපේ ගීත කලාවේ නොමැකෙන නමක් සහ නොමැකෙන සංදිස්ථානයක් විදිහට සලකන්නට පුළුවන් කුමාරදාස සපුතන්.

0: මේ කතාව. අයිබෝන්නවතු.
1: අයිබෝන්.
0: කාලයක් තිස්සේ ලක්කන ගුවන්විදුලියේ අවුරුදු 30ක් විතරම ඉඳලා අපි යාළුවෝ. මුල්ම කාලේ නිව්ටන් ගුණරත්න මහත්මයාත් එක්කලා එකතු වෙලා මේ ගුවන්විදුලිය ගොඩනගන්න මේ පෝෂණය කරන්න ඔබතුමාලා ලොකු සහයෝගයක් ලබා දුන්නා. දැන් අපි අවුරුදු 30ක් සම්පූර්ණ වෙලා තින්නේ අපි. කොහොමද ඒ කාලේ මතකයන්?
1: ඒ කාලේ ඇත්තට හරි සුන්දර අතීතයක්. මොකද මම ගුවන්විදුලියට නිතරම ආවා. සරලී ප්‍රෝග්‍රෑම්ස් වල සම්බන්ධ වුණා. එතකොට ගීත ඇහුවා, පරණ ගීතත් ඇහුවා. ඒ කාලේ අපි සංගීතට සම්බන්ධ වුණ ගොඩනෙක් මට හිදි මුණේ ඇහුණා. ඒ වයින් මමත් ඇත්තටම පෝෂණය ලැබුවා. ඔබ අද්දකින් එකතු කරගත්තා. ඒ අනුව තමයි මම ගීත රචකයෙක් බවට පත් වුණේ. ඉතින් මගේ හරි සුන්දර අතීතයක් තමයි යෝගී.
0: ගුවන්විදුලියත් එක්ක ආශ්‍රය කරපු කාලය. මම කුමාරදාස සපතන්ත්‍රි මහත්මයා ලියූ ජනප්‍රියම ගීත රැස එක පෙළට ගත්තොත් අපේ කතාබහ කිසිවක් නැතුව පැය දෙකේ වැඩසටහන් දෙකකට වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ ගීත තරම්ම මේ කතාබහත් රසවත් වෙනවට මට සැකයක් නැහැ. අපි කතාව ඉදිරියට ගෙන යමු. මම මේ ඔබේ ගීත අතරින් තෝරගත්ත මේ ගීතයක් මම මේ ගීත තෝරගන්න මේ විශේෂ හේතුව සඳහන් කරන්නම්කෝ. ඇතැම් ගීත ඉතාම අලංකාරයි, හරිම රසවත්. නමුත් මේව ගුවන්විදුලියේදී මග හැරුණද, විශේෂයෙන්ම මේ මෑත කාලීන ගුවන්විදුලියට මේ ගීත හසුුනේ නැද්ද කියලා මට හිතෙනවා. මම උදාහරණයක් විදියට ගන්නම්. එඩ්වඩ් ජයකුඩි මහත්මයා ගායනා කරන ගඟ දියේ හිපාවි සඳ දියව යාවි කියන ගීතය. ඔබ කියනවා ඒ ගීතයේ අවසානයේ ඒ ඔබයි, ඔබ සඳයි, මගේ සඳ ඔබයි කියලා. මේ ලියන්නට ඇත්තේ ඇයටමයි කියලා මට හිතෙන්නේ. මතකද මේ ගීතේ?
1: මම හිතන්නේ එඩ්වඩ් ජයකුඩි ගේ කැසට් පටයක්, උකල කැසට් පටයක් වෙනුවෙන් නිෂ්පාදනය කළ ගීතයක්. නිෂ්පාදනය කළා කියන්නේ ගීතේ මුලින්ම හැදුවේ ට්‍රැක් එක, මියුසික් ට්‍රැක් එක කළේ. ඒකට වචන සම්බන්ධ කිරීමක්, එකතු කිරීමක් විතර මම කළේ. සොපිනාවෙන් වාදනය කළා, මට හඩප් පටයක් තටිගත කරලා දුන්නා. ඒ අහලා, ඒක අහලා, ඒ අනුව මම ගීත රචනා කළා. ඒ ගීතේ හුඟක් ජනප්‍රිය වුණ ගීතේ. ගුවන්විදුලිය වැඩි ප්‍රචාරය වුණ නැහැ ඕක. නමුත් කැසට් පටවල රසිකයෝ මුදිනේ කෝ ගීත රසින්දා.

0: මගේ සඳ ඔබයි සඳ.
1: මේ ගීතේ කියවනනේ ගඟ ගලන්නේ බාධක මැදින්. එතකොට අපි කියන ජීවිතයත් ගඟක් වගේ වගේමයි. පායන සඳ මුළු ගඟටම සහ පරිසරයටම ආලෝකය සපයනවා වගේ තමයි මේ සංකීර්ණ ජීවිතයට ඇය සෙවණක් වෙනවා, මඟ පෙන්වීමක් වෙනවා. ඇයගෙන ඇති හැඟීම ඔබ වචනයට නැගුවා වගේ මගේ මට දැනෙන්නේ. මොකද මට මගේ බිරිඳ ගැන තියෙන විශ්වාසය සහ ඒ ශක්තිය, ඒ හැඟීම මං හිතර ඔබටත් ඒ කාලෙදි තියෙන්නේ කියලා.
2: හැබැයි ඒ කාලෙ වෙනකොට ගීත ලියන අවදි වෙනකොට විවාහ වෙලා හිටින්නේ නැහැ.
1: ආ එහෙමද?
2: අනිකට හිටියේ. නමුත් ওই ගීතේට එක පාට මට මතක් වුණේ ප්‍රේමණීය අත්දැකීමක් මේ ගීතේ ඇතුළත් වුණොත් ගීතේ සාර්ථක වෙයි කියලා. ගඟත් එක්කම ආදරය තිබීම සම්බන්ධ වුණා ඔබට. ඒ අනුව තමයි ගීත සම්පූර්ණ කළේ. ඒක මගේ තරුණ වියේදී මට ලැබුණ හොඳ අත්දැකීමක් වුණා. ඒ වගේ ගීතයක් ගීත තනුවකට වචන සම්බන්ධ කරන්න ලැබීම.
1: ඒ වගේ තනුවකට වචන සම්බන්ධ කරන්න ලැබුණ අවස්ථා බොහොමයක් තියෙනවද?
2: පොයි තියෙන වැඩිපුරම. මම ගීත 1000ක් ලියලා තියෙනවා නම් 1000න් 750ක් 800ක් වගේ මම මෙලඩිස් කරලා
1: තියෙනවා. කලින් නිර්මාණය වෙච්ච තනුවක් තියෙනවා. ඒක හරි මිහිරි. ඊට වචන එක්කිරීම පහසුයි එහෙමද කියන්නේ? නැත්නම් ඒක අපහසුතාවයක් තියෙනවද?
2: ඇත්ත අපහසුතාවයක් තියෙනවා. ඔව්. මොකද මුකුත්ම නැතුව මියුසික් ට්‍රැක් එකක් කළා මට මේ හඬපටේ දෙනවා කියලා කියන්නේ. ඒක ඇහුවාම මම මවා ගන්න මුලින්ම ඒ හඬපටේ ඔස්සේ මනසින් මවා ගන්න උනා. මොළිය අරමුණු මොකද්ද කියන්නේ? මොකක් අරමුණු කරනද මම ගීතේ ලියන්නේ කියලා. ඉතින් ඒක ටික අමාරු කතන්දරයක්. මොකද නිශ්චිතව දෙයක් මට හිතෙන්නේ නැහැනේ. හිතන දේ තමයි මම කරන්න උනා. ඒදී එහෙනම් හිතලා ලියනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. හැබැයිම කොටු වෙනවම වචනවල කොටු වෙනවා.
1: එතකොට මේ මුලින් නිර්මාණ කරන සංගීත වේදිකාවේ අදහසක් මෙතන බලපානවද මෙන්න මේ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා?
2: නෑ, බොහෝ විට නෑ. කලාතුරකින් දවසක රෝහණ විසිංහ මාත්‍යාත්කම ගියා ගීත කළේ. ඔහු ඉඳලා හිටලා මට කියලා තියෙනවා මේ වගේ දෙයක් આવොත් නම් හොඳයි කියලා. එච්චරයි කියන්නේ.
1: ඒ කියන්නේ තේමාවක් සඳහන් කරනවා.
2: තේමාවක් හිත පොඩි එකක්. ඒ ඔස්සේ හිතලා මම ගීත නිර්මාණය කරනවා. ඒ වගේ ගීත කීපයක් තියෙනවා. ද අකුරුම කියන ගීතයත් ඒ වගේ එකක්. ඒකත් මෙලඩි එකක් හැදුවේ. මෙලඩි හදලා වචන දැම්මා. ඉතින් මම එඩ්වර්ඩ්ට කිව්වා මේක මට හොඩිපත ගෙනත් දෙන්න මම ලියන්නම් කියලා. හොඩිපත කෝ ගෙනවා. පාසලේ ඒ කාලේ හිටිය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ඔහු හොඩිපත ගෙනවා ගෙනල්ලා මට දුන්නා. ඒ අනුව ඒක බැලුව බලනකොට මගේ පාසල අවදීනේ මම කියවපු පොතේ තියෙන්නේ. ඉතින් මට හරි පහසුවක් වුණා ගීත ලියන එක. ඒ අනුව තමයි ගීත රචනා කළේ. අන්තිම කොච්චර දුරට මේ ගීත ලීමේදී අරවුල් ඇතුණාද කිව්වොත්
1: මේ ඊරි බිම සීරි කියන පෙළපොතනේ.
2: ඔය මේ ඊරි බිම සීරි කුණ්ඩුම නීස පිළි කියලා කියකොට එඩ්වර්ඩ් තව තවත් දේවල් කියන ගත්තා. අර දාමු මේක දාමු ඉංග්‍රීසි දූති පාඩේ ගායට හොඳයි ඔබ ඇත්පොර දුටු වෙයිද ඒ වගේ දේවල් කිව්වා. මම කිව්වා ඒක නම් කරන්න බෑ. එහෙමනම් ඔබ හොඩි පොත ගෙනලා ඒකට

0: ලොතරැයිලොවේ සාධම්බර ගමන්නියමක වන එනිල්බී ලොතරැයි පවුලේ ජාති මහා ධන සම්පත ධනනිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයක් කර හමාරයි. කෝටි 12කට අධික, කෝටි 9කට අධික සහ කෝටි 8කට අධික සුපිරි මුදල් ත්‍යාගය එනිල්බී පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ වසරට පසුගිය මාස 8 පුරාවට පමණක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග 3ක් බිහි කිරීමට හැකියාව ලැබුණු බව ඉතාමත් සතුටින් අපට කියන්න පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳ දිය තහර.
2: දැන් අකුරු මැකීනේ ගීතේට ඒ ඔබට කලින් මෙලඩි ලැබුණනේ. ඔය දැන් ඔය ලියපු පද ටික ඉවත් කරලා එඩ්වඩ් මහත්තයා කිව්වා වගේ තවත් වචන ටිකින් ඒක පුරවන්න පුළුවන්ද?
3: බොහෝ විට වෙන කෙනෙක් කළා නම් එහෙම පුළුවන් වෙයි. මට එකපාරට මගේ ඔළුවට ආවේ ඒ ඒ බිඳු ආනකොටම වීවීවීවීවී කියනකොට මට නිකොට ආවා මීරි විමසීරි කියන කන්දරේ ඇහුණා. ඒ අනුවද මම හොඩිවල් මතක් වුණේ. ඒ නිසායි මම ගීතේ තෝරගත්තේ. වෙන එකක් ලියන්න මට ඕක වෙන එකක් ලියන්න තිබුණා. ප්‍රේම ගීතයක් මොකක් හරි එකක්.
2: මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා වගේම එඩ්වර්ඩ්ටත් ඉතාම ජනප්‍රියත්වයක් කර දුන්නා.
3: ජනප්‍රිය.
2: ඔබ මේ කවියෙක් විදිහටයි මම අහලා තියෙන්නේ මුලින්. ඒ කියන්නේ 70 කවියෙක් විදිහට එලි දකින්න
3: 70 65 66 67 ඒ වර්ෂවල පාසල් යන අවදීදී ළමහඬ කියලා කපි සංග්‍රහ ඉස්කෝලෙන් කළා. ඒ සංග්‍රහ කළේ මම මගේ ප්‍රධානත්වයෙන් කළේ. එතෙන්දි මගේ කවියක් කපිපන්තියක් ඒකට අනිවාර්යයෙන්ම දානවා. එහෙම එහෙම තමයි ටික ටික ආවේ. ඇවිල්ලා ඊට පස්සේ වනිතා විත්ති එතකොට දවස පත්තරෙන් ගියව කවි සංග්‍රහයක්. ඒකේ නිතර වගේ මගේ කවි පළ වුණා. ලංකාදීප පත්‍රයේ පළ වුණා. ඒ අනුව තමයි කවි බවට පත් වෙන්නේ.
2: ඒ කවි මග මේ ගීතයට හැරෙනකොට කවියයි ගීතේ අතර තියෙන වෙනස ගැන අපිට යම් අවබෝධයක් තියෙනවා. නමුත් මේක කවියෙක් ගීත රචකයෙක් බවට පත් වෙනවා කියන්නේ ඒ කාලේ හැටියට මේ ඒක කොහොමද අපිට හිතා ගන්න බෑ. මොකද දැන් අද තරම් අධ්‍යයනය කරන්න පසුබිමක් තිබුණේ නැති ගුවන් විදුලියට පමණක් සීමා වුණ හඬ මාධ්‍යයේ එහි ශ්‍රාවකයෙක් විතරක් විදියට ඉඳලා ඊට පෙර තිබුණ ගීතවලට වඩා වෙනස් ගීත සමූහයක් තමයි ඔබෙන් බිහි වෙන්නේ. එතකොට මේ මේ මේ පරිවර්තනය ගැන පොඩි අවබෝධයක් අපිට දෙන්න ඕනේ.
3: ඔව් මුල් කාලේ හතර පද කවිය මොළිය හතර පද කවි. කවි කියවම පද හතරයි එකකින් කවියක් ලියපොමු.
2: නිසන්දස නිදාසාර.
3: ඔව් ඒ සම්ප්‍රදායක ඒ කාලේ තිබුණේ. ඔය පේරාදෙනින් තමයි ඔක ආවේ.
2: සිරිගුණසිංහ මහත්තයා විසින් ප්‍රචලිත කළා.
3: ඒ ඒ පොත්පත් ගැන ලයිව් අප් කියෝලා සංග්‍රහවලි මම කියෝලා තමයි අත්දැකීම් ලැබුවේ. ඒ කාලේ හැටියට කාව්‍යෙම අත්දැකීම් ගන්න කියලා සංග්‍රහ කීපයක් තිබුණා. ජනප්‍රිය සංග්‍රහ ඒවයින් තමයි මම අත්දැකීම් ලැබුවේ. වෙන මොකුත් ගුරුහරකම්වත් වෙන අධ්‍යාපන ක්‍රමයක්වත් මගේ තිබුණේ
2: නැහැ. මේ නිසඟ හැකියාවක් වාසනා ගුණයක් දුව කියලා තමයි අපිට හිතෙන්නේ. ඔබටත් එහෙම හිතනවා?
3: බොහෝ විට

0: සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හිත දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහිනය සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුවපහසු හිතක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමින් මවකමේ
1: සඳ සිය තහර.
2: මුල්ම ගීතේ ඔබතුමා ලිව රෝහණ විරසිංහට මේ අම්මා ගැන, අම්මා මග හැරුණා වගේ හැඟීමක් මට ඒ ගීතේ පදපෙළ විතරයි මට කියවන්න ලැබිලා තියෙන්නේ. මම ගීතේ හෙව් අහන්න ලැබුණේ නැහැ. ඒ මේ ටිකක් ශෝකී ආරක ගීතයක්. සාමාන්‍ය කෙනෙක් මුලින්ම එවැනි ගීතයක් ලියන්නේ ඔබට වඩාත් කම්පනයක් ඇති කළ සිදුවීමක්දී.
3: ඔව්, ඇත්තටම ඕක දැන් ඒ යුගයේ හැටියට මම වැඩිපුර කාලේ ගෙව්වේ සුදර්ශයේ. එහෙදී රෝහණ ඇවිල්ලා කිව්වා සරල ගීත පෙරටටනක් මට ඇවිල්ලා තිනවා මට ගීතයක් ලියන්න කියලා.
2: එතකොට මිතුරෝ දෙන්න.
3: ඔව්, හොඳ මිත්‍රයෝ. නමුත් මම කිව්වා මේ මම පෙර කදා ගීත ලියලා නැහැ. පළවෙනි ගීතය තමයි ලියන්නේ. ඒක අඳ අමාරුයි, මේක දිග වැඩි වෙයි. එහෙමනම් කොට කරලා කියන්න කියලා. කන්දර කියන රෝහණ කිව්වා අත්දැකීමක් හැටිය මම ඔයාලට දෙන්න පොඩි ඉඟියක්, ඒ ඔසේ ගීත ලියන්න කියලා. මොකද රෝහණට මුල් පත්වීම ලැබුණේ ඩීසල් නායක විද්‍යාලයේ කොළඹ ගුරුවරි හැටියට, සංගීත ගුරුවරයා හැටියට පත්වීම ලැබුවා. පත්වීම ලැබලා මාස 3ක් යනකොට එයාගේ 3 මාස වැඩිය ලැබුණා. අනිත් පැත්තෙන් පණිවිඩයක් ආවා රෝහණි අම්මා නැතුණා කියලා. රෝහණි ගම නුවරෙදී රෝහණට මේ හරිතරන බැරි වේදනාවක් වුණා. ඔහු ඒ පඩියත් අරගෙන මගට ඇවිල්ලා ගෙදර යන්න ඕන කියලා බස් එක නැගින් ඉස්සෙල්ලා මතක් කරලා තිනවා මේකට අත්‍යවශ්‍යම දේ තමයි මතක වස්ත්‍රය කියන එක. සුදු රෙදි ගඩක් සල්ලෝට අරගෙන ඒ පාතරක් හදාගෙන බස් එක නැගලා ගෙදර ගියා. ඒක තමයි අම්මට දීපු පළවෙනි
2: වැටුපෙන් ලද දෙන්න තියෙන
3: ටැග්. ඒක ටික ඒ දෙන්න තමයි ගියේ. ඒක දෙවන්ත මේ අත්දැකීමක ආර පුදුම දුක බර කතාවක්. ඒක රෝන් මට කිව්වා ඒ ඔසේව ගීතේ වුණා නම් ලියන්න කියලා. ඉතින් මේක මටත් අදින් වැදුනා. ඔයා කියන දාසම් මට ආවා පළවෙනිම ගීතය එහෙම ගීතයක් ලියුණාම මට ජනප්‍රිය වෙන්න බැරියද කියලා හිතුණා. මේ ගීතය ගුවන්විදුලි ප්‍රචාරය කරයිද කියලා හිතුණා. රසික ජනතාව මේක බැලගන්නද කියලා මට හිතුණා. ඒ කමක් නැහැ කියලා මම ගීතයක් ලිව්වා. අරාජිකයි මා හදරාජ දහනම අම්මේ ඔබ මා හැර ගිය දාසෙට සරා සදෙව්ලෝ නාලෝකෙ මිදී සත්‍රෝණී පිරි දෝත මුදුන් කර මුතු වරුසාවෙන් දෙපා දුවන්නට ඔබ වැඩ හිඳුවා විදුරසුනේ පැතුමක් පුතු හද දුල්ති තිබුණා. එය ඔබ දැන් සිටියේ නෑ අම්මේ. අම්මට කරන්න පුළුවන් ගෞරවය මගේ හිතේ තිබුණා. මට ඒක කියාගන්න විදියක් නෑ. දැන් ඒක කියලා වැඩක් නෑ කියන එක නම් මම කිව්වේ. ඒ වගේ කොටස් තුනක් ලිව්වා. මේක දිග වැඩි. මේක කවියක් මේක. නමුත් රෝහණ එක වචනක් වෙනස් කරන්න නැතුව තනිකර ඒකම විසන්තර යාතකයේ කියන කවි පොතේ සම්ප්‍රදාය අනුව තනුවක් නිර්මාණය කළා. ඔහු ගීත කැටියේ එක ගායනා කළා. ඒක ගොනදිලි ඒ වර්තනානි පළවෙනි හොඳම ජනප්‍රියම ගීතය වුණා. ඒ කාලේ ගොනදිලි ප්‍රචාරය වුණා. නමුත් ගොනදිලිවත් ඒක පාවිච්චි කළේ නැහැ. ඒක අසුබයි කියලා මොදේ ගයින් කරා.
2: එය හරි සුන්දර ගීතයක් කියලා ගී පද කියවනකොට දැනෙනවා අහන්න තිබුණා නෝ අවසනාවකට අපට ඒ ගීතය සම්පූර්ණ කරන්න බැහැ.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැටි තැටි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 1927ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
8: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: ලියා ගෝල්ඩ් ටැබ්ලට් සම නිය හිස කෙස් සඳහා 3-in-1 සොලියුෂන් එකක්. බයෝමරින් කොලජන්, බයොටින්, විටමින් C ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක වලින් පරිපූර්ණ ලියා ගෝල්ඩ් ටැබ්ලට් පරිපූර්ණ සුන්දරත්වයක් ඔබට ලබා දෙයි.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 1927ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැටි තැටි
1: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
12: ඔක්තෝබර් 14 පස්සර මහා විද්‍යාලය පස්සර
13: සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
14: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
15: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: සම්පතන්ත්‍රි මහත්මයාගේ ගීත එකතු වී මං කිව්වනේ අපි අමාරු වැටෙන්නේ මේක තෝරගන්න ගියාම කියලා. මොකද දැන් අද ලංකාවේ ඉන්න මේ වැඩි වයස්ගත අය, වැඩි වයස්ගත කියන්නේ දැන් ළමා ජනගහනය සහ තරුණ ජනගහනය ඉක්මවා වැඩි හිටියන් මේ මෑතකදී ඉදිරියට ආවා. එතකොට ඒ හැමෝම ඔබේ ගීත පරිහරණය කරපු අය, ඔබේ ගීත තරුණ කාලයේ සහ මැදිවියේදී ඇසු අය. දැන් අද අපි මේ කතා කරන තරුණ තරුණියන්ටත් අපි වහන මේ ගීත සමීපයි. ඔබ එහෙම බලපුවාම මේ සර්වකාලීන නිර්මාණවල හිමිකරුවෙක් කියලා මට හිතෙන්නේ. මම තෝරගත්තු ගීත අතර මම කියවනේ මගේ තේරීමේදී ටිකක් ඇස නොගැටෙන ගීත, එහෙම නැත්නම් කනට නැසෙන ගීත කීපයක් මම තෝරගන්නවා කියලා. සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ වාදකයාණන් සීඩි පටේ ඔබගේ ගීත තුනක් මං හිතන්නේ එතන ඒ සීඩි පටේට ඇතුළත් වුණා. මොනවාද කියයි ඔබේ ඇස වැටහේද කෙසේ නම් ඒ බස කියලා ගීතයක් තියෙනවා. මේ ගීතේ මතකයි
1: මට, එච්චර මතක නැහැ ගීතේ.

0: ඒක මෙලඩිය හදලා මෙලඩිය වචන දාපු දින්දක්කෝ. ඉතින් මුලින්ම ඇදී මෙලඩියක ඒකට වචන දාලා තමයි ගීතම් සම්පූර්ණ කළේ. ගීතේ ජනප්‍රිය වුණා. ජනප්‍රිය වුණේ මම හිතන්නේ වචන ටික නිසා නෙමෙයි. තනුව නිසා සහ හඬ නිසා. එහෙමත් වෙනවනේ. ගීතය ජනප්‍රිය වෙන හේතු දෙක තුනක් හේතු වෙනවා. අංග සම්පූර්ණ රචනාවක් වෙන්න ඕන. ඊළඟට සාර්ථකම තනුවක් වෙන්න ඕන. ඊළඟට ගායිකා හෝ ගායිකාගේ හඬ. ඒ දෙක තුන විදිහට තමයි ගීතේ උගද්දුර සාර්ථක වෙන්නේ. ඉතින් මෙතෙන්දි මම හිතන්නේ පදමාලාවට වඩා හඬයි ගීත තනුව තමයි ජනප්‍රිය වෙන්න හේතුවක් වුණේ. මට ගීත වචන මතක නැහැ හරියට.
1: තරුණියක්ගේ ඉංගිත ස්වභාවයෙන් කියන්නේ ඇහෙන් කතා කරන්න ආදරය කරන්න පුළුවන් නේ. මට කියනවා දෙයක් මට තේරෙනවා. හැබැයි ඇයට මේක වචනයට පිට කරලා කියන තරම් ශක්තියක් නැහැ. අපේ ගැමි පරිසරයක ඇදුන එහෙම නැත්නම් වැඩි සංකර ගතියකට පත් නොවුන තරුණියගේ ආදරයක් මේ විදිහට ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. අපි දන්නවා මේ ඇය හැරෙන්නේ කොහාටද කියලා. නමුත් වචනේ ඉන්න ඕනේනේ. ඔව් තරුණියගේ පැත්තෙන් බලපුවාම තරුණියත් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇය පළමු ඉස්සර වෙයි කියලා. මෙහෙම ආදර සමහරට ප්‍රකාශයට පත් නොවීම මේ උපන් ගෙයිමේ

0: සංගතිය දහරට අනුග්‍රහක දායකත්වයේ සපයන්නේ ලොතරැයිලුවේ සාඩම්බර ගමන් නියමක වන NLB ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය. මේ වසර තුළදී ගෙවිගේ මාස 9ක කාලය තුළ ධන නිධානයේ ලොතරැය තුළින් ලක්ෂ 20 ත්‍යාගලාභින් 45 දෙනෙක් 2,00,000 ත්‍යාගලාභින් 612 දෙනෙක් මේ කිරීමට අපට හැකියාව ලැබුණා. වගේම අමතර තෑගි දස දහස් ගණනින් ඔබට ලබා දීමටත් අපට හැකියාව ලැබුණා.
1: සඳ දිය ධාර
2: අපේ ආරාධිතයා අද ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රි මහත්මයා. එතුමන්ගේ ගීත රසක් අතරින් තෝරා ගන්නට ගීත කිහිපයක් මේ කතා බහ අතරට ලොකු සටනක යෙදෙන්නට සිදු වෙනවා. ඇයි ඒ මම ප්‍රිය කරන අර ගීතයේ මේට ඇතුළත් නොවුනේ කියන ප්‍රශ්නය එන්න පුළුවනි. තව කාට හරි කරන්න දෙයක් නැහැ. ඒක එතුමා තමයි වැඩියෙන්ම ගීත රචනා කරලා තියෙන්නේ ඔබ ප්‍රිය කරන කියලා මට හිතෙනවා. මම මේ එකතකට සතුටු වෙනවා. මේ කතා බහ මම හුඟක් කාලයක් ඉඳන් බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ සපතන්ති මාත්මයා, අපේ තරුණ කාලේ මේ අපිව ප්‍රේමයෙන් මත් කරපු ගීත තමයි ඔබ ලියලා තියෙන්නේ. එවැනි නිර්මාණකරුවෙක් ඉස්සරහා අපිත් දැන් ජීවිතේ මැදිවිය ඉක්මවලා ගිහිල්ලා ඇවිල්ලා මේ විදිහින් නිවිලා කතා කරන්න ලැබීම පටසාරි සතුටක්. මේ ගීතවලට මේ ඒ කාලේ කොහොමද රසිකයින්ගෙන් ලැබුණේ ප්‍රතිචාරය?
3: ඔව්, ඇත්තටම උපරිම ප්‍රතිචාරයක් ලැබුණා ඒ යුගයේදී. මොකද මේ ගීත මම ලිව්වට ගීත ලියලා ගෙදරට වෙලා හිටියේ නැහැ. එඩ්වඩ් කියන මගේ අසල්ල සමීප මිත්‍රෙක්. ඉතින් ඔහුත් එක්ක ඔහුව මගේ බාසිකලයක් තිබුණා. ඒ බාසිකලේ පිටිපස්සේ තියාගෙන මම ෂෝස් වලට යනවා, ලංකා පුරාම යනවා. එහෙම තමයි අපි කාලේ ගත කළේ. ගියාමත් මම ජනතාව මැද්දේ අයිනකට ගිහිල්ලා මගේ ගීත කියනවා බලාගෙන ඉන්නවා. ඉතින් හරි ආසාවක් ඉතින් මගේ ගීතයක් ඒ වෙලාව කියනකොට. ඉතින් මගේ ගීත තමයි ඩෙලිවරි එක ඒ විදිහ කිව්වේ. ජනතාව අතර ඉන්නකොට ඒ ගෑන ළමගේ ස්වභාවය මට පේනවා, ඔවුන්ගේ මුහුණ වල මට පේනවා, ඔවුන්ගේ හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්. යනුවට ලොකු තෘප්තියක් ලැබුවා ඒ කාලේ ස්වභාවිකම දැකලා.
2: එඩ්වඩ් මහත්තයාට සිංදු 40ක් විතර ලියුවා.
3: 48ක් වගේ පෙරලා දිනුවා. වැඩිපුරම ලියලා තින්නේ සුනිල්.
2: සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ජනප්‍රියම කාලයේදී, එඩ්වඩ් ජයකුඩි මහත්මයාගේ ජනප්‍රියම කාලයේදී ඔබත් ඒට එකතු වුණාම රෝහණ විරසිංහ මහත්මයා සංගීත නිර්මාණය කළා. මේක අපූර්ව සුසංගමයක්.
3: ඇත්තටම මා ලියු ගීතෝ වැඩිම ප්‍රමාණයක් තමයි නිර්මාණය කරලා තින්නේ රෝහණ විරසිංහ මහත්මයා. ඉතින් ඔහු තමයි අපේ මිත්‍රකේ කාටින් අපිට හිටව හොඳම සංගීතඥ අයෝගේ හැටියට අපි දන්නා කියන එක මුගල ඇහුයි. ඒ නිසා ලියන හැම දෙයක්ම ඔහුට යොමු කළා. ඉතින් ගායිකාවත් බොහොම සම්බන්ධ වුණා ඔහුත් එක්ක. ඒ අනුව ඒ ගීත අපි නිර්මාණය කළා.

0: සතහර
1: ඔබ ගැන කියවෙනකොට මේ සිංහල ස්වභාවිත ගීතේනේ ඔබ නියෝජනේ සිංහල ස්වභාවිත ගීතේ මේ එක කොටසකට උගතුන්ට එහෙම නැත්නම් ගීත රස වින්දනයේට හැකි අයට විතරක් සීමා නොවි පොදු ජනතාව අතරට ගෙන යන්න ඔබේ නිර්මාණ ඒ කියන්නේ ජනප්‍රියත්වයත් රැකගෙන ඉදිරියට යන්න පැතිරිලා යන්න ඒ වාසනා ගුණය ඔබේ නිර්මාණ වලට තිබුණා ඔබට ඒ හැකියාව තිබුණා මේ ඒ ගැන මට ටිකක් පැහැදිලි කරන්නකෝ දැන් මොකද අපි නිකන් අපි සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගීතයේ

0: පාට සුවඳ සේයෝන් ජීවිතේ පාට දේදුණු සේවි අසුවේද කවුරුන් නොවෙන්. මේ ගීත මේ සාමාන්‍ය ජනතාව අතර ඒ දශක ගණනාවක් ගිහිල්ලා එදා වේ පෙරන්නන් අතරක් තියෙනවා, අද අලුත් අය අතරක් තියෙනවා.
1: ඒ ඔබ ලාංගල ගීතවල වැඩිම ප්‍රමාණය ගීත කලින් හදාපු ගීත තනු. ඒ තනු වල වචන පුරවලා තමයි ගීත නිර්මාණය කළේ මම. ඉතින් මෙහෙමයි, ගීත තනු වුණත් වචන යෙදෙනකොට මගේ අත්දැකීම අනුව තමයි මට ගීතයක් ලියන්න වෙන්නේ. එතකොට ඒ හැම අත්දැකීමකටම පසුබිම වුණේ මගේ ගම පරිසරය. මගේ ගැමිය
0: කියලා තාමත් බොහොම නොවියෝ කියනවා සහ මේ බොහොම සතුටින් කියනවා.
1: සතුටින් කියනවා. දැන් මේ පාර කපන මිනිස්සු ගැන, රාමන්දිර මිනිස්සු ගැන, ගොවියෝ කමකරු ගැන, හැම කෙනෙක් ගැන මට විශාල අත්දැකීම් ලැබුණා. ඒ අනුව තමයි එයා යනු යමින් තමයි මම ගීත රචනා කළේ. මගේ අර හිතේ තියෙන හැඟීම, ඒ හැඟීම වචන වල පෙරලා ඒව ගීත බවට පරිවර්තනය කළා.
0: මලින් මලට ඉගිලුණාට වනබඹරුන්
1: නෝ. ඒකත් හරි සුන්දර අත්දැකීමක්. මොකද මම ගම බේරුවල උපන්නේ, මාතර වුණාට පියාගේ ගමට බේරුවට ඇවිල්ලා මම ඉගෙන ගත්තේ බේරුව වලතර මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. එතනින් SSC විභාගයේ කාර්ය තිබුණේ ඒක සමත් වෙලා කළුතර තිස්ස විද්‍යාලයට මම උසස් පෙළ කිරීමට එනකොට එන්නේ මම කෝච්චියේ. බේරුවලින් කෝච්චියෙන් නැගලා හැමදාම එන්නේ මූද වැත්ත බලාගෙන, මම පැත්ත මූද. ඉතින් ඔහොම එනකොට පයාගල ස්ටේෂන් එක හිටුවදී හැමදාම එකම දෙන කෝච්චිය නවත්තනවා. ඒ කාලේ වන් වේ තිබුණේ ස්ටේෂන් එක කොළඹ පැතිලා කෝච්චියක් ඇවිල්ලා ඒ නවත්තලා මේ පිළිල මාරු කරලා මෙහාට යනවා. ඒ වගේ වන් වේ එකක් තිබුණේ. ඉතින් මම හැමදාම නවත්තනකොට මම පැත්ත බලනවා. මම පැත්ත බලනකොට මම බම් පැත්ත එක්කම පල්ලයට වෙන්නේ බස් පාර, කෝච්චි පාර එක බස් පාර, ඒකම පොල් රූපාව පොල්ගස්සට, ඒකම මහමුද මර සුන්දර දර්ශනයක. ඒ දර්ශනය බලන් ඉන්නකොට මට දවසක ඈතින් පේනවා පොඩි ගයක්, පරණ ගයක්. ඒක ඒ ගෙදරින් මොනසෙක් ආවා මන්න පෙට්ටියක ඉනි බැඳගෙන. එයාගේ කර්මාන්තේ රාමාදීනික එකට යන්න ආවා. ඇවිල්ලා ගා මුලට ඇවිල්ලා ගාට මැදලා කාටි බුලත් කියලා පාරක් බිමට ගහලා ගා නගින්න හදනකොට පොඩි ගෑන ළමයි දූගෙනම හරි ගෙදර ඉඳලා දූල ඇවිල්ලා ගාට යන මනුස්සයාට බැඳලා අර පොත් ටික අතරගෙන එයා ගියා. අර මනුස්සයාත් පොඩි කාගේ ඔළුව උතගාලා අර ගහට ගියා. එයා ගහට ගියා, පොඩි ළමයි ඉස්කෝලේ ගියා. මට හරි දුකයි මේක. මොකද ඒ මනුස්සයා මේ ගහට නගින ජීවිත එපා කියලා, ජීවිතේ ගැන අවබෝධයක් නැහැ යාට. ඒ යන්නේ රැකියාවට, මේ දරුවන්ගේ බඩගින්න නිවන් නම රැකියාව මේ කරන්නේ. මෙයා අතුරු යනවා දැන් අර පොල් ගහට යනවා, ඒ පොල් ගහට යනවා, තියෙන තවයි ඒකට යනවා. මගේ වයස අවුරුදු මාචනේ 18ක් 17ක් වයසේදී මට ඒ කාලේ මට ඒක දුකක් වුණා. ඒක මගේ හිතේ තිබුණා. ඊට පස්සේ මට අවුරුදු 28ක් 30ක් ඉර වෙලා කොළඹට ඇවිල්ලා රස්සාවක් කරලා වාහනේ කරගෙන මම සස්සීකෝ ඉන්න යුගය වෙනකොට සුනිල් එදිරිසිංහ මට කිව්වා ගීත තුනක් ලියන්න කියලා. එක ගීතයක් හැටියට ලියන්න මාතෘකාවක් වෙනකොට මට ඔය සිද්ධිය මතක් වුණා. ඒක බේස් කරන තමයි ගීත ලිව්වේ. මේ මලින් මලට ඉගිලුණාට සමනලු ඉන්නවේ, අපි මලින් මලී පැණි පෙරුවට මනබඹරුන් නොවේ, හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ, කුසේ ගින්න සනහන්නයි අතුරේ පියමනින්නේ, මලට කලින් අපි තැලිලයි පොවිදින මල් තලන්නේ, අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ. ඒ වගේ ගීත ලිව්වා. ලියලා කොළඹ ශ්‍රී ලංකාධිපති හිටි යුගයේ කාලේ එයාට ගිහින් දුන්නා ගීතේ. එයා සන්තෝෂෙන් බාරගත්ත මේක. සුනිල්ගේ ඊළඟ කැසට් පටය සඳහා මේ ගීතේ තෝරගත්තා.

0: අතහර.
1: ඔබ කියන්නේ මේ කලාකරුවෙක් ලබන සියුම් කම්පණය මහා නිර්මාණයක් වෙලා එළියට එන දවසක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් මේ කම්පණයම ලබනවා, ඔහු ඒ විදගෙන ඉන්නවා. නමුත් කලාකරුවා මේක ප්‍රතිනිර්මාණය කරනවා. එවැනි සිද්ධියක් තමයි මේ අපි මේ කලා නිර්මාණ කියන්නේ. එතකොට කලාකරුවාට අත්දැකීම ඉතා වැදගත් වෙනවා. ඒ අත්දැකීම ඔහුගේ අර තියෙන සංවේදී බව නිසා තමයි ආපහු නිර්මාණ විදියට ප්‍රතිපෝෂණය වෙන්නේ. ඔව්. දැන් එවැනි නිර්මාණ ඔබ කියනවා මේ මලට සුවඳසේ යෝන් ජීවිතේ තරුණ තරුණියන් ගැන. يعني මේ අපි යෝන් ජීවිත පිළිබඳව මේ කතා කරන්නේ 70 80 90 2000 සහ 2010 2020 කියලා. දැන් මේ දශක ටිකම ගත්තොත් යෝන් ජීවිතය කියන තැන මේ ලොකු තර්ජනයක් තියෙනවා යෝන් ජීවිතේට. يعني අපි වැඩිහිටියෝ හැම මේ මේ දශකවල හිටපු තරුණ තරුණියන් ගැන වැඩිහිටියෝ කතා කරේ ඔවුන්ව ප්‍රවේශම් කරන්න ඕන. ඔවුන් නොමග යවන යන සුළු දේවල් තියෙන්නේ. අනාගතයේ ඒ ගැන අනියත බියක් තිබුණා. එහෙම කාලෙක තමයි මලට සුවඳ සියෝන් ජීවිතේ මේ මුල් 80 දශකයේ ඔබෙන් ලියවෙන්නේ.
2: එකත් පටන් ගියේ 12ක් පාවිච්චි කළා. 11ක් කළා, එකක් අඩුව තිබුණා. රෝහණ ගීත තනුවක් නිර්මාණය කළා. ඒ තනුව තමයි යෝග. හොඳ ලස්සන තනුවක් ඒක. අංග සම්පූර්ණ තනුව රෙකෝඩ් කළා මට ආණ්ඩ පාටේ අහන්න දුන්නා. ඒ තනුවේ තියෙන විශිෂ්ට බව නිසා, රසවත් බව නිසා මට ප්‍රේමණීය හැඟීමක් එක්ක තාරුණ්‍ය පිළිබඳ පොඩි ප්‍රබෝධයක් ඇති වුණා හිතේ. ඒ අනුව තමයි ගීත රචනා කළේ. තාරුණ්‍ය හිතට අරගෙන තරුණී කැටිය මත වයසයි වයස ගත පුද්ගලෙක් ඒනවා තේ ගීතේ ලිව්වා.
1: මේ වයස බාධාවක් නෑ ආපහු තරුණියට යන්න නේද?
2: ආපහු යන්න මෙතනට යන්න ඕන පණ තින් යන්න පුළුවන්.
1: දැන් ලියන්න කිව්වොත්
2: දැන් මේ දවස්වල මම ගීත ලියන්නේ නැහැ. ඒ නවත්තල
1: නවත්තල ගීත ලියව
2: දැන් ගීත අහනවා.
1: ඔබතුමා ලියපු ගීතම අහනවද?
2: ඈ හැමෝම ඉබේ අහනවා. ගීත

0: දැන් ඔබ ප්‍රේම ගීත වගේම විරහ ගීතත් ලියනවනේ. ඔබේ විරහ ගීත කියන්නේ මේ විරහවෙන් පෙළෙන්නෙකුට ඔසුවක් වගේ. එහෙම තමයි දැන්නේ අපිත් ඔබ වින්ද. ඔබතුමාට වින්දින් ලැබෙන්නේ නැතුව එදිනේ.
1: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම වින්ද.
0: ඒ විරහ වින්ද. එතකොට දැන් ඔබ මේ විරහවේදී හරිම මේ සංවේදී පද රචනයකට සහ ඒ හරි සාමකාමී බවකුයි තමයි එතන ගොඩනගාගෙන තියෙන්නේ. මේක පෞද්ගලිකව අගය කරන වගේම බොහොම ගෞරවයෙන් අහනවා මේ කොහොමද ඔබේ අතින් එහෙම නිර්මාණයක් සිද්ධ වෙන්නේ කියලා.
1: සංවේදී බව නම් ගීත රචකයෙකු තුල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කලබලකාරී වුණොත් එහෙම සංගීතය කරන්න පුළුවන්. සංගීතය කරන්න පුළුවන්. නමුත් ගීත රචනයේදී ඒක අමාරුයි. සංවේදී වුණ තරමටම තමයි ඔහුගේ නිර්මාණය ලයන්විත සුන්දරයක බඩ පත් වෙන්නේ.
0: එතකොට ඔබ මේ එතන වෙනස් වුණාද මේ එපා හිරුපායන් අදින් පසු මගේ ලෝට කියනකොට ටිකක් ඉඩ ටික දරුණා නේද? ලෝකෙ වෙනස් වුණා කමන්නේ නැහැ. මට දැන් ඇය නැහනේ.
1: ඒකත් ඇත්තම ජීවිත අත්දැකීම මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධයේ බිඳියාම.
0: එතකොට හිතනවා ටිකක් එහෙමනේ.
1: ඔව්. ඒකක් තමයි උනේ. ඉතින්දී අපේ කාලයක ආශ්‍රය කළා. අවුරුදු ගානක ආශ්‍රය කළා. ඊට පස්සේ ඈත් වුණා එක අඹුණ තැනදී මගේ අප මුණ ගිහලා කතා බහ කළා. එහෙම ඈත් වුණා. ඒ ඈත් වීම තමයි මම අර උදේ නැගෙනහිරි නැග්ගහිර බටහිර බැහැලා ගියා වගේ මේක පටන් අරගෙන හිම නැතුණා කියන ගීතයෙන් තමයි කියන්න තමයි මට උනව තිබුණේ. ඒ අනුව තමයි විප්‍රයට ගීත මන් දුන්නේ. ඉතමත් බලංකාර විදිහට ගීත නිර්මාණය කළා. හොඳ ගායනා කළා. ඒ ගීතය

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොම මේ බෙරි වෙලා?
3: බෙරි වෙලා විතර නෙමෙයි මේ ඇලිලා.
2: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරී.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
7: අපි ඔබේ S2 ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින්. 011 75 75 100 අමතන්න. Vision Care විශ්වාසනීය දැක්ම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ටේකියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
9: ඔක්තෝබර් 14 පස්සර මහාවිද්‍යාලය පස්සර.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය ටේකියා සුරකිමු මගතොට.
10: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: අද දියධාර අපේ ආරාධිතයා අද ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී මහත්ම. මේ වයස බාධාවක් නෑ, ආපහු තරුණියට යන්න නේද?
1: අපෝ යන්න මෙතනට යන්න ඕන බං, ඉතින් යන්න පුළුවන්.
0: දැන් ලියන්න කිව්වොත් ලියන.
1: මේ දවස්වල මම ගීත ලියන්නේ නැහැ. ගීත අහනෝ රසිකයන් හොඳ ඒවා අහනෝ, අහන්න බැරියවත් තිනෝ. ඇති ඇති යුදු නැතිවත්
0: නෑ. ඔතනදී ඔය අහන්න බැරි දැන් මේ සමාවෙන්නේ වචනෙන් අල්ලගෙන මේ ප්‍රශ්නේ අහනෝ නෙමෙයි. මට ඒක ටික ප්‍රශ්නයක් තියෙන දෙයක්. දවබවනි ප්‍රවීණ රචකෙක් මේ බිහිවන නිර්මාණ දිහා බලපුවාම, හරි අපි එදයි අදයි කියලා ගමු, එදත් බිහි වුණා අහන්න බැරි ගීත, අදත් බිහි වෙනවා අහන්න බැරි ගීත වගේ අදහසක්ද තියෙන්නේ? නැත්නම් ඒක වෙනස්ද?
1: ඒක වෙනස් කියන්නත් බෑ. මෙහෙමයි, දැන් සමහර ගීත තියෙනවා කිසිම තේරුමක් නැහැ, වචන රෝගීම තේරුමක්. කලින් හදාපු මෙලඩිස් වල වචන දාලා තමයි ගීත හදලා ඒගොල්ලෝ දැන් කරන්නේ. ගීත ලියුවා නම් ඔයිට ලස්සන ලියනවා, මට තේරෙනවා අහනකොට. ඒක ගීත රචකයා ගීතේ ලියන්නේ කණින් අහලා අහන්න ලැබුණු හඬපට කණින් තියාගෙන ඒ අනුව වචන ලියනවා. ඉතින් ඒ උට ගැළපෙන වචන දාගන්න අමාරුයි, උගත්කමක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයේ තමයි එක දෙක පොතපත ආශ්‍රය ලැබූ දැනුම, තුන තමයි සමාජ ආශ්‍රයෙන් අධ්‍යක්ෂ මිකුතු කරගෙන ගත්ත කරුණු කාරණා. ඒ වගේම පුරෝණ තමයි ගීත රචකයෙක් හැටියට දෙට බහින්න ඕන. ඒ මොකක්වත් නැතුව නිකම්ම හඬපටයක් දුන්නාම ඒක අහලා ගීත ලියන, කියන්නේ අර රම්බරිය වගේ තමයි.

0: සතපහක වැඩක් නැති, කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැති ඉස් ප්‍රලාපටිකක් තමයි ගීත කෙරේ.
1: අපි අර උදාහරණයක් ගත්ත ගීතය ගත්තොත් දැන් රම්බරි වගේ මේ ගීත සංගීත නිර්මාණයකට ඔබට දුන්නා නම් හරි, අද නෙමෙයි එදා කියන්නකෝ. දැන් ඕකම හරවත් නිර්මාණයක් විදිහට ඉල්ලගෙන
0: තියෙනවා. ඇත්තට පුළුවන්. හොඳට පුළුවන්. රම්බරි ඊට වැඩිය අමාරුද? මම රම්බරි සිඳුලිවි, මම රම්බරිගේ මෙලඩිය. මේ රෝහණ මෙලඩිය හදුවා ඇඩ්වට හිටියා. මට හදන්න දුන්න හෙට උදේ සින්දු ඕන කිව්වා, ලියන්න කිව්වා. මම රැලි වෙනතුරු මහන්දරට ගීත ලිව්වා. මාරම්බරි, කෝලවි, පෑමුවේ, මන්දහාසේ, මනලෝලවේ ඔච්චර තියෙන්නේ. ඒකෙන් මම කියන්නේ නිලියක් නටනකොට එයාගේ රිද්ම තබ්ලාව තමයි කියලා ප්‍රධාන වාදන භාණ්ඩය උනේ. විජයරත්න ප්‍රාන්තුංග තබ්ලා වාදක ගීත තබ්ලා වාදනය කළා. ඒ තබ්ලා පදය කනට අරගෙන මම මාරම්බරි කියන ගීතය ලිව්වා. මට ඔලු පහසුවක් වුණා. ඒ ගීතේ පද හරියට ගීතයට ගැලපෙන ආකාරයට, ගීතේ ගායනා කළ යුතු ආකාරයට ඔහු තබ්ලාවෙන් තබ්ලාවේ වාදනය කළ තිබුණා. ඒ අනුව තමයි තනුව හැදුවේ. ඒ තනුව තමයි පචර දීතිවේ.

0: ඔබට දායකත්වයෙන් සපයන්නේ ලොතරැයිලොවේ සාධම්බර ගමන් නියමක වන NLB ලොතරැයි පවුලේ ජාති මහා ධන සම්පත දළු නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෝ කර හමාරයි. කෝටි 12කට අධික, කෝටි 9කට අධික සහ කෝටි 8කට අධික සුපිරි මුදල් ත්‍යාගය NLB පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ වසරට පසුගිය මාස 8 පුරාවට පමණක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග 3ක් බිහි කිරීමට හැකියාව ලැබුණ බව ඉතාමත් සතුටින් අපට කියන්න පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාවී ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සබදන්ත්‍රි මහත්මයා, කියන්නකෝ සංගීතය පිළිබඳ තියෙන දැනීම කොයිතරම් වැදගත්ද රචකයෙකුට? ගීත රචකයෙක්
2: විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුව වුණත් සංගීත අධ්‍යාපනය කියන එක සුලෝෂයෙන් හෝ ලැබිය යුතුයි. තාල රාග පිළිබඳ විශේෂයෙන්ම තල්හිල්මත් විය යුතුයි. ශ්‍රුතිය කියන එක අවශ්‍ය නැහැ, අවශ්‍ය නැති නෑ, අවශ්‍යයි. අවශ්‍ය වෙන්නේ ඇත්තම ගායනයේදී. නමුත් ඒකට වැඩිය ගීත ලියීමේදී තාලය රාගය කියන එක ඇත්තම අවශ්‍යයි. රාගය බේස් කරන තමයි මගේ ශාස්ත්‍රීය ගීත රචනා කළේ. තාලය කියන එක හැම ගීතයකටම පසුබිම් වෙන සාලයක්. මොකද වචනයක් ලියනකොට ලියන්නේ මොකක් ගැනද හිතාගන්නේ? තාලය අනුව. ඒක 6/8 වගේ වේගවත් රාගය තාලයක් නම් ඒකට ප්‍රේම ගීතයක්, සුන්දර ගීතයක් හැර වෙන මොකුත් ලියන්න බෑ. දේශාමාන ගීතයක් ලියනවා, ඒකට වෙනම පැටන් එකක් තියෙනවා. ඒක තෝරා ගැනීම ගීත රචකයා තමන් ලැබූ අධ්‍යාපනයෙන් තීරණය කළ යුතුයි.
1: ඔබ ලියූ ගීත අතර මට පෞද්ගලිකව විශේෂයි කියලා හිතන ගීතයක් ගැන මම නම් කරන්නම්. ඒ ගැන මම කැමති දෙයක් දැනගන්න. නොතවෙන්න නොහඬන්න සත්‍යයේ මලගමට කියලා සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීතේ ඔබේ ගීතයක්නේ, ඔබේ පද රචනයක්නේ. ඒක දැන් මේ සමාජ පිරිහීම, මිනිස්සු විසින් සත්‍ය නොපිළිගෙන සත්‍යයේ ඉවත දමලා මිත්‍යාව වැළඳගෙන පසු ඒ පිළිබඳ මේ පශ්චාත්වීම සිදු කිරීම කියන කාරණේ පැහැදිලි වෙනවා. මිනිස්කම හදවතේ මලක්සේ පිපෙනදා සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන් කියලා ඔබ මේ ගීතේ කියනවා. ඒ වගේම ඔබ කියනවා මේ කැලෑවට ගිය බුදුදහම යලි මේ මතුවේ කියලා. මේ වගේ නිර්මාණයකට යොමු වෙන්න හේතු වුණේ?
2: ඕකත් බොහොම සංයමයෙන් තැන්පත් වෙ ඉඳගෙන උදේ පාන්දරට නැගිටලා ඇදෙන මනසින් මම රචනා කළ ගීතයක්. ඕක නොහඬන්න නොතැවෙන්න සත්‍යයේ මලගමට. සත්‍ය කියන හැමෝම කතා කරන මාතෘකාවක් වුණා ඒක විගීතේ. ඒ සත්‍ය කියන හැමෝම කතා කරනවා. නමුත් ඕක ආරක්ෂා කරන කෙනෙක් නැහැ. ඕක බිහුණේ කොහොමද කියලා කවුරුකත් හිතන්නේ නැහැ, දන්නේ නැහැ. ඉතින් මට ඕනම තිබුණේ සත්‍ය අගය කරන මිනිස්සු තමයි මේක නැති කළේ. ඒ මිනිස්සු මේක මෙරුවා. ඊට පස්සේ ඒක මරණේ හේතු කොටගෙන සියලු දේවල් සමාජෙන් ඈතට ගියා. යහපත් දේවල් ඈතට ගියා. කියන්නේ සත්‍යම මනගත වුණත් කැලේටම ගියා. මේක ආපු දාට වෙන දේ තමයි මම ඊළඟ කොටනේ කියලා
1: තියෙන්නේ. මිනිස්කම හදවතේ මලක්සේ පිපෙනදා සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන්. සත්‍ය මියගිය කල්වාරිය කියලා.
2: කල්වාරි හිස මියගිය සත්‍යයයි වන්නේ මනගත වුණේ සත්‍යයයි. ඉතින් මම කියන්නේ සත්‍යයේ සැඟුණාට මිනිස්කම හදවතේ මලක්සේ පිපෙනදා මනුෂ්‍ය අධ්‍යාපව තේරුම් අරගෙන මිනිස්කම හදවතේ මලක්සේ පිපෙනදා සත්‍යයේ හිස කුරුසියෙන් අර කුරුසියෙන් නැගපු තන ඒකෙන් කුරුසින් ගැලවිලා පව සත්‍යය එළියට එන්නේ. සත්‍යය එළියට ආපු දවසකට බුදුනාථේ
1: මිනිස්සුන් යහපත් වෙච්ච දවසක සමාජයේ යහපත් වෙනවා කියන කතාවද ඔබ මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ?
2: ඒ මිනිස්සු යහපත් නම් සත්‍යය කියන්නේ
1: ඒක. හරි අපූර්ව ගීතයක් සහ වෙනස් ගීතයක් විදිහට දකිනත්

0: ශ්‍රී ලංකාවේ දෙවැන්තම රක්ෂණය සපයන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහිනය සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසයේ සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමින් මවකමේ
1: සඳ දිය දහර.
2: ඔබ මේ ගීත මේ ලියන භාෂාව, මේ භාෂාව හරි නැවුම්. එතකොට ඊට ඉස්සර මේ වචන මේ විදිහට යොදාගෙන ලියුවට වැඩිය, ඒ කියන්නේ වෙනස් අද්දැකීමක් ඒ ගීත වලට යොදාගත් වචන වල තියෙන්නේ. මේව උපන්නේ කොහෙද? මේ වචන මේ එක මුතුමාලයක් වගේ මේ යමුනන්න මේ හැකියාව කොහමද ගොඩනගගන්නේ?
3: ඒක මට මං හිතන්නේ මගේ පාසල් අවදීදී මගේ අධ්‍යාපනයේ මේ ඒ යුගයේදී තිබුණ SSC විභාගය කියලා SSC පන්තිය මම ඉගෙන ගන්නකොට මට ඉගැන්නුව ගුරුවරියක් කරුණා සුබසිංහ කියලා. ඒ ගුරුවරිය තමයි මගේ සිංහල දැනුම පෝෂණය කළේ. ඉතින් මම පොත්පත් කියෙව්වා, ගීත අහන්න ඒ කාලේ පහසුකම් තිබුණේ නැහැ. නමුත් කියෝන පත්පත් වලින්, විශේෂයෙන් පත්තර වලින් කියාපු දැනුම තමයි මගේ ගීත රචනා සඳහා මට හේතුවාදී වුණේ. මම පාසල් පොත් කියෙව්වා, පුස්තකාලේ පොඩි කුඩා පුස්තකාලයක් තිබුණේ, ඒකෙන් පොත්තරණ කියෙව්වා. පන්සල් අධ්‍යාපනය මම ලැබුවා, ඒකෙදි මම පොත් ගණනාවක් කියෙව්වා. පාලි සංස්කෘත පොත් මට කියන්න ලැබුණා, ඒවයි ඒ සිංහල පාඨයටත් මම කියෙව්වා. ඒවයින් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඒ අනුව තමයි මම මගේ ගීත රචනාවක් කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිම සකස් කරගත්තේ. මගේ අධ්‍යාපන ගුරුතුමෝ මේ විෂයෙම සඳහන් කරනවා, එතුමගේ ආශිර්වාදය ඇතුව තමයි මම ගීත රචක බවට
2: පත්. මම ගීත රචකයින්, ප්‍රවීණ ගීත රචකයින් කිහිප දෙනෙකුගේ සාකච්ඡාවලදී ඔවුන්ගෙන් කියවුණු අදහසක් තමයි අමාවතුර, බුත්සරණ, කවි සිළුමින මේ වගේ දේවල් හරියට ප්‍රයෝජනවත් වුණා මේ මේ භාෂාව ගොඩනගා ගන්න කියලා.
3: ඇත්තම මගේ හුඟක් ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණු හුඟක් ගීතවල මුල් කාලේ උදා ගීත කියලා ගිය ගීතවල හුඟක් දුරට මම භාවිතා කරලා තිබුණේ මේ වචන. අමාවතුර බුත්සරණ වගේ පොත් අනිවාර්යයෙන්ම කියවිය යුතුයි. එතකොට ව්‍යාසකාරයේ, බුද්ධගජ්ජේ, සකස්කඩේ ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය සාධක තියෙනවා සිංහල භාෂාවේ දැනුම් පෝෂණය සඳහා. ඉතින් ඒවෙන් තමයි අත්දැකීම් ලැබුවේ. ඒවෙන් තමයි ගීත රචනා කළේ.
2: එවැනි ගීතයක් මම නම් කරන්න. දසමාර බිම්බර සෙන්ද. මේකේ ඔබතුමා නොදන්න කතාවක් කියන්නම්. මේ ගීතේ ලක්කඬ ගුවන්විදුලියේ උදෑසන හැමදාම උදේ 5:45 ආරම්භයේදී වසර ගණනාවක් එක දිගට දිනපතා ප්‍රචාරය වෙන. මොකද මේ ගීතේට ඒ තරම් අපි තනක් දුන්නා, ඒ තරම් අපි ඇලුම් කළා, සහ මේ ගීතේ මේ ජාතික වස්තුවක් වගේ ගීතයක් කියලා අපි හදවතට දැනෙනවා.
3: හැමදාම උදේ ඇහුණා. අර මං කලින් කිව්වාගේ ජාතික ගුවන්විදුලි සංස්ථාවේ ඒ කාලේ වැඩසටහන් තිබුණා උදා ගීත කියලා. උදේට ඇහුණ උදා ගීත විතරයි. ඒ පැය භාගයක් හෝ විනාඩි 45ක් විතර තිබුණා. ඒ කාලේ තේරම් ප්‍රචාරයේ ඉන්න එක මාතෘකාව කරදී ලියුණු ගීත සෞන්දර්ය. එතකොට සිංහල ජාතික ප්‍රබෝධය ඇති වෙන ආකාරයේ බෞද්ධ දර්ශන පිළිබඳ ගීත, ඒ වගේ දේවල් තමයි ලියුණේ. ඒ ගීත තමයි අහන්නත් ලැබුණේ. ඉතින් එන්නේ ඒ ගීත අතර තමයි ඔය ගීතත් තිබුණේ. එක ගීතයක් හැටිය තිබුණේ.
2: සුනිල්, රෝහණ සහ
3: ලක්ෂ්මණ විජේසේකර. ඔය තුන් දෙනා තමයි ගීත ගන්න කලේ. ඒ ගීත උඟා ප්‍රචාරිත වුණා. මෑතක වෙන තුරු ගීත ප්‍රචාරය වුණා.

අපි පොඩි කාලේ සහ අපේ යෝන් වියේදී නිතර ගුවන්විදුලියෙන් අහුව අපි උදේ උදෑසන ගෙවල් වල ගුවන්විදුලිය අනිවාර්ය අංගයක්නේ. උදේම ඇහැරෙන කෙනා රේඩියෝ එක දානවා. අපිට එතකොට ඇහෙනවා නිදාගෙන ඉන්න අපිට සූවිසි වරමින් දිවි රැක වරණින් කියලා.

ඒකත් නෙවෙයිමයි. ඒකත් රෝහණ මට කළ පළවෙනි හිත තනුවක පළවෙනි තනුව. මොකද ඕකට ගීතයක් ඒක හිරිව ජනප්‍රිය ගීත රචකකින් එයා සිංහල අවුරුද්දට තරණා කළා. ඒකේ පළවෙනි ගීතය තමයි ඔය ගීත තනුව, තුවිසවන ගීත තනුව. ඒ තනුවට වෙන වචන ලියලා තිබුණේ දිනේ ධන රාජ්‍ය ශ්‍රී ලංකා කියලා ගීත ඉවර වෙන්නේ. ඉතින් මම කියන්නේ දිනේ බාම අවුරුද්ද ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒක තමයි මම වචන ලිව්වේ. වචන ලියලා ඒ ගීතය සරල ගීතයක් හැටියට සුනිල්ගේ ගානා කළා. ඒ ගීතය අර ගීතයට වඩා ඒ ගීතය ප්‍රචාරය වුණේ නැහැ. මේක කෙලින්ම මතුවුණා.

0: තරුවකි මතකෙ තියෙන ගීත.
1: සැහැල්ලු ප්‍රේම ගීත. ඔහුගේ හඬ සුන්දරයින් තරුණ හඬක්. ඔහුගේ හැසිරීමත් ඒ වගේ. ඔහුගේ සංගීත නිර්මාණ ගීත තනුවක් හැදුවත් ඔහු හදන්නේ ඒ වගේ සරල ගීත තනුවක්. ඒකත් ඔහුගේ වයසට ඔහුගේ පැවැත්මට සම්බන්ධ වෙන ආකාරයෙන් තමයි ගොඩනැගුණේ. ඉතින් මට ගීතයක් ලියනකොට දැන් ඔබ මට තරුව කියන ගීතේ මං ලක්ෂ්මීලා ගෙදර ඉන්න කාලේ පැය දෙකක් නැත්නම් වැඩි වුණත් පැය තුනක් ওই කාලෙකේ තමයි ගීත ලියුවේ. ඉතින් හරිම සාර්ථක ගීතයක් වඩපත් වුණා ඒක. කෙටි කෙටි වචන ටිකක් ලියේ යදුවා. ඔහු ඒකට සම්තනාවක් නිර්මාණය කළා. ඒ අනුව තමයි ගීත නිර්මාණය වුණේ. ගොඩනැගිලි සරල ගීතවලට තමයි සඳහා ගීතික ගායනා කළා.

0: සඳ දියධාර අපේ ආරාධිතය අද ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී මහත්ම. කවුද මේ ගීත කලාවේ ඔබ ඔබට පෙරපරපුරේ අය ගැන සඳහන් කළොත් මේ වැඩිම බලපෑම් කරන්න පුළුවන් වුණේ ඔබට ඔබේ ගීත කලාවට?
1: ඔව්, මම ගීත කලාවට වැඩිපුර බලපෑම් කළේ මාළුම් සේකර. සේකරන්ගේ ගීතමයි මුල්ම ඇහුවේ මම. මම ගොඩාක් කාලේ පාසල් යනවා දීදී ඔහු අමරදේවයන්ට ලියපු ගීත හැම ගීත

ගීතවල තියෙන වචන, ඒ ගීතවල ස්වභාවය, යෙදුම්, යෙදවල තියෙන ආකාරය පිළිබඳ අවබෝධයක් මට ලැබුණා. ඒ අනුව තමයි මගේ රචනා කිරීමේ සම්ප්‍රදායම ගොඩනගාගත්තේ. මට හරිම සන්තෝෂයි. විශේෂයෙන්ම මහගම සේකර, එතකොට ඩෝල්ටන් අල්ලිස්ගේ ගීත මම හුඟක් දුරට ඇහුවා.

0: ඔන්න දෙන්න තුන්දෙනාගේ ආභාෂයෙන් තමයි මම ගිතර ජබ්බට පත් වුණේ.
1: එතකොට ඒ ගිය මගම 80 දශකවලදී පොඩි වෙනසකට හරවනවා, වෙනස් මගකට හරවනවා. දැන්

0: ඒ කලාවෙම වෙනස් විදිහක් පොදු මහජනතාව අතරට ගෙන ගියා කියන එකයි මගේ අවබෝධය.
1: ඔව් ඒකත් වුණා, සිද්ධ වුණා. මොකද ඔය මාග්මසේකර වගේ ප්‍රවීණ ගීත රචකයන් ඒ කාලේ ගීත රචනා කළේ විදග්ධ භාෂාවෙන්. ඒවට ගැළපෙන හඬවල් තියෙන සංගීත ඥානයක් තියෙන ගායකයන් තමයි ගායනා කළේ ඒවා. ඒ අනුව උන්ට ඉතාමත් සාර්ගර්භ ගීත රචනා උන් තැපෙව්වා.
0: හැබැයි ඒක රසවිඳින්න පිළිගන්න පුළුවන් කොටසකුත් සමාජයේ හිටියා.
1: හිටියේ පිළිගන්න විශාල කොටසක් හිටියා. මට එහෙම අවශ්‍යතාවයක් නම් තිබුණේ නැහැ. එහෙම හඹගෙන යෑමක් තිබුණේ මොකද අමර දේශූරීන් මට කීප වතාවක් ගිහුවා ගීත ලියලා දෙන්න කියලා. මම ලිව්වේ නැහැ. ලිව්වේ නැති හේතුව මොකද අමර දේවයන්ගේ විශිෂ්ටත්වයට මට හිට වෙන්න පුළුවන් ද කියන බය මගේ තිබුණා. මම ලියන එක ලියන්න හොඳම ගීතයක් වෙන්න ඕන කියලා. එහෙම ලියන හැම ගීතයක්ම සුනිල් ගායනා කළා.
0: එතකොට ඒ ලොකු අඩුවක් අපිට වෙනසක් තේරෙන්නේ නැහැ.

0: ඔබේ සමකාලීන රචකයන් විදිහට ද සැලකෙන්නේ ප්‍රේමකීර්ති මහතා සහ මේ කේඩිකේ මේ වෙනි අය?
1: ඔව් සමකාලීන කියන්නේ මේකයි. මම ඊට පස්සේ ආවේ. පස්සේ ආවේ නමුත් ගුවන්විදුලියේදී එකම නිර්මාණ කිරුණා. ඔවුන්ගේ සාර ගීත පැටටන් වලදී මමත් ගීත රචනා කළා. ඒ අනුව තමයි මට උන්ව සම්බන්ධ වෙන්නේ.
0: මිතුරන් විදියට ආශ්‍රය
1: කළා.
0: ඔවුන්ගේ නිර්මාණ වලත් බලපෑමක් කියන්නේ අර උද්‍යෝගයක්, එහෙම නැත්නම් පොඩි අපි කියමු මතුපිට නොපෙනෙන තරගයක්, ඒ වගේ දෙයක් මෙතන ඇති වෙනවද එතකොට?
1: නෑ එහෙමත් නෑ. මගේ ගීත සම්ප්‍රදාය වෙන එකක්. වෙනම ආර ගීත මම රචනා කළේ. ඉතින් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අනික මම ගීත රචනා කළේ නෑ හැමෝටම. එඩ්වඩ්, සුනිල්, බණ්ඩාරතාවුද, එතකොට ලක්ෂ්මණ විජේසේකර, බාල්සූරිය, වික්‍රත් නායක, ඔය වගේ සීමිත පිළිකර තමයි ගීත ලිව්වේ.
0: දීපිකත් ගැයුවා නේද ඔබේ ගීත?
1: දීපිකත් ගැයුවා ගීත කීපයක්.
0: දීපිකා ගීත අතර මේ පිතුසිනේ හේ පිදු ගීතය, ඒක මම විශේෂ ගීතයක් දෙට

0: මේ තෝරගන්න මේ වැඩසටහනට.
1: ඒකත් ටෙලි නාට්‍යයක්ට අවශ්‍ය ගීතයක් හඳා ටෙලි නාට්‍යයට තේමා ගීතය හැටියට ගීතයක් ලියන්න කිව්වා කියලා මේ මහින්ද ලක්ෂ්මන් මට කිව්වේ. ඒක කියලා ඔහු මට ඒ කතා මේ ටෙලි නාට්‍ය ගැන පොඩි ඉස්සරහ කිව්වා. ඒ අනුව මම ඒක හිතරගෙන පිටුසෙනේ මේ පිටු පියකු නොමැතිලෝගෙන ගීතය ලිව්වා. ඒ කාලේ දීපිකාගේ තාත්තා ජීවිතවන්ත ඉඳලා රාජසී නැති වුණා. ඉතින් මගේ ගීතේ මම නොදුනොත් මම ලියලා තියෙන එක කතාවත් ඒ වගේ කතාවක්. මුදු ගිල තාත්තා මුදේ අතරමං වෙලා නැතිලා ඊට පස්සේ දරුවෝ පිනින වේදනාව දුක තෙල්නටි කියන්නේ. ඒ ගීතේ මම රචනා කළා. දීපිකාත් මම හිතන්නේ ගාක් දුරට ගීතේ ඒ කාලේ අගේ කළා. හොඳ හොඳ ගීතයක් හිටිය දිගටම ගායනා කළා ගීතේ. එහෙම තමයි ගීත රචනා වුණේ.

0: කුමාරදාස සපුතන්ත්‍රී මහතායි අද සඳදිය දාර අපේ වැඩසටහනේ ප්‍රධානම ආරාධිතයා විදිහට සහභාගී වන්නේ. අපි එතුමාත් එක්ක ඔහුගේ ගීතත් සමකාලීන ගීත සාහිත්‍යයත් මේ ගීත සාහිත්‍ය ප්‍රවණතාවන් පිළිබඳවත් කතා බහ කරමින් සිටින්නේ. ඔබට මේ පුවත්පත් කලාවේදියෙක් විදිහට එහෙම කටයුතු කරන්න ඒ කාලේ ආරාධන ලැබුණ නැද්ද?
1: නෑ, එහෙම විශේෂම ආරාධනයක් ලැබුණේ නෑ. මගේ අයියත් පුවත්පත් කලාවේදියෙක් කරනවද සපුතන්ත්‍රී ලේකෞසේගේ ප්‍රධාන හතුරු වෙලා ඉඳලා අන්තිම ජීවිතේ සමුගත්තේ
0: ගුවන් අනතුරකින්.
1: ඔව්,
0: මියගිය
1: මධ්‍යවේදියා. ඉතින් මට ආරාධන ලැබුණා. මට එච්චර උනන්දුවක් තිබුණේ නෑ ඒකට. මොකද මම ඒ කාලේ රැකියාවක් කළා. රැකියාව කරන අතරතුර ඔකට දෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ පොත්පත් කලාවේදී කරන වැඩි ගීත රචකෙක් වීම වැදගත් කියලා මට හිතුණා. වටිනවායිල මට හිතුණා. ඒ අනුව ගීත රචන කලාව තෝරගත්තා. අයියායි වැඩේ කළා. මම මේ පැත්තෙන් මේ කළා.
0: එතකොට ඔය මිල මුදලට ගීත මේ ලිව කියන කොටස પરම්පරාව නෙවෙයිනේ මේ.
1: එහෙම එකක් නෑ.
0: මිල මුදල බලාපොරොත්තුෙන් ලිව කියන කොටසක් නෙවෙයිනේ
1: මේ. අනේ නෑ. අනේ නෑ, කිසිම
0: නෑ. අදත් ඒ අරගලේ
1: ඉන්නවා මම. අරගලෙම නෑ. ඒ වුණාට ඒට සම්බන්ධලි ඉන්නවා.
0: මතේ ඉන්නවා.
1: ඉතියාට එහෙම හඹයමක් මගේ
0: නේ. තුනක් හොඳ නිර්මාණයක් කරලා.
1: ඔව්, මට ඒක ලැබ දැන් ලැබෙනවා. ඊ ගීතවලට රොයල්ටි ලැබෙනවා. විශාල මුදලක් මට ලැබෙනවා මාස්වතා. මගේ ගීතවලට ගීත 850ක් විතර මගේ ජනප්‍රිය ගීත තියෙනවා. ඔක්කොම බැලු 1000කට කිට් වෙන ගීත සංඛ්‍යාවක් තියෙනවා.
0: ලබපු සම්මානෙකුත් නැති වෙන්නේ
1: නේද? ඔක්කොම වගේ තියෙනවා දැන් හම්බෙලා තියෙනවා. දැන්ට තියෙනවා තියෙනවා.
0: චිත්‍රපට පසුබිම් ගීතේටත් මේ ඔබතුමාගේ දායකත්වය තියෙනවා.
1: තිබුණා චිත්‍රපට 4-5ක් වගේ. ඔක කරලා තියෙනවා. ඒ ජනප්‍රිය උනේවා සාමාන්‍ය චිත්‍රපටි. මොකද දෙන්දි මම සීමා වෙනවා. මොකද චිත්‍රපට ගීතයක් ලියනවා කියන එක සෑහෙන කරදරකාරී වැඩක්. ඒ මොකද මට මගේ මනසින් හිතලා නම් මම ඒ වැඩේ කරන්නේ.
0: එතකොට අර විෂුවල් බලලා ලියන එකත් සාර්ථක නැහැ.
1: සාර්ථක නැහැ කියලා කියන්නේ බෑ. ඒක සාර්ථක වෙන්න පුළුවන්. මට ඒ වැඩේ හුරු නෑ. ඒක නිසා මම ඒනවා වැඩි උනන්දුවක් දක්විනේ.
0: අපි කතා වෙනවානේ 80 දශකයේ සිනමා ගීතයේ බිඳවැටීම සිනමාව බිඳවැටීමට හේතුවක් කියලා. මේ සුනිල් ගායන, එඩ්වඩ් ගායන මේ ගීත එදා තිරයට එකතු වුණා නම් ඉන්ද චිත්‍රපට වගේ වෙයි කියලා හිතනවා මට. ඇතම් ගීත අනුව.
1: ඔව්, එහෙම වෙන්න තිබුණා. ඔව්, මාත් ඒ කාලේ හින්දි ගීත රසිකයෙක්. මොකද මට ගීත තමු නිර්මාණය කරන්න හිටිය කට්ටියත් එච්.එම්. ජයවර්ධන, ස්ටැන්ලි පීරිස්, රෝහණ වීරසිංහ, වික්ටර් නායක වගේ අතපත් දෙනා ඒ කට්ටියත් ඒවට සම්බන්ධ දුන්නේ. මේ කට්ටිය කළේ ස්වයං නිර්මාණ.
0: බැරි වෙලාවත් අර වගේ සංගීත නිර්මාණයක් දුන්නා නම් ලියන්න පුළුවන්. පුළුවන් කියන්නේ තෝරගන්න
1: පුළුවන්. ඔව්, පුළුවන්. පුළුවන් කියන්නේ ලංකාවට ළඟ ආවා මේ ජමුනා රාණි කියලා ගෙදරම නැතිලා හිටි එඩ්වර්ඩ් එක ෂෝ එකක් කළා ටවර් රඟාලේ. ඒ ෂෝ එකෙන් පස්සේ තියෙන එකලා ඒගොල්ලෝ අලුතින් සින්දුවක් කරනවා කියලා දෙන්න එඩ්වර්ඩ් එකක්. එඩ්වර්ඩ් එක සින්දුවක් කියනවා කියලා ඒ ගීත තනුවක් හැදුවා. ඒ තනුව වචන දැම්ම
0: ලස්සනට සහ ජනප්‍රියත්වයට, ඒ කියන්නේ ඒ පිරිස අතර ප්‍රසාදයට පත් වුණා.
1: හින්දි චිත්‍රපටයක් සඳහා හින්දි තනුවක් සඳහා

0: පාරට බැහැලා අද මේ කොහරි විනෝද ගමනක් යන බස් එකට එකතු වුණොත් ওই ගමන කෙල්ලවර වෙනකොට ඔබේ සින්දු 100ක් විතර අහන්න පුළුවන් වෙනවා. මිනිස්සු අතර මේ කියන්නේ අපි තාම රසිකයෝ අතර මේ ගීත තියෙනවා. ඉතින් එහෙම බලපුවම ඔබ හරි දුලබගනේ වාසනාවක් ලැබූ රචකයෙක් විදිහට තමයි මට රන් දැනෙන්නේ. ඔව් එහෙම කෙනෙක් එක්ක මේ සඳේව ගත කරන්න ලැබීම මම හිතනවා බොහොම ප්‍රීතිමත් සහ වාසනාවන්ත එකක් කියලා. මේක ඉතින් අපි රසිකින්ටත් අද ලැබුණනේ. ඔව් කොහොමද ඔබ මේ අලුත් නිර්මාණකරුවෝ ගැන මේ මේ පිරිස අතර ඉන්නවනේ කවියක් ලියන්න පුරුදු වෙන ගීතයක් ලියන්න ආසාවෙන් ඉන්න මේ ගීතයට ඇලුම් කරන අය මේ අයට මේ වෙලාවේ අපි දෙමුද පොඩි අදහසක්.
1: ඔව් මෙහිමයි මම ප්‍රිය කරන ගීත රචකයෝ කීපදෙනෙක් ඉන්නවා මේ යුගයට තරුණ විශේෂයෙන්ම රතන්දාංගලදී රජීව් වෙල්ගම හරිම සුන්දර මනසෙක් නීතිගීකයා තරුණෙක්. ඔහු තමයි අර සුනිල් දිරිසිංහයන් රචනා කළේ මේ තරම් සිව්මෙන්ද කරු.

0: ගීත ගොඩක් ලියලා නෑ, දෙක තුනක් ලියලා තිනව. හැම ගීතම මගේ ජනප්‍රිය වුණා. ඒක තමයි වැඩිපුරම ජනප්‍රිය වුණු ගීතය. ඒ වගේ ගීත රාජකෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මම කියලා දෙය තමයි විශේෂයෙන්ම පැරණි යහපත් ගීත පුළුවන් තරම් පොත්පත්වල එකතු කරගෙන කියවන්න. කීකොල්ලා ඒ අත්දැකීම් ලබන්න. ඒ ආශ්‍රිතව ඔබ නිර්මාණය කරන්න. අලුත් අදහස් වලින් ගීත ලියන්න. එතකොට සිංහල භාෂාව පරිහරණය හරියට පරිහරණය කරන්න. සිංහල භාෂාවේ දැනුම, සිංහ සාහිත්‍යයේ දැනුම ඔබට ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ ගීත රචකයෙක් වෙනවා නම් ඉස්සෙල්ලම කළ යුතු තමයි කියවීම. කියවීමෙන් ඔබේ දැනුම සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට අහන එක, ගීත රච ප්‍රචාරය වුණු ගීත පුළුවන් තරම් අහන්න. අහනකොට හොඳ ගීත මොනවද, අවරගණී ගීත මොනවද කියන ඔබට පැහැදිලිම තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් අරගෙන ඔබගේ නිර්මාණ හරියාකාරව කරන්න. හැබැයි මුදල පිටිපස්සෙන් නැතුව ගීතක් හැටියට සාර්ථකව සමාජයට පුද කරන්න කිරීමේ චේතනාවෙන් ඔබ ගීත ලිව්වොත් මම හිතන්නේ කවදාවත් ඔබට වැරද්දක් නම් සිද්ධ වෙන්නේ නැහැ.
1: එදා මෙදා තුර ඔබේ ගීත ප්‍රිය කළ රසිකයන්ට මොකක්ද ඔබ කියන්නේ?
0: මම හැමෝටම බොහොම ස්තුතියි කියනවා. මගේ ගීත හුඟක් රසිකින්ද, විශේෂයෙන්ම මගේ වයසේ, මට දැන් අවුරුදු 83ක් වෙනවා වයසේ, 83ක් වෙනවා. එතකොට මගේ වයසේ හා ඒ ආසන්නයේ සිටින රසිකයන්ට මම ආදරෙම කියන දේ තමයි සදාකාලික මම ඔබත් එක්ක ජීවත් වෙනවා.
1: අපි මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හමුව මේ කතා කරන්නේ ජනතාව ඔවුන් සමග හිටියා, අද ඔවුන් අමතකයි කියන කතාව, එහෙම නැත්නම් මාධ්‍ය දා ඔවුන් සමග සිටියා අද ඔවුන් අමතකයි කියන අදහස කීයටවත් කොහොමවත් මේ කලාකරුවන්ගේ හිතට නැගිය යුතු නැහැ. ඔවුන් මේ රටේ ජාතික වස්තු, ඒ ජාතික වස්තුව කියන දේ අපේ හිතේ තිබුණට මදි. අපි ඔවුන්ට ඒ ප්‍රකට කරන්න ඕනේ. අපේ ගෞරවය අපි ඔවුන් වෙත පිරිනමන්න ඕනේ. මොකද ඔවුන් හෙලිකල මග අපේ විනෝදය සඳහා, ඒ වගේම අපේ හිතේ නිවීම සඳහා, අපේ හිතේ ධෛර්යය වැඩිවීම සඳහා, يعني අපේ ජීවිතය සඳහා කොටස්කරුවන් වුණ අය තමයි මේ කලාකරුවන් කියන්නේ. ඒ නිසායි ඔවුන් වන්දනීය සහ පූජනීය කලාකරුවන් බවට පත්වන්නේ. එතකොට එදා පරපුර මුදල නොව ව්‍යාපාරයෙන්ව කලාව කලාවක් ලෙස දැකීමයි සිදුුනේ කියන කාරණේයි මෙතනදී මම හිතන්නේ වඩාත් කැපී පෙනෙන කාරණේ වන්නේ. ඉතින් එවන් කලාකරුවෙකු ලෙස කුමාරදාස සබුතන්ත්‍රි මහත්මයා, ඔබේ දෙපා නැමද සුදි කරමින් පිටව යන්නට කාලයයි දැන් අපිට.
0: බොහොම සුදි.
1: බොහොම සුදි කළ සේවයටත් දක්වු සහයෝගයට එදා සිට ලක්කන්ට වසර 30ක් පුරා අනුරපුර යුගයේ සෙල් පිළිමසේ ගල් කණුසේ හමු වේවි අපේ අනාගත පරපුරටත්. يعني ඉතිරිව ඒවා දිව යන්නේ හෝ විනාශ වන්නේ හෝ නැහැ. ඒ තමයි නිසක සත්‍ය ලෙස මට නම් දැනෙන්නේ.
0: ඇත්තටම මම නැති කාලෙකුණත් මගේ දායකයන්ට ඒ මගේ ගීත අහන්න රස විඳ ලැබෙයි. ඒක තමයි මට ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සතුට.
1: නිෂ්පාදනය දිලානි බටුගෙදර සඳදිය දහර, ලලිත් රණතුංග පටිගත කිරීම, රජනී කොස්වත්ත මගේ සහයයට හිටියා, තෂේන් නිරෝස් ඩිජිටල් කටයුතු සඳහා සහභාගී වුණේ, මම කපිල තිලකසිරි.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

0: Radio ITN. Luck Hunter Golden Voice.
1: Heta Golden Voice Vedikavata. Kavindya Kushani. Rakwana. Chamodi Purnima. Vellampitiya. Prasadini Yashodhya. Ragama. Cheta Suryarachi. Pannipitiya. Niroshi Vidanake. Panadura. Rashmi Vihanga. Gampaha. පූජා පාරමි කඩුවෙල ඉෂාන් පෙරේරා පානදුර වසින්දු මාලක කැලණිය ප්‍රබෝධ මදුසංක ගම්පොල සකුණ සඳරුවන් කොස්ගම පබසර සෝමචන්ද්‍ර කුරුණෑගල දෙනෙත් චින්තන මතුගම ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස එකේ සිට Golden Voice on.
0: Luck Hunter Golden Voice. Luck Hunter Sita Nimane Budupane Sita Nimane Budupane
2: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Sinasurata Ratri Novator.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Sri Lankan television itihasa. Palamu varada. TV, radio, digital. Ekavara ekamitata.
3: පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: මෙලව රාත්‍රී 10යි ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිත හීන කියන්නේ අපි හැමෝම හඹාගෙන යන දෙයක්. ඉතින් ඒ හීන හැබෑ කරගන්න ඔයා NLB ලොටරි ටිකට් එකක් ගත්තා නම් මෙන්න ප්‍රතිඵල.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ, ආයුබෝ වේවා.

0: අයිෆෝන් ලොතරයිපත් නමයක ඔබට අයිති වාසනාව හොයාගෙන යන NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාවයි අපි මේ ආරම්භ කරා. අපි NLB ලොතරයි පවුලේ අලුත්ම සමාජිකයා ආයුබෝ ලොතරයියේ මංගල දිනුම් වාරයේ ඊයේ දවසේ පැවතුණා රුපියල් කෝටි 7කට වැටි මුදලක් රට පුරා ජයග්‍රහකයන් 6,06,903 දෙනෙක් අතර බෙදා දෙන්න NLB අපිට ඊයේ දවසේ හැකියාව ලැබුණා. එදින අද මේ වාසනාවන්ත අඩහෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා, අධීක්ෂණ මණ්ඩලයේ හසමුගින් එකතු වුණා වෙනපුව සහකාර ප්‍රාදේශීය ලේකම් අචිනී පුෂ්පානන්ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි සහ විගණන අධිකාරී GGD මදුවන්ති යන මහත්ම මහත්මීන්. මේ ආරම්භෙන්නේ ඔබේ ආයුබෝ වාසනාව.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
0: අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ම අපි ආරම්භ කළ ආයුබෝ ලොතරැයියේ දෙවන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද ආයුබෝ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 2, 9, 7 සහ 5. සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ආයුබෝ ලොතරැයියේ ඊයේ දවසේ විශේෂ දිනුම් වාරයෙන් මිලියනපතියන් 5 දෙනෙක්, 5 ලක්ෂපතියන් 10 දෙනෙක්, ලක්ෂපතියන් 35 දෙනෙක් වගේම රන්කාසි දිනු වාසනාවන්තයින් 14 දෙනෙක් බිහි කරන්න අපි සමත් වුණා. බලමු අද දෙවන දිනුම් වාරයේ
2: Today selected English letters J and the winning numbers are 2975.
0: අද ආයුබෝ ලොතරැයියෙන් රුපියල් 1,05,000 බැගින් දිනන වාසනාවන්තයින් 2 දෙනෙක් බිහි කරනවා WS කල්යනදාස අම්බලන්තුර සහ ගුණසේන සිල්වා කටුකුරුන්ද අපේ NLB අලවිනියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 28 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ වගේම රුපියල් 25,000 බැගින් දිනු වාසනාවන්තයින් 22 දෙනෙකුත් අද බිහි වෙනවා. එයානු ජයග්‍රහකින් 65,991 දෙනෙක් අතරේ රුපියල් 71,98,440 මුදලක් අපි බෙදා දෙනවා. නියත ධනයෝග හඳහනේ 1648 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරමු. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘෂභ. අද ඔබේ හඳහනට ගැලපෙන පළමු වාසනාවන්ත අංකය අංක 26. ජයග්‍රහී දෙවන අංකය අංක 23. තුන්වන වාසනාවන්ත අංකය අංක 62. එයාපසන් අංකය අංක 42. රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, ඒ වගේම 10 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 195 දෙනෙක් අපි බිහි කළා තියෙනවා.
2: Today selected zodiac sign is Taurus and the winning numbers are 26, 23, 62, and 42.
0: අද හඳහනින් 10 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීක අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කටුවන NLB අලෙවි නියෝජිත HG යමුනා පුෂ්පරාණී. එත් සමගින් වාසනාවන්තින් 1,27,096 දෙනෙක් අතරේ රුපියල් 87,39,720 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,34,787. සත්තිනම ජයනියත ගොවිසෙත 4,581 වන දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්න. අද ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. ජයග්‍රහී පළමු අංකය අංක 20. වාසනාවන්ත දෙවන අංකය අංක 66. අද තුන්වනුව ඔබට වාසනාව ගෙනන්නේ අංක 31. ඒ අවසන් අංකය අංක 8. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 86 දෙනෙක් අපි රට බිහි කළා තිනවා.
2: Today selected English letters I and the winning numbers are 20, 66, 31, and number 8.
0: අද ගොවිසෙතෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයකට හිමිකම් කියන තුම සමත් වන ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කුලියාපිටිය NLB අලෙවි නියෝජිත HMST මැණිකේ. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනු වාසනාවන්තයින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ IV කුලරත්න පිටබැද්දර, මහිත නිලංග බැලිමඩ සහ ශිරෝමි දීපිකා රාගම අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එත් සමගින් වාසනාවන්තයින් 119,586 දෙනෙක් අතරේ රුපියල් 99,08,920 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසෙත ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,85,69,474.36.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා, ත්‍යාගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි
4: දෙසියක්ම ඔබ යකි.
3: අංක දෙකක් ගැලපුණා
4: රුපියල් 1000ක් වාසි.
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ. අංක තුනට
3: 50000.
4: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් 455 වන දිනුම් වාරය අපි ආරම්භ කරමු. අද මේ සුබ ලග්නය තුලා අද වාසනාවන්ත පළමු සුබ අංකය අංක 21, දෙවන සුබ අංකය අංක 57, තුන්වන සුබ අංකය අංක 26. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 369 දෙනෙක් රුපියල් 50000 බැගින් දිනු වාසනාවන්තින් 1861 දෙනෙක් අපි බිහි කරලා තිනු.
2: Today selected zodiac sign is Libra and the winning numbers are 21, 57 and 26.
0: අද රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහණ හිලතරයිපත් අලවි කරනවා. WAT මංචනායක බුත්පිටිය සහ ලාලනී නානායකර ශාන්ත ආනාවිවිය අපේ නිල්බිය අලවි නියෝජිත වරුන්. එත් සමගින් වාසනාවන්තින් 97,333 දෙනෙක් අතරේ රුපියල් 81,25,820ක මුදලක් අපි බෙදා දෙනවා. තම වාසි වැඩි තෑගි වැඩි ලොතරැයිපත් පහක් සමගින් සූදානමින් ඉන්නවා. රංගනා සමගින් ඩේමියන්.
2: මීළඟට LNB ජය.
6: ඔබව දිනවන රටම දිනවන NLV ජාතික ජයවාහිනියේ දෙවැනි අර්ධය අපි ආරම්භ කරන්නේ ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLV ජය 607 වෙනි දිනුමැදිනේ වාරේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N, ජයග්‍රහී අංක 6-8-6-7. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLV ජය අපි මේ අවුරුද්දට රුපියල් 105 ජයග්‍රහකින් 383 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 9,703 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා.
7: Today NLB Jaya's winning English letter is N and the winning numbers are 6, 8, 6, 7.
6: අද NLB Jaya රුපියල් 105 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා. ලෙස්ලි සමන් පෙරේරා අතුරුගිරිය, MD සුනිල් මීගමුව. අද රුපියල් 50,000 ජයග්‍රහකින් 29 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව NLB Jaya සමස්ත වාසනාවන්තයින් 71,905 දෙනෙකු අතරේ රුපියල් 64,12,560ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2687 වෙනි දිනු මැදිමේ වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 11. මුල්ම ජයග්‍රහී අංකය අංක 48. මීළඟට අංක 10. මීළඟ ජයග්‍රහී අංකය අංක 16. අවසන් ජයග්‍රහී අංකය අංක 59. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 76 දෙනෙක් මේ වෙනකොට අපි බිහි කරලා තියෙනවා.
7: Today mega powers winning English letter is V. Super number is 11 and the winning numbers are 48 10 16 and number 59.
6: අද මෙගා පව තුලින් රුපියල් 102 වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා. සුනිල් ශාන්ත බිංගිරිය, එස් මුරුගනාදන් චාව කච්චේරිය. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තින් 118,707 දෙනෙකු අතරේ රුපියල් 71,93,560ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට මෙගා පව මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,95,61,970ක්, පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ටොයටා රේස් මෝටර් රථයක්. ජාතියේ මහා නිධානය වාසනාවන්ත 2369 වෙනි දිනුමැදිමේ වාරය අද. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. මුල්ම ජයග්‍රහී අංකය අංක 69. මීළඟ ජයග්‍රහී අංකය අංක 19. මීළඟට වාසනාව ගේනවා අංක 67. අවසන් ජයග්‍රහී අංකය අංක 34. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් 2026 අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 48 දෙනෙක් වගේම රුපියල් 102 ජයග්‍රහකීන් 630 හත් දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
7: Today Dhananidhane's winning winning English letter is M and the winning numbers are 69, 19, 67 and number 34.
6: Dhananidhane'n දලක්ෂපති වාසනාවන්තින් තුන්දෙනෙක් අද බිහි වෙනවා. ලතරයිපත් අලවි කරන්නේ ධර්මසිරි ඩයස් උස්සාපිටිය, KG ආර්යරත්න හසලක, රසිකා දිල් රුක්ෂිබටුවත්ත. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 86062 දෙනෙකු අතරේ රුපියල් 54,18,760 ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට Dhananidhane'n ඔබ දිනා ගන්න සුපිරි තෑගේ වටිනාකම රුපියල් 9,08,11,721.60. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත අදත් ඔබට වාසනා උදා කරනවා 6339 වෙනි වතාව. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V, ජයග්‍රහී අංක 7,53,242. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 17 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 312 දෙනෙක්, ලක්ෂපති වාසනාවන්තීන් 5,769 දෙනෙක් බිහි කරලා තියෙනවා.
7: Today මහජන සම්පත winning English letter is B and the winning numbers are 753242.
6: වාසනාවේ කිරුල පැලඳි මහජන සම්පතෙන් මේ අවුරුද්දට බිහි කරන 18 වෙනි සුපිරි ත්‍යාගලාභී ආද දවසේ බිහි කරනවා. අද මහජන සම්පතේ සුපිරි තෑග විදිහට රුපියල් 2,07,71,064 ක මුදලක් අපි අරගෙන ආවා. වාසනාවන්ත ඔබ අද එය දිනා ගන්නවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරන්නේ NLB හෝමාගම අලවි නියෝජිත P සුමනපාල මහතා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ NLB අපි මේ අවුරුද්දට බිහි කරන 42 වෙනි සුපිරි ත්‍යාගලාභියා ඔබට සුභ පැතුම්. ඒත් එක්කම රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභියෙකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත අලවි කරන්නේ ගැට 70 SAD විජේසිංහ මහතා. ඒත් එක්කම රට පුරාම ලක්ෂපති වාසනාවන්තයින් 21 දෙනෙකුත් අපි විහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා නන්දික ප්‍රියන්ත අම්පාර, T උලගදාස් කල්ලඩි, NW සුනිල් තෙලිජ්ජවිල, TH චන්ද්‍රතිලක පහල කළුගමුව, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, TAP ජයතිලක වැල්ලව, WMWN දසනායක අවිස්සාවෙල්ල, PGPN ඒකනායක හෙම්මාතගම, APJ චන්ද්‍රසේකර මදුරන්කුලිය, PHP රාජකරුණා අනුරාධපුර, V ගෞශල්‍යා යාපනය, CP විතාරණගේ ඇවිලිපිටිය, සැම්සන් මුනිතුංග ගම්පොළ, ප්‍රසාද් කුමාර නාවලපිටිය, MGG හරිස්චන්ද්‍ර රන්වල, TLP ශාන්ත කොටපල, ශිරෝමි දීපිකා රාගම, ප්‍රමිලා උදේනි පිළියන්දල, BA වීරසිංහ පිළියන්දල, පද්මසිරි පීරිස් මාරවිල, චතුරිකා වීරකෝන් කැස්බෑව. එය අනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 2,53,001 දෙනෙකු අතරේ රුපියල් 4,14,447,944 ක මුදලක් අපි බෙදා දුන්නා. අද වියදමට අද සම්පත 914 වෙනි දිනුමැදීමේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V, ජයග්‍රහී අංක 3,242. ඒ අනුව රුපියල් 250,000 වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා පද්මසිරි ජයවර්ධන යටිගල්ඔළුව, KWG රංජිත් පූඩලුවය. 50,000 ජයග්‍රහකීන් 44 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තින් අතර රුපියල් 1,09,46,000 මුදලක් අපි බෙදා දුන්නා. සුපිරි ත්‍යාගලාභියෙක් එක්ක අද දවසේ රට පුරාම වාසනාවන්තයින් 9,64,241 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 10,54,81,724 ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන අපි එනවා. එතෙක් මතකයේ තියාගන්න, ජීවිතයේ සිහිනයට
7: වාසනාවේ ආශිර්වාදය.
6: NLB
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ, ආයුබෝ වේවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි. Then on air politics.
2: අයිබෝවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වන්නේ on air politics සමග. අද සාකච්ඡාව හෙට වෙනුවෙන්, හෙට දවස වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් කිව්වත් වැරදියි. ඉතින් දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම ගුරු විභාගයේ ලිවිව අයට විශේෂ පණිවිඩයක් අද මම හිතනවා ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මාදුර සෙනවිරත්න මහතා. ආයුබෝවන්
3: මිතුමනි.
2: අපේ මාතෘකාව මතක් කරොත් පොහොසත් වටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය තමයි අපේ මාතෘකාව. යළිත් මතක් කරොත් පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය. මා ආරම්භයේදී සඳහන් කළා හෙට වෙනුවෙන් වැදගත් වන සාකච්ඡාවක් කළා. හෙට කියලා අදහස් කරේ අනාගතේ. හෙටත් වැදගත් දෙයක් සිදු වෙනවා නේද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔබව කැඳවා ගත්තත් අපි ඒ හින්දම මොකක්ද ඒ කියලා අපි සඳහන් කරලා පටන් ගමු.
3: ඔව්, කොහොමද? බොහොම ස්තුතියි ඔන්නේ පොලිටික්ස් වැඩසටහන ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මුලින්ම හෙට දින විශේෂ දවසක්. ඇත්තටම දැන් අපි ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැන් කටයුතු කරමින් සිද්ධ වෙනවා. ඒ අතරතුර අපි දැන් ප්‍රධාන කාර්යභාරයක් වෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන එක. ඒ නිසා හෙට දිනේදී අපි මේ සම්බන්ධයෙන් වෙබ්සයිට් එක ඉදිරිපත් කරන වැඩසටහනක් තියෙනවා. ඉතින් ජනතාවට කෙලින් ඍජුවම දැනගන්න පුළුවන් මොනවාද වෙන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මොනවාද, මොනවාද සිද්ධ වෙන්නේ, ඔක්කොම කාරණා දැනගන්න පුළුවන් සහ ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂත්වය එකයි
2: වෙබ් අඩවි හරහා ප්‍රශ්න
3: අහන්න
2: හැකියාව තිබෙනවා. මාර්ග ගැටලුවක් තියෙනවා මේ ප්‍රතිසංස්කරණ ගැන හෝ දැනුවත් විය යුතු දේවල් සම්බන්ධයෙන්.
3: ඒ නිසා විශේෂ දවසක් හෙට
2: වෙබ් අඩවියේ හෙටමද අපිට දැනගන්න වෙන්නේ. දැන් කියන්න පුළුවන්ද
3: අපි හෙට දිනේදී සියල්ල දැනුවත් කරනවා, හෙට දවසේදී සියලු ජනතාව දැනුවත් කරන මේ සම්බන්ධයෙන්.
2: හරි, ඒකට අවධානය සෙටින්න. ඔබේ දරුවා වෙනුවෙන් වැදගත් දෙයක් හෙට සිදුවන්නේ. හරි, අපේ මාතෘකාව පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය. මම ඔබ මෙහෙම ඇහුවොත් වෛද්‍යවරයෙක් ඔබත් පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පොහොසත් රටක් උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය යුත්තේ ඇයි? ඇයි පොහොසත් රටක් නිර්මාණය වෙලා නැත්තේ මේ ප්‍රතිසංස්කරණ ගැටලු නිසාද? ඔබ මුලින්ම එහෙම ඇහුවොත් මොකක්ද පිළිතුර?
3: ඔව්, ඒ කාරණාව අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ තේමාව තියෙන ප්‍රතිපත්ති. එතකොට එතෙන්දි කාරණා දෙකක්. එකක් තමයි පොහොසත් සහ ලස්සන ජීවිතයක්. ඔබ කියන කාරණාව හරි. ඉතිහාසයේදී මේ සම්බන්ධයෙන් කොච්චර දුරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ අතීත තිබ්බ රජයන් කොච්චර කටයුතු කළාද සහ අපි කරන්නේ මොකක්ද? එතෙන්දී අපි ප්‍රධාන මූලික ප්‍රවේශයන් කීපයක් ගන්න. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ තියෙන මූලික ප්‍රවේශ, අපේ දෘෂ්ටිය. එතෙන්දී අපිට අවශ්‍යකමක් තියෙන පළවෙනි කාරණාව අධ්‍යාපනයේ අයිතිවාසිකමක් ලෙස සොරකීම සහ දෙවනුව මානව සංවර්ධන සඳහා අධ්‍යාපනය යොදා ගන්න. සහ අපි අවසානයේදී හදන්නේ පරිපූර්ණ ශිෂ්‍යය. පරිපූර්ණ ශිෂ්‍යය. ඕක තමයි අපේ දෘෂ්ටිය. ඒ මත තමයි අපේ දැන් අපි තියෙන ඔබ කියපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රකාශය තියෙන. එතකොට ඒකේ කාරණා කීපයක් අඩංගු වෙනවා. ඔබ අහපු ප්‍රශ්නයට එළඹෙමක් ලෙස අපි තියෙනවා මේක නිශ්චිත මූලධර්ම කීපයක්. ඒ මත පදනම තමයි හැදෙන්නේ. තිරසාර අධ්‍යාපනය, සමාන ප්‍රවේශ, යාවජීව අධ්‍යාපනය, සමාජ රවග කියන අධ්‍යාපනයක්. මේ විදිහේ කාරණා ගොඩක් එක තමයි මේ මූලධර්ම රැසක් එක තමයි මේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හැදෙන්නේ. මේකේ අවශ්‍යතාවක් තිබ්බා ඔබ කියන පරිදි දිගටම තිබ්බා. පොහොසත් කියන්නේ මූල්‍ය අති පොහොසත්කමත් එකම පුරවැසියාට වග කියන, විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම සමාජ වග කියන ධර්ම, කායිකව බොහොම සෞඛ්‍ය සම්පන්න, දැනුම සහිත සහ
2: සංස්කෘතිමත් කෙනෙක්,
3: අන්නහරි ආචාර ධර්ම සහිත කෙනෙක් පුරවැසියෙක් බිහි කළ යුතුයි. ඒක තමයි අපේ අරමුණ. ඒකට අපි පහුරක් කරගන්නේ, මාර්ගයක් කරගන්නේ මේ අපේ අධ්‍යාපන ක්‍රියාමාර්ග කියන මේ ක්‍රියාවලිය. අන්න ඒක තමයි
2: ප්‍රතිසංස්කරණ.
3: ප්‍රතිසංස්කරණ
2: හොඳයි. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියවුවාම බොහෝ දිනෙකගේ ඔළුවේ බැවෙන චිත්‍රය තමයි විෂයමාලාවන් වල වෙනස් වීම, විෂයමාලා විෂය නිර්දේශයේ වෙනස් වීම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ විෂය නිර්දේශ වෙනස් වීම පමණද? දැන් පසුගිය අවුරුද්දේ මේක කරලියට ආවහම මොඩියුල සම්බන්ධ තමයි බොහෝ දෙනෙක් කතා කරේ, බොහෝ අදහස් පළ වුණේ, බොහෝ විවේචන එල්ල වුණෙත්. මොකක්ද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ තියෙන මේ විෂය නිර්දේශ වෙනස් වීම පමණක්මද?
3: ඕමිල අපි ඔබේ ප්‍රශ්නයට කෙලින් උත්තර දුන්නොත් නෑ, විෂය නිර්දේශ පමණක් නෙමෙයි මේ අධ්‍යාපනය ව්‍යුහාත්මක ලෝක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්. එතෙන්ද එක කොටසක් ඔබ කියන කතාව ඇත්ත. එක ලොකු කොටසක් තමයි, ශේෂ්ත්‍රයක් තමයි අධ්‍යාපනයට සම්බන්ධ විෂය නිර්දේශන් කියන කොටස. ඒක එකක්. ඉතින් අපි නිතර කතා කළේ ඒක සම්බන්ධයෙන් තමයි, සහ සමාජයේ කතා කළේ ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි. නමුත් ඇත්තටම ගත්තොත් මේක කුළුණු පහක් ඔස්සේ අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ කොටසක් තමයි විෂය නිර්දේශ කියන කොටස. තව තියෙනවා ඇගේම් ක්‍රම වෙනස් වෙනවා, ඒ වගේම මේකේ තියෙන යටිදල පහසුකම් වෙනස් වෙනවා, ඒ වගේම පරිපාලන කොටස් වෙනස් වෙනවා, ඒ වගේම විශේෂයෙන්ම තව කොටසක් අපි දැන් හෙට වෙබ්සයිට් එකේ නිකුත් වෙනවා වගේම මේ සම්බන්ධ ජනතාව දැනුවත් කරනවා. එතන මේ කාරණා පහ වස්තුව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔව් ඔබ හරි, විෂය නිර්දේශ කියන කොටස ටිකක් සමාජයේ මේ සම්බන්ධයෙන් කතා බහ කරන මොනවද වෙන්නේ, මොනවද තියෙන්නේ, අඩංගුව මොකද්ද, මොනවද විෂයන් කියන. නමුත් මේක පරිපූර්ණ පූර්ණ පරිවර්තනයක්. ඒ නිසා මේක අර අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේක අපි සංසාධනය කරායින් පස්සේ මේ තමයි ප්‍රථම වතාවට ඉතිහාසයේ අධ්‍යාපන පුළුල්ල ශේෂ්ත්‍රයක් විදිහට පුරුල් පරිවර්තනයක් කියන්නේ අර ප්‍රධාන දෘෂ්ටියට එකඟව මූලධර්ම ඔස්සේ. ඒ කියන්නේ මේක ගත්තොත් එහෙම මේක සම්පූර්ණ ක්‍රියාවලියක වෙනස් වීමක්. ඒ නිසා ඒක අර අර කලින් තිබ්බ ප්‍රතිසංස්කරණ ඔස්සේ අපිට ඒක දකින්න අමාරුයි මේක පුළුල් වෙනසක් නිසා.
2: දැන් මොඩියුල කියන වචනේ භාවිතයට එනවා පෙර පොත් කියන එක වෙනුවට. කොහොමද මේ මොඩියුල කියන වචනේ ආවේ මේ මේ ප්‍රතිසංස්කරණත් එක්ක? ඇයි ඒක පෙර පොත් කියන එක වෙනස් වුනේ? ඇතැම් වෙලාවට මොඩියුල කියන වචනේ ජනතාව බියක් දක්වන තැනටම වෙනස් කරන්නට සමහර උත්සාහ කරා. එහෙම වෙනස් වෙන්නත් පුළුවන්. කොහොමද මේ මොඩියුල කියන එකක් ආවේ?
3: මොඩියුල දැන් ඇත්තට පහුගිය දවස්වල පහුගිය කාලේ කතා වුණා ටිකක් වැඩිපුර මොඩියුල ගැන. මෙහෙමයි, දැන් අපි කතා කරන කාරණා තුනක් මෙතන කතා වෙනවා මිල. එකක් තමයි විෂය, ඊළඟට අපි තිබ්බ කලින් තිබ්බ පෙළ පොත් සහ මොඩියුල වෙනස් වෙන කොහොමද. විෂයක් කියලා කියන්නේ අපි ගත්තොත් ගණිතය නැත්නම් සිංහල විෂයක් කියලා කියන්නේ ලොකු ශික්ෂණය කළ යුතු ශිෂ්ටය. ඒක ටිකක් කොට කරලා ටිකක් අඩු කරලා ගත්තොත් විශේෂිත ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ පුළුල් කොටසක් ආය නැවත වාරයක් පෙළ පොතෙන් ආවරණය වෙනවා. එතෙන්ද පෙළ පොතෙන් කරුණු තියෙන විශේෂ කරුණුත් තියෙනවා, ඇගේම් ක්‍රමත් තියෙනවා. හැබැයි මේ පෙළ පොතත් තව ටිකක් විශේෂ කරුණු අඩු කරලා නිශ්චිත මාතෘකාවක්, නිශ්චිත මොකක් හරි විශේෂ කරුණක් හෝ නිශ්චිත කුසලතාවක් අඩංගු උපදේශන සහ ඇගේම් කටයුතු ඇතුළත් පොතක් තමයි මොඩියුලේ කියලා කියන්නේ. මේකේ විශේෂ කරුණු කොටස අඩුයි. නමුත් මේක සම්පූර්ණ විෂයට අදාළවයි මේක කැඩිලා තියෙන්නේ. ඒක කෙටි කොටසක්. අර පෙළපත ටිකක් දිගුයි. විෂය කියන්නේ ලොකු ශේෂ්ත්‍රයක්. ඒක තමයි වෙනස.
2: එතන එක් විෂයක් සඳහා මොඩියුල කිහිපයක් ප්‍රකාශනය වෙනවා. එහෙම හදලා
3: තියෙනවා. ඔව්. මොඩියුල කිහිපයක් තියෙන අවශ්‍යතාව පරිදි මොඩියුල වෙන් කර ගැනීමක් කරන මේක නිශ්චිත තාක්ෂණික කාරණාවක්. මොන ඉගෙනුම් අවස්ථාවට, ඉගෙනුම් අවධියට අවශ්‍යද කියන කාරණාවත් එක්ක තමයි ඉගෙනුම් පළම මත තමයි මොඩියුලේ කොටස් වෙන්නේ විෂය තන අදාළ.
2: කොහොමද මේ නිර්දේශාවේ කොතන ඉඳන් පටන් ගත්තේ මේ මොඩියුල හඳුන්වා දීම, කවද ඉඳන් දාවේ කියලා ඔබෙන් මම අහුවත්.
3: ඔමල මේක ටිකක් දීර්ඝ කාරණාවක්. ඇත්තම ගත්තොත් මේ සම්බන්ධ සාකච්ඡා අතීතයේත් පැවිදිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික විෂය රාමුව කියන කොටස තමයි මේක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේක කාරණා ඔබ මතු කරපු කාරණා හොඳයි. මේක ජනතාව දැනගත යුතුයි. මේ අපේ මොඩියුල කියන ක්‍රියාවලියට පොඩ්ඩක් අපි ගියොත් එහෙම ටිකක් පුළුල් ක්‍රියාවලිය මොකක්ද කියලා. මේක ප්‍රතිපත්තියක් මත පදනම් තමයි මොඩියුල හැදෙන්නේ. ප්‍රතිපත්තිය හැදෙන්නේ කොහෙන්ද? ජාතික අධ්‍යාපන කොමිසම. ඒක තමයි ප්‍රතිපත්ති හැදීමට වගකිය යුතු ආයතනය. එම ප්‍රතිපත්තිය මේක තියෙනවා සංකල්ප පත්‍රිකාව කියලා. අන්නේ සංකල්ප පත්‍රිකාව මත මේකට අදාළ ක්‍රියාවලිය හදනවා. ඒකට වග කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනය විසින් තමයි මේට අදාළ අපි කියපු ජාතික විෂයමාලා රාමුව හැදෙන්නේ. ජාතික විශ්වවිද්‍යාලාරාම ඇතුළත තමයි මෙන්න මේ මොඩියුල කියන කොටස හැදෙන්නේ. ඒතර මොඩියුලේ හැදෙන්නේ අර මූලික ප්‍රතිපත්තියටත් අදාළව සහ විශ්වවිද්‍යාලාරාම. විශ්වවිද්‍යාලාරාමෝතා කියන්නේ ක්‍රියාවලිය, අරක තමයි ප්‍රතිපත්ති. ඒතර ක්‍රියාවලිය තමයි මේක, මේ මේ නිසා ප්‍රතිපත්තිය ක්‍රියාවලිය බවට පත් වෙනවා. එතන තමයි මේක වෙන්නේ. දීර්ඝ සාකච්ඡාවට ජාතික මෙහෙයුම් කමිටුවක් තියෙනවා, තාක්ෂණික ධනවත් පිරිසක්, ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒ විතරකුත් නෙමෙයි අමිල, ඉතින් අපි කියන්න ඕන මේ සම්බන්ධයෙන් දායක වෙනවා වෘත්තීය සමිති, ඒ සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඊට පස්සේ ශිෂ්‍යයන්, මේ සම්බන්ධ කරත් ලොකු පිරිසක් එකතු කරගත්ත, අදහස් කැටි කරගත්ත, ප්‍රාමාණික වියතුන් එක්ක සම්බන්ධ කරගත්ත ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය තමයි, දීර්ඝ ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය තමයි මෙන්න මේ මොඩියුල කියලා අතට එන්නේ.
4: දැන් 2026 දී හඳුන්වා දුන්න ගියා එක ශ්‍රේණියට, නමුත් හඳුන්වා දුන්න එක ශ්‍රේණි ගැටලුවක් වුණා, ආය ශ්‍රේණියට නොහැකි වුණා. මේ ගැටලුව ආවේ එල්ල වෙච්ච චෝදනාවත් එක්ක. ඔබේ ආණ්ඩුවේ පැත්තෙන් ගත්තාම ආණ්ඩුවේ සැලසුම් කරන්නේ දෝෂයක් මෙතන තිබ්බා කිව්වොත් ඔබ පිළිගන්නවාද?
3: අම මෙහෙමයි, දැන් අපි මම කියන්න මෙච්චදී අපි ගත්තත් එහෙම අපි
4: දරුවෝ බලන් හිටියා, අලුත් මොඩියුලත් එක්ක අධ්‍යාපන ලබන්න දෙමව්පිය බලන් හිටියා, මේ වෙනසත් එක්ක ගමන් කරන්න උන්ගේ අපේක්ෂාවන් බිඳ වැටුණා, සමහරට ඔවුන් කම්පා වෙන්න ඇති මේ නිසා.
3: ඇත්ත,
4: දැන් ඔවුන් හත ශ්‍රේණියට ඇවිල්ලා ආය අවස්ථාව හම්බෙන්නේ
3: හම්බ වෙනවා.
4: අපි ඒක නැති දෙයක් කතා කරලා 2026 දී මොකද වුනේ? මේ කාණ්ඩයේ දෝෂයක්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ දෝෂයක්ද, සැලසුම් කරන්නේ ගැටලුවක්ද?
3: ඔව්, අපි මෙහෙම ගමාමිල දැන් ගැටලුවක් ආවා. ඉතින් අපි ඇත්තටම අධ්‍යාපන ප්‍රසංසන ක්‍රියාවලිය ඒ සැරේ අපි සැලසුම් ගත කරේම 1-6 කියන වසරවල. ඒත් අපි මේ අවුරුද්දේ 1 කියන වසර අධ්‍යාපන ප්‍රසංසන ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙන්න පවතිනවා. 6 වසර තමයි මොඩියුල එකතු වෙන්නේ. එතකොට මොඩියුල වල 1 විෂයක එක තිබ්බ පොතක, 1 මොඩියුලයක තිබ්බ දෝෂයක් නිසා තමයි මේ මේ ලොකු සමාජයේ යම් කිසි මතයක් හදමින් සහ ඒක දේශපාලනීකරණය කරමින් මේක කියවෙතුයි. විශේෂයෙන්ම අපි ගත්තත් එහෙම දෙමාපියන්,

0: අපිට ඕන වුණා මේ ක්‍රියාවලිය නැවත වාරයක් සමාලෝචනය කරලා අපි අමින බොහොම විවෘතයි යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඒ සම්බන්ධයෙන් අපි ඒ ඊට අදාළ ක්‍රියාවලිය නැවත නිවැරදි කරගන්න ඕ ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න අපි වැඩ කරන තැන. ඒතර අපි නැවත වාරයක් ජාතික මෙහෙයුම් කමිටුවක් ඊට පස්සේ මීට සරදාල් ප්‍රාමාණික වේතුන් නැවත වාරයක් මේ මොඩියුල් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් නැවත බලමින් අඩංගුව බලමින් සමයි අපි මේ
1: නිවරගෙන පූර්ණ සමාලෝචන නැවත ලක් කළාද
0: පූර්ණ සමාලෝචන ලක් කළා තියෙනවා සියල්ල සමාලෝචන ලක් කළා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට මම කියන්නේ කලින් සැරේ අපිට කරගන්න බැරි වුණා 6 වෙනි ශ්‍රේණියට නමුත් මෙවර 6 වෙනි ශ්‍රේණිය සහ 1 2 කියන ශ්‍රේණි දෙකටම අපි
1: එක කොහොමත් ඉදිරියට නැවෙලා
0: නේද 2 කියන ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණිය දැන් අපි ලෑස්ති වෙලා තියෙන මේ ක්‍රියාවලියට ලබන අවුරුදු
1: 2027 නව වාරයේ 1 2 සහ
0: 6
1: මං කලින් හැව කතාව දැන් 6 හිටපු දරුවන්ට දැන් 6 වෙන දරුවන්ට දැන් වුන 7 යන එතකොට කවද්ද උන්ට ඒ අවස්ථාවල උදා වෙන්නේ? උන්ට අවස්ථාවක් උදා වෙන්නේ නැති වෙයිද?
0: ඔව් අමිල නෑ පුළුවන්. මේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් අපි ආයෙත් මම ගත්තොත් අපිට අවාසනාවට ඒ ශිෂ්‍යයන්ට 6 වෙනි වසරේදී දෙන්න බැරි වුණා. නමුත් මේ ඉගෙනුම් ක්‍රියාවලිය කොටස් කරලා තියෙන්නේ. අපිට එකපාරම 7 වෙනි වසරට එකපාරම මේක දෙන්න අමාරුවක් තියෙනවා. මොකද මේක නිශ්චිත විද්‍යාත්මක පදනම කඩලා තියෙන නිසා. එතකොට 6 සහ 9 කියන කොටස 10 සහ 10 11 කියන වසර සහ 12 13 වසර අපි ඒ ක්‍රියාවලිය කොටස් කරලා තියෙනවා. 6 සහ 9 10 11 සහ 12 13. එතකොට මේ දැන් 6 වසරේ මගහැරෙන ශිෂ්‍යාවන්ට පුළුවන් එයාට 10 වසරේදී මේක ලබා ගන්න.
1: 10 වසරේ. තවරුත්වා
0: බලන් ඉන්න. නමුත් ඒක අර ඒ ක්‍රියාවලිය නිශ්චිතයිනේ. එතකොට ඒ කටිට මේ දැන් තියෙන පරණ ක්‍රමයෙන් අලුත් ක්‍රමයට වෙනස් වීම හැකියාව තියෙනවා. ඒ නිසා අපිට තන යම් කිසි මට්ටමකට සාධාරණයක් සිද්ධ වෙනවා සැලකිය යුතු මට්ටමකින්.
1: හැබැයි අසාධාරණයක් සිද්ධ
0: වෙනවා. අපි ගමුකෝ පුළුවන් තරම් අපි උත්සාහ කළා. සහ දැන් බොහොම ශක්තිමත්. ඒ නිසා අපි හිතනවා අවස්ථාවට අනුව දැන් ගත තියෙනවා.
1: කවුද මේ වෙච්ච දරුවන් නෙවෙයි වෙච්ච අසාධාරණයට වග කිව යුත්තේ? කවුද නිශ්චිත වග කිව යුත්තේ හඳුනාගෙන ඉඳ වෙනවද? වැඩ තහනම් කිහිපයක් සිද්ධ වුණා. දැන් වැඩ තහනමකින් පමණක් දරුවන් වෙනුවෙන් වෙච්ච පාඩුව නැකිය හැකිද? කවුද වග කියන්නේ රිජු? දැන් අවුරුද්දක් විතර ගිහින්
0: තියෙනවා. ඔව්. අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වුණා. විශේෂයෙන් මේක කුමන්ත්‍රණ කාර්ය ස්වභාවයක් තියෙනවද කියන සම්බන්ධයෙන්
1: ඉදින් අපරාධ පරීක්ෂණ
0: බලධාරීන්ව
1: ඒ ප්‍රගති සම්බන්ධයෙන්
0: දැන්වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුමන්ත්‍රණ කාර්ය ස්වභාවය නැහැ කියලා තමයි කියන්නේ. ඊට අමතරව ආයතනික තුනේ පරීක්ෂණයක් පැවැත්ලා ඒකේ අවසාන
1: ආකාරයේ ස්වභාවයක් නැහැ කියලාද?
0: නැහැ කියලා.
1: දැන් කියන්නේ.
0: ඔව්. එතකොට ඊට පස්සේ අපි දැන් ඒ දෙක විනය පරීක්ෂණයක් සිදන්න ඕන. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු කළා. ඒ සම්බන්ධ විනය ක්‍රියාමාර්ග කරලා ඉවර වෙලා තියෙනවා. නමුත් අපිට මේ ක්‍රියා මේ සිද්ධවීම මත අපිට යම්කිසි ක්‍රියාවලියක් ශක්තිමත් කළ යුතුයි. ඒක තමයි මම කිව්වේ. මේකෙන් ගත අත්දැකීම් මත මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කළ වගවීම වගකීම සහ නිශ්චිත වගකීම ඔය සියල්ල දීලා පෙළපත් ලිවීම සමාවෙන්නේ මොඩියුල ලිවීම සහ අත්‍යවශ්‍යම දක්වා සියලු ක්‍රියාවලිය බොහොම නිරීක්ෂණය වෙමින් ශක්තිමත් වෙන සහ මේකට අඩංගු එන්නේ කොහොමද කියන එක තවදුරටත් සාකච්ඡාවට බාධනය කරමින් ඉතින් මේ කොහොම හරි අපි අර
1: පෙරට වඩා
0: ක්‍රියාත්මක ශක්තිමත්ද ඉතාම ශක්තිමත් අපිට බොහොම කියන්න පුළුවන් බොහොම ශක්තිමත් ක්‍රියාවලියක් ට පස්සේ තමයි ශිෂ්‍යාවක් අතර මේ මොඩියුලේ එන්නේ විශේෂ මොඩියුල විතරකුත් නෙමෙයි ගුරුවත් පොත් එන්නේ ඒ විදිහට ඊට පස්සේ ක්‍රියාකාරකම් පොත් තියෙන ප්‍රාථමික පන්තිවල ඒ එන්නේ ඒ විදිහට මේ සියල්ල බොහොම පරීක්ෂණ නිරීක්ෂණ ක්‍රියාවලියකින් පස්සේ ප්‍රාමාණික විද්‍යතුන් උගතුන් සාකච්ඡා කරමින් සහ අපි ඕන වෙලාවක ඕනම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බොහොම විවෘතව ඉන්නවා. සමහර දේවල් ගැන අපි ඇත්තටම විවෘතව සාකච්ඡා කරලා තියෙනවා විශේෂයෙන් ගේම් ක්‍රම සම්බන්ධයෙන්. ඉතින් බොහොම අතන සමාජයේ අපිත් එක්ක ඊටාම එකතුයි මේ වෙනසට
1: එක හෙට විවෘත වෙන අවකාශය දෙන බෙබඩවි හරහා 30,000 ජනතාව
0: අවස්ථාව
1: තියෙනවා.
0: අවස්ථාව තියෙනවා.
1: හරි දැන් අර 2026 6 ශ්‍රේණියට හඳුන්වා දෙන්න ගිය මොඩියුල වල වර්ධි කිහිපයක් පෙන්වා දුන්නා. දැන් වර්ධි ද්වේෂ සාගත ස්වරූපයෙන් අප දේදුණු පාට වගේ දේවල් මේ මම අහන්නේ. අර ඉංග්‍රීසි මොඩියුලේ වැරද්දක් සිදු වුණා මුද්‍රණේ පැහැදිලිවම. දැන් ඒ මොඩියුල වලට මොකක්

0: කළේ? ඒව නැවත භාවිතයට ගන්නවද නැත්නම් ඒ මුද්‍රණය සඳහා කොච්චර වීදමක් ගියාද මොකක්ද
1: වුනේ? දැන් අපි මෙහෙමයි. දැන් ඒ මුලින්ම මුද්‍රණය කරලා තිබ්බ මොඩල් කීපයක් තියෙනවා. අපි නැවත සමාලෝචනය කළා. ඊට පස්සේ දැන් අලුතෙන් මුද්‍රණය නොකර එම අර අවශ්‍ය අනවශ්‍ය කොටස අයින් කළා. අපි මොඩියුල අපි නැවත බෙදාහැරීමේ හැකියාව අපිට දැන් තියෙනවා. සහ කලින් මුද්‍රණය කරපු මොඩියුල පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ සියල්ල නැවත බල සමාලෝචනය කළා තියෙන නිසා අපි විශ්වාසවන්තව අපිට කියන්න පුළුවන්. ඊට පසුවත් අලුතෙන් මොඩියුල ලියවිලා හැදිලා තියෙනවා. මෙන්න මෙන්න සියලු ලියකියවිල සම්බන්ධයෙන් අපිට විශ්වාසන්ත තහවුරුවක් අපිට තියෙනවා කියන කියන්න පුළුවන්.
0: හොඳයි. දැන් තවත් චෝදනාවක් තමයි මේ ක්‍රියාවලිය, මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ආණ්ඩුව කලබල වැඩි. මේ ගැන සාකච්ඡාවක් කිනාවේ නැහැ. දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්නේ, ගුරුවරුන් සමඟ සාකච්ඡා කරන්නේ, වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරන්නේ. මේක හදිස්සි වැඩි වුණා කියලා චෝදනාවක් ආවා. ඔබ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන අංශ අධ්‍යාපන, මොකක්ද දෙන්නේ පිළිතුර?
1: අමල මෙහෙමයි. දැන් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ගෙනාවේ අපි ආණ්ඩු බලය එන්න කලින් 2018 ඉතර වෙනකොටම මේ සම්බන්ධ සාකච්ඡා අධ්‍යාපන කොතන තිබිය යුතුද කියන සාකච්ඡා අපි කරලා ප්‍රතිපත්ති හදලා ඉවරයි. එතකොට අපිට මේ ක්‍රියාවලිය නිශ්චිතව විද්‍යාත්මකව කරගත යුතු තිබ්බා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ඔය කියන සියලු පිරිස් එකතු කරගත්ත මේ ක්‍රියාවලිය.
0: දැන් මේ සාකච්ඡා කරේ නැහැ කියලාත් එකත් සාකච්ඡා
1: කරලා තියෙනවා.
0: වෘත්තීය සංග
1: අනිවාර්යෙන් ඔබට කියන්න අමිල්ල මේ ජාතික මෙහෙයුම් කමිටුවේ
0: නම්සලන් කරන්නේ විශේෂයෙන් ගුරු වෘත්තීය සංගම් ගේපයක් කියන උන් එක සාකච්ඡා කරනවා කියන
1: මේ ජාතික මෙහෙයුම් කමිටුවේ මේකට දායක වෙනවා. අපි මේ ලියකියවිල ඔවුන්ගේ නමුත් තියෙනවා. ඒ නිසා දැන් මේකට නිශ්චිත වගකීම් සම්බන්ධ වෙනවා. ඒ පිරිස් වෘත්තීය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මේ සියල්ල මේ සමාජ සීල ප්‍රතිකඩවල් මෙතන සම්බන්ධ වෙනවා. ඒ නිසා නිශ්චිතව සම්බන්ධ වෙනවා. අපි කියන්නේ මේක නම් වශයෙන් සම්බන්ධ වෙනවා, නිශ්චිතව සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ සාකච්ඡාව වුණා. ඊළඟට ඉක්මනින්ද නෑ, නිශ්චිතව කල්යල් බලමින් හොඳින් පරීක්ෂාකාරීව නිසි ක්‍රමවේදයක් හදත් මම කිව්වා අපි අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව, අපේ විදියට දෘෂ්ටියට අනුකූලව ප්‍රතිපත්ති හැදිලා ප්‍රතිපත්ති අරමුණු වලට අනුව ජාතික විෂයමාලා රාමුවක් හැදිලා ඒ මත තමයි මේ විෂයමාලා හැදෙන්නේ. ඊට අමතර මේ ප්‍රතිපත්ති මත අනෙකුත් කුළුණු තියෙනවා. ඒ නිසා මේක හදිසියෙන් කරපු දෙයක් නෙමෙයි. මේක බොහොම සැලසුම් දහයක්.
0: ඔය අතර එන චෝදනා තමයි ආසියානු සංවර්ධන බැංකුවේ ඉන්න අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් තමයි මේක කඩම් කරේ කියලා. එවන්නක් මෙතන තියෙනවද නැත්නම් මොකද්ද පැහැදිලි කිරීම?
1: අමිල මේ ඔය කතාව අපිට නිතර ටිකක් ඇහුණ පහුගිය දවස්වල.
0: විතර නෙමෙයි දන්තරයෙන් කියන
1: කියවන කතාවක්. ඇත්තම ගත්තොත් එහෙම අපිටත් වුණ මෙතන අපිත් දන්නේ නැහැ. මේ ආසන සංවර්ධන බැංකුව නිශ්චිතව මෙන්න මෙතෙන්ද දෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි මේකට මුදල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේකේ විෂයමාලා ප්‍රතිසංස්කරණ විතරක් නෙමෙයි. මෙතන තියෙනවා අපි කිව්වා අගේම් ක්‍රම වෙනස් වීම තියෙනවා, පරිපාලන වෙනස් වීම තියෙනවා, ඊළඟට යටිතල පහසුකම් දියුණු කිරීම තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙමින් පවතින අතරතුර මේ වලට මුදල් කොහෙන්ද එන්නේ? එකක් තමයි රජයේ මුදල්. සමහර වෙලාවට සමහර ක්‍රියාවලින්ට සමහර ආයතන වලින් ගත ණය පාවිච්චි වෙනවා. ඒතර මේ ආසියානු සංවර්ධන බැංකුව සඳහා මේක අපි ප්‍රතික්ෂේප කරන මේක මම හිතන්නේ බොරු තර්කයක්. මම හිතන්නේ
0: ඔය බොරු තර්කයක්
1: අනිවාර්යයෙන්ම කිසිම සම්බන්ධයක් නැති එකක්. මේ එහෙම ණය බලාපොරොත්තු ප්‍රතිසංස්කරණ කරන ආණ්ඩුවක් නෙමෙයි අපි.
0: පැහැදිලිව. හොඳයි. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තාම එක ශ්‍රේණියට ආවා. දැන් එහි සාර්ථකත්වය අපි විරාම කැමරත් අවශ්‍ය නම් උතුර කාලෙත් නිබිදුනේ එක ශ්‍රේණියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇගේමක් කර තිබෙනවද? වාර කිහිපයක් දැන් ගත වෙලා තියෙනවා, අවසාන වට ඇවිල්ලා තියෙනවා. එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් කරලා තියෙනවද?
1: අනිවාර්යයෙන්ම
0: රට වඩා වෙනස් වීම සම්බන්ධයෙන්
1: අමිල අපි මේ වැඩේ පටන් ගන්නකොටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් පටන් ගන්නකොටම විශේෂයෙන් මේක ව්‍යුහාත්මක දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්. ඒතර මොකද්ද කළ යුත්තේ? මෙම ක්‍රියාවලිය නැවත නිරීක්ෂණය කළ යුතුයි විද්‍යාත්මකව. ඒ නිසා ඔබ සඳහන් කරපු ඉතා වැදගත් පළවෙනි ශ්‍රේණිය අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ගුරුවරුන්ගේ භූමිකාව, ඉගැන්වීම් ක්‍රියාවලිය, ඉගෙනීම් ක්‍රියාවලිය, නිරීක්ෂණ වීම, නියමිත ප්‍රතිවිරුද්ධ විදිහට මේ සම්බන්ධයෙන් නිසි නිරීක්ෂණයක් කරලා පසු විපරම් ක්‍රියාවලියක් නිසි පරිදි සිද්ධ වෙනවා. විද්‍යාත්මක පසු විපරම් ක්‍රියාවලිය කියලා අපි කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් ව්‍යාපෘතව පටන් ගත්තට පස්සේ ඒක නිසි ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රියාවලිය හොදට අලුත් වෙනසකට යනකොට මොකද්ද වෙන්නේ කියන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැන් මේ වෙද්දි ඒ කටයුතු සිද්ධ වෙනවා. මම කියන්න සතුටුයි ගහ ප්‍රශ්නෙට දැන් මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් තියෙන නිරීක්ෂණ හොඳයි. ඒ කියන්නේ පළවෙනි ශ්‍රේණියේ ඉගෙනුම් ක්‍රියාවලිය සම්බන්ධ තියෙන නිරීක්ෂණ අපේ වාර්තාව නිසි වාර්තාවේ නිසි වාර්තාව වෙනකොට මම කියන්නේ ඒ නිරීක්ෂණ හොඳයි කියලා.
0: මාර මට්ටමින් වාර්තාව නැද්ද? මාර මට්ටම
1: ඒක තියෙනවා. ඒකට තියෙනවා අපි කියන ටූල් එකක්. මෙවලමක් තියෙනවා. මේ මෙවලමෙන් තමයි බලන්නේ. එතකොට වාර මට්ටමින් නෙමෙයි ඒක බලන්නේ. නමුත් ඒ මෙවලම හැටියට අපිට පේන දේ තමයි ඒ ක්‍රියාවලිය හොඳ මට්ටමක තියෙනවා. අපි මේ අපි පාවිච්චි කරන මේ මෙවලම් පාවිච්චි කරන්නේ මේ ක්‍රියාවලිය වෙනස් කරගත යුතු නම් වෙනස් කර ගන්න ඕන. දැන් තියෙන ක්‍රියාවලිය හොඳ නම් ඒ විදිහට තියාගෙන ඉන්න. මේක අපි කියන්නේ ගතික ක්‍රියාවලිය. මේම තමයි වෙන්නේ. ඒ නිසා දැනට බොහොම හොඳ තත්ත්වයක පළවෙනි ශ්‍රේණිය තියෙනවා.
0: හොඳයි. සතරදායක ආරංචියක් අපි කෙටි විරාමයකට යොමුවන්ටයි සෝදානවන්නේ. අද දවසේ දී ඔන්නේ පොලිටික්ස් සමගින් එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා. පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දායකත්වය සම්බන්ධයෙන් තමයි අද සාකච්ඡාව සිදුවන්නේ. මාස දහන් කළ ආරම්භයේදී දුරු විභාගයේ සම්බන්ධයෙන් විමසනවා කියලා දෙවිරාමයෙන් පස්සේ විමසන්න සෝදාන මොහොතේ බලාගෙන ඇති. කෙටි විරාමයකට යොමුවන රදී සිරින අයිතියන් ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමඟ
2: FM 93.5

0: තමයි හදාගත්තා වගේ නෙමෙයි. දන්නවද කිරි පැකට් එක ගන්න?
1: පැම්පර්ස්? පැම්පර්ස් සල්ලි කනවා. ඊට පස්සේ ළමයි මොන්ටිසෝරි දාන්න. ඇඩ්මිෂන් එක 7000. මාසෙට 4000 ගන්න. ඊට පස්සේ ඉස්කෝලේ දාන්න. පගාව දෙන්න ඕනේ.
2: ලක්ෂාන් වස්තු හේවා නිර්මාණ කාර්යයක්.
3: පරණ වුණාට හොඳට හදලා තියෙනවනේ.
4: දැන් එන අලුත් ඒවා වගේ නෙමෙයි. ටූස්ටෝ. ටූටි දාන්න තියෙන එච්චර.
3: සොකසොපරේම අලුතෙන් නේ දාලා තියෙන. ඒ කියන්නේ ගමනක් යනකොට ගැසෙන්නේ.
2: සති අග රාත්‍රී

0: ඒ නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: අනතුරුව ඔබ අලිත් එක්වන්නේ ඔන් යාපොලිටික්ස් සමඟ අදවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුරසින රත්න මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධය තමයි අප සාකච්ඡාවට ලක් කරමින් සිටි අපේ යලිත තන්ටා 2027 2026 පටන් ගත්ත දැන් 24 වෙනවා මම එහෙවොත් කොහොමද මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මොකද මේක බලාගෙන ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ කොහොමද දැන් ස්ථිරයි මේක ඉදිරියට යනවා කියන එක කොහොමද යන්නේ මොන ආකාරයෙන්ද යන්නේ කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්න
3: දැන් අපි සාමාන්‍ය ජනතාව බේගෙන සංවේදී විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් ඒ නිසා දැන් අපි අගතොත් එහෙම 2026 අපි පටන් ගත්තනේ 2026 දව පටන් ගන්න බලාපොරොත්තු වෙලා හිටි එක සහාය නමුත් පටන් ගත්තා
2: එකට
3: එක ශ්‍රේණියට ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා දැන් ඉදිරියේදී 2027 වර්ෂයේදී අපි 2 සහ 6 කියන ශ්‍රේණි වලට අලුතෙන් පටන් ගන්න අතරතුර එක ශ්‍රේණි ක්‍රියාත්මක කරගෙන යනවා ඒ අතරතුර 2028 වෙනකොට අපිට 3 සහ 7 කියන ශ්‍රේණි වලට යන්න පුළුවන් 2028 වෙනකොට 29 වෙනකොට අපි මේක 4 8 10 කියන ශ්‍රේණි වලට එකතු වෙනවා 30 විශේෂතාව අවුරුද්දක් 30 2030 වර්ෂයේ අවුරුද්දේදී 5 9 කියන්නේ පස්වෙනි වසරට 9 සහ 11 11 කියන වසරට එතෙන්දී අපි බලාපොරොත්තු වෙන
2: ත්‍රිපිටකමවත් දැම්මොත්
3: ඔව්
2: 29 5ට සනාපේදී පහට පහ ශිෂ්‍යත්වයේ මොකක් වේද
3: විසාවේ ඔව් ඔව් මෙහෙම කාරණාවක් තියෙනවා නේද අපි බලාපොරොත්තු වෙන පහ ශිෂ්‍යත්වයේ ශිෂ්‍යත්ව ගැන කතා කරමුකෝ ශිෂ්‍යත්ව විභාගයේ පැවති යුතුද නැද්ද කියන සාකච්ඡාවක් තියෙනවා සමාජයේ තියෙනවා විභාග බර
2: තමයි පීඩනයක් දරුවට
3: අවස්ථාවක් ඔව් දරුවට අවස්ථාවක් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි හිතන්නේ මේ විදිහ අපි විවෘත බලනවා 2030 වෙනකොට ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා විභාග ක්‍රම වෙනසක් නමුත් ඔබ අහුවත් ශිෂ්‍යත්ව විභාගෙන් නැති වෙනවද කියලා මේක ස්වභාවික වෙනස් වීමකට ස්වභාවිකව අවශ්‍යතාව නැති කාලක මෙයදීමකට ලක් වෙයි නමුත් අපි ඒක බලෙන් කරන්න යන්නේ නැහැ නමුත් ඔබ දන්නවා අපේ ප්‍රතිපත්තිය ඇයි ශිෂ්‍යත්ව වලට තරගයක් තියෙන්නේ
2: අසමානතාවන්
3: ජනප්‍රිය පාසල් ගුරුවරුන්ගේ අසබෙදීම අසමානතාවන් සම්පත් බෙදීම අසමානතාවන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ගම්මාන වලට දුෂ්කර ප්‍රදේශ වලට ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි දැන් කරන ක්‍රියාවලියක් තියෙනවා මම ඔබට සඳහන් කරා මේ ප්‍රසංස්කරණ කියන්නේ එකක් විතරක් නෙමෙයි පහක් තියෙනවා එකකින්
2: තියෙනවා හරි තවත් බාධා කරන සමාවෙන් දැන් අසමානතාව නැති වෙන්නේ කොහොමද මේ ප්‍රතිසංස්කරණ එකකින් දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති ප්‍රතිසංස්කරණ වලට අපේ පාසල හැදෙයිද ගමේ පාසල හැදෙයිද කොහොමද මේ අසමානතාව නැති වෙන්නේ
3: ඊටම වැදගත් ප්‍රශ්නයක් අපේ තියෙන මූලික සංකල්පයක් මූල ධර්මයක් තමයි සමාන ප්‍රවේශය මේ මූල ධර්ම මත තමයි මේ අසමානතාව නැති කරන ක්‍රියාදාම යන්නේ මුලින්ම මොනවාද අසමානතාව තියෙන්නේ භෞතික සහ යටිතල පහසුකම් යටිතල පහසුකම් ඊළඟට මානව සම්පත්වල බෙදියාමේ විෂමතාව ඔය කාරණා දෙක තමයි තියෙන්නේ ඒකට අපි ගත්තොත් එහෙම අපිට වැළැක්විය නොහැකි එළියේ තියෙන සමාජ අසමානතාවන් තියෙන. විශේෂයෙන් ගත්ත දුප්පත්කම වෙන්න පුළුවන්, ප්‍රවාහන අපහසුකම් වෙන්න පුළුවන්. ඒ දේවලුත් අපි ආණ්ඩුවක් විදිහට ආමන්ත්‍රණය කරමින් උත්තර දෙමින් තමයි තියෙන්නේ. ඒතකොට අපි ගත්ත විශේෂයෙන් ගත්ත අධ්‍යාපන සම්බන්ධයෙන් මෙන්න මේ කියන දේවල්. මානව සම්පත් සහ යටිතල පහසුකම් භෞතික සම්පත්වල තියෙන අසමානතාවන් ඉස්සෙල්ලා මේ දත්ත පද්ධතිය වැදගත් වෙනවා. අපි මේ වෙනකොට යටිතල පහසුකම් සහ පරිපාලන සම්බන්ධ දත්ත පද්ධතිය නිර්මාණය කරමින්
2: බල තිබෙන්නේ නැද්ද තාම?
3: හරි එකක් තිබ්බ නැහැ. හරි දත්තපතියක් තිබෙන්නේ මොකද දත්ත ඕනෑමිල මේ සම්බන්ධයෙන් තීරණ ගන්න කොච්චර ඉස්කෝල ප්‍රමාණයක් තියෙනවද ගොඩනැගිලි ප්‍රමාණයක් තියෙනවද මේක කොච්චර දුරකින්ද තියෙන්නේ ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න දත්ත ඕනනේ දැන් තමයි දත්ත පද්ධතිය හරියට නිර්මාණය කරන්නේ භෞතික සම්පත් සම්බන්ධ විශේෂයෙන් ඒතර දත්ත පද්ධතියක් තියෙනවා භෞතික සම්පත් ගත්තොත් මෙන්න මේ දත්ත පද්ධතියට අනුව අවශ්‍යතා අපි අඳුරගෙන දැන් අලුතෙන් විශේෂයෙන්ම පරියන්ත තියෙන ඉස්කෝලවල අනිත් එක අපි තෝරාගත්ත ප්‍රාථමික පාසල් අපි දියුණු කරමින් වැඩි දියුණු කරමින් අවශ්‍ය සියලු පහසුකම් නගරේ පාසලක හා සමාන භෞතික පහසුකම් දෙමින් පවතින මේ අවුරුද්ද අපි 104
2: සමාන පහසුකම් දෙන්න පුළුවන් වේද?
3: අපි සැලසුම් කරන්නේ මේකේ ආකිටෙක්චර් එක පව.
2: ඒක එක හා සමාන
3: ශිල්පය පව එක හා සමාන කරන්න. උදාහරණයක් විදිහට ටොයිලට් එක ගසිගලිය පව අර ඒ ගැලපෙන විදිහට අපි කියනවා දැන් ආවාසයේ සිසු දරුවන්ටත් යන්න පුළුවන් තැන කරන්න සහ ආකිටෙක්චර් එක සමාන කරන්න.
2: මම මෙහෙම කිරීම හැවෙ කොළඹ රාජකීය විද්‍යාලයේද කොළඹ ආනන්ද විද්‍යාලයේද ප්‍රාථමික ප්‍රාථමික ශ්‍රේණි වලින් දරුවන් තියෙන පහසුකම් ගමේ ඉන්න දරුවටත් ගේන්න පුළුවන් තත්ත්වයක් ඔබලට ගේන්න පුළුවන් වේද?
3: අපි දැන් කරමින් ඉන්නේ අවිල. දැන් මේ දවස්වල අපි කරමින් ඉන්නේ.
2: හරි. ඔකට අවුරුදු කීයක් ගියද?
3: දැන් කරලා දැන් අපි දැන් පාසල් කීපයක් අපි මේ ආදර්ශ විදිහට හදනවා ප්‍රොටෝටයිප් විදිහට මේ නිර්මාණය කරනවා. ඉතින් එතකොට මේ ප්‍රාථමික පාසල් වලට ඔබ කියන විදිහට මේ සියලු දේවල්. ඒ කියන්නේ අපි කියන්නේ දැන් මේ ඉගෙනුම අවකාශය කියලා ගන්න දැන් බිත්ති හතර විතරක් නෙමෙයි. මේක ඉගෙනුම අවකාශයක්. ඉගෙනුන්න මේ පරිසරයම බලපානවා. ඒතර මේ ගොඩනැගිලි තියෙන පාට, ඊළඟ ආරක්ෂාව, කාණු තියෙන්නේ කොහෙද? නැත්නම් විදුලිය තියෙන්නේ කොහෙද? ඊළඟට මේකේ තියෙන ගස් කොළන් තියෙන්නේ කොහෙද? ඒ නිසා මේක ඉගෙනුම අවකාශයක්. එතකොට මම හිතන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔබ කියන විදිහට කොළඹ හෝ නැත්නම් දදාසන ප්‍රදේශයේ පාසලකටත් එහා ගිය අලුත්ම ඒ කියන්නේ මේ තමයි දැන් තියෙන පාසල ලෝකේ තියෙන පාසල මේකයි. අන්න ඒක තමයි අපි නිර්මාණය කරන්නේ. ඒ ගොඩනැගිලි නිර්මාණය කරන්නේ ලෝකේ තියෙන පාසල, ලෝකයට ගෙනියන පාසල. ඒ ප්‍රාථමික පාසල අපි දැන් අපි කිව්වා 169 අලුත නිර්මාණය කරනවා. ඉතින් මේකෙදි මේ සියලු දේවල් තියෙනවා. මේක අවශ්‍යතාව වෙන්නේ අර ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අර සමාන ඒ අවස්ථා ලබා දීමට ලෝකයට ගැලපෙන පරිදි. මේ ඉගෙනුම ක්‍රියාවලියත් අපි වෙනස් කරනවානේ. ඒකට ගැලපෙන පරිදි පාසලත් අලුතෙන් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේක අලුත්ම තැනක්. ඒ නිසා අපි ඒක එකක් අපි අලුතෙන් යටිදල පහසුකම් දෙනවා විශේෂ පරියන්තයට දැන් දෙනවා විශේෂ ඩිජිටල් කරණය තුළ. දැන් අපි දැනටම මේ මාතකෙට සඳහන් කළා ඩිජිටල් මෙවලමක් අනිවාර්යයෙන්ම ස්මාර්ට් බෝඩ් එක හැම පාසලකටම දැන් අපි ස්මාර්ට් පන්ති කාමරයක් දක්වා වර්ධනය වෙන පරිදි ලබා දෙනවා හැම ද්විතීක පාසලම අපි දැන්
2: රැකියාවල ස්වභාවය සම්බන්ධයෙන් ගැටලු සහගතයෙන් එන්න පුළුවන් වෙනස් වීම එන්න පුළුවන් ඒ තාක්ෂණත් එක්ක දැන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුලේ දැන් මේ සම්බන්ධ අවධානයක් තිබෙනවා ඩිජිටල් කරන තැනට ගිහිල්ලා.
3: ඔව් මේ ඩිජිටල් කරන්නේ සම්බන්ධයෙන් වෙනම අපේ තියෙනවා පරිසර බලකාය.
2: අපි දැන් වෙනම තැනකට ආවා ආයතනටම.
3: අපි ඔව් හරි. මේක වැදගත් ප්‍රශ්නයක්. ඔබ අහන වැදගත් ප්‍රශ්නයක් නිසා. ඉතින් දැන් ලෝකේ ගත්තොත් එහෙම ඩිජිටල්කරණය අධ්‍යාපනය සම්බන්ධ වෙන ආකාර කීපයකින්. අධ්‍යාපනය සම්බන්ධ වෙන්නේ අධ්‍යාපනයේ දැනුම ලබා ගන්න විදිහට විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි ඩිජිටල්කරණය සම්බන්ධ එහෙම නැත්නම් ICT විෂයක් විතර ඉගෙන ගන්නවම නෙමෙයි. ඒක විෂයක් විතරක් ඉගෙන ගන්නවා. ඊළඟට ඩිජිටල්කරණය යොදා ගන්න මෙවලමක් විදිහට අනෙකුත් රටවල් වල අපි ගත්තොත් එහෙම ළමයින්ගේ රෙකෝඩ් එක තියාගන්න එහෙම නැත්නම් වාර්තා තියාගන්න ඩිජිටල් කරන්නේ ඩිජිටල් අවකාශ පාවිච්චි කරනවා. ඊළඟට තව වැදගත් කාරණාවක් තියෙනවා ඉගෙනුම් ක්‍රියාවලියට උගන්වන ඩිජිටල් අවකාශය පාවිච්චි කරනවා. ඊට අමතරව පරිපාලනමය කටයුතු වලට ඩිජිටල් අවකාශය පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලියෙන් තුනම අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඊට අමතරව මේක තව කොටසක් තියෙනවා ඩිජිටල් ආරක්ෂාව. මේ සම්බන්ධව අපි සාකච්ඡා කරන කොයි තරම් සුරක්ෂිතව අපි ඩිජිටල් කරන්නේ ළමයින්ට දෙනවද AI තාක්ෂණ දෙනවද කියලා. අපි AI තාක්ෂණය සම්බන්ධයෙන් අපි බය වීමක් හෝ මගහැර යාමක් නෙමෙයි කරන්නේ. AI තාක්ෂණය අපි කොහොමද බද්ධ කරගන්නේ? ළමයින්ගේ තත්ත්වයන්ට බද්ධ කරගන්නේ කොහොමද? පරීක්ෂාකාරීව මානව කේන්ද්‍රීය AI තාක්ෂණය කොහොමද ශිෂ්‍යයන්ව වාදින්නේ? මොනක තමයි අපි සැලසුම් කරමින් ඉදිරියට යන්නේ අතරම. ඉතින් අපි ප්‍රයෝජන ගන්නවා බොහොම සුපරීක්ෂාකාරීව අපි හිතන ඉදිරියේදී බොහොම සැලසුම් සහගතව ළමයින්ට හොඳ යාවත් කාලන වෙච්ච ඉදිරිගාමි සහ අනාගතවාදී තාක්ෂණයත් එක්කම මේ පාසල් ක්‍රියාවලිය පාසල් පද්ධතිය ලබා දෙන්න පුළුවන්.
2: හොඳයි අපි ආපහු ආපස්සට આવොත් ශිෂ්‍යත්වයෙන් ආවේ 2030ට නේද 2029
3: 30. ඔව් අපි 2030 වෙනකොට 5, 9, 11 කියන පන්තිවලට ශිෂ්‍යත්වයෙන් අපි කතා කළේ. ඊට පස්සේ
2: සාමාන්‍ය පෙළත්
3: 2030
2: නව ක්‍රමයට.
3: ඔව් නව ක්‍රමයට අපි සාමාන්‍ය පෙළ ගැන ටිකක් කතා කරමු. දැන් කතාව අපි දැන් මේ ජාතික විෂයමාලා ව්‍යුහය ඇතුළත මේ සම්බන්ධයෙන් තියෙන විෂය හතක් තියෙනවා. ඊට අමතරව තව විශේෂත්වයක් තියෙනවා. මේ විෂය හතට අමතරව අන්තර් තව විෂයන් කීපයක් තියෙනවා
4: තෝරා ගන්න.
3: අපි මේ ප්‍රවේශයක් විදිහට ගන්නෙ විශේෂයෙන්ම අර උසස් පෙළට කලින් තමන් ඒ තෝරගන්න විෂයන් සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් ලබා ගන්න. එතෙන්දී එකක් කොටසක් තියෙන වෘත්ති ශේෂයන් සම්බන්ධ වෘත්ති අධ්‍යාපන සම්බන්ධ විෂයන් තෝරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි කියනවා සමාජ සහ ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් සහ විද්‍යාව. ඒතර ළමයට යම් කිසි අවබෝධයක් ඇතුවයි ඉදිරියට යන්නේ. ඒක තමයි අරමුණ. එතකොට සාමාන්‍ය පෙළ දැනට අපි සාකච්ඡාවෙන් පවතින දැනට තියෙන ජාතික විභාග කිහිපයකින් පවත්න්න කියලා. ඊළඟ 31 වෙනකොට මේක යනවා 12 වෙනි ශ්‍රේණියට.
4: 33 සාකච්ඡය නීතිය වගේ විෂයන් විෂයක් ඉදිරියට යන නැත්නම් තෝරා ගන්න මට්ටමේ දේවල් තියෙන්නේ.
3: ඔව්. ඔබ හොඳ ප්‍රශ්නයක්
4: අහන. බොහෝ දෙනෙක් ඉගෙන නොදෙනුවත් නිසා තමයි දේශපාලකයන්
3: කරදි කරන්නේ ඇත්ත. අපි ගත්තොත් එහෙම ව්‍යවසායකත්වය අවශ්‍ය වෙන්නේ ඇයි? අපි ගත්තොත් හොඳ උදාහරණයක් තියෙනවා. ලංකාවේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න නම් අපිට ඕන තමන් විසින් තමන්ට උපයා ගන්න හැකි රැකියා මාර්ග උත්පාදනය කරන ජනතාවක්, තරුණ ප්‍රජාවක්.
4: ආණ්ඩුවට බරක් නෝ.
3: අපි එහෙම ගත්තොත් දැන් එහෙම තියෙන තත්ත්වය කොහොමද? පාසලෙන් එළියට යනකොට එක්ක රැකියාවක් හොයා ගැනීමට අපහසුතාවයක් තියෙනවා. එහෙම නැත්නම් තමන් ඒ සම්බන්ධයෙන් සුරක්ෂිත නැහැ. ඒ නිසා ව්‍යවසායකත්වය කියන විෂය 6-9 වසරටම අපි එකතු කරනවා.
4: ව්‍යවසායක නිර්මාණය වෙන්නත් අන්න සුදුසු අධ්‍යාපනයකුත් ලැබී තරම්ද කියන ප්‍රශ්නයක් තියෙනවා.
3: ඔව්. මෙහෙම එකක්ත් තියෙනවා. දැන් අපි බලන්නේ එක පැත්තකින් ව්‍යවසායන් හැදෙන්නේ නැත්තේ මොකද කියන එක. එතකොට
4: අනේක බලලා තියෙනවා. ඇයි ව්‍යවසායක නිර්මාණය වෙන්නේ නැත්තේ රටක් විදියට?
3: එකක් තමයි ওই ව්‍යවසායකත්වය කියන අදහස සංකල්පේ නැති එක එකක්. එතකොට විශේෂයෙන් ගත්තොත් අපි පොදුවේ ගත්තොත් අපි සමාජයේ තියෙන්නේ ඉන් එහාගේ රැකියාවක් සොයාගෙන යන රැකියාව මත ඒ තමන් ආදායම උපයන තත්ත්වයකට තමයි
4: රැකියාවක්.
3: රජ රැකියාවක් එන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සංකල්පීයම වෙනස් වෙන පොඩි කාලෙදී ළමයි හුරු කරන්න පොඩි කාලෙදී. ඉතින් 6-9 කියන වසරෙදීම ව්‍යවසායකත්වය සහ මූලික සාක්ෂරතාව. ඔය කියන දෙක එකතු වෙනකොට ඉදිරියේදී ළමයාට පුළුවන් අපි අවබෝධයක් ඇතුව යන්න එළියට. එතකොට අධ්‍යාපනයෙන් එහා අපි දැන් කර්මාන්ත සවිවසාකත්වය වර්ධනය කරමින් තියෙන වැඩ සමාජයට යනකොට අන්න සමාජයත් හැදිලා තියෙනවා. ආණ්ඩුවක් විතර අපි අනිත් දේවලුත් නිර්මාණය කරන ණය දෙන්න, ඒ තාක්ෂණ දැනුම දෙන්න. එතනින් සම්බන්ධ වෙනවා සහ අධ්‍යාපනය සහ මෙන්න මේ මූලක් වගේ බද්ධ වෙනවා. ඒ නිසා මුලින්ම දෙනවා ඔබ හොඳ ප්‍රශ්නයක් අහුවා. අපි ව්‍යවසායකත්වයක් හදනවා ළමයින්ගේ
4: උසස් අධ්‍යාපනයට හා මේ වෙනස සිදු වෙන පටන් ගන්න කවදා ඉඳන්ද උසස් අධ්‍යාපන වෙනස වෙන්නේ කොහොමද? ඒ ලෙවල් කියලා සරලව අහගොත්.
3: ඔව්. අපි පොඩ්ඩක් උසස් පෙළ ගැන කතා කරලා උසස් අධ්‍යාපන ගැන කතා කරමු. අමිල අපි ගත්තොත් විශේෂයෙන්ම අපි ලොකු පින්මක් පනිනවා මේ වෙනකොට. මේ එකක් තමයි උසස් අධ්‍යාපනයට යන්නේ මොන අරමුණක් ඇතුවද? ශිෂ්‍යයෙක්. එකක් තමයි තාම සම්ප්‍රදායික සිතුවිල්ලක් තියනවා සුදු කරපටි ජොබ් එකක් රසාවක් ගැන. එතකොට එතෙන්දී උත්තිකෙක් නැත්නම් අපි හිතමු කො ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් කියන අදහසම නද. ඒ නිසා අපි දැන් උසස් අධ්‍යාපනය කියන කොටස පුළුල්ව ගන්නවා. එතෙන්දී උසස් අධ්‍යාපනයට තව කොටසක් එකතු වෙනවා. ඒ තමයි වෘත්ති අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය දැන් තියෙන එකක්. නමුත් ඒක පාසල් අධ්‍යාපනයට එකතු වෙන එකක් අලුතෙන් වෙනවා. එතකොට ශිෂ්‍යයෙක්ට තෝරගන්න පුළුවන් වෘත්ති අධ්‍යාපනයකට උසස් පෙළදීම. මම කියවනේ අර ඊට කලින් පොඩ්ඩක් දැනගෙන යන්නේ. හැබැයි තෝරගත්තයින් පස්සේ එයාට වෘත්ති අධ්‍යාපනය කියන්නේ බොහොම රැකියා සුරක්ෂිත අපේ අවශ්‍යතාවකුත් තියෙනවා. ජාතික අවශ්‍යතාවකුත් තියෙනවා. ඒවස ඉදිරියට යන්න පුළුවන්. සහ අනෙකුත් විෂයන් අර විදිහටම විද්‍යාව, තාක්ෂණ විද්‍යාව වගේ විෂයන් වලට අලුත් එකතු වීම එක තමයි යන්නේ. පරිවර්තනයක් එක තමයි යන්නේ. අලුත් වීමක් එක්ක, විෂයන් අලුත් වීමක් එක්ක. අපි හිතනවා මෙහෙම දෙයක්. එකක් තමයි අපේ සමාජයේ මතවාදී පරිවර්තනයක බලාපොරොත්තු අපි ගාව තියෙනවා. ඉදිරියේදී ඕනෑම ශ්‍රමිකේ, ඕනෑම වෘත්තිකේ එක හා සමානව සමාජයේ විසින් අගයන, සමාජය ආරක්ෂා කරන, සමාජයට සම්බන්ධ වෙන, තමන්ගේ වෘත්තියෙන් සම්බන්ධ වෙන පුද්ගලයෙක් හදනවා. ඒක ලොකු ක්‍රියාදාමයක්. මේ සමාජ පරිවර්තනය, අපි ජීවන සමාජ පරිවර්තනය කියලා සම්පූර්ණ වෙනසක් ශිෂ්‍යයෙක් ඇති කරනවා, පූර්ණ වෙනසක් මේ කරන්නේ. ඒ සම්පූර්ණම ශිෂ්‍ය වෙනසක් කරන්නේ ඉසේ එක්කෙනෙක් සේවාසේට ගැළපෙන සහ පූර්ණ පරිපූර්ණ. එතකොට අන්න මේ සමාජමය වෙනස ඇති කරන එකක් තමයි මේ වෘත්ති අධ්‍යාපනය අතර කරන ඔබ හා උසස් අධ්‍යාපනයේ ලොකු දේවල් ටිකක් අපි කරනවා. ඒක තමයි මේ මේ සාමාන්‍ය අධ්‍යාපනය, උසස්කල අධ්‍යාපනය, උසස් පෙළට උසස් අධ්‍යාපනය සම්බන්ධ කිරීම ගැන සාකච්ඡා දැන් මේ දවස්වල යනවා. අපිට ඕනකමක් තියෙනවා තමිල උසස් අධ්‍යාපනයේ එකක් තමයි ජාතික සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූලව වෙනස් කරන්න. මෙච්චර කල් තිබ්බ එක මොකක්ද? තිබුණේ ජාතික සංවර්ධන ප්‍රතිපත්තියට එකඟවද උසස් අධ්‍යාපන සියලු පාඨමාලාවල් හැදින්. නමුත් අපිට ඕන ජාතික සංවර්ධන ප්‍රතිපත්තියට
4: එක කියා වෙරද පොළ ඉලක්ක කරගෙනද පාඨමාලා තියෙන ප්‍රශ්නේ තියෙනවා මම කියන්නේ.
3: අන්න හරි. අපි මෙහෙම ගත්තොත් අපිට උසස් අධ්‍යාපනයේ එක අරමුණක් තමයි රැකියාව වෙරද පොළ කියන එක.
4: කලා මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනයේ හදාරන හැබැයි රැකියාව වෙරද පොළ තුළ උන්ට අවස්ථාවක් තිබෙනවද? ඒකේන ප්‍රශ්නේ තියෙනවා. මේ වගේ දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුවක් ඉදිරියේ පැහැදිලි අවධානය යොමු කරලා තියෙනවා, ඉලක්කගත කරලා තියෙනවා.
3: ඔව්. එකක් තමයි මෙහෙම එකක්. මානව ශාස්ත්‍ර කියන කොටස ඉගෙන ගත යුතුයි, ඉගෙන ගන්න ඕන. ඒක යම්කිසි ආකාරයක ශික්ෂණයක්, එක ධාරාවක්. ඒ වගේම තමයි අපි කියන්නේ මේ විද්‍යා සහනිකුත් තාක්ෂණ අධ්‍යාපන තියෙන්න ඕන සහ සංගත ඉලක්කට ගැලපෙන්නත් ඕන. එතකොට අපි මෙන්න මේ පොදු එක ඇතුළත අපි ගත්තොත් එහෙම ඔය කියන මානව ශාස්ත්‍ර ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් රැකියාව වෙනද පොළොත් රැස් වෙනවා. ඒතර එතෙන්දී අපිට අර තියෙන ඒකත් එක්ක අපිට මේ සමහර තියෙන විශේෂ ධාරාවන් වෙනස් විය යුතුයි. අපි කියන්නේ මෙන්න මේ අපි හදන්නේ රැකියාව වෙනද පොළොත් විතරක් සුරක්ෂිත කරන කෙනෙකුත් නෙමෙයි. අපි කියවනේ මේකේ බලාපොරොත්තු ගොඩක් තියෙනවානේ සමාජයට වගේ කියන නේද. අපි කියනවා මේ සමාජ සහ මේ සියලු පරිපූර්ණ මේ සමාජ ප්‍රවේශය කියලා. ඉතින් නිර්මාණයේදී ඔය කියන කලා කටයුතු, කලා සමුදාරී ඉතිහාස සියල්ල වැදගත් වෙනවා. හැබැයි ඔවුන්ට රැකියා සුරක්ෂිතව පෙන්වන දෙකක් දෙත්‍යයක් මේ දෙකම
4: අන්න එතනට අහන්න ගියත් ඒක තමයි. ඉතිහාසයට නිසිතන දීලා නැහැ, කලාවට නිසිතන දීලා නැහැ. මේ ප්‍රතිසංස්කරණ තුළ ඒවා තෝරාගෙන විෂයන් බවට පත් කරලා කියලා මේ වගේ සාකච්ඡාවකුත් ගියා. දැන් මොකක්ද එහි වෙනසක් කළා තියෙනවද නැත්නම් ඇයි එහෙම සාකච්ඡාවක් එළියට ආවේ?
3: අමල මෙහෙමයි, දැන් අපි පෞගිය අවුරුද්ද සාකච්ඡා කරනකොටත් ඉතිහාසය සහ සෞත්නාරිය අඩු කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ අන්තර්ගතය අඩු කිරීමක් සිද්ධ වුණේ
4: නැහැ. වැරදි චිත්‍රයක්
3: අපි නිරන්තරයෙන් කිව්වාවිල්ලා බලන්න මේක සාකච්ඡා කරන්න ඔය සම්බන්ධයෙන් ප්‍රාමාණික වියතුන් එක බලන්න මේ දිහා. නමුත් දැන් අපි මේ අපි කියන සාමාන්‍ය පෙළ, ඒ කියන්නේ 16 පළා කියන වසරවල සෞන්දර්යයක් තියෙන ඉතිහාසයත් අනිවාර්යයෙන්ම ගත යුතුයි. සහ මෙහි අන්තර්ගතය අපි කියන්නේ කලින් තිබ්බට වඩා වැඩි. දැන් ඉතිහාසය පූර්ණව ඉගෙන ගන්න පුළුවන් සහ ප්‍රශ්න කිරීම, ඒ කියන්නේ මේක ඉගෙනීමේ විදිහත් වෙනස් නෑ මිල. එතකොට ඉතිහාසය සම්බන්ධයෙන් ශිෂ්‍යයට පුළුවන් අර වෙනස් ආකාරයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නිතින්
4: සොයාගනියක්.
3: ඒ නිසා ඉතිහාසය ගවේෂණය කරන්න පුළුවන්. ඉස්සර තිබ්බ ඉතිහාසය වනපත්
4: පාඩම් කරනවා.
3: ඒ නිසා ඉතිහාසය සම්බන්ධයෙන් ලොකු අවධානයක් කරන්න පුළුවන්.
4: කලාව
3: අපේ ලොකු ප්‍රමුඛතාවක්. කලා කොට සෞන්දර්යය හිත යන දරුවෙක් අපි දන්නවා. ඒ මානව ගුණාංග තියෙන කෙනෙක් පොඩ්ඩක්වත් අඩු නෑ, වැඩි කරලා තියෙනවා. සමහර සෞන්දර්ය ඒ ප්‍රවේශයන් අපි වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිසේත්ම මේක මේ දරණඩු විදිහට යාන්ත්‍රීකරණය කරන්න අවශ්‍ය නෑ. තෙත් හිතක් තියෙන සෞන්දර්යට කැමති පුරවැසියෙක් නිර්මාණය කරන්න මෙන්න මේ විදිය තියෙනවා.
4: එහෙම නැසක් කළා නෑ, අඩු කිරීමක් කළා නෑ.
3: මම කිව්වේ ඒකයි. දැන් ගවේෂණ ශිලිය වැඩි වෙලා තියෙන මේ අන්තර්ගතය වැඩි වෙලා තියෙන විශේෂයෙන් ඉතිහාසය ගත්තත් එහෙම තමයි.
4: ඇකීම් ක්‍රියාවලියේ අඩපණවීමක් තිබෙනවද? විභාග ක්‍රියාවලිය එවැනි චෝදනාවක් ආවා, එවැනි අඩපණවීමක් මේ හරහා වෙනවද? අපි විරාම ගන්න තවසර අපට පැහැදිලි කිරීමේ අවස්ථාව තිබුණාද? එහෙම තත්ත්වයක් තිබෙනවද?
3: අපි වෙනම කුරුණක් විතර ඇකීම් ක්‍රියාවලිය ගන්නෙත් අමිල මේක විශේෂත්වයක් තියෙන නිසා. අපි ගත්තත් කලින් ඇකීම් ක්‍රියාවලිය කොහොමද තිබ්බේ? කලින් තිබ්බේ අපි කියුවනේ මේක දැනුම කේන්ද්‍රීය යම්කිසි විදිහකින් තිබ්බ. ඒ කියන්නේ දැනුම ගැන කොච්චර දැනුමක් අත්පත් කරගත්තාද කියන එක තමයි කලින් යගේම් ක්‍රමයේදී බලන්නේ. එකත් එක තමයි පොත්පත් වැඩි වෙන්නේ, පොත්වල බර වැඩි වෙන්නේ, සහ අර ඒ තියෙන පීඩනේ වැඩි වෙනවා, විභාග පීඩනේ වැඩි වෙනවා. මේකත් එක තාක්ෂණික, මම කියන්නේ මේ සම්බන්ධයෙන් තාක්ෂණිකව යගේම් ක්‍රම සම්බන්ධයෙන් විශේෂඥයන් ඉන්න උපකමිටුවකුත් අපි මේ සම්බන්ධයෙන් පත් කළා. ලෝකයේ යගේම් ක්‍රම ලංකාවට ගැලපෙන ආකාරයට යගේම් ක්‍රම, ලෝකයේ තියෙන සියලු යගේම් ක්‍රම ලංකාවට නොගැලපෙන්න පුළුවන් ලංකාවේ සමාජාර්ථික ස්වභාවයත් එක්ක. යම් කිසි රටක ඒ විදිහටම අපි මේ ලංකාවට ඒක ඇප්ලයි කරන්න උත්සාහ කරනවනේ, ඒකේ ගැලපීමක් එන්නේ නැහැනේ. ඒ නිසා ඔය විරසකලේ ඔය යගේම් සම්බන්ධයෙන් ඒ කමිටුව ලෝකයේ ක්‍රමත් අධ්‍යයනය කරලා ලංකාවේ ස්වභාවයත් අධ්‍යයනය කරලා ලංකාවේ තියෙන මේ තියෙන අභියෝගත් අධ්‍යයනය කරලා දැන් එකක් තමයි මේ ඇගේම් ක්‍රමවල විශේෂත්වයක් දැන් තියෙනවා. සම්පීඩන සහ සම්භවන කියලා ඇගේම් ක්‍රම දෙකක්, අඛණ්ඩ ඇගේම් ක්‍රමයකුත් තියෙනවා. මම කෙටියෙන් කිව්වොත් එහෙම මෙතෙන්දී එකක් තමයි එක ශ්‍රේණියකින් අනිත් ශ්‍රේණියකට යනකොට ශිෂ්‍යයා තමා ඉන්නේ කොතනද කියලා දැනගන්න පුළුවන් මේ සම්භවන ඇගේම් ක්‍රමත් එක්ක. තමන් ඉන්නේ කොතනද කියන එක සම්බන්ධයි. ඒ වගේම තමයි සම්පීඩන නැගීම් ප්‍රවත් එක්ක යම්කිසි විභාගයකට ආසන්න විභාගයක ඒ විදිය ආකෘතියක කොටසකුත් තියෙනවා, ඇගීමකුත් තියෙනවා. ඊළඟට අකන්නව මේක සමාරවේෂන් අකන්නව ඒ වර්තා කිරීම සිද්ධ වෙනවා. අපි දැනට ප්‍රධාන විභාග දෙකක් අපි දන්නවා, ඒ දෙක තියෙනවා. සහ එළියට යනකොට අපි ඉස්කෝලෙන් එළියට යනකොට එකක් තමන් ඉගෙනගත්ත විෂයන්ට අදාළව කියන විෂයන්ට අදාළව කොච්චර දුරට තමන් මේ සම්බන්ධයෙන් අර කලින් කියපු ඇගේම් වලදී දුන්න කොච්චර මට්ටමක හිටියද කියන සම්බන්ධයෙන් වාර්තාව අපි කියන එක පාසල් හැරයාමේ සහතිකයක් ලැබෙනවා. දෙක අර ප්‍රධාන ජාතික විභාග දෙකට අදාළව වාර්තාවක් ලැබෙනවා. අරමුණ තමයි ඇගේම් කරන්නේ ශිෂ්‍ය පාදක ඇගීමක්, ශිෂ්‍යයාගේ පූර්ණ විභවතාවන් අඳුර ගන්න සහ පොඩි විභවතාවන් අඳුර ගන්න සහ මේකේ තියෙන මූල ධර්මයන්. අනිත් එක තමයි විභාග බර අඩු කරන්න, නමුත් තමන් කොතනද ඉන්නේ කියන එක ස්ථානගත කරන්න. තමන්ට උදව් ඕන නම් ඒක ස්ථානගත කරන්න. සහ ප්‍රධාන විභාග දෙන නැතුව නෙමෙයි. එතකොට ඒ මතත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේක මම කියන්නේ බොහොම මම කෙටියෙන් කිව්වේ බොහොම විද්‍යාත්මකව ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා බලලා ලංකාව සමාජාර්ථික ගතිකයන්ට ගලපෙන විදිහට හදපු පුරණ
4: හොඳයි. හොඳයි, යරිත් විරාමයකට යාමට සුදානම්වන්නේ කාලය ගත වෙච්ච නිසා ගුරු විභාගයේ ප්‍රතිඵල එන්නේ කවදාද කියලා මම මේ විරාමෙන් අනතුරු අහනම් ඔය කියන ටජු පිළිතුරක් ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් කාලය ගත වෙලා තිබෙන නිසා කෙටි විරාමයකටයි යවන්නේ. අද සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය බදුරසනී රත් මහතා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. නැදී සිටින්න ඉතින් ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
6: මල්තිනුන්
5: හසන් සමීර අධ්‍යක්ෂණයක්
7: අවදිනකම් මේ ගේට්ටු එහා පැතුරලා ඉන්නත් බලාපන්.
8: ආගේවත් හිතරෙත් දන්නේ නැතුව මම මේ පැතුරලා ඉතින් ඔයගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා.
7: මේ වුණාට මට තියෙනවා මගේ මලිලගේ ඉල්ලීමක් ඉෂ්ට කරලා.
8: මේ මොකක්ද?
7: එයාලා කිව්වනේ මට ඔයාව මේ ගෙදරට නැති කරන්න එපා.
8: මන් නැති වෙන්නේ නැහැ ලොක්කයි කවදාම. මන් නැවතිලා ඉන්නේ.
5: මල් ම මයිකොයින්ගොන්
8: කට්ටියව සෙට් වෙලා වගේ නේද?
6: අද කීයේ විතර වෙයිද දන්නේ නැහැ. සාජ් ඉවර වෙනකොට
9: ඉඳලාට ලාවේ තියෙන සහෝදරයෝ එකතු වෙලා සතුටු වෙනේ කොච්චර දෙයක්.
6: මට තමයි ආයි ඉන්න හම්බෙන්නේ.
8: ලොකු එහෙම වෙන එකක් නෑ ලොකු. ලොකු ඔයා කොහේ ගියත් ඔයාට අපේ හිතේ තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. හැමදාම එහෙමම.
5: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: Lakkane, Sita Nimane, Budupane, Sita Nimane, Budupane.
3: Satyantaye, Ratri, Sumadhura Dharmadeshanaya, Sinasurata, Ratri Naveta.
4: Minisat Kamagan.
1: FM 93.5, FM 93.7, Lakkane. Radio ITN.
5: ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නවා බොහෝ දෙනෙක්.
6: 1,41,000ක් මට මතක ඉතින්
5: තරග විභාගයෙන් ලිව්වා. රජයේ සේවයක් වන්ට වැඩිම ප්‍රමාණයක් තරග
6: විභාගයෙන් ලිව්වේ මේක.
5: සැප්තැම්බර් ප්‍රතිඵල දෙනවා කිව්වා. දැන් සැප්තැම්බර් 5 වුණා. ඔබට විලතුරක් දෙන්න බෑ. කවද්ද ප්‍රතිඵල එන්නේ? ළඟද තියෙන ප්‍රතිඵල එන දවස.
6: ඇත්ත. දැන් විභාගයේ තිබ්බා මේ විභාගයේ දැවැන්ත විභාගයක් වුණා. මොකද හේතුව මේ ආයතන කළා 1,60,000කට අධික ප්‍රමාණයක් ලිව්වා. 1,41,000කට අසම ප්‍රමාණයක්. විභාග දෙපාර්තමේන්තුවට දැවැන්ත කාර්යභාරයක් තිබ්බා. සහ තව විශේෂකුත් තියෙනවා. මේක 2023 සැලසම් ගත කරපු විභාගයක් අපිට කරන්න සිද්ධ වුණා. එතකොට ඒකත් එක්ක සමහර නීතිමය ප්‍රතිපාදන ඇතුළත තමයි මේ විභාග කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක විෂයනබද්ධව තමයි බඳවා ගැනීම සිද්ධත් කරන්නේ. ඉතින් අපිට යම්කිසි ස්වභාවික යම්කිසි කාලයක් ගත වෙනවා මේදී ක්‍රියාදාමයන්ට. මම කියන්නම් ප්‍රතිඵල නොබෝ දිනයකින් ඉතාම ඉක්මනින් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතාම ඉක්මනින් මම කියන්නේ බොහොම ඉක්මනින්
5: හරි හෙට දිනේ වෙන්න පුළුවන්. බැරුණා තනිය
6: පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔව් ඒ නිසා ඉතාම ඉක්මනින් අපි දෙනවා. ඇත්තටම
5: බොහෝ දෙනෙක්
6: බලන් ඉන්නවා.
5: ඔව් බොහෝ දෙනෙක් කියනවා මේ පවුල්ලාත් බලාගෙන
6: ඉන්නවා. මම දන්නවා. මම සංවේදී. ඇත්තටම උපද්දාරින් මේ ගැන බලාපොරොත්තු වෙන හිටිය
5: සංවර්ධන නිලධාරීන් විදිහට බදවගත්ත
6: බලාගෙන හිටියා. ඉතින් අප පුළුවන් තරම් අපේ අමාත්‍යංශ නිලධාරී මහත්මයන් වැඩ කළා උපරිම මේ සම්බන්ධයෙන්. අපි දන්න ලොකු සාකච්ඡාවකුත් ගියා. ඒ නිසා ඉතාම අමාරු සමහර තියෙන ගන්න සිද්ධ වෙනවා.
5: විරෝධතා එල්ල වුණා
6: අපි දන්නවා. ඉතින් අපි ඒ සියල්ල සාධාරණ දේවල්. ඒ නිසා අපි හොඳ දෙයක් සිද්ධ වෙයි. ඉතාම ඉක්මනින්
5: ප්‍රතිපලනිකුත් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ බල විහාරහද නැත්නම්
6: අපි අධ්‍යාපන අමාත්‍යංශ හරහා තමයි නිකුත් වෙන්නේ.
5: හොඳයි. ඒ නිකුත් වීමෙන් පස්සේ කී දෙනෙක් සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරනවද? ඇත්තටම කීයක් වදව ගන්නද? 1,41,000ක් විභාගයට ලිව්වා
6: නේද? ඔව්. එතකොට දැන් අපිට ඔය නඩු තීන්දුවකුත් එක්ක සහ සමදයාගේ කතාවන් මත මඳවා ගත හැකි පොරපාර සංඛ්‍යාව තිබ්බ නිශ්චිත කරලා 22,344යි මට මතකයි නේද? මේවා තියෙන්නේ විෂයානුබද්ධව. අපි කියන්න ඕන මේක දැවැන්ත ක්‍රියාවලියක්. එක එක විෂයන් තනිතරව අරගෙන තමයි අපි මේ පුරප්පාඩු සංඛ්‍යාව
5: ලකුණක් බලලා තෝරන්න බෑ
6: විෂයානුබද්ධව.
5: ඔව් ලකුණක් බලලා තෝරනවා හැබැයි විෂයානුබද්ධව බදවලින් කරන්නේ. එතකොට ගණිතයේ මෙච්චරයි විද්‍යාවේ මෙච්චරයි තොරතුරු තාක්ෂණ මෙච්චරයි එහෙම සරලව කිව්වොත්.
6: අනහරි. එතකොට අනහරි. එතකොට දැන් එතෙන්දී එක විෂයන් ඉල්ලීමේ හැකියාව තියෙන විෂයන් කීපයක් එක අපේක්ෂකයෙක්ට. ඊළඟට පළාත්ද එහෙම නැත්නම් ජාතිකද කියලා එහෙමත් ඉල්ලන්න පුළුවන්. එතකොට මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ටිකක් දිගු ක්‍රියාවලියක් අපි
5: තියාගෙන පහගෙන් තේරෙන අයට
6: විභාගෙන්
5: කඩෙන් ලකුණක් දිගු උත්තරව
6: කඩෙන් නම් ලකුණක් දිගු වෙන්නේ නැහැ සම්මුඛ පරීක්ෂණ තේරෙන අයට. එතකොට ඒ පිරිසට තියෙන සියලු ගැසට් එකේ තියෙන මේ සම්මුඛ පරීක්ෂණ කරනවන්නේ කවුද කියලා කොච්චර ප්‍රමාණයක්ද කියලා. එතකොට ඒ පිරිසට යම්කිසි කාලයක් අපි සැලසුම් කරලා තියෙන මේ වෙද්දී පළාත් බදව කොහොමද සම්මුඛ පරීක්ෂණ තියන්නේ කියලා කොහොම හිතත් මම කියන්න ඇමිල්ල අපිට මෙවර්ත අන්තිමට හොලමන වද මුලෙද්දී බදවාගෙන ක්‍රියාවලිය කරන්න පුළුවන්.
5: ජාතික සහ පළාත් පාසගෙන් දෙකටම බදවාගෙන
6: බදවාගෙන කරනවා.
5: ඒතර එක අයකට ජාතික සහ පළාත් කියන දෙකටම ඉල්ලුම් කරන්න පුළුවන්ද?
6: හැකියාවක් දැන් තියෙනවා. ඒ ඊට පස්සේ අර බදවාගෙන ක්‍රියාදාමය ඔස්සේ තමයි ගන්න. විශේෂයෙන් අපි කියන්න ඕන අපි මේ සැලසුම් කරන්නේම විෂයානුබද්ධව. ඒ කියන්නේ විෂය අඩපාඩුවට නේ අපි පුරවන්න ඕන. ඒතකොට විෂයානුබද්ධව පාසල් බොහොමයකට අපිට මෙවර මේ උපාධිධාරී පිරිස යැවීමේ හැකියාව තියෙනවා. පද්ධති රැක්කිරීමේ හැකියාව තියෙනවා. මේ විශේෂයෙන් දුෂ්කර ගම්බද පාසල් වලට හොඳ දෙයක් උසස් පෙළ සමහර විෂය ධාරාවන් තිබෙන්නේ නැහැ ගුරුහිඟය නිසා උසස් පෙළට. ඒ නිසා අපිට පුළුවන් වෙයි මේක හොඳටත් කියන්නේ අපි කියන්නේ නිසා මේ අපි දැන් මේක අධ්‍යයන ප්‍රසන්න කර කියලා දෙක කොටසක් මානව සම්පත් කියන්නේ.
5: ඔව් මම දැන් දැන් සංවර්ධන ධර්ම විදිහට බදවාගෙන ගුරු නිදියට සේවය කළ අසකනාවක් උන් සේවය කළා. දැන් මේ ක්‍රම වේදේ හරහා යම් කිසි සාධාරණයක් වුණොත් උන්ට ඕමනේ පියවරක් ගන්න සූදානම්ද?
6: ඔව්
5: සංකීර්ණ ප්‍රශ්නයක්
6: සංකීර්ණ
5: ප්‍රශ්නයක්.
6: මෙහෙම කාරණාවක් තිබ්බේ. දැන් ඔක වෙන්නෙම මේ 2023 මේ ආයත් නැවත අධිකාරණ ක්‍රියාවලියකුත් එක්ක ඊට පස්සේ අපිට සමහර සීමාත් එක්ක තමයි කරන්නේ. අපි දන්නවා
5: නීතියත් හරස්සනවා.
6: නීතියත් හරස්සනවා. ඉතින් අපි දන්නවා ලොකු වැඩ කොටසකුත් ඒ සංවිධානය කරනවා. ඉතින් දැන් අපිට හරියට සංඛ්‍යාව නිශ්චිත බං කියවනේ. විෂයානුබද්ධව ඒ විෂයන්ට අදාළව ලියුවේ ඒ මත තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක සංඛ්‍යාව කියන්න බෑ. අපි මට මතකයි ගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් කළා ඔය සංවිධානය නිලධාරීන් විසින්. ඉතින් අපි මේ විභාගය අවසන් වුණාට පස්සේ මේ සංඛ්‍යාව කොච්චර බදවා ගන්නවද කියන එකත් එක්ක ඉදිරියේ ඒ සම්බන්ධයෙන් සාධාරණ විකල්පයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු.
5: හොඳයි. ප්‍රතිඵල එනවා හෙට හෝ අනිද්දා. විශ්වාසයි.
6: ඔව්.
5: විශ්වාසයි.
6: ඔව් විශ්වාසයි.
5: හොඳයි. අදාළ පණිවිඩයක් දැන් මොඩියුල ක්‍රමය ප්‍රසංස්කරණ ක්‍රමයත් එක්ක නව අධ්‍යාපන ප්‍රසංස්කරණත් එක්ක මේක යන්න ඉස්සරහට ගුරුවරයාට විතරක් මේක කරන්න බෑ. මේක අසීරුයි. අගේ වෙනස් ක්‍රියාවලියක් තියෙන සහායක ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා කියලා ඉල්ලීම ආවා. ඒ සම්බන්ධයෙන් සලකා බලලා තියෙනවද මොකක්ද මේ වෙනස? ප්‍රමාණව සම්පතයක්ද?
6: ඔව් දැන් මෙහෙමයි. මෙහෙම දෙක කාරණා මේක තියෙන්නේ. මානව සම්පත්වල අවශ්‍යතාව තියෙනවා. මොඩියුල දැන් අපි මේක හදමන් කිව්වා. මේ ඇගේම් ක්‍රම ගැනත් මම කතා කරද්දී කිව්වේ ලංකාවට ගැලපෙන ආකාරය තමයි ඇගේම් කොච්චර බරක් ගුරුවරුන්ට එනවද කියන එක අධ්‍යයනය කරලා. එතකොට දැනට මේ විදිහ මොඩියුලස මොඩියුල ඇගේම් ක්‍රමවලදී ඉගෙන මුගෙන ක්‍රියාවල විශේෂම තාක්ෂණය භාවිත කරනවා. එතෙන්දී අපි හිතන්නේ දැනට ගුරුවරයාට මේ ගුරුවරයාගේ දැන් තියෙන භූමිකාව ඇතුළත මේක කිරීමේ හැකියාව ලොකු බරක් අලුතෙන් එන්නේ නැහැ කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි හදන්නේ මේ ක්‍රියාවලිය ගුරුවරුන් බද්ධ කරගෙන එකතු කරගෙන ගැළපෙන පරිදි අපේ තියෙන සම්පත්වල තියෙන ඒ අඩුපාඩු සහ ඒ යථා තත්ත්වය මත. ඒ නිසා අපි හිතනවා ඒකට දැන් තියෙන ක්‍රියාවලිය අපි කියන්නේ ඉතින් ඒ තත්ත්වයට ගැළපෙන පරිදි තමයි මේ ඇගේම් ක්‍රම සිද්ධ වෙන්නේ. ඒ නිසා දැනට අපි මම කිව්වා පළවෙනි ශ්‍රේණියට අදාළව ඒ කටු සිද්ධ වුණා සිද්ධ වෙනවා. ඉතින්දී අපිට එන මේ කතාව තමයි කියන කතාව තමයි දැනට හොඳ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක අපි ඉදිරියට බලමු. ඒ කියන්නේ දැනට ඒ ගුරුවරුන්ට ගැළපෙන පරිදි තමයි ඒ බර ඒ ප්‍රමාණය තියාගැනීමෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.
5: ගුරු පුහුණු පුහුණු කිරීම කටයුතු කොහොමද වෙන්නේ? වෙලා අවසන්ද තවත් ඉදිරියට යනවද කොහොමද වෙන්නේ?
6: දැනට අපි මේ පන්ති තුනටම අදාළව ඒ කියන්නේ පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය සහ හයවෙනි ශ්‍රේණියට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීම වැඩසටහන් සහ පුහුණුකරුවන් විසින් පුරුවන් පුහුණු කිරීම වැඩසටහන් ඊළඟට ඒ ක්‍රියාවලියෙන් සිද්ධ වෙමින් පවතින අපි දිනවකවානුත් නම් කරලා තියෙනවා. එතකොට ඒවා පළාත් මට්ටමින් සිද්ධ වෙමින් පවතිනවා සහ සමහර පුහුණුකරුවන් කිරීම වැඩසටහන් ජාතික මට්ටමින් කරනවා. එතකොට දිනවකවානුත් නම් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ගිය ලබන අවුරුද්ද වෙනකොට අපි මේ නම් කරලා තියෙන මෙන්න මේ වෙද්දි ඉවර වෙනවා කියලා. වගේම අපි සංකේලකන දත්තත් අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි අපිට කියන්න ඕන දැන් තව දේවල් තියෙනවානේ. වඩුවිල සහ ගුරුවත්පත් සහ අනිකුත් දේවල් ඒවා මුදෙන කිරීමේ කටයුතුත් දැන් මේ වෙද්දි ලහිලහිලි මේ පවතින නිසා අපිට බොහොම කියන්න පුළුවන් අපිට තහවුරුවක් ඇතුව ඉතාලම මේ ඒ අවශ්‍ය කාලයේදී අතරත් ලැබෙන මොඩියුලේ සහ පුහුණු කරන ක්‍රියාදාමය අපිට ඉවර කරන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් තියෙනවා.
5: හරි, පාසලේදී කොපමණේ ගන්නවා ටියුෂන් පිටපස දුවන සම්ප්‍රදාය ගොඩනගලා තියෙනවා විභාගය ජය ගන්න. මේ ක්‍රමයක් එක්ක යම් වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම කාලයේ වේගෙන් ගත වෙන නිසා මම අහන්නේ ටියුෂන් සම්බන්ධයෙන් නියාමනයක්, උපකාරක පන්ති සම්බන්ධයෙන් නියාමනය කිරීමක් යාමට සූදානම්ක් තිබෙනවද? ඒක ගැන අවධානය කරලා තියෙනවා නැත්නම්
6: මේ ප්‍රශ්නේ අපි දන්නවා. ටියුෂන් සම්බන්ධ විශේෂයෙන්ම ගත්තම විභාග පීඩනය සහ තරගකාරීත්වය යෝගකිනේ තරගකාරීත්වයේ යම් කිසි ප්‍රමාණ සැලකිලි මට්ටමින් අඩුවේ කියලා හිතනවා. මේ අලුත් විශේෂාරා සහ අලුත් අපි කියන තාක්ෂණ වේදස සමාවෙන්නේ වෘත්ති අධ්‍යාපනයට අදාළව උසස් පෙළ තැන විනාශකමුත් එක්ක සහ අනෙකුත් විෂයන් එකතු කිරීමත් එක්ක යම් කිසි මට්ටමක තරගකාරීත්වයේ අඩුවේ කියලා අපි හිතනවා. ඒ වගේම තමයි මේ අලුත් අධ්‍යාපන ක්‍රමය ඇතුළත ශිෂ්‍යයන් ඉන්න ඕන අවුරුදු 13ක් පාසල ඇතුළත. ඒතකොට ඒ අධ්‍යයන කටයුතු කරන්න ඕන අනිවාර්යයි. ඒතකොට ඒකත් එක්ක ආය පාසලත් එක්ක බැඳෙන්න වෙනවා. පාසල තියෙන්නේ මේ විෂය ධාරාව ළමයට උගන්වන්න විතරක් නෙවෙයි, පාසල තියෙන්නේ මේ අනුක ක්‍රියාකාරකම තොස් අර සම්පූර්ණ අපි පූර්ණ ප්‍රවේශයක් අධ්‍යාපනයට ගන්න. ඒක පාසල කියන්නේ සියලු දේවල් වල. ඒ නිසා පාසලට හඳුනා ගැනීම බලාපොරොත්තු වෙන මේ විෂය මාලා වෙනස්කම් එක්ක, මේ ක්‍රියාදාමයන් එක්ක සහ ක්‍රියාකාරකම් එක්ක පාසල ඇතුළත ළමයට ඉන්න වෙන එක පළවෙනි කාරණාව සහ දෙක මම කිව්වා තරගකාරීත්වයත් යම් කිසි මට්ටමක අඩුවීමකුත් මෙතන සිද්ධ වෙනවා. ඒතකොට අපි හිතනවා එකක් අර ටියුෂන් වලට යන්නේ ඇයි හේතුව මතනේ ඔක වෙන්නේ. ඒක අඩු වෙන එකක් තියෙන පුළුවන්. අනිත් කාරණා තමයි ටියුෂන් ආයතන ගත නොවන නිසා අපි දැන් පුද්ගලික අධ්‍යාපන ආයතන, පුද්ගලික විශ්වවිද්‍යාල සියල්ල අපි නියාමනය කිරීමේ කටයුතු කරමින් පවතිනවා. ටියුෂන් ආයතන ගතව නෙමෙයි තියෙන්නේ. අපේ පුද්ගලය ඒ විදිහට තමයි තියෙන්නේ. ඒතකොට අපිට නියාමනය කිරීමේ හැකියාවට අපිට ව්‍යුහයක් නැහැ. තන හැබැයි අපිට පුළුවන් ක්‍රියාවලිය ඔස්සේ තමයි මේක නියාමනය නෙමෙයි අතම ක්‍රියාවලිය ඔස්සේ ටියුෂන් වලට අවශ්‍යතාවය හැදෙනවා. මේ විෂයන් ඉගෙන ගන්න විදිහ මේ පාසල තුළ තමයි ඉගෙන ගන්නෙ. මොඩියුලේ පාසල තුළ තමයි ඇගේම වෙන්නේ. ඊළඟට පාසල තුළ ඉන්න ඕන. ඒතර පාසලෙ ගලියට යන්න බෑ. ඊළඟට මේක විභාග බර තනකාරීත්වය අඩු වීම. මේ සියලු ක්‍රියාදාමයන් ඔස්සේ ටියුෂන් වලට අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයනේ අපි නේද?
5: හොඳයි. දැන් ගුරුවරුන් තමයි ටියුෂන් කරන්න යන්නේ, උපකාරක පන්ති කරන්න යන්නේ. ඒක කරන්න යන්නේත් ඔවුන්ගේ අවශ්‍යතාවයනේ, ආර්ථික දුෂ්කරතා නිසා. දැන් මේ ගුණාත්මක භාවය නම් වන්න මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලිය තුළ ඒ ගැන රාජ්‍ය සේවයේ පරිපාලි වන එක ඇත්ත. නමුත් ගුරු සේවයට පැමිණීමේ යම් කිසි අඩුවක් ඇති. සෞතුරු තාක්ෂණය වගේ විෂයවලට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ක්‍රියාමාර්ග ගන්න සූදානමක් තියෙනවා.
6: ඔව්, අමිල දැන් අපි පඩි වැඩ කිරීමක් කළා. එතකොට වැටුප සැලකිලි මට්ටමින් අපි සියලු ශේෂයන් වල පරිදි වැඩි කළානේ.
5: ගුරුවරුන් ගුණාත්මක භාවය ලබා ගන්න නම් ගුණාත්මක පුද්ගලින් ඉන්න ඕනේ. ඔවුන්ට සරලම වැටුපක් තියෙන්න ඕනේ.
6: වැටුපක් තියෙන්න ඕනේ. මම එතෙන්ට එන්න. එතෙන්දී අපි කොටස් තුනකට දැන් 2027 දීත් යම් කිසි වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ අතරතුරම අපි දකිනවා විශේෂම විභාගත් අපි එක්ක ගුරු වෘත්තියට යම් කිසි ආකර්ෂණයක් ඇතිවීම පවතිනවා. අනිත් කාරණා තමයි වැටුප පමණක්ද පටුපමණ ගුරුත්වයට මදි තෘප්තිමත් භාවයට වැටුපට එහා ගිය මුදල්මය නොවන දේවලුත් අවශ්‍ය වෙනවා. එකක් තමයි ගුරු නිවාස ගත්තොත් අපි ගුරු නිවාස සංගතන්ගේ වැඩසටහනකුත් යනවා. තව එකක් තමයි දැන් ගුරුවරයා කොහොමද වෘත්තිකයෙක් බවට පත් වෙන්නේ? වෘත්තිකයෙක් බවට පත් වෙන්න අපි කියනවා අඛණ්ඩව වෘත්ති සංවර්ධනයක් වෙන්න ඕන. CPD කියලා අපි කියන්නේ. ඒ සම්බන්ධෙත් අපි සැලසුම් හදනවා. ගුරුවරයා වෘත්තිකයෙක් බවට පත් වෙන්න. ඊළඟට ආචාර දනම සහ ගුරුවරයෙක්ගේ අරෝත්‍තික ස්වභාවය හදන්න අපි අධ්‍යාපන සභාව කියලා අපි කතා කරලා තියෙනවා. ඉදිරියේදී ඒක හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට අපි ගුරු කීප ආකාරකින් වැටුප වෘත්තීය භාවය එක තමයි තෘප්තිමත් ගුරුවරයෙක් හදන්නේ. අනාගතය ගැන සැලසුම් කරන්න පුළුවන් ගුරුවරයෙක්ට තමන් කොහෙටද යන්නේ, තමන් කොහෙටද විවාහ කරලා යන්නේ, කොයි තරම් දුරකට යන්න පුළුවන්ද ඒකත් එක්ක. ඒ නිසා මේ පොදුවේ පද්ධතියකට පොදුවේ මේ කියන්නේ සම්පූර්ණ පැකේජ් එකක් විදිහට ගුරුවරයෙක් කොහොමද ශක්තිමත් කරන්න කියන වෘත්තිකයක් විදිහට ශක්තිමත් කරන්න කියන කොටස තමයි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. පඩී විතරකුත් නෙමෙයි මේ සියලු දේවල්. ඒ නිසා තෘප්තිමත් වෙන්න නම් මේ සියලු දේවල් ලැබිය යුතු කියලා අපි හිතනවා.
5: හරි, අපි අවසානයේ තෙන්නේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ග දරන් තියෙන්නේ, මොනවද එහි ගුණාත්මක භාවය නම් ගන්න ආරම්භින වැඩ පිළිවෙල.
6: ඔයමල ගොඩක් දේවල් ඇතනම ගත්තත් වෙන උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් සාමාන්‍ය අධ්‍යාපන පරිවර්තන වගේම හෝ ඊටත් වඩා හෝ ඒ විදිහ ලොකු පරිවර්තන දවන්ත පරිවර්තන කීපයක් සිදු වෙන්න නියමිතයි. අපි කියන්න එක තමයි මේ වෙනකොට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිවත්මේ කාරණා සැකසීමෙන් පවතිනවා. එකක් තමයි අපි පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමේ ඒ සැලසුම් සහ ඒ සම්බන්ධ නීති රීති සකස් කිරීමට දැන් හදමින් පවතින්නේ. ඊට අමතරව අපි දකිනවා විශේෂයෙන්ම පිටරටවල තියෙන විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා, නමුත් නියාමනයක් නැහැ. ඒ සම්බන්ධිනුත් අපි හදනවා. එකක් තමයි රාජ්‍යනවන විශ්වවිද්‍යාල මම කිව්වේ, නමුත් එක පිටරටවල තියෙන විශ්වවිද්‍යාල හරියට නියාමනය කිරීම. දෙකම අපි හරියට කරනවා. මොකද ඔබ දකිනවා ලොකු විශ්වවිද්‍යාල හෝ නම් තියෙන බෝඩ් තියෙන ගොඩක් තියෙන ආයතන, නමුත් ඒක නිසි පරිදි නියාමනයක් ලියාපදිංචියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක ලොකු ගැඹුරට අරගෙන මේ සම්බන්ධයෙන් දැන්
5: මේ යුනිවර්සිටි ගේ නම හැමතරම
6: තියෙනවා. නමුත් ඉතින් ඒ වලට ගුණාත්මක භාවය විශ්වාසනීයත්වය කොහොමද දෙන්නේ, ඔන්ලයින්ද දෙන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි වැඩ පිළිවෙලක් දැන් කරගෙන යන්නේ. මේක මේ සියලු ආයතන නියාමනය කළ යුතුයි, ගුණාත්මක රැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි වගේ කියනවා සහ වගේ උත ආණ්ඩුවක් ඉදිරියේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ. දෙවනුව සියලුම විශ්වවිද්‍යාලවල පළවෙනි කාරණාව ගිදරපෙ ගත්තේ සුබ සාධනේ. ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න වාතාවරණයක් තියෙනවා. ඉතින් අපි දැක්ක හොස්ටල්. හොස්ටල් ගැටුණා අපි දැන් හොස්ටල් 55ක් හදනවා. ඉතිහාසයේ වැඩිම හොස්ටල් සංඛ්‍යාව 16,000කට ශිෂ්‍යයන් දෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ දුර පළාත්වල තියෙන විශ්වවිද්‍යාලවල ඒක හදනවා සහ ගොඩනැගිලි පිට ගොඩනැගිලි අපි හදනවා. මේක තමයි මුලින්ම අපි වටහා ගත්තේ. ඊට පස්සේ නැවත වාරයක් අපි රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මක වර්ධනය කරන්න. ඒ කියන්නේ අපි දැන් කියන්නේ රටක ලෝකයට ගැලපෙන සහ අලුත් විෂයන් හඳුන්වා දීම සඳහා සහ බැඳ පවතින විෂයන් වෙනස් කිරීම සඳහා. ඒ සඳහාත් අපි සාකච්ඡා
5: දැන් සිසු විරුද්ධතාවල යම් කිසි අඩුවක් දක්වන ලැබෙන අඩුවක්ම කියලා කිව්වොත් හරි මේ තත්ත්වය සලා තියෙන ඔබ බලයට ආව නිසාද, ඔබ කියලා කිව්වේ ඔබේ පාලනය වලට ආව නිසාද, නැත්නම් වෙනස්කම් කරලා තියෙන හින්දාද?
6: ඔව්, ඔබේ නිරීක්ෂණය වෙන්න ඕනේ. ඔව්, ඔබ දකිනවනේ අපිට කඳුළු ගෑස් ගහන්න වෙන්නේ නැහැ, බටන් පොල් ප්‍රහාර කරන්න වෙන්නේ නැහැ, අපි දකින්නෙත් නැහැ
5: අන්තරය ආපු නැති තරම්. ඒ ඔබේ අන්තරය නිසාද නැත්නම් මේ සැලකිත වෙනස්කම් කරලා තියෙන නිසාද?
6: අපි සවන් දෙනවා, අපි ඕන වෙලාවක විවෘතයි, සවන් දෙනවා, ඕන ප්‍රශ්නයක් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී සහ අපි මේ සම්බන්ධයෙන් ඍජු උත්තරත් දෙනවා. සහ ඊළඟ ප්‍රධානම කාරණාව තමයි ඉස්සර ආණ්ඩුවත් එක්ක බද්ධ වෙන්න පුළුවන්කමක් තිබ්බ ශිෂ්‍යයන්. නෑ තාප්ප ටෙලී නේද? නමුත් දැන් පුළුවන් අපිට ඍජුව කතා කරන්න, ඒ කට්ටියගේ තියෙන ගැටලු කතා කරන්න. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ඒ කට්ටිය ප්‍රතිරෝධයක් හදා ගන්න අවශ්‍ය නැතුව ඇති. සහ අපි කළ යුතු දේ හරි විදිහට කරනවා. අපි අර පොරොන්දුවක් නෙමෙයි හැකියාවන් තියෙන පරිදි අපි කරනවා. ඒ නිසා මොකද විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් අපිට තහවුරුවත් විශේෂයෙන්ම අපි එකක් තමයි මේ ප්‍රධාන කාරණාව තමයි අපි මේ වෘත්ත වීම. ඕන කාරණාවක් අපිට කතා කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ කියලා අපි හිතනවා. ඒ නිසා අපිට අපිට අනිත් දේවල් අවශ්‍ය නැහැ අපිට.
5: හොඳයි, අපි වැඩසටහන අවසන් ළඟා වෙන්නේ. ඔබට අවසාන වශයෙන් දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඒ වගේම මම දන්නේ ඔබේ දරුවාත් දරුවන් දුත් මේ ප්‍රසංස්කරණ වලට විවර වෙලාද සිටින්නේ කියන ප්‍රශ්නෙත් එක්ක මම ඉවා කරනවා.
6: ඔව්, අපි මේ ගත තමිල මේ තමයි ඉතිහාසයේ සිද්ධ වෙන දවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය. මේක අධ්‍යාපනය කියන කොටසට විතරක් එකක් ඒ විතරක් නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රසංස්කරණ ඍජුව බලපානවා සියලටම, ජාතියටම බලපානවා මේ ප්‍රසංස්කරණ. ඉදිරියේදී ජාතික සංවර්ධන ඉලක්කවලට ඍජුව සම්බන්ධ වෙනවා මේ ප්‍රසංස්කරණ. අනිත් එක තමයි අර අපි කියන පරිපූර්ණ ශිෂ්‍ය හදන වැඩෙත් විතර වෙනවා. ඒ නිසා සංවේදී සමාජ දැනුම සහිත ශිෂ්‍ය. ඒ නිසා මේක ලොකු වැඩක්. මේක ඉතිහාස දැවන්ත කාර්ය. අපි අතට ගත්තා අභියෝග රැසක් තිබ්බා අමිල. අපි පටන් ගත්තේ වැඩි ඉවර කරන්න. අපි ඔබ දන්නවා අභියෝග රැසක් තිබ්බා. ඒ නිසා හැබැයි මේ සියල්ල එකඟ කරමින් සාකච්ඡා කරමින් හැම දෙයකට කතා කරමින් විශේෂයෙන් ඉදිරියේ අපි ජීවනය හෙට අනිද්දාම අපි වෙබ්සයිට් එකකුත් නිකුත් කරනවා. ජනතාව සම්බන්ධ වෙන්න පුළුවන්, ජනතාව දැනුවත් කරන වැඩසටහන් ලොකු ප්‍රමාණයක ඉදිරියේ සිද්ධ වෙනවා. ඒකත් එක්ක අපි කියන්නේ මේ ක්‍රියාදාමයට ක්‍රියාකාරීව එකතු වෙන හරිදී අගය කරන්න විවේචන තියෙනවා නම් කරන්න. අපි බොහොම විවෘතයි. ඒ නිසා සුබදායක අනාගතයක් අනිවාර්යයෙන්ම ශිෂ්‍යයන් ලැබේ කියන බලාපොරොත්තු ආණ්ඩු විදිහට අපි සතුව තියෙනවා.
5: හොඳයි, ඔබ විශ්වාසය වෙත මාට අදාප සාකච්ඡා කරේ පොහොසත් රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බලප දායකත්වය පිළිබඳව අද සාකච්ඡාවට එක්ුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සනිවිරත් මහතා. ඉතින් බොහොම ස්තුතියි ඔබ තුමාට අපගේ ආරාධනා පිළිගත්තාට සාකච්ඡාවට එක්ුණාට.
6: බොහොම ස්තුතියි අමිල.
5: හොඳයි, ස්තුතියි. වගේම IGN ලක්කර සාපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ එක්ව සිටිය ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. ඉතින් ලබන සතියේත් අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වැඩසටහන ගැන හමුමු. ඔබට සුබ රාත්‍රියක්.
2: FM 93.5, FM 93.7.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Mahasamay Sutra Deshnava. Mahakarunika Budurajanan Vahanse Visin, Loka Satvayavita. අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබළෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චරිතයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ.

ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන

හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති.

පාත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: ලකන අගනින් වෙලාවද 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රටවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති